0: 95 FM 93.7 Lakana Radio ITN
1: සුබ දවසක් ලස්සන දවසක් අද ජූනි මාසයේ 20 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5:36යි.

වාසනාවන්ත සුන්දර උදෑසනක් සුන්දර දවසක් අද දවස ජුනි මාසේ 20 වෙනිදා සෙනසුරාදා වේලාව උදෑසන 6යි විනාඩි 3යි ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ඩොලරයත් එක්ක බේත් මිල නැගී සංශෝධිත ගැසට්ටුව අද හෙටම මාස 6ට කෝටි 33000ක වාහන ගෙන්වලා මහ බැංකුව තමයි මෙහෙම කියන්නේ. සුපිරි වෙළඳසැලෙන් රුපියල් 5000ක බඩු ඉස්සු ලෝය නෝනා අල්ලයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. ගියුසුම අත්සන් කළත් ඉරානය පළමු සාම සාකච්ඡාව අවලංගු කරයි. මහවැලි ඉඩමට ලක්ෂ 88 මාර්ක වන්දිගත් ඇයි චෝදනා. ශෂීන්ද්‍ර එක්ක තුනකට මහදිකරණයෙන් නඩු. සාක්ෂිකරුවන් 30ක් ඉදිරිපත් කරනවා අල්ලස් කොමිසම කියයි. බොරල්ලේ හොර කච්චේරියක් වටලයි. ඉඩම් ඔප්පු 161ක්. ලැප්ටොප් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ නීතිඥයන්ගේ වෛද්‍යවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ නිල මුද්‍රා තොගයක් හොර මුද්‍ර තොගයකුත් අල්ලයි. හමුදා පාසලේ පුහුණුවේදී කණෙන් ලේ ගලනතුරු නිලධාරීන් පහර දුන්නා. කැඩෙට් නිලධාරිකුගේ අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර. සිසුවියක කෙලෙසූ සිද්ධිය වසන් කළයි විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති අත්තඩංගුවට සැක සිසුවාත් කොටු. නේවාසිකාගාරයේදී හෙදියගේ පුතාට අතවර කළයි දොස්තර දැලේ. රාජකාරිය පැහැරහැරියාට අයිපී නෝනාගේ වැඩ තහනම්. රෝල් සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂකවරු. බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතනයට සැක. බුරු ඉංජිනේරුවා තවත් කතුන් 30ක් අන්දලා කෝටි ගණන් දේපලත් අරන්. වෙලාව උදෑසන 6යි විනාඩි 7යි ඔබ ලක්කඬ සමග.

0: විලාමු දස් නහයයි විනාඩි 11යි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
3: සතියක් ලක්හඬ.

ලංකා දීපද මුල්පිටු වාර්තා කරනවා. දැරණියගල කුඩු ජාවාරමුකුගේ නිවස වටලද්දී පොලිසියට වට කරගෙන තඩි බහලා පොලිසිය හතරක් එක්ක හතක් රෝහලේ. දැරණියගල අම්බානාවල ප්‍රදේශයේ මහ පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී ඇති වූ ගැටුමකදී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැරණියගල පොලිසිය සඳහන් කරනවා කියලා තමයි වාර්තා කරන්නේ. අතින් පයින් මෙන්ම පොලු මුගුරු වලින් මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අවිසාවේල්ල සීතාවක කොට්ටාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු සහ නිලධාරීන් සිව් දෙනෙක් කියලා තමයි වාර්තා වෙන්නේ.

දැන් අද දරුවෝ බොහෝ දිනක සතුටට පත් වෙනවා. ඒ වගේම ජීවිතේ තීරණාත්මක දවසක් බවට සමහරුන්ගේ ජීවිත පත් වෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ කියන්නේ 19 වෙනිදා පසුරුව වන විට විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අධ්‍යයනයේ පැවති බවත් විභාග දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළා තිබුණා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මාස 17 වෙනි දින සිට 26 වෙනි දින දක්වා පැවැත්වුණා. අයදුම්කරුවෝ 151,463 දෙනෙක් විභාගයට පෙනී සිටියා. ඒ අයගෙන් කී දෙනෙක් සමත් වෙලාද? අසමත් වෙලාද? අසමත් වුණු අය ජීවිතය අසමත්ද? මේ පිළිබඳව හිතන දවසක් බවට අද දවසපත් වෙලා. නඩුගොනු 44ක් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර බරපතල රාජකාරී පැහැරහැරීමක් කර ඇතැයි කියමින් දික්වැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරියගේ රාජකාරී වැඩ තහනම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. මෙම කාන්තා පොලිස් පරීක්ෂකවරියගේ රාජකාරී වැඩ තහනම් කරන අවස්ථාව වන විට ඇය ගන්දර පොලිසියේ රාජකාරියේ නිරතව ඉඳලා තියෙන්නේ. පොලිස් පරීක්ෂකවරිය 2018 වසරේ සිට 2026 වසරේ අගෝස්තු 1 වෙනිදා දක්වා දික්වැල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය වශයෙන් තමයි කටයුතු කළා තියෙන්නේ.

නීතිය සාධාරණත්වයේ ඉටු කරන්න ඉන්න නෝණ කෙනෙක් බලන්න කරලා තියෙන වැඩේ සුපිරි වෙළඳසැලෙන් 5000ක බඩු ඉස්සූ ලෝය නෝණ අල්ලයි රත්මලාන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් රුපියල් 5292ක් බඩු සොරාගත් බව කියන නීතිඥවරියක ගල්කිස්ස මූලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙනවා එළුමස් ග්‍රෑම් 250ක් කුකුල් මස් ග්‍රෑම් 520ක් වියළු කජු ග්‍රෑම් 100ක් ලන්ච් සීට් 50ක් අඩංගු පැකට් එකක් සහ දත්බුරුසුවක් මේ තමයි නීතිඥවරිය සොරාගෙන තියෙන්නේ. ඇය සන්තකයේ තිබී මේ විදිහට සොයාගත්ත බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. නීතිඥවරිය මේවා සොරාගන්න අයුරු එම සුපිරි වෙළඳසැලේ

රජයේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලවලින් ඉඩම් ඔප්පු මුල්පිටපත් සොරාගෙන එමගින් ව්‍යාජ ඔප්පු සකසා රුපියල් මිලියන ගණනින් මුදල් වංචා කළේ යයි කියන දෙල්කඳ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ සේවකයෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු ලබන 3 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතායියේ නියෝග කළා. රජයේ ආයතන රැසක උසස් රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා ව්‍යාජව සකසා කූට ලේකඩ සකසමින් ඉඩම් වාහන හා මුදල් වංචා කිරීම සැකයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවටගත් බොරැල්ල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර් රත්නායක, දෙල්කඳ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ සේවය සේවක ලෙස කටයුතු කළ විජේවීර පටමැදිගේ කුෂාන් හා සුදත් ඉන්දික යන 3 දෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. මේ අය කළා තියෙන දේවල් එක්ක ඉඩම් ඔප්පු 161ක්, ලැප්ටොප්, ඒ වගේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ, ඒ වගේම නීතිඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ නිල මුද්‍රහ තොගයක්, හොර මුද්‍ර තොගයකුත් මේ අතර වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වෙලාව උදැසන 6:18 ඔබ සතියග පත්තර විස්තර සමග. ආදරයෙන් දහන ලක්කඩ.

0: වෙලාව දැසන 6යි 23යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 කැරකෙන රෝදේ කළු ගල් මූලේ කාරිතිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකුඩයට සිනහස පුතුමු
4: සිනහස පුතා අම්මාවරුන් වගේ
2: ජුනි 21 ඉරිදා

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබේ

0: දවස ජූනි මාසයේ 20 වෙනිදා සෙනසුරාදා දවස ලෝක සරණාගත දිනය විදිහට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ලෝක සරණාගත දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. දැන් අද වගේ දවසක් තමයි ලෝක සරණාගත දිනය විදිහට නම් කරන්නේ. විශේෂයෙන්ම මේ මිලියන සංඛ්‍යාත සරණාගතයින් විවිධ හේතුන් මත සමහර ලාවට යුද්ධය වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වය විවිධ පීඩාවන් නිසා වෙන්න පුළුවන්, තමන්ගේ මව්බිම අතහැර යාමට සිදු වන මිලියන සංඛ්‍යාත සරණාගතයන්ගේ ධෛර්යය සහ ශක්තිය අගය කිරීමටත් ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමටත් මේ දිනය වෙන් කළා තියෙනවා. එතකම ජාතික වැදගත්කමක් තිබෙන දවසක් විදිහට ඩෙංගු මර්ධන සතිය අවසාන දිනය ජූනි 15 වෙනිදා සිට ක්‍රියාත්මක වූ ජාතික ඩෙංගු මර්ධන සතිය අවසාන දිනය අදට යෙදිලා තියෙන්නේ. අද දිනය වෙන් කර තිබෙන්නේ නිවාස සහ නේවාසික පරිශ්‍රයන් පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ මහජන වැඩසටහන් සඳහා තමයි වෙන් කළ තියෙන්නේ. ඉතින් දැන් ඩෙංගු මර්ධනයට දවසක් සතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදාම ඩෙංගු මර්ධනය වෙනුවෙන් ඔබේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. අවට පරිසරය නිරන්තරයෙන්ම පිරිසිදු කර තබා ගැනීමෙන් දිනෙන් දින වැඩි වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩු කරගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයත් සඳහන් කරනවා. ඒ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ ඩෙංගු මර්ධනයට ජනතාවගේ සක්‍රීය දායකත්වයක් අවශ්‍ය බව මෙන්න මේ විදිහට සඳහන් කළා.
1: ඒකකයට ඩෙංගු රෝගීන් 44,480ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් රෝගීන් 28 දෙනෙක් මියගිහිපු බවත් වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, නුවර, කොළඹ මහනගර සභා සීමාව, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක ඒ පිළිවෙලට තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. ඇතිවන කඩින් කඩ වර්ෂාව නිසා මේ දිනවල මදුරු කීට ඝනත්ව පරිසරයේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි රෝගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. අපි හිතනවා සෑම පුරවැසියෙක්ම මේ වෙලාවේ මේ මදුරු මර්ධනයට සහාය වීම කරනවා ඇති කියලා. විශේෂයෙන් හැම කෙනෙක්ම තමන්ගේ පරිසරයේ තියෙන පොල් කට්ටක්, ටින් එකක්, බෙලෙක්කයක්, මේ වතුර පිරෙන තැනක් අයින් කරගත්තොත් අපිට සති කීපයක් ඇතුළත මේ රෝගය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා.
0: කුඩා ප්‍රදේශයක සිටින වැඩි පිරිසකට දෂ්ට කළ හැකි ඩෙංගු වෛරසය සහිත මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී මහත්මිය පෙන්වලා දෙනවා. ඩෙංගු මර්ධන මෙහෙයුම් පිළිබඳව පැහැදිලි කරමින් තමයි මේ විදිහට සකුන්තලා මහත්මිය සඳහන් කරන්නේ.
2: සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන කීට විද්‍යා සමීක්ෂණ වලින් 225,532 නිවාස ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කරලා තියෙනවා. මෙම පරිශ්‍රාතුරින් 22,860 පරිශ්‍රවල ඩෙංගු මදුරු කීටයන් බෝ වෙලා හමු වෙලා තියෙනවා. අපි කීට ගණත්ව දර්ශකාගය ගත්තොත් එහෙම ඒක 9.2 වගේ ප්‍රමාණයක් වෙනවා සාමාන්‍යගේ ජනවාරි ඉඳන් ජූනි මාසයේ වෙනකන්. නමුත් අපි මැයි මාසයේ සහ ජූනි මාසයේ විතරක් දත්ත සලකලා බැලුවොත් එහෙම මේ වෙද්දි ඒ අගය 12% වගේ මට්ටමකට වැඩි වෙමින් පවතින්නේ. සාමාන්‍යයෙන් ඊඩිස් ඊජිප්ටයි මදුරු ගහණයේ වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. ඊඩිස් ඊජිප්ටයි මදුරු වගේ තියෙනවා එක බිහේවි එකක්. එයාට මල්ටිපල් ෆීඩින්, ඒ කියන්නේ බහුවාර භෝජනය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. කෙටි කාලයක් තුල කුඩා ප්‍රදේශයක සිටින පුද්ගලයන් කීප දෙනෙකුට වෛරසය පැතිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මදුරු දෂ්ටණයෙන් වැළකීම සහ මදුරන් බෝවන ස්ථාන වළක්වා ගැනීම.
0: වෙලාව උදෑසන 6:00 විනාඩි 36.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

බලාපොරොත්තු ගොන්නක් ඉදේ තියාගෙන ලොතරැයි අරගත්ත ඊ රාත්‍රී බලන්න නොහැකි වුණා කියලා කම්පාවෙන් ඉන්නවනම් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. ඊ රාත්‍රී දිනුම් මදින්නද මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධන නිධානය හඳහාන අද සම්පත ජයලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න. මුලින්ම කියන්න සූදානම් වන්නේ මහජන සම්පත ලොතරැයි 6223 වන වාරයේ එන් අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 4, අංක 8, අංක 0, අංක 5, අංක 0 සහ අංක 7යි. ඔබට වාසනාව අරගෙන ආවේ 6223 වන වාරයේ මහජන සම්පත ලොතරැයි එන් අක්ෂරය අංක 4, අංක 8, අංක 0, අංක 5, අංක 0 සහ අංක 7යි. වාසනාව ගිනාවේ ගොවිසෙත 6465 වන වාරයේදී බී අක්ෂරය ජයග්‍රහණය කළා අංක 9, අංක 16, අංක 27, අංක 57 ජයග්‍රහයි. වාසනාවන්ත අංක සටහනේ සටහන් වුනේ 6465 වන වාරයේ ගොවිසෙත ලොතරැයි බී අක්ෂරය ජයග්‍රහණය කළා අංක 9, අංක 16, අංක 27 සහ අංක 57යි. වාසනාව ගිනාවේ මේ කියන්නේ මෙගාපව ලොතරැයි 2571 වන වාරයේ ඊයේ රාත්‍රී දිනුම් මැදලද ලොතරැයි ප්‍රතිඵලය ආරක්ෂරය ජයග්‍රහී අක්ෂරය වුණා. සුප්‍රියංක අංක 15, අංක 32, අංක 52, අංක 65 සහ අංක 73යි. වාසනාව උදා කළේ 2571 වන වාරයේදී මෙගාපව ලොතරැයි ආරක්ෂරය සුප්‍රියංක යුනේ අංක 15, අංක 32, අංක 52 සහ අංක 65, අංක 73 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. ධන නිධානය 2253 වන වාරයේදී යූ අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 24, අංක 33, අංක 56, ඒ වගේම අංක 73 වාසනාවන්තයන් බිහි කළේ. ධන නිධානය 2253 වන වාරයේදී යූ අක්ෂරය අංක 24, අංක 33, අංක 56 සහ අංක 73යි. වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ හඳහන 1532 වාරයේදී කියලා බලන්න. සිංහල ලග්නයේ ජයග්‍රහී ලග්නය වුණා අංක 33, අංක 40, අංක 41 සහ අංක 50යි. වාසනාවන්ත අංක වුණේ 1532 වන වාරයේ හදාහන ලොතරැයියේ සිංහල ලග්නයේ ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 33, අංක 40, අංක 41 සහ අංක 50 ඔබ වාසනාවන්තයන් කළේ. 798 වන වාරයේ අද සම්පත රටාව වුණා 0.7, 5.7, 0.5, 0.7 එන් අක්ෂරය. අද සම්පත 798 වන වාරයේදී 0.7, 5.7, 0.5, 0.7 එන් අක්ෂරය ජයග්‍රහී ලෙස අංක සටහනේ සහ ඒ රටාව ලෙස සටහන් වුණා. ජයලොතරැයි 491 වන වාරයේදී ඉසෙඩ් අක්ෂරයයි ජයග්‍රහී අක්ෂරය වුණේ. අංක 5133 වාසනාව අරගෙන ආවේ 491 වන වාරයේදී ඉසෙඩ් අක්ෂරය 5133 ජයලොතරැයි ඔබ ජයග්‍රාහකෙක් බවට පත් කළේ. සුබ දවසක් ලොතරැයි 339 වන වාරයේදී වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 1, අංක 16, අංක 21 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ 2005. ප්‍රවර්ධන අංකය 20.5. සුබ දවසක් ලොතරැයි 339 වන වාරයේදී වෘශ්චික ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 1, අංක 16, අංක 21 ජයග්‍රහී අංක බවට පත් වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ 20.5. සුබ දවසක් ලොතරැයි ජයලොතරැයි අද සම්පත හදාන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රී බලන්න නොහැකිුණු ලොතරැයි බලලා මේ වෙලාවේ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:36 ඔබ ලක්කන්න සමගයි.

0: සත්‍යයක ලක්හඬ.
1: Morning News Alert.
2: නේවාසිකාගාරයේදී හෙදියගේ පුතාට අතවර කළයි දොස්තර දැලේ. වෛද්‍ය නේවාසිකාගාරය තුලදී 14 හැවිරිදී බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළේ යයි කියන හබර්ණ ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයෙකුගේ හබර්ණ පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා 36 හැවිරිදී වියේ පසු වෙනවා කියලා කියන්නේ. ඉතින් බලවයස්කාර පිරිමි දරුවාගේ මව එම රෝහලේ හෙදියක ලෙස සේවය කරනවලු. ඉතින් දරුවා මේ මව හමුවීමට පෙරේදා රාත්‍රියේ රෝහල වෙත ගිහිල්ලා තියෙනවා. මේ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා එම පිරිමි දරුවා වෛද්‍ය නේවාසිකාගාරය තුළට කැඳවාගෙන ගොස් ලිංගික අතවරයක් කර තිබෙන බවට හබන පොලිසිය නිලධාරීන් ලංකාදීපයට වාර්තා කරනවා. ඉතින් බලවයස්කාර දරුවාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම දරුවාට ලිංගික අතවරයක් කළේයි කියන වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීන් සඳහන් කරනවා. ඉතින් දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළා තියෙනවා. මෙසේ සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ හමරණ ග්‍රාමීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු බව තමයි සඳහන් වෙන්නේ. අනුරාධපුර සාලියවැව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කියලා සඳහන් වෙනවා. කිසිදු ලෙඩක් නැතුව මේ වෛද්‍යවරයා නේවාසිකාගාරයට ගිහිල්ලා මේ කරපු ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව දරුවා කියලා තියෙනවා සියල්ල. ඒක නිසා ලංකාදීප වාර්තා කරලා තියෙනවා. මේ තවත් සිද්ධියක්, සිසුවෙක කෙලෙසු සිද්ධිය වසන් කළයි විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට සැක සිසුවාත් කොටු. අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදී සිසුවියක එම පාසලේදීම වෙනත් පාසලක සිසුවෙකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කරන ලදයි කියන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාව යටතේ එම විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා සැකකාර පාසල් සිසුවා ඊයේ අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය සඳහන් කරනවා. මේ මාසයේ 21 වෙනිදා හෝ ආසන්න දිනයක විදුහලේ පැවති ක්‍රීඩා උත්සවයක් අතරවාරයේදී මෙම විදුහලේ පාසල් සිසුවියක හා වෙනත් පාසලකින් ක්‍රීඩා උත්සවයට පැමිණි 15 හැවිරිදී පාසල් සිසුවෙකු විද්‍යාලයේ ගොඩනැගිලි අතර සැඟවුණු ස්ථානයකදී සිසුවියට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවට ළමා ආරක්ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අම්බලන්තොට පොලිසිය දැනුම් දීමෙන් පසු මේ සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගත් බව තමයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 42යි.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Morning News Alert.
2: ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම දරුවන්ට සෞන්දර්ය සහ ක්‍රීඩා වැනි කටයුතු වල අධ්‍යක්ෂීම් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. පොල්පිටිගම ජාතික පාසලේ පැවති පුංචි හපන්නු 2026 ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගීමේ උත්සවයට එක්වමින් අගමැතිතුමිය මේ විදිහට සඳහන් කළේ.
3: හරිම දක්ෂයි. කොච්චර නිර්මාණශීලීද අපි ඒගොල්ලන්ට අවස්ථාව දුන්නම, ඒ ලෝකය පොඩ්ඩක් විවෘත කරලා දුන්නම ඒගොල්ලන්ට යන්න පුළුවන් දුර. අපි ඒවා සංගවා තබා ගැනීම, එහෙම නැත්නම් ඒවට ඉඩ නොදීම මොන පවක්ද? පොඩි අවස්ථාවක් අපි දෙන්න තියෙන. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ පිහාටුව ඇති පියාඹගෙන ඉදිරියටම යන්න. ඒක තමයි අපි මේ අධ්‍යාපනය තුලින් කරන්න හදන්නේ. ජනප්‍රිය පාසලකට යනවද නැද්ද කියන එක නෙවෙයි. පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙනවද නැද්ද කියන එක නෙවෙයි. ඒවා අවශ්‍යයි, විභාග පාස් වෙන්න ඕනේ. නමුත් අධ්‍යාපනය කියන්නේ ඒක විතරක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඒක විතරක් නෙවෙයි. సౌందర్య, ක්‍රීඩාව, සමාජ වගකීම, මේ සියල්ලම අපේ දරුවන් ලබා ගත්තම තමයි අපිට මේ රටට අවශ්‍ය ඒ නායකත්වය, ඒ පුරවැසියා අපිට බිහි කරන්න පුළුවන් වෙන්නේ. දරුවන්ට දරුවන් ලෙස සැහැල්ලුවෙන් මෙහෙම අධ්‍යාපනය ලබා ගන්න, මෙහෙම සිනාමුසු මුහුණින් ඉන්න, ඒක තමයි අපි දෙන්න ඕනේ.
0: සත්‍යයක ලක්හඬ.

අද වාර්තා කරන්න ලැබෙන තොරතුරු දෙක කල්පනා කරාම දැන් සුපිරි වෙළඳසැලෙන් 5000ක බඩු ඉස්සු ලෝයනෝනා අල්ලයි කියලා එක ප්‍රවෘතියක් තියෙනවා. නේවාසිකාගාරයේදී එදියේගේ පුතාට අතවර කළයි දොස්තර දැලේ. දැන් මේ සියලු දෙනා අධ්‍යාපනය අතින් ගත්තාම ඉහළම තලයට ගමන් කළාය කියලා විශ්වාස කරන සමාජයේ පිළිගත් තනතුරු දරන අය කරන දේවල්. ඒ අතරේදී බෞද්ධ බෞද්ධ චිකිත්සක වරියක ඝාතනයට සැක බොරු ඉංජිනේරුවා තවත් කතුන් 30ක් අන්දලා කෝටි ගණන් දේපලත් අරන් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. නුවරඑළිය ප්‍රදේශයේ සුපිරි හෝටල් සංකීර්ණයක කාමරයක් තුලදී බෞද්ධ චිකිත්සක වරියක ඝාතනය කර සිරුර මෝටරත් එක තබාගෙන තෙල්දෙනිය මූලික රෝහලේ රතගාල අසලට රැගෙන විත් දමා පලා ගිය තරුණයා දිවයිනේ ප්‍රදේශ රැසක තරුණයන් 30 දෙනෙකුට ආසම සංඛ්‍යාවක් රවටා ඔවුන් සතු කෝටි ගණනක දේපල වංචාවෙන් ලබාගත් අයකු බවට තොරතුරු හෙළි වෙලා තියෙනවා. ඉතින් දැන් මේ බුරු ඉංජිනේරුවරේ මේ සම්බන්ධයෙන් උණු ඇතම් නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළා තිබිලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු රැසක් අනාවරණය කරගන්න පුළුවන් වුණා කියලා තමයි පොලිසිය සඳහන් කරන්නේ. පරිගණක මුදුකාංග ඉංජිනේරුවරයෙකු නෝන බවටත් පොලිසිය තහවුරු කරගෙන තියෙනවා. ගම්පහ, හෝමාගම, මහනුවර සහ මාතලේ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල විසෙන උසස් රැකියාවල සහ ධනවත් ව්‍යාපාරිකයින්ගේ දියණියන් සමග සැකකරු ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඇත්තේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටමින් කියලා තමයි කියන්නේ. ඉතින් මේ අම්මල තාත්තලත් ඉතින් අනේ කැමතිනි එළ නිලධාරියෙක් විවාහ ගිවිස ගන්නවා නම් කියලා හිතනවානේ. ඉතින් ඒ නිසා දරුවොත් මේවට අහුවෙනවා සමහර ලාවට විවිධ රැකියා කරන අය. ඉතින් උසස් රැකියාවන් කරන අයත් මේ ඉංජිනේරුවරයාට, ඒ කියන්නේ බොරු ඉංජිනේරුවරයාට අසු වෙලා තියෙනවා. සාමාන්‍ය මුදලක් නෙමෙයි හොයලා තියෙන්නේ, කෝටි ගණන් හම්බ කරන ඔහුගේ රස්සාව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් තරුණියන් රවටා මුදල් ලබා ගැනීම ඉතින් පත්තරේ වාර්තා කරනවා. මේ පිළිබඳව දීර්ඝ ලෙස ලංකාදීපය තොරතුරු අරගෙන එනවා. අරගල සමයේ විනාශයට පත් කළයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 වන්දි ලබා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවරලා තියෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස නඩු පවරන තියෙන්නේ හානිපූර්ණ කාර්යාලයේ හිටපු බැනබල් අධ්‍යක්ෂ ජනරාල්වරිය, ඒ වගේම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන සේපාලිකා සමන් කුමාරි සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන කීර්ති බණ්ඩාර කොටගම යන මහත්ම මහත්මීන්ට එරෙහිව තමයි නඩු පවරලා තියෙන්නේ.

0: කන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙස් නහයයි විනාඩි 52යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වගා කටයුතු වලට එල්නිනෝ තත්වෙන් බලපෑමක් ඇති නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය WART වික්‍රමාරච්චි මහත්තයා සඳහන් කරන කෘෂිකාර්මික භෝග අපනයන ශිෂ්‍යයේ කාලීන ගැටලු පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වමින් මෙන්න මේ විදිහට කිව්වා.
1: එල්නිනෝ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලෝකේ. මෙන්න මේක ජූලි මාසේ ඉඳන් ඇති වෙයි කියනවා. එතකොට අපි මේ යල් කන්නේදී යම් කිසි වර්ෂාවේ අඩුවක් වෙයි කියලා අපි පුරෝකථනය කරලා තියෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට බලපාන මිත්‍ත කලාපයට බස්නාහිර දකුණ මධ්‍යම සබර්ගමු වාගේ පළාත්වල දිස්ත්‍රික්ක කීපයකට මේ වර්ෂාපතනයේ අඩුවක් ලැබෙයි. ඒත් එක්කම යම් වර්ෂාපතනයක් අර උතුරු නැගෙනහිර ඇතුළු වියලිස අතරමැදි කලාපවලටත් අඩුවේ. නමුත් දැන් විශේෂයෙන්ම වගාව ගත්තොත් මේ වෙනකොට අපේ කන්නේ අවසානයේ ඉන්නේ. හින්දා ලොකු අස්වැනු හානි වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉරිගේෂන් එකේ සහ මාවැල්ලියේ ජලාශවල සෑහෙන මට්ටමකට වතුර තියෙන නිසා මේ ජල සම්පාදනය කරන වගාවලටත් ගැටලුවක් වෙන්නේ නැහැ. දැනටමත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. ගොවි මහතුරුන් දැනුවත් කරමින් යනවා. කොහොමද මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක තමන්ගේ වගා කටයුතු ඉදිරියට කරගෙන යන්නේ කියන එක.

0: ಅನಾಯನ ಅಪನಾಯನ ಪಾಲನ ದಿಪಾರದ ಮೇ ತೂ ನಿಕುತ್ ಕರಾತಿ ನವ ಗೆಸೆಟ್ ನಿವೇದನೆ ಅರಮುನ ಅನಾಯನೆ ಸಂದಹ ಸಿದುಕನ್ನ ಗೆವೀಂ ವಿಧಿಮತ್ವ ಅಧ್ಯಯನೆ ಕರ್ಮೀನ್ ವಿದೇಶ ವಿನಿಮಯ ರಟಿನ್ ಅನವಶ್ಯ ಲೆಸ ಪಿಟತ್ಯಾಮ ವೆಲಕ್ವೀಮ ಬವ ಮುದಲ್ ನಿಯೋಜ ಮಾತೆ ಆಚಾರ್ಯ ಅನಿಲ್ ಜಯಂತ ಪ್ರಣಾಂದು ಮಹತ್ಯ ಸದಾನ್ ಕನ್ನೋ ಗೆಸೆಟ್ ನಿವೇದನೆ ಅನಾಯನ ಅಪನಾಯನ ಕಾಟಿತು ಸೀವಾ ಕಿರಿ ಮಕ್ ನೋವನ ಬವಾಯಿ ನಿಯೋಜ್ಯ ಅಮಾತ್ಯವರೆಯ ಅವಧಾರಣೆ ಕಲಿ
1: මෙහි අරමුණ කිසිදු ආකාරයක ආනයනයේ සීමා කිරීම නෙමෙයි ආනයනයේ කිරීමේ මුවාවෙන් ලංකාවෙන් පිටතට ඩොලර් ගලාගෙන යෑම මේ ප්‍රවණතාවයක් තියෙන නිසා ආනයනයේ කිරීමට අදාළ විදේශ විනිමය ගෙවනකොට එය නියාමනය කිරීම එය සොයා බැලීමට කරන ලද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකු ඒ හරහා මුදල් ලැබීමේදී විශේෂයෙන් අත්‍යකාරම් මුදල් ලැබීමේදී බැංකුවක් විසින් දැන් සිදු කළ යුතු වෙනවා සෑම බැංකුවක් විසින්ම ආනයනය කරනු ලබන සෑම ගනුදෙනුවකටම නිශ්චිතව වෙන් කරන ලද අංකයක් හඳුනා ගැනීමේ අංකයක් අවශ්‍ය වෙනවා ඒ අංකයත් සමග වලංගු බදු ගෙවීමේ අංකයක් අපිට අවශ්‍ය වෙනවා කාගේද ආනයන කරුගේ ඒ වගේම ආනයන කරුගේ ලිපිනය අපිට අවශ්‍ය වෙනවා ඒ වගේම ආනයනය කරු විසින් මුදල් යවන මුදල් ලබා ගන්නාගේ ලිපිනය අවශ්‍ය වෙනවා මුදල් ලබා ගන්නාගේ බැංකු ගිණුම අවශ්‍ය වෙනවා ඒ වගේම මේ ආනයනය කිරීමේ කාර්ය සඳහා ඔවුන්ට රේගුවේ ලියාපදිංචි වෙන සිද්ධ වෙනවා.

0: tunay taşma paha. Anı tunay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: Satyagı Lakanda.
3: Morning News Alert. Around the World.
4: ලෝක ප්‍රවෘත්ති සුවපලද්දී යුද්ධය පිළිබඳව අවධානය යොමු වෙනවා ලෝකෙම අවධානය යොමු වෙනවා මූලික අවබෝධතාවක යොසුම අත්සන් තැබීමෙන් පසුව ඊයේ 19 වෙනිදා දේ කියන්නේ ස්විස්තරලන්තයේ බුගන්ස්ටොක් නිවාඩු නිකේතනයේදී ඇමරිකාව සහ ඉරානය අතර පැවතුණු නිවිතව තිබූ මුල්ලාදීරේ සාම සාකච්ඡා ඉරානය අවලංගු කළ බව ස්විස්තරලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා අවසන් සාමග යුසුම්ට ලැබීම සඳහා වන පළමු වටේ තාක්ෂණික සාකච්ඡා ඊයේ ස්විස්තරලන්තයේ බුගන්ස්ටොක් නිවාඩු නිකේතනයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා කොමුණත් සතියන්තය පුරා පැවතීමට මේ වැඩි නියමිත වෙලා තිබුණේ කොහොමුණත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් හිස්බුල්ලා සටන්කාමයෙන් ඊශ්‍රායල් හමුදාවට පහර දීමත් සාකච්ඡාව අවලංගු වීමට හේතුව බව සඳහන් වෙනවා. මෝදි පෙනුමට අහිංසකයි හැබැයි අමාරු කාරයෙක් කියලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. ඉතින් දැන් ප්‍රංශයේ එවියෙන් නගරයේ පැවති G7 සමුළුවට සහභාගී වුණු ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවතුණා. එහි ඡායාරූප සහිතවයි පළ කරන්නේ. දැන් සෝදත්තේ වර්ධනය කරගනිමින් රාජ්‍ය නායකයෝ දෙදෙනා එකිනෙකා ප්‍රසංසා කරගෙන තියෙනවා. ජනාධිපති ට්‍රම්ප් මෝදි වර්ණනා කරන්නට උනේ මෝදි අහිංසකයි මෙන් පෙනුනත් ඔහු සැබවින්ම අමාරු චරිතයක් බවයි. බැලූ බැලමට මෝදි අහිංසකයි ප්‍රසන්නයි. ඒත් එයා අමාරු කාර්යය කේවල් කරන්න අමාරුයි, වාද කරලා දිනන්න අමාරුයි. එයා දැඩි තීරණ ගන්න කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෝදි එක්ක ඩීල් දැමීම අසීරු කටයුත්තක් කියලා තමයි ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට කියන්නේ. බ්‍රසීල ජනාධිපතිවරයාට ඇඟිලි නොගසනු ජනපති ලූලා ඇමරිකාවට කියනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත බ්‍රසීල ජනාධිපතිවරයාට මැදිහත් නොවන ලෙස බ්‍රසීල ජනාධිපති ලොයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ඇමරිකාවට අනතුරු ඇඟවීම කරලා තියෙනවා. උද්දේශික කැඩුවොත් ඉරානයට සමාවක් නැහැ. ඉරානය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ගැන මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමක් කළා තියෙනවා. ඉතින් ප්‍රංශයේ එවියන් නගරයේ G7 සමුළුව අතරතුරේ කරුණු 14කින් සමන්විත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දින 60ක කාලයක් ලැබෙනවා. ඉරානයේ කොන්දේසි කඩකොළොත් යලිත් වරක් යුද්ධය ආරම්භ වේවි. අකමැත්තෙන් උනත් ඉරානයට පහර දෙන්නයි මට අඬ කරන්න සිද්ධ වෙනවායි ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළා තියෙනවා. ක්‍රීඩා පිළිබඳව කතා කරද්දී මේ දිනවල කතා කරනවා රුමේෂ් තරංග ලෝකෙම්ම එකට හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඊයේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමට අංක එකට පත්වීමට සමත්ව සිටිනවා ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග. දැන් තහවුරු කරගැනීමේ තවත් තරගාවලියකට ඊයේ රාත්‍රියේ කටාරේදී සහභාගී වීමට නියමිතව තියෙනවා. ඉතින් එහිදී පැවැත්වීමට සූදානම් කර තිබූ කටාර් ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියටත් මේ ඔහු සහභාගී වෙනවා. කොමුණත් අපි බලාපොරොත්තුවක් තියෙනවා මෙවර රන් පදක්කමක් රැගෙනයි කියලා.
3: Cartoons.
4: අද පංකජ රුවින්දගේ සරදම් කාටූනය සුගීච්වර අතඩංගුවට ගත්තේ පාර හරස් කරලාලු සුදු වෑන් එකකින්ද. පංකජ රුවින්දගේ සරදම් කාටූනය සමගින් ලංකාදීප විස්තර ඒ වගේම ලකන ප්‍රවෘත්ති අංශය රැගෙන අතුරුතුරු සමාප්ත කරනවා. අද ජූනි මාසේ 20 වෙනිදා සෙනසුරාදා දවස සතියග පත්තර විස්තර අරගෙන ආපු මම නලින් විරාජ් වාසනවන්ත සුන්දර දවසක්.

0: साथियाक लखाडे
1: आइबोन जयग्रही वासनावंत उदासन कुदे हताय विनाडी पहाय वेलाव गुड मॉर्निंग रणि
2: गुड मॉर्निंग मधुशंक ओन्न अद तमाय जूनी मासे विसिवेनी सेनसुराता අද පටන් ගන්න හදන්නේ අපි සතියගේ ලක්හඬ මේ දෙම්බ ලස්සන කතාවක් තියෙනවා නේද කියන්නේ අපේ හිතගෙන
1: ගොඩක් වෙලාවට දැන් මේ අපි සමහර තීන්දුව తీරන ගන්නවා ගොඩාක් සතුටින් ඉද්දී එහෙම නැත්නම් ගොඩක් කේන්තියෙන් ඉද්දී කේන්තියෙන් ඉන්නකොට හරි අධික සතුටින් ඉන්න මොහොතක හරි ඔබ ගන්න හදිසි తీරන නිසා මුළු ජීවිත කාලයම පසුතැවීමට සිද්ධ වෙන්න පුළුවන් తీරණයක් ගන්න කලින් හරි ඔබේ හුස්ම හොඳට බලන්න හිත නිශ්චල වෙනකන් නිහඬව පොඩ්ඩක් ඉන්න. සිහියෙන් තොරව කරන ක්‍රියාවන් ඔබේ අනාගතය විනාශ කරන්න හේතුවක් වෙන්න පුළුවන් රණි. ඉක්මුණු සිතක් ඇති මිනිස්සු කවදාවත් වරද්ද ගන්නෙත් නැහැ, වරදින්නෙත් නැහැ.
2: සමහර ඔබේ වැරදි තීරණ නිසා ඔබේ හොඳම රිලේෂන්ෂිප්, එහෙම නැත්නම් ඔයාගේ හොඳම තියෙන සබඳතා, ඔයාගේ නෑදෑකම්, එහෙම නැත්නම් ඔයාගේ යාළුකම් ඒව නැති වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ යමක් කරන්න කලින් ඒක ඉදිරියගෙන දෙපාරක් හිතලා කරන්න. නැත්තම් ජීවිතේ එක තැනකදී ඔබට හුඟක් වෙලාවට බොහොම දුකින් පසුතැවෙන්න සිද්ධ වෙන වාර එනවා එනවා සත්තයි.
1: ඒක ඉදින් නවත්ත ගන්න පුළුවන් විදිහ තමයි අපි මේ කිව්වේ. හරි. මේක මේ රනිල්ලා හෝ මම හෝ ඔයාගත් එකක් නෙමෙයි. මේක මේ නේද? මහා සම්මතේ ඉඳන් මිනිස්සු කියන කතාවක් නෙමෙයි මේක. අත්දැකීම් බහුල මිනිසුන්ගේ අදහස් දක්වීම. ගොඩාක් සතුටින් ඉන්න වෙලාවට අපි ගන්න තීන්දුව හරිම තීන්දුව වෙන්නේ නෑ රනිල්. අපි ගොඩාක් දුකින් ඉන්නකොට ගන්න තීන්දුවත් එහෙමම තමයි. අපි හිතන්නකෝ කවුරු හරි කෙනෙක් දැන් මම රනිල් එක ගොඩාක් තරහින් ඉන්න වෙලාවක මොකක්hari හේතුවක් නිසා පොංචි හිතෘදීමක් නිසා මම අය ජීවිත කාලේ කවදාවත් රනිල් එක්කලා කතා කරන්නේ රනිල් හරි නරක මිනිස්සෙක් කියලා තීන්දුවක් ගත්තොත් සමහර විට ඒක ඇත්තම නිවෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අපිට දුන්නු වචනයක් වෙන සාධාරණ හේතුවක් නිසා මගේ හැරෙන්න පුළුවන්. එහෙම වෙලාවක අපි ගත්තොත් එහෙම මේ මනුස්සයා ළඟ මගේ ජීවිතේ කවදාවත් මම ලං කරගන්නේ නැහැ. මොකද සමහර වෙලාවට පෞල් ජීවිතය තුළ ඕන තරම් තියෙනවා. එයාට මම ඔච්චර කියලාත් එයාවේ නැහැ. සමහර විට එයා මගදී අනුදුරකට ලක් වෙලා වෙන්න පුළුවන්. සමහර විට එයා මගදී වෙනත් කරදරයකට මුහුණ දීලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය වෙනත් කටයුත්තකට යොමු වෙලා වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ අර හුඟක් සතුටින් ඉන්න කොට හරි හුඟක් තරහෙන් ඉන්න කොට හරි තීන්දුව ගන්න එක නේද? අර ස්ථීර වෙනස් නොකරන තීන්දුව ගන්න එක නතර කරනවා නම් හරි වටිනවා. උදේ 7:00 විනාඩි 8:00 වෙලාවට

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Udai hatai vinati dahatunai.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: සතියක ලක්හඩ.
1: මීළඟ පරපුරේ හඬනුමයි අපි හොයන්නේ උඹ තමයි. එහෙමනේ අපි කියන්නේ නේ. හරි. කාමරයකට වෙලා නානගාමරයට වෙලා සින්දු කිව්ව ඇතිරණේ දැන්. ඔබේ ඒ හැංගිච්ච දක්ෂතාවය දැන් මුළු රටටම කියන්න රටට දැනෙන්න ගන්න ඔබට හැකියාව තියෙනවා. වයස අවුරුදු 20ත් 50ත් අතර වෙන්න ඕනේ. වයස අවුරුදු 20ත් 50ත් අතර කෙනෙක් දැන් ඔය ආසම සින්දුවක කැමති කොටසක් රෙකෝඩ් කරන්න. ඊට පස්සේ 0706 366 166 WhatsApp කරන්න. දැන් සින්දුවේ කොටස එහෙම නැත්නම් ඔබ ගායනා කරපු ගීතයේ කොටස වගේම ඔබේ නම ගම වයස මේ තොරතුරුත් මේ අංකයටම WhatsApp කරන්න 0706 366 166. මොකද කියන්නේ? තරුවක් වෙනවද නැත්නම් හැංගිලම ඉන්නවද තීරණය වාගයතේ පරක්කු වෙන්න එපා. පරක්කු වෙන්න වෙන කෙනෙක් තරුවක් වෙලා ඔබ නේද? බාත්รูම් එකේම සින්දු ගීකේ ඉන්න කෙනෙක් බවට පත් වෙන එක. ඉතින් ලංකාවේ වෙනස් වැඩක් සිද්ධ වෙන්න යන රේඩියෝ ඉතිහාසෙ. ඒ වැඩේට පළමු අදියරේ නේද? ආරම්භක සමාජික විදියට එකතු වෙන්න තමයි ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉක්මනටම අද නිවාඩු දවසනේ ඉක්මනටම ගීතේ කොටසක් රෙකෝඩ් කරගන්න ඔබට ලස්සනම කියන්න පුළුවන් සින්දු මෙන්න මේකයි කියලා දන්නවනේ නේ? ඒ සින්දුව රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ඔබේ නමගම වයසත් එක්ක 0706 366 166 කියන අපේ WhatsApp නම්බර් එකට මේ දැන්න WhatsApp කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එතකොට උදේම ප්‍රශ්න අහුවත් හොඳයි කියලා හිතුණා මට අද.
2: ගොඩක් බලන් ඉන්නවනේ මේ ප්‍රශ්න ටික. වරක් වෙනවා ඊට පස්සේ අපිට උත්තර දෙන්න වෙලාවක් නෑ. අපේ නම් ටික කියන්නෙත් නෑ කියලා පොඩි මැසිවිල්ලක් තියෙනවා. ඒ නිසා අපි උදේම ප්‍රශ්නේ අහන්න හිතුවා. මේ දවස්වල මදුසංග මේ ලෝකෙම එකම උණුසුමක එහෙම නැත්නම් එකම දනකට ඇහැවල තියෙන වෙලාවක් තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ යුද්ධ ගැන කියලා. නෑ. යුද්ධේ වඩා
1: උණුසුම සබ. ඒකත් එක්තරා යුද්ධයක් තමයි ඉතින්. හරි. ටිකට්ස් ගන්න යුද්ධයක් තියෙනවා. නේද? කොහොම හරි මැච් එක බලන්න පොඩි වමනාක් තියෙනවා. මේ කතා කරන්නේ ෆුට්බෝල් ගැන.
2: ඔව් ෆුට්බෝල් ගැන. ලෝකේ ෆුට්බෝල් ගැන ලොකු අවධානයක් තියෙන වෙලාවක අපි හිතුවා පාපන්දු එහෙම නැත්නම් ෆුට්බෝල් ගැන ඔබට ප්‍රශ්නයක් අහන්න. දැන් මේ බේපාර පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට කලින් එහෙම නැත්නම් 2022 වසරේ පැවතිච්ච පාපන්දු ලෝක කුසලානය ගැන කතා කරනකොට මේකේ ශූරතාවයේ දිනගත වාර්තා රැසක් එක යම් රටක්. අපි අහන්නේ ඒ රටේ නම මොකද්ද? 2022.
1: 2022 මේ පාපන්දු ලෝක කුසලානය දින

0: ಮಾಡೋಣ ವಿಧಿಹತ್ರಣಿ ಲಿಕ್ಮೆಂಟ್ ಮದಕ್ಕರು
1: ಬಿಂದುವೈ ಹತೈ ಬಿಂದುವೈ ತುನೈ ಅನು ತುನೈ ಪಹೈ ಅನು ತುನೈ ಹತ್ ಬಿಂದುವೈ ಹತೈ ಬಿಂದುವೈ ತುನೈ ಅನು ತುನೈ ಪಹೈ ಅನು ತುನೈ ಹತ ಕಿನ ಅವೇ ವಾಟ್ಸ್ಆಪ್ ನಂಬರ್ ವಾಗಿ ನಮ ಹಿಸ್ತನಕ್ ತೇಲ ಗಮ ಹಿಮನ ತಂಗ ಒಬ್ಬ ಪ್ರದೇಶೀಯ ಸಟಹನ್ ಕಲ್ಲ ಹಿಸ್ತನಕ್ ತೇಲ ಪಿಲಿತುರು ಸಟಹನ್ ಕರನಿಕಾಯಿ ಒಬ್ಬಟ ಕರನ್ನ ತಿ ನಿಮ್ಮ ಪಿಲಿವಲ್ಟೆ ಓತ್ ಒಯತ್ ಮೇ ಜಯಗ್ರಾಹಿ ಲೈಸ್ತುವಟ ಹೆತುಲತ್ ವೆನ್ನ ಪುಳುವಾ
0: ජයග්‍රහහි ලයිස්තෝගෙන කියද්දි සමහරයි දිනුන සමහරය පරාදයනවා දිනපය සතුරුවෙනවා පරාදවෙච්ච කට්ටිය දුක්වෙනවා එහෙම දවසක්තම යද දස් කීරෑ නේද සමහරයගේ සතුට නැතිවුණු සමහරයගේ සතුර වැඩියුණ හැබැයිඉතින් ඇත්තට අපි කවදහර දවසක මුහුණ දෙන්න පේරණි මොකද ඇත්තට ඊරයුණේ
1: සාමාන්‍ය ප්‍රතිඵල නිකුත්වේ හද තමයි ඕක තමයි ෆේස්බුක් එකට ගිහාම නේද සමාජ මාධ්‍යයට ගිහාම විශ් කරලා තියෙනවා ගොඩාක් අයට තමන්ගේ පුතා වෙන්න පුළුවන් දුව වෙන්න පුළුවන්
0: අද මේ කමෙන්ට් එකක් රෙකෝඩ් කරලා තියාගන්න කංග්‍රැචුලේෂන්ස් පුතා කියලා
1: හරි කොපි කරා
0: ඔව් කොපි කරලා තියාගන්න දිගට හරහට දාන්න තියෙන මොකද දැන් ඉතින් විභාගය ඉවර වුණාට පස්සේ ඉස්සර වගේ නෙවෙයිනේ නේ ඉස්සර ඉතින් කවුරු හරි ගෙදරට ආවම කොහොමද මේ සැර විභාගය කරා නේද පුතේ ඔව් අංක කොහොමද හොඳයි කොහොමද කියන්න ඉතින් කොහොමද නේද ඒකට තමයි අර අකුරු මොනවද කියලා කියන්නේ හරි සමහර මිනිස්සුන්ට සමහර දරුවන්ට ඔය අකුරු මොනවද කියලා කියාගන්න බැරි තැන් තියෙනවා නේද ජීවිතේ අසමත්කම් එන පිරිසකුත් ඉන්නවනේ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගේ කවුරු හරි කෙනෙක් අසමත් වෙනවා කියලා කියන්නේ විභාගයේ එක්තරා විෂයකට ලකුණක් අඩු වෙනවා කියලා කියන්නේ රණිල් ඒ අදක්ෂයෝ කියලා කෙනෙක්ට හඳුන්වන්න බෑ අපි හරි වැරදි තැනකින් මේක අල්ල ගන්නවා සමහර අයලට හිතනවා මේ සාමාන්‍ය පෙළ විභාගයවත් පාස් කරගන්න බෑ නේ මන් දන්නේ කියලා හැබැයි ඊට එහා ගිය මහා හැකියාවක් ශක්තියක් මේ දරුවන් ඇතුලේ තියෙනවා නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ නේද සීමිත රාමුවක් ඇතුලේ අපිට මේ විභාග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන සමහර වෙලාවට මේ දක්ෂම දරුවා තෝරන ක්‍රමය නෙවෙයි ඉන්න පුළුවන් හොඳටම මතක තියෙන දරුවෝ තමයි අපි ඔය බොහෝ වෙලාවට තෝරගන්නේ ඉතින් ඒ ක්‍රමවේදයන් වෙනස් නොවෙන නිසා අපිට මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ මේ ප්‍රතිඵලය බාර ගන්න සිද්ධ වෙනවා කොහොම හරි විභාගයක් කියලා කියන්නේ ජීවිතේ අන්තිමටම තීන්දුව කරන එක නෙවෙයි සාමාන්‍ය වෙලෙන් පස්සේ තව එහෙමමයි නේ දැනට අවුරුදු 16 ඉනි ජීවත් වෙලා තියෙනවා තව ඉස්සරහට එහෙමම කාලයක් ඉතුරු වෙලා තියෙනවා ජීවිතේ සමහර කඩාවැටීම් තමයි රනිල් ශක්තිමත් මිනිස්සු නිර්මාණය කරන්නේ ඉතින් විභාගයේ විශිෂ්ට ලෙස සමත්තුණු දරුවන්ට අපි සුබපැතුම් එකතු කරන ලක්කන විදිහට ඒ වගේම විභාගයේ යම් යම් අතපසු වීම් සිදු වුණා නම් ප්‍රතිඵලයේ ප්‍රමාණවත් විදිහට සතුරු වෙන්න පුළුවන් ප්‍රමාණයට නැත්තම් අන්න ඒ දරුවෝ තමයි මම කියන්නේ ජයග්‍රාහීම දරුවෝ ටික ජීවිතේ පුංචි කාලෙදී ඊටාම පොඩි වයසේදී කඩාවැටීමේ වේදනාව කියන එක ස්පර්ශ කරනවා විඳිනවා කියලා කියන රනිල් ඒක තමයි ජීවිතේ හම්බෙන හොඳම මොටිවේෂන්
1: එක. එහෙම ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ලංකාවේ ඉහළම නිලතල දරන ඉහළම විද්වතුන් සමහර තැන්වල විභාගේ අර අපි කතාවට කියන්නේ එවරක් කරි එනගත්ත අනාගත්ත කට්ටිය ගොඩක් අය.
0: අපිටත් එහෙම යනුණනේ. නේද? උදාහරණ සහිතව කියන්න පුළුවන් මේ අපි පවා සමහර වෙලාවට විභාගවලදී නේද පිස්සු නටනට ඉඳලා යාළුවොත් එක්ක රස්තේ අඩු ගහගහ ඉඳලා අම්මලා තාත්තලා කියන දේවල් පිළිගන්නේ නැතුව ඉඳලා නේද එකපාරක් වරදින්න පුළුවන් හැබැයි ජීවිතේ හැමදාම එකම මෝඩකම කරනෝ නම් ඇත්තටම අපි මෝඩ වෙන්නේ නැරනේ
1: අනිවාර්යෙන්
0: හරි ඒ වැරදිච්ච තැනින් ආය අපිට අලු ටික ගසා දාලා හොඳ මොටිවේෂන් එකකින් වැඩේ පටන් ගන්න පුළුවන් නම් හරි වටිනවා දරුවන්ට දොස් පරොස් කියමින් ගෞරවර ඉන්නවනේ උඹලට තමයි බැරි අල්ලපු ගෙදර ළමයා මෙහෙමයි කියලා අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මේ වෙනකොට දරුවට නිකන් ඇනුම්පද කියමින් ඉන්නවනම් නෑ ළඟට අරගෙන ඔළුව අත ගාලා පුතේ වාට පුළුවන් අපි අද ඉඳන් පටන් ගමු මං වාගේ විටිපස්සේ ඉන්නවා අන්නේ විශ්වාසය දරුවට ඇති කරලා දෙන්න ඊළඟ ප්‍රතිඵලය මුළු ගමටම කෑ ගහලා අම්මට තාත්තට කියන්න පුළුවන් ප්‍රතිඵලයක් බවට දරුවපත් කළ දෙයි.
1: දින්න අය ජයග්‍රහණය කරපු අය සතුට විඳින්නේ සතුට විඳින ගමන් ඉස්සරහා ඉලක්කේ හදාගන්න ඒ වගේම දුවේ පුතේ. ඔයා පෙරදුනා නම් ඔයාට අතපසු වුණා නම් ඔයාට පොඩ්ඩක් ඔයා පිටිපස්සට ගියා නම් ඒ වේදනාව මං කියන්නේ අතහැරලා දාලා නිකන් ඉන්නපම මේක කිව්වා කියලා අන්න රේඩියෝ එකෙත් කිව්වා මේ ඒගොල්ලෝ එහෙම එහෙනම් මේක අතහැරලා දාන අතහැරලා දාන්න වෙයි ඒ වේදනාව ඔයා විඳින්න. ඒ විඳලා නැවත නැකිටින්න.
0: සමහර වෙලාවට අද කාමරෙන් එළියට එන්න බෑනේ හරිද වෙනදා නිදහසේ සෙල්ලම් කරන්න යාළුවොත් එක ගියා නම් අද යාළුවන්ට මුණ දෙන්න බෑ සමහර වෙලාවට ගමේ කඩේ ළඟට ගිහිල්ලා බඩු මුට්ටු ටික ගෙදරට අරගෙන ආපු දරුවෙක් නම් අද කඩේ ළඟට යන්න ගියාම හැමෝම සමහරට දන්න මිනිස්සුත් අහනවා දැන දැනත් අහනවනේ මිනිස්සු මොකද උනේ කියලා අහනවා නිකන් ඇනුම් පදේට වගේ ඉතින් ඒ වේදනාව හරි අමාරුයි දරා ගන්න නේද කෙනෙක් සතුටින් ඉන්නකොට ඒ සතුට බෙදා නොගත්තාට කමක් නැහැ. හැබැයි දුකෙන් ඉන්නකොට ඒ දුකට නිකන් කිණ්ඩියක් දානවා කියලා කියන්නේ කෙච්චර වටින එකක් නෙවෙයි. ඉතින් මේ වේදනාව විඳින ගමන් ආය ජීවිතේ කවදාවත් එහෙම වේදනාවක් මං විඳින්නේ නැහැ කියන ශක්තිය හිතට අරගෙන

0: අනුෂ්ක රසංචනද සිල්වා අධ්‍යක්ෂණයක්
1: යනගමන් වෙලාව තිබ්බොත් අම්ම ළඟට ගිහිල්ලා යනව කියලා පළයන් ගත්තේ.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙදර.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ.
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: சத்யாக லக்கண்ட ஏன பலாபுரத்து தமிழ் மினிசுங்க ஜீவத் கரான் ஹிம பலாபுரத்து கந்தராவ கிதேதியாகி ஈயோப வெடி வெடியின் மிலதீகத்து ஜாதிகள் உத்தரையும் மண்ணில் உத்தரவை பார்த்தோட கொஹமது ஜாக்ரஹானி இதெல்லாம் தின்மனோத அங்கடிக்கையில பல்யமும் அணில விற்கொதன் படங்கானே
1: வடங்கண்ணே ஈதனும் மதினலாத ஜாதிகள் உத்தரை மண்ணில் உத்தரவை வல்ல பிரதிபல மே மதுசங்க மே பகுவாய சமஹாலோட வெடி
2: பட்டலகண்ணவனே
1: ரிசால் பலன் கிஹாம் ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඔබට අලුත්ම ප්‍රතිපලයේ ලොතරැයිල විනියෝජිතය ගාවට කියලා බලන්න පුළුවන් හරියට දිනේ බලා ගන්න ඕන නැත්නම් ඔබේ කෝටිපති සීනේ එතන පොඳ වෙන්න පුළුවන් හරිද ඒ නිසා
2: හරියට මේ දිනේ බලා ගත්තේ නැතුව මහජන සම්පතේ අංක ටික බලලා අපරාධි කියලා ටිකට් ටික ඉරලා බලද්දි මේ නේද
1: ඔව් දැන් අද ජූනි මාසේ 20නේ
2: ඔව් අද 20කට
1: අපි බලන්න ඕනේ ජූනි මාසේ
2: 19
1: වෙනි සිකුරාදා සුබ දවසක් ලොතරැයියේ ලග්නයේ වෘශ්චික වසනවන්ත අංක 1621 විශේෂිත අංකය 2.05 හරි වෘශ්චික ලග්නය 1.16.21 තමයි අංක විශේෂ අංකය 2.05 එන්.එල්.බී ජයලොතරැයි ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 5.133 ඉසෙඩ් 5.133 අද සම්බන්ධ ලොතරැයි අංක රටාව 0.7 5.7 0.5.7 එන් 0.7 5.7 0.5.7 එන් හඳහනේ සිංහ ලග්නය වාසනාවන්ත අංක 33 40 41 සහ 50 සිංහ ලග්නය වාසනාවන්ත අංක 33 40 41 සහ 50 ධන නිධානයේ යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 24 33 56 සහ 73 යූ 24 33 56 සහ 73 මෙගාපවුල උතරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 32 52 65 සහ 73 ආර් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 32 52 65 සහ 63 ගොවිසෙතේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 9 16 27 සහ 57 බී 9 16 27 57 මහජන සම්පත උතරයේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 48.5.7 එන් 48.5.7 ඔන්න වාසනාවන්ත අංක ටික ඊයේ දවසේ ලොතරැයියේ ජයග්‍රහී අංක ටික හරියටම තමන්ගේ ලොතරැයියේ අංක ටික තියනවද බලන්න එහෙනම් ඔබ ජයග්‍රහගේ අද වාසනාව හොයාගෙන යන අයට වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ලොතරැයිම මිලට ගන්න
2: උදේ 7:34 වෙලාව දැන් මේ
1: ප්‍රශ්න මතක් කරන්න
2: ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරලා ඉන්න ඕනේ අපි ඇහුවේ 2022 කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණ හිමි කරගත්ත රට මොකක්ද කියලා ඉක්මනටම උත්තරේ හොයාගෙන ඔබේ නමගම සටහන් කරන්න ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කරලා 0.7.3 93.5 93.7 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ. එතකොට දැන් සමහර අය පටලගෙන තියෙනවා සින්දු ගැල්ලකුත් එවනවා මේ නම්බරයකට. ගායකෙක් වෙන්න හීනයක් තියෙනවා ගායිකාවක් වෙන්න හීනයක් තියෙනවා ඒ නිසා ඔබ ගායනා කරපු ගීතයක කොටසක් එවන්න ඕනේ ඔය අපි උත්තරේ වන්න කියන නම්බරයකට නෙමෙයි 0.706 366166 කියන නම්බරයකට 0706 366 166 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ. ඉතින් ඔබේ නමගම සටහන් කරන්න ඊට පස්සේ වයස සටහන් කරන්න මේ මෙසේජ් එකත් එක්කම ඔබ ගායනා කරපු ගීතේ හඳපටේ අපිට මේ දැන්න ලැබෙන්න සලස්වන්න. බොහොම ටික දවසයි තව ඔබට මේ අවස්ථාව තියෙන ඊට පස්සේ අපි නිල වශයෙන් තරගේ ආරම්භ කිරීම සිදු වෙනවා ලියාපදිංචි කිරීම අවසන් කරනවා. ඒ නිසා දන්න කියන ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන හැම කෙනාවම දැනුවත් කරන්න ඉක්මනින්ම 0.706 366 166 ගීත කන්දයක් ලැබෙන්න සලස්වන්න කියලා. 07:36

0: ආයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මැක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මැක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: දේ හතයි විනාඩි 45 වෙලාව. අනේ දැන් හුඟක් වෙලාවට අපි වරද්දගෙන දැන් ටිකක් තියෙනවනේ. අපි මේ පිට කවරේ දිහා බලලා තමයි ඇතුළගෙන තීරණය කරන්නේ. ඇතුළේ පිටු මොන වගේද කියලා අපි කියවලා බලන්නේ නැතුව අපි පිට කවරෙන් ගොඩාක් දේවල් ගැන තීන්දුව తీරන ගන්න. දේශපාලනේදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේදි වෙන්න පුළුවන්. යාළුවෙක් මිත්‍රෙක් ආශ්‍රය කරද්දි වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. ඒවා අපේ ජීවිතවලට තරම් බද්ධ වෙච්ච ඒවා නෙවෙයි. කසාද බඳිද්දි.
1: ඔව්. ප්‍රේමවන්තෙක්
0: තෝරගනිද්දි. එතකොට මේ සමහර ලාවට නැන්දම්මල එහෙම. හරිද? අර මනමාලයා මනමාලිකේ ගෙදර බලන්න එන දවසට නේද? දොර රෙද්දාස්සෙන් බලලා අක්කල නංගිල නැන්දලා මාමල කට්ටිය ගන්න තීන්දුව. හරිම ඩීසන් පාටයිනේ. ගොඩාක් නිවිච්ච පාටයි.
1: අහිංසක පාටයි.
0: හරි උගත් බුද්ධිමත් පාටයිනේ. හරි තැම්පත් පාටයි. ඒ ඔක්කොමනත් එක්ක මේ කොල්ල හරි හෑන්සම්ම. ඒ විතරක්ද බලන්නු හරි අහිංසක පාටයි. වැඩිය කතාබහක් නැති පැත්තකටලා තමන්ගේ පාඩුවේ ඉන්න වැඩි පුහු ආටෝප නැති පොළොවේ පය ගහලා ඉන්න කොල්ලෙක් වගේ. ඇත්තටම මලක් වගේ කොල්ලෙක් නේද? ඒ යාළු හිම. නේ. ගැල්ලමගේ යාළු හිම කියන්නේ ඇත්තටම මලක් වගේ කොල්ලෙක් නේ. අනේ පිම්බාටත් එක්ක. ඒ කියන්නේ අච්චම්බලා. හරි. දැක්කම දේනවා නේද? කසාද බඳින කල්ලා ඩුම දරමේ. හීනෙන්වත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා නැතුව ඇති. ඒ විතරක් නෙමේ හරිම ලැජ්ජාශීලී හරි තැම්පත් කොල්ලෙක් කියලා ශ්‍රී ලාංකික මව්වරු සහ දූවරු කියන පිටගවරයෙන් පොත මෙනීම තමයි මේ තියරිය එක. දැන් එහෙම හිතපු මිනිස්සු කරපු දේවල් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුලේ නේද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලේ අපි දැක්කා. සමහර වෙලාවට හිත පිට නැතුව තමන් ආදරය කරන තමන් විශ්වාස කරන කෙනාව නේද ජීවිතයෙන් පවා ඉවත් කරලා දාන්න උන් හුස්ම ගන්න අයිතිය පවා නැති කරලා දාන්න තරමට දරුණු මිනිස්සු ඔය පිට කවරේට වැහිලා ඔය විදිහට හුඟක් වෙලාවට සමාජයේ බොහොම ගෞරවනීය චරිත විදිහට ඉන්න උත්සාහ කරනවා. වෙලාවකට හිතනකොට යුරෝපයේම මේ ක්‍රමවේදය හොඳයි කියලා. නේද? අපි කිව්වට අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ මිනිස්සු ඇත්තටම පොඩ්ඩක් කාලයක් ආශ්‍රය කරලා බලලා ජීවත් වෙලා බලලා ජීවත් වෙන්න බැරි නම් විවාහයට යන්න කලින් ඒ අය තමන්ගේ සම්බන්ධතාවය ඉතාම මිත්‍රශීලීව ආවර කරලා දානවනේ. හරි. අපි එහෙම නෙමෙයි. ඉතින් ඒක පටන් ගත්තා. එයා වහ බොයි කියලා හිතෙනවා. එයා මැරෙයි කියලා හිතෙනවා. යන්නේ උඹට ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතනවා. අපි දහසකුත් දුක් දෝමනස්යන් ඉවසගෙන අපේ කෙල්ලෝ විශේෂයෙන් අපේ කාන්තාවෝ මේ පෞල් ජීවිතවල තියෙන බර කර තියාගෙන යනවනේ රණේ. මේක තමයි ලොකුම ඛේදවාචකය. හැබැයි එතෙන්ට ඔළුව හැදිලා තියෙන්නේ මම අර කියපු කාරණා ඔක්කොමත් එක්ක. අනේ නිවිච්ච පාටයි. එහෙම නිවිච්ච පාට මිනිස්සු තමයි ඊට පස්සේ මේ නේද? අර බොඩි එක වාට මතකද සූට් කේස් එකේ දාගන්න.
1: හරි. සූට්කේස් එකේ දාගෙන තමයි අවසානයේ වැඩේ සෙට් කරන්නේ.
0: ඉතින් එහෙම ලෝකෙක අපි ජීවත් වෙන්නේ. යථාර්ථය අවබෝධ නොකරගත්තොත්
1: හොල්ලෝ ඉන්නවා දුෂංග. මේ එහෙම ලොකු ඩීසන් පාටක් නැහැ.
0: අමුරස්තිය දුකානේ.
1: අඳින්න. පොඩි කරා බුකුත් දාලා තියෙනවා. ටැටූ හිකුත් ගහලා තියෙනවා කියමු. හරි ඒවා අයියෝ පැත්තකින් තියමුකෝ. බැලු බැලමට මහ ලස්සනක් නැහැ. හරි. ඔය කියන මහා අවුට්ලුක් එක. එහෙමනම් ඒකත් ලොකුවට නැහැ. හැබැයි මේ හැමෝටම පොළොවේ පය ගහලා ඉන්නවා කියන එක ඇත්තනම් පොළොවේ පය ගහලා ඉන්නවා. රස්සාව බිස්නස් එකක් වෙනවා. අපි හිතමු එලෝල් බිස්නස් කරනවා නේද?
0: ආ පොඩි පොඩි පොඩි මේලෝල් ලෑල්ලක් තියෙන තට්ටුවක් තියෙනවා.
1: ආ. හැබැයි ඔය ලොකු ලොකු ඈ ටයි පටිදාන අයට වඩා දවසර හම්බ කරනවා වාහනයක් තියාගෙන ඉන්න.
0: ගිවල් දොරවල් හදලා තියෙන. ඒ ඔක්කොටම වඩා තමන්ගේ පවුලට අප්‍රමිතව ආදරය කරනවා. එයාගේ යුතුකම් වගකීම් ටිකට් කරනවා. ඉතින් හැබැයි එහෙම අයට ලොකු මාකට් එකක් නැන්දම්මලා ගාවත්
1: දුවලගාවත්
0: හරි. අද උදේම මයි රනෙල්වි නිකන් කතා කර කර හිටපු කාරණයක් අපේ අසංකත ඉදියා මේ කතාවේ. අපි කතාවෙන තැන තිබුණේ මේ සමහර වෙලාවට අපි ওই පාසල් ප්‍රේමය ගැන හැම හරි ලොකුවට කතා කරනවානේ. මේ දැන් කන්න කොට නැති වුණත් ජීවිතේ පිළිවෙලක් නැති වුණත් ප්‍රශ්න ගන්දරාවක් තිබුණත් කියන මේක මේ පාසල් ප්‍රේමයක් නේ. ඒ පාසල් ප්‍රේමය කියලා කියන්නේ ඉතාම පොඩි කුලකයක් නනේ.
1: ඩාම භයානක දැනක්
0: සම්බන්ධ ළමයි 250ක් විතර අතර කුලකේ හිටපු ලස්සනම මොකුත්ම කරගන්න බැරි සුගිරි බෝලේ වගේ කොල්ලෙක් එක්කලා යාළු වෙලා මුළු ජීවිත කාලෙම විඳවන ගැහැල් ළමයි අපි ඕන තරම් දෙකලා
1: තරම් ඉන්නවා. ඒ කියන්නේ අඩු වයසින් ගත්ත තීරණේ හින්දා නේද මගේ ජීවිතේ වැරදුනේ කියලා හිතන ඕන තරම් අය ඉන්න. ඕන තරම් ඈ.
0: ඕන තරම් අය.
1: හරි ගිය අය දෙන්න නම්
0: සමාජයේ පේන්නේ හරිගිය තැන් ටික නේදනේ.
1: ඔව්.
0: එහෙම නිකන් 100.0002 ගානකින් ගොඩ ගිය එකක් පෙන්නලා හරි එකක් පෙන්නන උදාහරණයක් විදිහට මේක දැන් නිදර්ශකේ බලන්න ගේ දෙන්න මේ ස්කෝලේ ඇරිලා බයිසිකලේ නැගලා ගෙදර ගියේ හරි දෙන්න හොඳට කාලය ඇඳලා දැන් ඉන්නවා වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන හරි සතුටින් ඉන්නවා කියලා අපි කියනවනේ හැබැයි ඉතුරු 99න් බලන්න අරමුණක් නැහැ මොකද කරන්න කියලා නැහැ ධර්මල්ල ගොඩක් හදාගෙන පුංචි වයසෙන් ජීවිතේ ප්‍රශ්න කරදර ගොඩාක් මැද්දේ ඒ ඔක්කොම පැත්තකින් තියලා පුදුමාකාර විදිහට ආදරය කරපු ගැහැණු ළමයෙක් හරි පිළිම ගෑන් ගහන්නකෝ ඔයා ජීවිතේ තෘප්තිමත්ද කියලා
1: තාවිකක් කියනවා දැන් අද ඕලෙවල් එනගත් නංගිල මල්ලිල එහෙම නැත්නම් දුවල පුතාලා ඉන්නවනේ පොඩි කාරණයක් මතක් කරගෙන ඔයා බලන්න ඔයාටත් ඔය කොතනදි හරි වැරදුනාද ඔයා ප්‍රේමයේ හින්දා ඔයාගේ ඔළුව විකාර වෙලාද හිටියේ මතක තියාගන්න ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඊට පස්සේ ඕන තරම් කල් දිනන ජීවිත කාලෙම ඔයාට ප්‍රේම කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. මෝටර්සයිකල්වේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: උදේ 7:55 වෙලාව අපි ප්‍රශ්නයක් අහලා තිනවා. ප්‍රශ්නයට අදාළ පිළිතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. අවසාන වතාවට කියන්නේ 2022 අවුරුද්දේදී ලෝක පාපන්දු ශූරතාවයේ දිනාගත් රට මොකක්ද කියලා අපි අපේ මේ නමගම සටහන් කළා. අදාළ පිළිතුරු සටහන් කරන ඊට පස්සේ 0.7.3 93.5 93.7 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ. අනිල් අපි ඉක්මනට මතක් කරලිමු බොහෝ දෙනෙක් උත්තර එවනවා. ඒ අය අතරින් කීප දෙනෙක්
2: හරි. ඔව් අපි කීප දෙනෙක් මේ ඉස්ලාම අපිට පෙන්වන කට්ටිය යමු කසුන් කොරියාවෙන්. ඊට පස්සේ මාලා රංජනි මැසේජ් කරලා තියෙනවා. අඹම්පිටිය රේණුකා, ශිරාණි මඩහපොළ, ඊට පස්සේ දීපිකා හැලියගොඩ, සුජිත් විජේසූරිය හැලියගොඩ, ඊට පස්සේ ලහිරු කලුතර, කවීෂ කඹුරුපිටිය, අයේෂා හොරණ, පොතුහැර ප්‍රියංග, ඊට පස්සේ වරකපොළ චානුක, අනෝමාරණ වීර මාවතගම, හොමම යාළුවෝ ගොඩක් මැසේජ් කරලා තියෙනවා. මේ මුලින් ටික පෙන්න පොයි, තව ගොඩක් අය ඉන්නවා. මේ ඔබේ මැසේජ් එක උඩට එන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න ඕනේ
1: තියෙන. ඉක්මනට උත්තරේ හොයාගෙන අපිට එවන්න. දැන් සාමාන්‍යයෙන් ෆුට්බෝල් කියලා කියන්නේ අපි හරි ආස කරන ක්‍රීඩාවක් ලෝකේ විවිධ රටවල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන ක්‍රීඩාව තමයි ලෝකේ ෆුට්බෝල් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක් කියලා කියන්නේ ලෝකෙම මේ අර අපි කියන්නේ ඉර බහින්නේ නැති කාලයක්. සමහරවිට මැචස් පටන් ගත්තම පාන්දර තමයි ලංකාවේ අපිට බලන්න වෙන්නේ. හරි, තරඟ පවත්වන රටවල් වලට සමහරවිට මේ අමුදවල්. ඒ නිසා මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක තමයි ලෝකේ මේ නිදි වර්ජිත මිනිසුන් නරඹන තරඟාවලිය. එහෙම අපි බැලුවනේ 2022 අපි මැච් එක බලනවා. ඉතින් අවසානයේදී කවුද ජයග්‍රහණය ලබා ගත්තේ කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉක්මනටම උත්තරේ හොයාගෙන අපිට WhatsApp කරන්න 0.7.3 93.5 93.7 කියන නම්බරයකට. අද උදේ 8:00 පස්සේ අපි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් වල තියෙන අලුත්ම ප්‍රවණතාවය පිළිබඳව කතා කරනවා. මොකද මේ ඩිජිටල් කරණය ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින වෙලාවක ඩිජිටල් ශ්‍රී ලංකාවක් හදන ගමනේදී ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන කිතාම වටිනවා. ඒ පිළිබඳව අපි කතා කරමු. ඒ වගේම අද BOC එකත් අලුත් වැඩක් ඩිජිටල් පැත්තේ පරිවර්තනීය යුගයක් වෙනුවෙන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙනවා. ඒ ගැනත් අපිට උදේ 8:00 පස්සේ කතා කරන්න පුළුවන්කම ලැබීවි. ඉතින් දිගටම ලක්කඩත් එක්කින් අපි බලමු රටේ අනාගතය කොතෙන්ටද කැඳවාගෙන යන්නේ. වර්තමාන රජයේ ප්‍රවාහන ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන සුවිශේෂී කතා බහක් තමයි අද උදෑසන අපි 8:00 පස්සේ ඔබට අරගෙන එන්නේ. උදේ 7:58 වෙලාවට.

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: ලකඩහගෙන ඉන්නේ 8:03.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800 වසර පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: ඒ වගේම අපේ සෞඛ්‍ය ඇතින් ගත්තු කොච්චර කාබන් ප්‍රමාණයක් මේ වායුගෝලයට එකතු වෙනවා. ඉතින් අපි දකිනවා දැන් මේක කොළඹ නගරය තාම ඒ තත්ත්වෙට ගිහිල්ලා නැහැ. සමහර වෙලාවට දැන් ඉන්දියාවේ දිල්ලි වගේ නගර ගත්තොත් නගරය වහන්න වෙනවා. මොකද කිසි දෙයක් පේන්නේ නැති වෙන්න අපි අර මීදුම දානවා වගේ වාහන දුමින් කාබන් වලින් පිරෙනවා. ඒ කියන්නේ වායුගෝලයේ ඉහළ වායුගෝලයේවත් ඒ තරමට ගන්න බෑ. සමහරට ගුවන් යානයන මාර්ගත් වෙනස් කරනවා දිල්ලි අහසට උඩින් යම් කාලවලදී ඒ වගේ තත්ත්වයකට එනවා. ඉතින් අපේ රට එතනට ගිහිල්ලා නැහැ. අපි මේ එතනට යන වැඩක් තමයි මේ වෙන්නේ. අපිට පොදු ප්‍රවාහනය හරි එතනට ගේන්න බැරි වුණා. හැබැයි ඒකෙත් දම්මතු සංඝ අපි දැන් මේ කියන්නේ අර බස් හෝල්ට් එකට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ජනතාවට හඬ අවශ්‍යතාවයක් නැහැ. හොඳම උදාහරණේ දැන් මම හිතන්නේ චතුරංග මහත්මයා සඳහන් කරපු දේ මා සඳහන් කරොත් මාත් ගිහිල්ලා බැලුවොත් කියන වෙලාවට විනාඩියක්වත් කලින් ආවෙත් නැහැ, විනාඩියක්වත් පරක්කුනෙත් නැහැ. ඒ බස් මාර්ගයේ තියෙන ට්‍රැෆික් එකේ සියල්ල. ඉතින් ඒ වගේම මේ එන වෙලාව පෙන්වන්නේ වෙනම කරු පැනලිස් එකක් තියෙනවා. නමුත් මේ සෑම බස් රථයකම GPS ඩිවයිස් එකක් තියෙනවා. ඉතින් ඒ GPS එක හරහා තමයි බස් රථයේ තියෙන ප්‍රමාණය. ඉතින් ඔය මෙට්‍රෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ජර්නි එකට ගියාම අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් කොහෙද බස් රථේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ බස් රථය මේ කොයි වෙලාවෙදි තමන් ඉන්න තැනට එන්නේ, තව කොච්චර වෙලාවක් තියෙනවද. ඉතින් ඒ වගේම එකෙන් එතනින් එහාට ගියාමත් ඉතින් ගෙවීම කරන්න අර ඒකේ අර අපිට පුරුදු බස් රථවල තියෙන කොන්දොස්තර මහත්තුරු නෑ මදු සංක. මේ පිටිපස්සෙන් විතරක් නගින්න කියන්න, ටිකට් ගත්ත කට්ටි ඉස්සරහට යන්න කියන්න, මැද පොල් අතහරින්න කියන්න, තව ටිකක් ඉස්සරහට යන්න කියන්න, ඉස්සරහ තව ඉඩ තියෙනවා කියන්න, පාසල් ළමයෙන්දම බෑග් එක පිටින්ම මැදට දාලා මේ මිස්කෝල් ළමයට ඉස්සරහට යන්න දෙන්න කියන්න. ඉතින් ඔහොම කෑ ගහන මිනිස්සුන් ගැගේ එල්ලෙන අර මේ සාමාන්‍යයෙන් උදේට පිරිසුදු අපි ගෙන් බැංකුවෙන් සමහර ATM යන්ත්‍රෙන් ගෙනත් දෙන මුදල් නෝට්ටුව හවස වෙද්දී ATM යන්ත්‍රයට තබා කිසිම තැනකට දාන්න බෑ. කෑෂ් කවුන්ටර් මැෂින් එකට මුදල් නෝට්ටුව දැම්මොත් ඒක ඉරිලා යනවා.
1: කොලේ දෙකට නමලා
0: එහෙම හරි ගන්නවා. ඇඟිලි අස්සේ ගහගෙන ඉතින් එහෙම ක්‍රමයක්නේ අපේ මේ ප්‍රවාහනය කියලා තියෙන්නේ. ඉතින් පොදු ප්‍රවාහනයේ යොදාගෙන තියෙන බස් රථ ගැන නම් මම ඇත්තටම මේ අවස්ථාවේ කතා කරන්න කැමතිත් නෑ. ඇත්තටම මේක පොදු ප්‍රවාහනයේ තියෙන බස් රථද ලොරි රථද කියන ප්‍රශ්නෙත් තියෙනවා.
1: දැන් මේ ඔබතුමා හරි ලස්සන දැනගන්න මම මේක අහන්න හිටියේ. දැන් ලංකාවේ ඉතිහාසය ගැන ඔය කියවිච්ච හරි ලස්සන ගීතයක් තියෙනවා. ඔබට මට පුරුදු අපි හරි අහස පාරුපාලමෙන් කොළඹට ගල්පැලි සපත්තුන මේක තියෙනවා. ට්‍රෑම් කාර් එකේ ගිහින් නේද? එහෙම කතන්දරයක් තිබුණා. ඒක ට්‍රෑම් කාර් දෝවූ රටක් මේ. ඒක දැනගදී ඔක වෙනස් වෙලා ඔය ලොරි වලට මාරුනේ. ඇයි මේ මේකද ඔය රටේ සමස්තයක් විදිහට අපිට මේ දේශපාලන වැඩ නැහැ. මොකද 70 වසරක සාභය කියලා මිනිස්සු
2: කියවට කියනකොට ඉස්සර අපි ටැක්සි කියලා දීුවේ කාර්නේ. ඔව්. කොළඹ ඉස්සර දිව්වේ ටැක්සි කියලා.
1: රීවිල් නෙවෙයි.
2: ඔව් රීවිල් නෙවෙයි. කාර් තමයි දිව්වේ. දැන් ඒ ප්‍රවාහනේ අපේ පොඩි තිබ්බ මොඩිෆයි වෙච්ච සහ මේ උසස් තත්ත්වයේ ප්‍රවාහනයක් තමයි තිබ්බේ. පස්සේ පස්සේ මේක අන්තිමට මේ ලොරි එන්ජින් වලට චැසි තියන ගානට
0: අවශ්‍යතාවය සහ ඉල්ලුමට සැපයුම එද්දී නිලධාරීන් ගාර බලධාරීන් ගන්න ඕන නිලධාරීන් ඇත්තටම බලධාරීන් ගන්න ඕන තීරණ තීන්දු නොගැනීමේ ප්‍රතිඵලයක්. දැන් අපි උදාහරණයක් විදිහට මම තාමත් දැක්කොත් අපි මේ BMICH එකට ගිය ලංකාවේ පළවෙනි
1: ජනසතුව කරපු
0: බස් රථයක තියෙන. ඉතින් ඒ බස් රථයේ දැන් දුවනේවට වැඩිය පහසුකම් තියෙනවා බලන්න.
1: ඒක හොඳයි නේද තාම.
0: ඒක අර පතුල පහක්. ඔව්. පතුල පහක් කියන්නේ ඕනම කෙනෙකුට. දැන් තියෙන බස් එකකට සාමාන්‍යයෙන් පොඩි හරි ආබාධයක් තියෙනකොට නගින්න පුළුවන්ද කියලා බලන්න. පතුල ඒ බස් එකෙන් නගින්න තියෙන අපි අර ෆුට් බෝඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් පොළොවේ ඉඳලා අඩි එකහමාරක් දෙකක් උසයි. සාමාන්‍යයෙන් අර ජිම්නාස්ටික් කරපු වගේ කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට ඒ බස් රථයකට නගින්න බෑ. ඉතින් ඇත්තටම මේ බස් රථද කියන ප්‍රශ්නේ තියෙන්නේ.
1: ඉතින් සහ ඒකට මර කොන්දොස්තර මහත්තයාගේ සද්දි නගින්න කෙනෙකුට වයසක මනුස්සයෙක් නගින්නත්
2: බෑ. යන ගමන් තමයි එල්ලෙන්න
0: ඕනේ. සාමාන්‍යයෙන් බස් රථයේ අර අපි කියන අර එතනදී දාලා තිනවා අර මේකක් අර ආධාරකයක් ඒකයි කකුලයි තියුවා කියන බස් එක ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕන අර සාමාන්‍ය වන්දරෙක් වගේ ඉල්ලලා යන්න. ඉතින් එහෙම ක්‍රමයක්. ඉතින් එතකොට
2: මේ බස් එකේ මේක දාලා තිනවනම් චැනල් එකට දාන්න එපා. ඔය හොඳ අයත් ඉන්නවා. හැබැයි මොකද බස් එකේ ගොඩක් අය ආගෙන යනවනේ පොඩි හිනාවකුත් යනවාද මේ කිව්ව කතාව ඇත්ත. ඒක තමයි
0: තියෙන්නේ. එතකොට අපි දැකලා තියෙන්නේ අපේ තිබිලා තියෙන්නේ අර ටැක්සි කියලා කාර් රථවල ගිය ටිකක් අර ඇත්තරම දැම්මයි අපි කියන්නේ. ඒකනේ මේක ඇත්තටම හොඳට තිබුණ එකක් තමයි. ඒකෙන් මේ වෙනින් තැන් වලට දාලා තියෙන්නේ ත්‍රීරෝද රථ ටැක්සි වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක වෙනම සුවන් රැකියාවක් වෙලා තියෙනවා. ඒකට පිරිසක් යොමු වෙලා තියෙනවා. ඊළඟට පොදු ප්‍රවාහනය කියලා මේ ඇත්තටම මේ අපි දකින බස් රථ වෙනින් රටක ගියාම ලංකාවේ තියෙනව නැහැනේ. අපි ආසියානු රටවල් දෙක තුනක් ඇරෙන්න

0: අපි පොඩ්ඩක් මේ රටෙන් එලියට ලංකාවෙන් පොඩ්ඩක් එලියට මං කියන්නේ මෙතනින් ලොකුගල් කතාවක් නෙමෙයි මං කියන්නේ
1: මේක ඉන්දියාවෙත් නෑ
0: ඔව් ඉන්දියාවේ
1: බස් හදනවා කියන මේ අපි ඔය ගේන උගක් බස් ඉන්දියාවේ ගාමට අපි ඉන්දියාවේ ගියහමත් මේ මොඩල් එකේ බස් නම් හම්බෙන්නේ නෑ සූමාත්
0: ලංකාවේ තියෙන තරම් අමාරු බස් නෑ ටිකක් ග්‍රාමීය ප්‍රදේශවල තිබුණත් ඉතින් එතනින් එහාට අපි ටිකක් තව ටිකක් අතුලට ගිහිල්ලා ටිකක් අපි මං කියන්නේ මේ මේ නැගෙනහිර ආසියාව පැත්තට ගියොත් කියන්නේ ඔය සිංගප්පූරුව මැලේසියාව ඉතින් එහාට මේ අපිට වැඩිය මේ කියන්නේ 1976 වගේ වෙනකන් යුද්ධ තිබුණ එහෙම නැත්නම් යටත් විජිත වගේ තිබුණ වියට්නාමේ වගේ රටවල් වලට ගියත් ඒ රටවල් වල මේ බස්
1: නැහැ.
0: ඉතින් ඒ රටවල් වල රැකියා අවශ්‍යතා සඳහා ගිහින් ඉඳලා තියෙනවා. ඉතින් ඒ රටවල් වල තියෙන්නේ මේ අපි මේ දකින මෙට්‍රෝ බස් පතුල පහත් ඕනම කෙනෙකුට බස් එකට නගින්න පුළුවන්. ඉතින් ඒ වගේම අර කෑ ගහන කොන්දොස්තරල නැහැ. අර සල්ලි ටික ගුලි කරගෙන ඔක්කොම සල්ලි ටික මේකේ තියෙන ඉල්ලුවොත් විතරක් ටිකට් එකක් දෙනවා. ඒ ටිකට් එකේ ගානකුත් ගහලා නිකන් පොතේක කොල කඩකඩ දෙන්නේ.
1: ඉතින්
0: ඒ කියන්නේ අතන වගකීමකුත් නැහැ. අපි හිතමු උදාහරණයක් විදිහට ඔහුට බස් රථයේදී යම්කිසි අනතුරක් වුණත් ඔහු බස් රථය ගියා කියලා ඔප්පු කරන්න ක්‍රමයකුත් ඉතින් ඒ සල්ලි ටික ගුලි කරලා හවසට ඒ සල්ලි ටික ඔක්කොම ටික ගිහින් දුන්නට පස්සේ බැංකුවට බැංකුවෙන් ඒ සල්ලි ටික කිසිම ආයි නැවතගෙන කොට දෙන්න බෑ. ඒ ටික යවන්න වෙනවා මහා බැංකුවට. ඒ වෙනුවට නැවත මුදල් මුද්‍රණය කරන්න. ඉතින් ඒකයි වෙන්නේ. ඉතින් ආයි මේ රටේ ධනය තමයි මේ විනාශ වෙන්නේ. ඉතින් එතනින් එහාට ගිය තැනක් තමයි අනිත් රටවලට ගියොත්. ඉතින් පේමන්ට් එක කරන්න ගියත් බොහෝ විට ඒ රටවල අර අපි අර කියන ට්‍රාන්සිට් කාඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් QR එකක් තියෙනවා. ඉතින් ගෙවීම කරන්නේ ඩිජිටලි. ඉතින් අපි මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ මූලික අරමුණත් අපි එතනට යන එක තමයි. අපිට දැනට මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ හරහා මෙට්‍රෝ ඇප් එක දාගත්තොත් QR කේතයක් හරහා ගෙවන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අතේ තියෙන ඕනම බැංකු කාඩ් පතක් මගින් ගෙවන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ කොන්දොස්තර මහත්තයාගාර අර ඒ බස් එකට නැගලා බැලුවොත් අර වෙනද වගේ අතාස්සි ගුලි කරගත්ත සල්ලි මිටියක් නැහැ. අර එහෙමත් කෙනෙක් ওই දෙකම නැති කෙනෙක් ආවොත් මුදල් මගින් සල්ලි ගන්නව. මොකද මේ අපිට තාම තව ටික කාලයක් මේ රටේ මේ ජනතාවට හුරු කරගන්න වෙනවා. ඊට පස්සේ මං හිතන්නේ අපේ රටේ ජනතාවත් ඒ වගේම ඉතින් අවංක වෙන්න වෙනවා. මේ කොහොමද මේ කියන්නේ යන මේ කියන්නේ ඇත්තටම බස් රථයේ මාර්ගයේ අපිටත් දැන් මේ අපිත් පුංචි කාලේ නොකරපු දෙයක් නෙමෙයි. මං හිතන්නේ ඒක අපේ ආපු මේ ආభాසයක් වෙන්න ඕන. මහරගමට යන්න තියෙද්දි නුගේගොඩට විතර ටිකට් එක අරගෙන මගට ටිකට් එක අරගෙන මහරගමෙන් බහින මේකක් තිබුණා. ඉතින් ඒක නෙමෙයි දැන් මේ වෙන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් පැහැදිලිව කියන්න ඕන. කොන්දොස්තර මහත්තයාට වැඩි තැනකට ටිකට් එකක් දෙන්නත් බෑ. අපිට අඩු තැනකට ටිකට් එකක් අරන් වැඩි දුරක් යන්නත් බෑ. මොකද මේ බස් රථයේ නැගුණාට පස්සෙත් අපි ටැප් කරන්න දෙනවා තමයි කාඩ් පත හෝ QR එක ඊළඟ බහිද්දී ආයි ටැප් කරන්න දෙනවා. ඉතින් එතකොට අපි දන්නවා කොහෙන්ද නැංගේ කොහෙන්ද බැස්සේ කියන එක. එතකොට බස් රථයේ GPS තාක්ෂණය හරහා තමයි අඳුරගන්නේ කොහෙන්ද මේ බස් රථයේ ගොඩ වුණේ කොහෙන්ද මේ බස් රථයේ බැස්සේ කියන එක. ඉතින් එතකොට ඒ අදාළ ගාස්තුව ඔටෝමැටිකලි කැපෙනවා මිසක් කොන්දොස්තර මහත්තයාට කැමති ගාන ගන්නත් බෑ. අපිට කැමති ගාන දෙන්නත්
2: බෑ.
0: දෙකම තියෙනවා. ඊළඟට ඉතුරු සල්ලි වලට රණ්ඩු වෙන්න දෙයක්වත්
1: නෑ. අඳුරන කෙනෙක් පවුලේ කෙනෙක් නම් සල්ලි එපා කියන්නත්
0: බෑ.
1: බස් එකට ඇතුල් වෙනකොට අනිවාර්යෙන් පංච කරන්න ඕනේ. බස් එකෙන් බහිනකොට
2: දැන් ඔතන ඒ කියන්නේ පංච නොකරොත් කියන කතාව හැන්ඩල් කරන්න කෙනෙක් ඉන්නවද බස් එකේ?
0: දැනට බස් රථයේ කොන්දොස්තර මහත්තයෙක් ඉන්නවා. හැබැයි ඉතින් මං හිතනවා අනිත් රටවල් වලට ගියොත් කොන්දොස්තර මහත්තයෙක් කියලා කෙනෙක් නැහැනේ. අපේ රටට විතරක් පොදු දෙයක් නෙමෙයි කොන්දොස්තර මහත්. මං කියන්නේ ඔවුන්ගේ රැකියාව නැති කරනවත් එහෙම දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ රැකියාව නැති කරලා කොන්දොස්තරලා ටික ඔක්කොම ගෙදර තියලා ඒක නෙමෙයි. මොකද අපිට එතනට යන්න මේ මිනිස්සු ඒ කියන්නේ හැදෙන්න පැති දෙකක් තියෙනවනේ. එකක් මහ ජනතාවගේ පැත්තෙන් ඒ වගේ ක්‍රම වේදයකට එන්න වෙන්න ඕන හුරු වෙන්න ඕන. ඉතින් ඒක එහෙම මේ රැකියාව අහිමි කිරීම ගැන නෙමෙයි. නමුත් ඉතින් අපි අනිත් රටවල් වල දැකලා තියෙන කිසිම තැනක කොන්දොස්තර මහත්තයෙක් කියලා කෙනෙක් නැහැ. බස් රථයේ රියදුරු පමණක් මේ ජනතාව අරන් යනවා. අනිත් එක ඔහු හරි වගකීමක් අරගෙන අරන් යන්නේ. කවදාවත් අර අපිට මේ ලංකාවේ වගේ මේ පැත්තේ කොනේ ඉඳලා ඊළඟ තප්පරේ අනිත් පැත්තේ කොනට බස් එක අරන් යන්නේ නැහැ. ලේන් මාරු කරන්නේ නිකන් තමන්ගේ පාර වගේ. ඉතින් එහෙම දේවල් නැහැ. ඉතින් ඒ වගේ නීතිත් තියෙනවා. ඉතින් මේක එකතැනකින් ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙමෙයි මදුසංග. ඒක නම මම අද පොඩ්ඩක් කතා කරන්න ආවේ සම්පූර්ණ පොදු ප්‍රවාහනේ මෙතනින් අතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙට්‍රෝ බස් වලින් ඇවිල්ලා එහෙම නැත්තම් අපි දැන් ඒ වගේම රේල්වේ එකට දැන් අපි ප්‍රවේශ පත්‍රයක් ද නියම ව්‍යාපතියක් කරනවා කැලණිවලේ දුම්රිය මාර්ගයේ. ඒ කියන්නේ අර හැමදාම පුරුදු චූටි කාඩ්බෝඩ් කාඩ් එකක නුට QR එකක් අරහා ප්‍රවේශ පත්‍ර ලබා ගන්න. ඉතින් එතනින් එහාට දුම්රිය ආසන වෙන් කිරීම, බස් රථ ආසන වෙන් කිරීම, ඉතින් ඒ වගේම මේ වැරදි කරන කට්ටියට රියදුරන්ට ඒ වගේම බස් රථවලට අකුසු අපි දැන් ගිය සතියේ කතා කරපු අකුසලතා ලකුණු. ඉතින් මේක එහෙම එක දෙයක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ එතනින් එහාට ගියාම අධිවේගී මාර්ගයේත් මේ වගේම ඩිජිටල් ගෙවීම් ඉලෙක්ට්‍රොනික ගෙවීම් පිළිබඳව අපි දැන් මේ පොඩි එක එක අදි ස්ටෙප් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි ඊට පස්සේ බලනවා මේ පාකින් ටිකක් කොහොමද මේ ස්මාර්ට් පාකින් එක අර අපි අද කතා කරන පාක් ඇන් රයිඩ්. ඉතින් ඒ වගේ දේවල් ටික අපි ඉදිරියට ඒ ටික වැඩිතුර විස්තර ටික කතා කරමු. මේක මේ එකතැනකින් වෙන දෙයක් නෙමෙයි. මේ හැමදේම එක එක විවිධ පද්ධති ගොඩක් එකතු වුණාම මේ අර ජනතාවට විශ්වාසය තැබිය හැකි කාර්යක්ෂම. ඉතින් ඒ වගේම අර අපි කියන ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවයක් හදන එකක් තමයි මේ එකෙන් එකට එකතු කර කර යන්නේ. ඉතින් මේක එතකොට අපි එකක් විතරක් ඉදිරියට යන එකක් නෙමෙයි. මේක ව්‍යාපෘති 10ක් 15ක් එකට එකතු කරගෙන යන ක්‍රමවේදයක්. ඉතින් අපි ඉදිරියට ගැන වැඩිදුර විස්තර කතා කරගෙන යමු.
1: දැනට බස් 10 ඉරණි. හැබැයි ඇප් එක ඩවුන්ලෝඩ් කරන ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ දින කීපය ඇතුලේ. එතකොට ලක්ෂයක් මිනිස්සු බලාගෙන ඉන්නවා මෙට්‍රෝ බස් එකේ. ඒක හොඳ ප්‍රවණතාවක් නේ. සාමාන්‍යයෙන් දැන් අපි QR පේමන්ට් එක හඳුන්වා දීලා QR ස්කෑන් කරලා ගෙවන්න පුළුවන් කියන එක හඳුන්වා දීලා ඒ පිළිබඳව කතා කළත් ලොකු කාලයක්. දැන් අද BOC එක වෙනම කැම්පේන් එකක් අද දවසේ පටන් ගන්නවා මේක ජනතාවට හුරු කරන්න.
2: ඔව්.
1: QR පේමන්ට් මෙතඩ් එකට රටේ ජනතාව හුරු කිරීම සඳහා අද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳවත් අපි කතා කරමු. මේක තමයි අපි අර බලාපොරොත්තු වෙච්ච රජය අදහස් කරපු ඩිජිටල්
2: පරිවර්තන යෝගී. ඔය වැඩසටහන පටන් ගන්නකොටත් කිව්වා ඔගේ මොනවද කතා කරන්න තියෙන්නේ? ඔගේ ඔහොම දිකට කරගෙන යන දෙයක් තියෙයිද? මේගොල්ලෝ කියපුවා කරයිද කියලා. අපි මේක පටන් ගන්නකොට ඩිජිටල් ID එකේ ඉඳලා ඒකේ හැම ප්‍රෝග්‍රෙස් එක, එහෙම නැත්නම් ඒකේ තියෙන අපහසුතාව ටික ඔය හැම කොටසක් ගැනම කතා කරමින් ඔය අපි පටන් ගත්ත සුමුදු මහත්තයලා ගෙනල්ලා, ඉන්දික මහත්තයලා ගෙනල්ලා පටන් ගත්ත කතාවේ දැන් තමයි මේ එන ප්‍රතිඵල ටික කතා කරන්න.
1: අපි සමහර වෙලාවට සුමුදු මහත්තයලා ගියාට පස්සේ සමහර වෙලට අපේම මිතුරුත් කියන ඔය කිව්වට කරන එකක් නැහැ. ඔහොම කතන්දර කොයි තරම් අපි අහලා තියෙනවද? ඒගොල්ලොත් ඉතින් ඇවිල්ලා ඔය අවුරුදු පහක් කාලය තියෙනවනේ ආණ්ඩුවට, ඒ කාලය ඇතුලේ කතන්දර ටිකක් කියලා යයි. ඔව කෙරෙනකම් විශ්වාස නැහැ කියලා අපිමත් කතා වෙච්ච තැන් තිබුණා නේද රණේ? එහෙම මේ සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි මේක කතාවකට සීමා නොවෙයි. මේව දැන් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙමින් තියෙන රටේ ජනතාව මේ පරිවර්තන යෝගීට සූදානම්. ඒකනේ බස් 10ක් තියෙන රටේ ලක්ෂයක් මිනිස්සු
2: ඩවුන්ලෝඩ්
1: කරගෙන බලයි.
2: මෙහෙම කරමු, මෙහෙම කරමු. දැන් ඔබ මෙට්‍රෝ අධ්‍යක්ීම තියෙන කෙනෙක් නම්, අපි වහගෙන ඉන්න කෙනෙක් නම්, ඒකේ හැදෙන්න ඕන දෙයක් තියෙනවද? ඒකේ නැත්තම් තව මොන හරි මේක ස්මාර්ට් වෙන්න ඕන විදිහක් තියෙනවද? ඒකන සහ ඔබේ අදහස, එහෙම නැත්තම් ඔබේ ප්‍රදේශයට මේක ඉක්මනට ගේන්න ඕන කියලා ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනද? ඔබේ අදහස් කියන්න අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. 0703939357 අපේ WhatsApp නම්බර් එකට ඔබේ අදහස මැසේජ් කරන්න. කොහොමද මේ ව්‍යාපෘතිය ඔබ ගිහිල්ලා තියෙනවා නම් මෙට්‍රෝ බස් වල ඔබට තියෙන අත්දැකීම මොකද්ද? මේ පිළිබඳව අපි කතා කරමු. අපි පුංචි විරාමයකින් පස්සේ ආයිමත් කතා කරමු. 8:31 වෙලාව.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රටයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සතියග ලක්කඩ උදේ 8:35
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: කැලකින රෝතේ කළු ගල් මූලේ ගැම්බරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙලනා පියකොඩයට සිනිහස පුතුමු
5: සිනිහස පුතා අම්මාවරුන් වගේ
4: ජුනි 21 ඉරිදා

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Radio ITN Cyber 10.
1: අටයි විනාඩි 38යි වෙලාව අපි කතා කරමින් ඉන්නේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව. මේ ගැන කතා කරන්න පිතාම ගෞරවයෙන් ආරාධනා කළා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයද. රනිල්, දැන් අපි දැකපු කරුණ තමයි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් ගැන තිබුණේ අඳුරු යුගයක්. බස් එකක් එනකම් මිනිස්සු බලන් හිටියා බස් එක කොතන කොයි වෙලාවේ එයිද කියන දන්නේ සමහර වෙලාවට. සුමුදු මහත්තයා, මේකේ තිබිච්ච බරපතලම තත්ත්වය තමයි අන්තිම බස් එක එනකම් මිනිස්සු පාරේ බලන් ඉන්නකොට සමහර වෙලාවට කියනවා අද සෙනග නැති හින්දා බස් එක යන්නේ නැහැ කියලා. හරි, එහෙම එකපාරම බස් එක නතර වෙන, එහෙම නැත්නම් බස් එක කැඩලා බස් එක එන්න විදිහක් නැහැ කියනවා. මෙහෙම තත්ත්වයක් තමයි ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධයෙන් අපිට තිබිච්ච අඳුරු මතක. ඊට පස්සේ පාර යන වාහන වලට අත දාගෙන එහෙම මිනිස්සු ගමන් බිමන් වල ගමනාන්තයේ ලක් දක්වා ගමන් කරන්නේ. හැබැයි දැන් මෙට්‍රෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රමාණය ලක්ෂයක් වගේ ගිහිල්ලා බස් 10යි තියෙන්නේ. එතකොට මේ කෙනෙක් මෙහෙම ඇහුවොත් මොකද්ද මේකට දෙන්න තියෙන උත්තරේ? සුමුදු මහත්තයලා හරි ලොකුවට ප්‍රවාහන අමාත්‍යාංශය නියෝජනය කළා. එහෙම නැත්නම් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය නියෝජනය කළා. ක්ලීන් ශ්‍රී ලංකා නියෝජනය කළා. ඇවිල්ලා මේ බස් 10ක් ගැන හරි ලොකුවට පුරාජේරුවට කතා කරමු. ඇත්තටම මේක පුරාජේරුවෙන් කතා කරන්න වටින කතාවක් නේ. මේ පුරාජේරුව ගහන්න ඕනේ මොකද අවුරුදු ගාණක් තිස්සේ අපි අත් නොඉඳපු රටේ මිනිස්සු ආශාවෙන් බලන් ඉඳපු අපි ලෝකේ රටක වල්වල ගිහිල්ලා අපි ලබාගත් අත්දැකීම අපි කල්පනා කරපු කාරණේ තමයි හැමදාම අනේ අපේ රටේ කවද්ද මෙහෙම එකක් වෙන්නේ. දැන් අපි ලෝකේ දියුණු රටවලට ගියාම බස් සමාගම් වලට තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් බාර දීලා තියෙන්නේ. ලංකාවේ යම්කිසි දිශානතියක් යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවද ප්‍රයිවට් සෙක්ටර් එකත් මේකට සම්බන්ධ කරගෙන? එතකොට රජයේ පැත්තෙන් මෙට්‍රෝ සර්විස් එක මේ ඔක්කොම එක තැනකට අරගෙන ඇවිල්ලා පොදු ප්‍රවාහන සේවය කියන එක හරි නියාමනයකින් යුතු හරි කළමනාකරණයකින් යුතුව කරන්න පුළුවන් වැඩපිළිවෙලක්ද මේ මෙට්‍රෝ සංකල්පය ලංකාවට අරගෙන එනවත් එක්කම මේක ඩෙවලොප් කරනවත් එක්ක මුතුමන්ලා දැකපු සීනයක් ඇතිනේ. මේකේ අනාගතය තව අවුරුද්දක් කෙනෙකුට අවුරුදු දෙකක් කෙනෙකුට අවුරුදු පහක් කෙනෙකුට ලංකාවේ ප්‍රවාහන පද්ධතිය කොතනද තියෙන්න ඕන කියලා අපි පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කරගමු. එතකොට මේක මේ රජයේ විසින් කරන එක්තරා ව්‍යාපෘතියක් විතරද, එහෙම නැත්නම් පෞද්ගලික අංශයටත් මේ මෙට්‍රෝ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න පුළුවන්ද?
2: දැන් මම හිතන්නේ අපි මේ ලංකාවෙන් එළියට ගිහිල්ලා බලමු මොසංක මේක එහෙම රජයේම නෙමෙයි. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා, සිංගප්පූරුවට ගියත් එහෙම නැත්නම් අපි මේ පැත්තට කතා කරමුකෝ එක්සත්තර ඊ දුබයි පැත්තට අබුඩාබිට ගියොත් අපි දන්නවා RTA කියලා කාඩ් එකක් තියෙනවා. ඉතින් ඒ බස් රට සියල්ල රජේව නෙමෙයි. හැබැයි අපි මේක පොදු තලයකට ගේන්න ඕන.
1: ඒ කියන්නේ කාඩ් එකෙන් ඕනම එකක් යන්න පුළුවන්.
2: අන්න ඒක තමයි. ඒ RTA කාඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් දැන් ඇත්තට ඒගොල්ලොත් දැන් ඇත්තට කාඩ් එකෙන් ඇප් එකට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මේ මෙට්‍රෝ බස් කියන ආයේ අපිට මේ නමයට එන්නේ එක සමාගමක බස් එකක්. එතකොට ඒකට අපි එක ඇප් එකයි, ඊට පස්සේ 10ට එන්නේ තව බස් එකක්. එහෙම ඇප් 10ක් 15ක් ෆෝන් එකේ දාගෙන ඉන්න බෑනේ. එතකොට කාඩ් 10ක් 15ක් අපේ පර්ස් එකේ දාගෙන ඉන්නත් බෑ. ඉතින් ඒකෙන් හින්දා තමයි අපි මේ ට්‍රයි කරන්නේ, මේ අපි මේ උත්සාහ කරගෙන යන්නේ මනුසංග මේක පොදු පොදු තලයේ, ඒ කියන්නේ ජනතාවගේ පැත්තේ කිසිම බාධාවක් හිරිහැරයක් එහෙම නැත්තම් මේක එපා වෙන තැනට එන්නේ නැති වෙන්න පොදු ප්ලට්ෆෝම් එකක් හදන්න ඕන, කොමන් ප්ලට්ෆෝම් එකක්. ඒක තමයි මේ මෙට්‍රෝ බස් ඇප් කියලා හැදිලා තින්නේ. එතකොට මේ ප්‍රවාහන අවශ්‍යතාවය මත, මොකද අපි දැන් මේ අනිත් පොදු ප්‍රවාහනේ අනිත් පැත්ත ගමක මෙට්‍රෝ බස් වලින් එහාට ගියාම පුද්ගලික බසුත් තියෙනවා, ඒ වගේම රජයේ ළඟම බස් රථ ටිකක් තියෙනවා. ඉතින් දැනට වැඩි හවුල්කාරීත්වයක් දරන්නේ පුද්ගලික බස් රථ. ඉතින් එතකොට මේ මොඩල් එක එන්න ඕන. නමුත් මේක ඊට කලින් වෙන්න ඕන මදුසංක, මේ අපි මේ ජනතාවට මේ එක අපි අර කියන පොදු යටිතල මේ පහසුකම් පද්ධතියක් හදලා දෙන්න ඕන, පබ්ලික් මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හදලා දෙන්න ඕන. ඒ කියන්නේ නගර ඇතුලේ බස් රථවල යන්නේ මෙහෙමයි. දැන් ඒකේ ඊළඟ ව්‍යාපතිය තමයි අපි ආරම්භ කරේ. ඒකෙන් දැන් නියම ව්‍යාපතියක් ආරම්භ කර ආසන වෙන් කිරීම. දැන් බස් රථයක තියෙන ඊළඟ එක තමයි අපි මේ නගරය ඇතුලේ මෙට්‍රෝ බස් එකේ ගියාම ඔක ලස්සන මොඩල් එකක් හැදෙන්න මොකද හරි ලස්සන එක. ඒ කියන්නේ අපි දැන් මේ හිතන් ඉන්න එක තමයි, දැන් ඒකට තමයි මේ ගොඩක් කාලවට බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථාන හැදෙන්නේ. දැන් එකක් මාකුඹුර තියෙනවා, දැන් නුවර එකක් හැදෙනවා, අනුරාධපුර එකක් හැදෙනවා, කුරුණෑගල හැදෙනවා. ඇයි අපි මේ පොදු මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හදන්නේ? ඉතින් එතකොට අර අපි දැන් ඉතින් එහාට කරන්නේ ගමේ ඉඳලා එන බස් එක. උදාහරණයක් විදිහට ගමු, අපි අම්පාරේ ඉඳලා එනවා බස් එකක්. එයා ආවිල්ලා මාකුඹුරෙන් බස්සෙම මාකුඹුරෙන් යනවා, අර මෙට්‍රෝ බස් එක තියෙනවා. ඉතින් ඒකේ ගිහිල්ලා Tamanට කැමති තැනක රෝහලකට යනවන රෝහල මේක මේ බස් රථේ මේක නතර කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එමු අපි දැන් ඇත්තටම මේ කතාව කතා කරමුකෝ. අම්පාරේ ඉඳලා එන කෙනා සමහර විට එයා එන්නේ හොඳ AC බස් එකක එකක් හොඳ කම්ෆර්ටබල් ආසනයක නැගලා ඉන්නවා මාකුඹුරිදි බැහැලා අපි හිතනවා යාට යන්න තියෙන අවශ්‍යතාවය තමයි යාට යන්න ඕන තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය හදා ගන්න බත්තර මුල්ලට. එතනින් පස්සේ මොකක්ද යාර කරන්න ඕන? දැන් ඔහුට තියෙන ප්‍රශ්නේ කියන්නේ
1: බොරල්ල බත්තරන බස් එකක් කියලා
2: දානි බැලලා යන බස් එකක් මාකුඹුරෙත් නැහැ.
1: මාකුඹුරෙත් නැහැ. ආයෙ
2: පාරට එන්න. ඒක කරන්නේ මාකුඹුරෙන් බහලා යා කොට්ටාවට එන්න. ඊට පස්සේ කොට්ටාවට වට පස්සේ අර මං හිතන්නේ බස් එක ස්ටාර්ට් කළාත් විනාඩි 20ක් විතර තියෙන බස් මාර්ගයක් තියෙනවා 174 කියලා.
1: ඔව්.
2: ඉතින් ඊට පස්සේ ඒ බස් එකට නැගින්.
1: සාමාන්‍ය පැයකමාරක් විතර
2: ජය. පැයකමාරක් විතර වගේ සාමාන්‍යයෙන් බස් ටික හොයලා දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දවස් දෙක තුනක් කොළඹින් ඉඳාවොත් අර බෑග් එකත් උස්සගෙන ඉතින් බෑග් එක තියන්න තැනකුත් නැහැ මුකුත් නැහැ. ඉතින් ඒකත් උස්සගෙන අර 174ක ගිහිල්ලා සාමාන්‍යයෙන් ඊට පස්සේ නොදන්නා කමට බස් රථයේ මැද වගේ වාඩි වෙලා හිටියොත් එම බත්තර මුල්ලෙන් බස් එකෙන් බහින්නත් තව විනාඩි 10ක් විතර. ඉතින් ඕකයි දැන්ත තියෙන තත්. ඒක තමයි මේ වෙනස් කරලා තියෙන්නේ. අර දුර ගමක ඉඳලා ඇවිල්ලා මේ කොළඹින් මේ සේවාව ලබා ගන්න එන කෙනාට මේ අර අපි කියන මාකුඹුරට ආවට පස්සේ මාකුඹුරෙන් තියෙන මෙට්‍රෝ බස් රථයකට නැංගාට පස්සේ සුවපහසු විදියට ගිහිල්ලා කිසිම කරදරයක් නැතුව මේ බත්තර මුල්ලෙන් බහලා තමන්ගේ වැඩේ කරගෙන නැවතත් මෙට්‍රෝ බස් එක මාකුඹුරට ගිහිල්ලා යන්න පුළුවන්. ඉතින් එතනින් එහාට අපි දැන් මේ කරේ ඊළඟට කරපු දේ තමයි මේ ආසන වෙන් කිරීම. බස් රථවල ආසන වෙන් කිරීම. ඉතින් මේකත් අපි දැක්ක එළියේ එක එක බස් රථවල ආසන වෙන් කිරීම එක බස් අපි හිතමු බස් රථ 200ක 200ක එක ආසන වෙන් කිරීම පද්ධතිය. සමහර ඒවා දුරකටම නෙමෙයි. හැබැයි මොන දේ කරත් මේකේ ලොකු ගාණක් ගන්නවා. දැන් මට එක්කෙනෙක් ස්ක්‍රීන්ෂොට් එකක් එවලා තිබුණා රුපියල් 360ක්ද කොහෙද වැඩිපුර අරගෙන බස් ගාස්තුවට වැඩි ආසනයක් වෙන්නේ.
1: දැන් මට අත්දැකීමක් දෙන මම මොනරාගල්ල මේ අර බුක්කිරිය ගොල්ල පන්සලේ වැඩක් තිබිලා ඒකට ගිහිල්ලා රෑවෙලා බස් ස්ටෑන්ඩ් එකට එනවා. බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා කොළඹින් කොළඹට එන බස් එකට යන්න බලනකොට බස් එකේ 3 දෙනෙක් විතර තමයි වාඩි වෙලා ඉන්නේ. හැබැයි කොන්දොස්තර මහත්තයා කියන බෑ යන්න. සීට් ඔක්කොම බුක් වෙලා දිනේ කියලා. හැබැයි මේ සීට් එකක් බුක් කරගැනීමේ ක්‍රියාවලියක් නැහැ. ඒකට වුන් අනුගත වෙන්නේ නැහැ. කොහොමද බුක් කරගෙන තියෙන බලපම මග දිගට ඔහු දන්න කීප දෙනෙක් ඔවුත් එක්ක සම්බන්ධතාව තියෙන කීප දෙනෙක් දුරගතන මාර්ගයෙන් තමයි මේ සීට් එක බුක් කරගෙන තියෙන්නේ. හැබැයි ඇත්තටම අර ආරම්භක ස්ථානින් ගමන ආරම්භ කරන්න ඇවිල්ලා ඉන්න මගින් 10ක් 15ක් ඉන්න ඒගොල්ලන්ට බස් එකෙන් නගින්න බෑ. මේ ක්‍රමවේදය වෙනස් කරපු එක වටිනවනේ සෝද මහත්තයා.
2: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි මේ අපි කරන්න දැන් මූලික වශයෙන් අපි පුජීලික බස් රථ මාර්ග කීපයක් අරගෙන ආරම්භ කරේ අධිවේගී මාර්ග යන බස් රථ ටික. ඉතින් ඒක ඉතාම සාර්ථකයි. සමහර දිනවල අපි දකිනවා සිකුරාදාට වගේ ඒ ආසන වෙන් කළා ඒ කියන්නේ ආසන වෙන් කිරීමේ පද්ධතියන ආතන සියල්ලම සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හවස වගේ විදිනවා. ඒ කියන්නේ තමන් යන ගමන තමන්ට ගමනක් යන්න තියෙනවා නම් ඒක කලින්ම දැනගෙන තමන්ගේ බස් රථේ දැන් ඇත්තටම වෙලා තියෙන එක නෙමෙයිනේ. අපි එක්කෝ පිටකොටුව බස් නැවතුම්පළට යන්න ඕන අර මදුසංක කිව්ව වගේ මදුසංකට උනේත් ඒ ගිහිල්ලා කොහේ හරි මුන්රාගලට ගිහිල්ලා බස් නැවතුම්පළට ඇවිල්ලා තමයි බස් එකක් සීනවද කියලා බලන්න. දැන් තමන්ට බැරි පුළුවන්කම තියෙනවනම් මදුසංක අතන්ට යන්න කලින්ම ගියා පද්ධතියේ සිස්ටම් එකට ලොගින් වුණා ආසනේ වෙන් කරගත්තා. ඊට පස්සේ තමන්ගේ අවශ්‍ය දේ වෙනින් තව යාළුවෙක් ඉන්නෝ නම් එයාත් හම්බ වෙලා තව කොහේ හරි යනෝ නම් ඒකත් කරලා වෙලාවට බස් රථයේ පටන් ගන්න තැනට බස් නැවතුම්පළට ආව බස් එකට නැගී
1: බස් එනවා.
2: ඉගෙන තමන් ගමන යද්දි කලින්ම තමන්ට ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම
1: ඊළඟට මේක සාමාන්‍යයෙන් අපි දෙකේ ගුවන් ගමනකදීනේ අපි යන ටිකට් එකක් තියෙනවා එන ටිකට් එකක් තියෙනවා එයාපෝට් එකේ ඉන්න ඕන වෙලාවකුත් තියෙනවා ගියරද හරියටම ටේක් ඕෆ් එක කියලා තියෙනවා මේ ඔක්කොම විස්තර ටික තියෙනවා. අපි එතකොට දැනගෙන යනවා අපි දන්නවා අපි ගෙදර මිනිසුන්ට කියලා ලබන සතියේ සඳා උදේ 10 වෙනකොට මම ආයේ ලංකාවේ නේද
2: අන්න හරිද ඒක තමයි මේ අපිත් කරන්න තියෙන ඊළඟට තියෙන දේ තමයි අපි හිතමු දැන් යම් කිසි හේතුවක් දැන් මේක මම හිතන්නේ ඉතිරියේදී මම හිතන්නේ ජාතික ප්‍රවාහන කොමිසම් සභාව මේකත් එක්ක ඉතාලම සභාපතිතුමා ඇතුළු පිරිස මේකට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඉතින් ඉදිරියේදී අපි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හරහාම මේ ආසන වෙන් කිරීමේ පද්ධතිය සම්පූර්ණ ඒ කියන්නේ අපිට දැන් තාම මේ නියම ව්‍යාපතියක් හින්දා බස් රථ සියල්ලම මේකට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපි පැහැදිලිවම ලංකාවේ දුරගමන් සේවා යන සියලුම බස් රථ ටික මේ පද්ධතිය ඇතුළට ගන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම මේ අර අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම. ඒ කියන්නේ අර මදුසංග කියපු කතාවත් ඇත්ත. දැන් මදුසංග හිතනවා දැන් අඳුරන කොන්දොස්තර මහත්තයා හිතවත්කමට ආසනේ දුන්නට ඒ අදාළ ගමන් ගාස්තුව පමණක් කියලා.
1: ඊට වඩා වැඩි ගාණක් තියෙනවා
2: කියන්නේ. ඊට වැඩි ගාණක් කියන්නේ එයාට හිමීට අතමුදල රුපියල් 300 400ක් දෙන්න ඕන ආසනේ තියාගත්තට. මංගානේ දැන් මදුසංග කොන්දොස්තර මහත්තයෙක් උනත් ලැබෙන දුරකතන් අමුතුන් සියල්ලට ආසන වෙන් කරගෙන තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැනේ. ඔහු ඒක කරන්නේ එහෙම ආසන ටික වෙන් කළා, බස් නැවතුම් පොලේ ඉන්න කට්ටියට බස් රථයට ගොඩ වෙන්න දෙන්නේ නැතුව. ඉතින් ඔහු එහෙම මේකත් දරන්නේ
1: මොකක් හරි ප්‍රතිලාභයක් තියෙන නිසා.
2: අපි ඉතින් අර අර කියනවනේ නිකන් අර අර මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ අර බස් රථයෙන් නැගිද්දි ගමන් ගාස්තු අපේ රුපියල් 2200 නම් අරයන්ගෙන් 2500ක් ගන්නවා ආසනේ තියාගෙන ආවට. ඉතින් ඒක මේ කොන්දොසර මහත්තයා රේදුරු මහත්තයාම කරන වැඩක්. ඉතින් ඒක දුර ගමන් සේවා කියන්නේ ඇත්තටම මාෆියා එකක් වගේ තියෙන දැනට. ඉතින් ඒකයි මේ ක්‍රමවේදයක් ගෙනාවේ. දැන් ඉදිරියේදී තව මාස කිහිපයක් ඇතුළත ආසන වෙන් කිරීමේ පද්ධතිය එකයි. ඒ වගේම ඉතින් අපි ওই දැනට ආසන වෙන් කිරීම සඳහා තියෙන පද්ධති එකකටවත් ඒවා සිස්ටම් ටික නතර කරලා නැත්තම් ඒවා හදපු කට්ටියක ජොබ් නැති කරන එක නෙමෙයි. හැබැයි මේ මුල ඒ කියන්නේ බුකින් එන්ජින් එක එක තැනක තියෙන්නේ. ඒ කියන්නේ දුර ගමන් යන සියලුම බස් රථවල ෂෙඩියුල් එක ආසන වෙන් කිරීම එක තැනක සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අර එළියේ ඉන්න අපි හිතමු මේ ආසන වෙන් කිරීමේ පද්ධතිය හදන් ඉන්න කට්ටියට මෙතනට ලොගින් වෙලා ඒ සේවාවම ලබා දෙන්න පුළුවන්. හැබැයි එතකොට අර අර ඔවුන් අය කරන මේ රුපියල් 350 400 වැඩිපුර ගන්න එක නතර වෙයි. මොකද මේක අපි ඊටාම පැහැදිලිවම මොකද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේක අපි දන්න දෙයක් තමයි. දනුත් සමහර විට පිටකොටුව බැස්ටියන් මාවතට වගේ ගියොත් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවෙන්ම සිදුවන ක්‍රියාවලියක් තියෙනවා ආසන වෙන් කරගන්න පුළුවන්. හැබැයි ඒක මේ ගෙදරින් දන් ආසන වෙන් කිරීමක් නෙමෙයි. ගිහිල්ලා උදේ හවස 6ට විතර ගියාම රෑ 9ට විතර යන බස් එක ආසනයක් වෙන් කරගන්න පුළුවන්. හැබැයි ඒ සේවාව ලබා දෙනවට ඒක මේ කිසිම පරිගණක පද්ධතියක් නෙමෙයි. අර ටිකට් පොතේ ආසනයක් කඩලා දීලා මාක් කරලා දෙනවා. ඉතින් ඒකට රුපියල් 30ක් ගත්තා. ඉතින් අපි මේ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකකුත් හදලා ඊළඟට තමන්ට ගෙදරින්දම්ම ආසනය වෙන් කරගන්න පහසුකමක් දීලා ඇප් එකකුත් හදලා දීලා. ඉතින් ඒ වගේ මේ ඒ දුරකතනයක් හරි ඒ සියල්ල අන්තර්ජාලයට ඇක්සස් නැති කෙනෙකුට දුරකතන මේක ඒ කියන්නේ විශේෂිත වූ දුරකතන අංකයකට හඳුන්වලා දීලා ඔවුන්ට දුරකතනය හරහත් එමතුමන් ලබා දීලා ආසනය වෙන් කරගන්න පුළුවන්. ඒ සියලු පහසුකම් දීලත් මේ පසේවාව අපි ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. අර ආසනයක් වෙන් කිරීමට සඳහා දැනට මේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මේ මගින් සිදුවෙන ක්‍රමයට තියෙන රුපියල් 30ම තමයි. ඉතින් එතකොට මං අහන්නේ දැන් සාමාන්‍යයෙන් බස් රථයේ ගමන් ගාස්තු රුපියල් 1000ක් නම් අයියපතු රුපියල් 1350කටත් දෙන්නේ. ඉතින් ඒ වැඩිපුර රුපියල් 350 400ක් දීලා ආසනය වෙන් කරගන්නේ ඉතින් ඔවුන්ට මේක ඊට වැඩිය නැත්තම් කවදාවත් බස් නැවතුම් පොලට ගියොත් මේ වැඩේ සීට් එකක් Tamanට ආසනයක් ගන්න බෑ කියන බව දන්න හින්දා. ඉතින් ඒකයි අපි මේ කරන්න හදන්නේ. ඊළඟ ව්‍යාපෘති ඒ කියන්නේ මෙට්‍රෝ එකත් එක්කම අපි අනිවාර්යයෙන්ම ආසන වෙන් කිරීමේ පද්ධතිය දැන් නියම ව්‍යාපෘති ක්‍රියාත්මකයි www.busticket.gov.lk කියලා.
1: www.busticket.gov.lk.
2: ඉතින් ඒකේ මං හිතන්නේ දැන්ට අධිවේගී මාර්ගයේ තියෙන බොහෝමයක් බස් රථීට එකතු වෙලා තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් අම්පාර කොළඹ මොන්රාගල කොළඹ කතරගම මාකුඹුර මාකුඹුර බදුල්ල ඒ වගේම මාකුඹුර ගාල්ල මාකුඹුර මාතර බොහෝ බස් රථ ඊළඟට මාකුඹුර මහනුවර කොළඹ මහනුවර ඉතින් එහෙම මාර්ග බොහෝමයක් දැන් එකතු වෙලා තියෙනවා ඉදිරියේදී මං හිතන්නේ මේක නිසි ක්‍රමවේදයක් ඇතුව මේ නියම ව්‍යාපෘතියක් දැනට මං හිතන්නේ මේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහභාගීත්වයෙන් ආරම්භ කරේ. ඉතින් ඒක දැන් යන ඒකේ සාර්ථකත්වය මත අපි ඉතාම ඉක්මනින්ම මේක සියලුම ලංකාවේ දුර ගමන් යන සියලුම බස් රථ ටික එක ප්ලැට්ෆෝම් එකට ගේනවා. ඉතින් එතකොට ඕන්නම් සඳුදම සිකුරාදා යන ගමනට ආසනෙත් වෙන් කරගෙන ඔක්කොම ටික කරගෙන තමන්ගේ වැඩ ටික කරගෙන මොකද අපි ෆ්ලයිට් එක හෙට බුක් කරන්නේ නැහනේ.
1: දැන් මේ හරි ලස්සන ප්‍රශ්නයක් අහලා තියෙනවා අපි. මහත්තයා මෙට්‍රෝ බස් රථ කියලා කියන එකයි දුර ගමන් බස් රථ කියන එකයි වෙන් වෙන්නේ කොතනද? මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට සමහරට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අපි ටිකක් ඒකත් පැහැදිලි කරගමු. මොකද මේ මෙට්‍රෝ බස් රථයක් කියලා කියන්නේ අනිත් පැත්තෙන් දුර ගමන් බස් රථයක් කියන්නේ මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද සෝඳ මහත්තයා?
2: ඔව් ෆිසිකල් ඇපියරන්ස් එක ඒක ඉතින් පැති දෙක තුනකින් ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය මෙට්‍රෝ කියන්නේ අපි මෙට්‍රෝ සිටි කියලා කියන එහෙම නැත්නම් නාගරික
1: බස්
2: ප්‍රදේශයක මේ නගරයක් ඇතුලේ යන ක්‍රමවේදයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් දුර ගමනක් යන එකක් නෙමෙයි. ඉතින් ඒක පැහැදිලිවම ගත්තොත් එම මේ ඒ බස් රථවල අපිට මේ අර අර
1: පෙළතුනේ සීට් එහෙම අපිට හම්බෙන්නේ නැහැ.
2: ඔව් ඒ කියන්නේ අපිට අර හුරු වෙච්ච හොඳට වාඩි වෙලා ඇජස්ටබල් කරගෙන යන්න පුළුවන් අර එහෙම එකක් නෙමෙයි. ඉතින් ඒක මේ නගර ඇතුලේ ක්‍රියාත්මක කරන බස් පද්ධතියක්. නමුත් අර අපි දැන් නගරය ඇතුලේ යන්න හුරු වෙච්ච බස් පද්ධතිය නෙමෙයි. නගරය ඇතුලේ අපි යන්න හුරු කරගෙන තියෙන්නේ අර පරණ පුරුදු අර මං කියපේක නෙමෙයි. ඉතින් අනිත් එකේම දැන් මෙට්‍රෝ බස් කියන්නේ එකක් අර මේ ලෝ බෙඩ් කියල කියනවා. එහෙම නැත්තම් පතුල පහත්. ඒ කියන්නේ අර නගරය ඇතුලේ විතරක් යන හින්දා දැන් සාමාන්‍යයෙන් අපි බස් එකකට නගින්න අපිට පුරුදු වෙලා තියෙන්නේ අපි ඉන්නේ සාමාන්‍යයෙන් පදික වේදිකාවේ. ඒතර බස් රථය ඇවිල්ලා පදික වේදිකාවට නතර වෙනාට පස්සේ දොර ඇරුණාට පස්සේ පදික වේදිකාවයි දැන් දුම්රිය සාමාන්‍යයෙන් අපිට හුරු එහෙම දෙයක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි දුම්රියකට වෙනම අර පඩිපෙලක් නගින්න කියලා කියන්නේ දුම්රිය වේදිකාවයි මේ අර දුම්රියේ ගොඩ වෙන ආසනය අතර මේකක් නැහැ. උසක් නැහැ වෙනම. ඉතින් ඒ වගේ තමයි මේ මෙට්‍රෝ බස් වල පතුල පහත්. ඒ කියන්නේ පදික වේදිකාවයි ඒකයි අතර අපිට මේ ලොකු මේකක් නැහැ. ඒ කියන්නේ අපහසුවක් නැහැ. නමුත් දැනටම මේ බස් රථයේ ගොඩ වෙන්නේ කියොත් අර මම කිව්වා වගේ වෙනම අපි මේ අර අර අඩිය කහමාරක් දෙකක් උඩට අඩිය තියන්න හුරු වෙලා අන්න ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විතර ගත්තොත් තමන්ගේ මොකක් හරි ආබාධයක් එහෙම නැත්නම් අපහසුවක් තියෙනවා නම් ඉතින් බස් රථයේ ගොඩ වෙන්නත් බෑ. ඉතින් ඒකින්ද ඒක. ඉතින් ඒ වගේම මේක අනිත් පිරිසටත් මේක අනිවාර්යෙන් අපි ඒ පතුල පහත් බස් රථ කියන්නේ එතනින් නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ආබාධිත ඒ කියන්නේ වීල් චෙයාර් එකක් ඇතුළට ගේන්න පුළුවන්. ඉතින් ඒ වගේ පහසුකම් සියල්ල තියෙනවා. ඉතින් දුර ගමන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ කිලෝමීටර් 100කට වැඩි. පය දෙක තුනක ගමනක් යන එකක්නේ. ඉතින් පය දෙක තුනේ ඉඳලා මේක පය 7-8ක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා යාපනයට යනවා කියන්නේ පය 6-7ක් යනවා. අනුරාධපුරයට ගියත් පය 3-4-4ක් යනවා. 5ක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මේ පය දෙක තුනකට යන එකක් තමයි දුර ගමන් බස් රථ කියන්නේ. ඉතින් ඒකේ වෙනස්. ඉතින් හැබැයි මේ බස් රථ දෙකම වායු සමනය කළා ඉතාම පහසුයි. ඉතින් ඒ වගේම අර අපිට අර අර පුරුදු වෙලා තියෙන මේක නෙමෙයි.
3: සුමි මහත්තයා මට පොඩි අවසරයක් දෙන්න. ඔබතුමා මේ වැඩසටහන පටන් ගන්නකොටම ආරම්භක සමාජිකය විදිහට මේ වැඩේට එනකොට ඔබතුමාලා කිව්ව කතාවක් තමයි ලංකාව නෝට්ටු මුදල් වලින් තොර ඩිජිටල් පේමන්ට් ක්‍රමයකට මේ රට ගෙනියන්න ඕනේ කියන එක. අද ඔබතුමාලාගේ ඒ වැඩපිළිවෙල සැබෑවක් වෙන තවත් සාක්ෂියක් ඉදිරිපත් කරන්න අපිට අවසර දෙන්න. ඒ තමයි අද දවසේ විශේෂ වැඩ කටයුත්තක් කරනවා. බැංක් ඔෆ් සිලෝන් විසින් BOC ෆ්ලෙක්ස් ඇප් භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ QR ගෙවීම් ප්‍රචලිත කිරීම වෙනුවෙන් අද විශේෂ වැඩසටහනක් ලංකාව පුරාම කටයුතු කරන්න ආරම්භ කරන්නට වැඩ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් අද ජූනි මාසේ 20 වෙනිදා ඒක තමයි QR දිනය. QR දිනයේ විදිහට අද උදේ 7 ඉඳලා දිවයින පුරා පැවැත්වෙන වැඩසටහන අතරේ බස්නාහිර පළාතේ ප්‍රධාන වැඩසටහන, පෑලියගොඩ මාළුවෙන්දසල නුගේගොඩ නගර ප්‍රදේශය, ඒ වගේම මහරගම පමුණුව ප්‍රදේශය යන ස්ථාන තුන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරනවා. ඉතින් BOC කාර්ය මණ්ඩලයේ උන අදත් වැඩ හැමෝම ඔබ ළඟට එනවා, ඔබේ වෙළඳසැලට එනවා, ඔබේ ප්‍රදේශයට එනවා. ඇවිල්ලා මේ QR පේමන්ට් එක කොහොමද කරන්නේ කියන, එහෙම නැත්නම් ඩිජිටල් ගෙවීම ප්‍රවර්ධනය කරන්නේ කොහොමද, මෙන්න මේ ජාතික වැඩසටහනට සමගාමීව BOC ගිහිල්ලා ඔබ ළඟට QR මගින් වැඩියෙන් පේමන්ට් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න ලෑස්ති මදුශංක.
1: දැනනල් මේ සල්ලි දෙන්නත් සල්ලි ගන්නත් ස්මාර්ට් විසඳුම තමයි QR පේමන්ට් සිස්ටම් එක. BOC ෆ්ලෙක්ස් හරහා තමයි මේ අවස්ථාව හම්බෙන්නේ. ඉතින් අද දවසේ මේ කැම්පේන් එකේදී විශේෂ කාරණා කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි වේගවත් සහ ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් විදිහට BOC ෆ්ලෙක්ස් හරහා QR ගෙවීම් ප්‍රතිලාභ ඔබට හිමි කරලා දෙනවා. QR ලියාපදිංචි සහ ස්ථාපනය කිරීම නොමිලේ සිද්ධ වෙන්නේ. එතකොට ස්පර්ශ රහිත එහෙම නැත්නම් මේ ගනුදෙනු අපිට මේ ක්‍රමවේදයේ හරහා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 5000 දක්වා ගනුදෙනු සඳහා ගාස්තු නොමැතිව ගෙවීම් ක්‍රම සඳහා අවස්ථාවකට හම්බෙනවා. කාඩ්පත් රහිත මුදල් රහිත ගෙවීම් ක්‍රම. එතකොට මුදල් ෂණිකව බැංකු ගිණුම් වලට බැර වෙනවා. ජංගම දුරකථන භාවිතයෙන් පහසු ගෙවීම් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ගෙවීම් තහවුරු කිරීමේ SMS පණිවිඩ ෂණිකව ඔබට ලැබෙනවා. එතකොට වැඩි දියුණු කළ ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ඔබට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි පාරිභෝගිකයන් විශාල මුදල් ඔට්ටු භාවිතයෙන් ගෙවීම් කරනකොට ඉතිරි මුදල් ලබා දීමේ ගැටලු පැනනගින්න. දැන් අපි සුමුදු මහත්තයත් එක්කත් කතා කරේ, කොඳුස්තර මහත්තයත් අපි රණ්ඩු කරන්නේ ඉතුරු මුදල් ලබා ගැනීමට මාරු සල්ලි ප්‍රශ්නයක් තිබුණා. ඒකට විසඳුමක් හම්බෙනවා. BOC ෆ්ලෙක්ස් යෙදුම හරහා ගනුදෙනු පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. අනිත් එක තමයි BOC ෆ්ලෙක්ස් භාවිත කරන්නන්ට QR කේත ස්කෑන් කර ගෙවීම් කරන්න අවස්ථාව හම්බෙනවා. අනිකුත් බැංකු ගිණුම් වලට BOC ෆ්ලෙක්ස් වෙත ඇඩ් කරගෙන වෙනම ගෙවීම් සිදු කරන්න අවස්ථාව හම්බෙනවා. BOC ෆ්ලෙක්ස් හරහා QR ගෙවීම් ප්‍රතිලාභ විදිහට මේ සියල්ල ඔබට ලැබිලා තියෙනවා.
3: මතුශංග මේ අපි මේ වෙලාවේ අපේ ඇමතුම ගන්නේ මේ භද්‍ර කල්යාණ ප්‍රේ කුරුසිංහ මහත්මයාට. අද බොහෝ දෙනෙක් කතා කරන්න ලෑස්ති බීඔසී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඔබත් එක්ක මේ අත්දැකීම කොහොමද රට පුරාම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ගැන භද්‍ර කල්යාණ ප්‍රේ කුරුසිංහ මහත්මයා වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු සංවර්ධන සහ ශාඛා බැංකු කරන ප්‍රධානියා විදිහට කටයුතු කරන භද්‍රප්‍රිය මහත්තයා, එහෙම නැත්නම් කල්යාණප්‍රිය මහත්තයා, මේ අද දවසේ මේ වැඩසටහන පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් තමයි ඔබට කියන්නේ.
4: ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික කරා වේගෙන් ගමන් කරමින් සිටින මේ අවස්ථාවක ජනතාව සහ වෙළඳ ප්‍රජාව අතර ඩිජිටල් ගෙවීම් භාවිතය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා බැංකුව බීඔසී ෆ්ලෙක්ස් ඇප් සහ QR ගෙවීම් ප්‍රවර්ධනය වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලබනවා. බීඔසී ෆ්ලෙක්ස් ඇප් මගින් QR ගෙවීම්, මුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ තවත් බැංකු සේවා රසක් ආරක්ෂිතව පහසුවෙන් සහ ක්ෂණිකව ලබා ගැනීම හැකියාව පෞර්ගමිට හිමි වෙනවා. එබැවින්ම QR ගෙවීම් මගින් වෙළඳ ප්‍රජාවට වඩාත් පහසු, ආරක්ෂිත හා කාර්යක්ෂම ගෙවීමක් දකින්න ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කරන්න මෙම ජාතික වැඩසටහන සමග එක්වන ලෙස ලක්වාසී සියලු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මම භද්‍ර කල්යාණ ප්‍රේ කුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු සංවර්ධන හා බැංකු කටයුතු.
1: ඔබ සුදී ඔබතුමන්ට දැන් මේ විදිහට ඩිජිටල් පරිවර්තනයක් ශ්‍රී ලංකාව ඇතුළේ සිදුවෙනකොට බීඔසී ෆ්ලෙක්ස් හරහා සමස්ත රටේම ව්‍යාපාරිකයින්ට ඒ වගේම පාරිභෝගිකයන්ට එකට එකතු වෙලා බොහොම පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමවේදයක් රට ඇතුළේ නිර්මාණය වෙනවා. ඒ වැඩ කටයුත්ත අද දවස මුළුල්ලේම ක්‍රියාත්මකයි. විවිධ නගර කේන්ද්‍ර කරගෙන බීඔසී සමස්ත කාර්ය මණ්ඩලය අද තමන්ගේ බැංකු ශාඛා අවට තමන්ගේ ශාඛාව පිහිටාදී නගරවල ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැහෙන උන් දැනුවත් කරන උන්ට මේ ඇප් එක භාගත කිරීමේ ක්‍රමවේදයන් පහසු කළ දෙනවා. QR එක සංස්ථාපනය කරන මෙහෙම වැඩ කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා. මේක තමයි අපි බරපොරොත්තු වෙච්ච අපි ප්‍රාර්ථනා කරපු ශ්‍රී ලංකාව. ඉතින් අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න සූදානම්. අපිට විරාමයක් ගන්න අවසර දෙන්න. උදේ 8:59 වෙලාව ඔබ වෙත ගෙන ආවේ

0: අයි සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: নতুনায় দশমা পাহা অনুতনায় দশমা হাতা লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্ড
1: নমে বিনাডিকায় විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නෙළ වෙබ් අඩවිය වන www.donates.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි. 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වනදා සිට 26 වනදා දක්වා පැවතුණා. ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 452,463ක්. අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල සටහනක් බාගත කර ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට අද සිට පහසුකම් සලසා තිබෙනවා. ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට ඒ සඳහා ලබන 25 වනදා සිට අයදුම් කළ හැකි. ජූලි මාස 8 වන දින දක්වා නැවත සමීක්ෂණ අයදුම් පත්‍ර බහරගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රුපියල් මිලියන 337ක් වටින හෂීෂ් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් ලබා ගන්නා ගෝල් රෝඩ් මගී පර්යන්තය ඔස්සේ විදේශිකයා ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපල රේගු නිලධාරීන් පරීක්ෂා කළා. එහිදී ගමන් බලු දෙකක කිලෝ 37 ග්‍රෑම් 639ක් පරිදි හෂිෂ් මද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා. මෙතරම් විශාල වටිනාකමක් සහිත හෂිෂ් මද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අතරංගුවට ගත් පළමු අවස්ථාව මේ බවයි රේගුව සඳහන් කළේ. ඡායාරූපයක් හේතුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරයා ඉතාලියේ ලාසිවන් රූපවාහිනී නාලිකාව සමග පැවතු කෙටි සමුඛ සාකච්ඡාවකදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය තමා සමග ඡායාරූපයක් ගැනීමට දැඩි ලෙස උනන්දු වූ බවත් ඇය ඒ වෙනුවෙන් ඇවටිලි කළ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. තමන්ට ඇය සමග කතා කිරීමට අවශ්‍යතාවක් නොතිබූ නමුත් ඇය කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා ඡායාරූපයට පෙනී සිටි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: Jim. සයිබර් ජෙන්තුලා අපි කතා කරමින් ඉන්නේ සුන්දරත් නායක මහත්තයත් එක්ක. මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය ඩිජිටල් පරිවර්තනීය යුගය පිළිබඳව. ඒ ගැන කතා කර කර ඉන්න අතරතුරේ මේ පණිවිඩයත් අපි ඔබට මතක් කරන්න ඕනේ. 800 වසරකට වඩා වැඩි කාලයක් රටතුම වාසනාව කියා දුන්න ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළු මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ කබදරපදවලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් දොළොස් දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් 125 ජයගත් ජයග්‍රාහකින් 300කට අධික පිරිසක් රුපියල් 110ක් ජයගත් ජයග්‍රාහකින් 5000 සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි වවුචරපත් එවගේ රන්කාසි හිමි වාසනාවන්තින් රටපුරා බිහි කරන්නට සමත් වුණා. ජාතික ලොතරැයි මණ්ඩලය අපිට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම 2025 වර්ෂයේ රජයේ කබද්ද අරමුදලට රුපියල් කෝටි 200කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබෙනවා. මේ වර්ෂයේ අද වෙන විට සුපිරි ත්‍යාගලාභීන් මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. ඒ වගේම රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබෙනවා. සුපුරුදු පරිදි රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය, රුපියල් 125ක ප්‍රථම ත්‍යාගය, රුපියල් 100ක් සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලම ඔබට ලබා ගැනීමට වැය වෙන්නේ රුපියල් 40ක් පමණ. අනේක තමයි විශේෂම කාරණාව. ජීවිතයේ සිහිනයේ වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයයි මේ මතක් කිරීම කරන්නේ. අපි සුමුදු රත්නායක මහත්තයත් එක්කලා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයත් එක්කලා මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වල තියෙන විප්ලවීය වෙනස එහෙම නැත්නම් දියුණුව පිළිබඳව කතා කරමින් ඉන්නේ. දැන් අපි පහුගිය වසර කිහිපයකට එහා පැත්තේ සුමුදු මහත්තයා කතා වෙමින් හිටියා. ලස්සන සංකල්පයක් විදිහට තමයි ඒක තිබුණේ. ඒක යථාර්ථයක් බවට පත් වුණේ නැහැ මොනවාම හරි හේතුවක් නිසා. ඔය කොට්ටාවෙන් පටන් අරගෙන මාගමුරෙන් පටන් අරගෙන අතුරුගිරිය පැත්තෙන් ඔහොම පිටකොටුව පැත්තට යන්න පුළුවන් මෙට්‍රෝ ට්‍රේන් සිස්ටම් එකක් පිළිබඳව කතා බහක් ලංකාවේ ඇති වෙලා තිබුණා පහුගිය කාලේ. ඒක හැමම යට ගියා. ඒකට මොකද වුනේ කියලා දන්නේ නැහැ. රටේ මිනිස්සු හැබැයි ඒ දවස්වල නම් විසිල්ලයක් ගහලා පුඩියක් ගහලා පුඩි චෝන් එකේ හිටියා. ඇත්තටම හොඳ වැඩක් නේ. ලෝකේ රටවල්වල එහෙම දියුණු තත්ත්වයක් නැති වෙනවා. ඒකට ඇත්තටම මොකද වුනේ?
1: කොමනිතනේ ව්‍යාපෘති ගැන කතා කරොත් අර අපි කියන ජයික එහෙම නැත්නම් ජපාන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි ව්‍යාපෘතිය කරාට ආවේ මම හිතන විදිහට මේක මිලියන මට හරියටම ගන්න මතක නැහැ. ඉතින් මේ මාර්ගයේ තිබුණේ කොළඹ කොටුවේ ඉඳලා මාළඹේට යන්න බත්තර මුල්ල හරහා. ඒ කියන්නේ මේක සම්පූර්ණ තිබුණේ මට මතක විදිහට ස්ථාන 16ක මේක නතර වෙනවා. ඉතින් අපි අර මෙට්‍රෝ ට්‍රේන් කියලා හුරුදයක් තියෙනවා. ඒ කියන්නේ කොළුණු මත උඩින් යන
0: ට්‍රේන්
1: එකක්. ඉතින් ඒක ඇතුලේ අපි වෙනම ලොකු plan එකක්ත් තිබුණා. සාමාන්‍යයෙන් මාළවේ ඉඳලා විනාඩි 20ක් 30ක් අතර කාලයක් ඇතුළත කොළඹට යන්න පුළුවන් විදිහට අර අපි දැන් මැලේසියාවට ගියොත් අපි දකිනවා මේ ට්‍රේන් සිංගප්පූර් ගියොත් දකිනවා. ඉතින් ඒ වගේ ව්‍යාපෘතියක් තිබුණේ. නමුත් ඒක මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය ආරම්භ වෙන්න සියලු කටයුතු ආරම්භ කරා. නමුත් ඒ ව්‍යාපෘතියත් එක්ක මම හිතන්නේ පසුගිය රජයේ බලයට ඒමත් එක්කම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේකට උත්සාහයක් දරලා ගත්තා. නමුත් මේ වෙලාවේ අපි දැක්කා මේ ව්‍යාපෘතිය අපිට ජපාන් රජය මගින් ලබා දුන්නට අපේ ඒ සඳහා දායකත්වයේ දක්වපු පිරිස සහ ඒ යන ක්‍රමවේදයත් එක්ක මම හිතන්නේ ඔවුන් ඒකට පොඩි මේ පැහැදිලිකමක් ඇති වුණේ නැහැ. ඉතින් අපි දැක්කම ඔබට මතක නම් මේ සමහර උපදේශකවරු ඇවිල්ලා කිව්වා මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘති මෙට්‍රෝ ට්‍රේන් ව්‍යාපෘතිය හරියන්නේ නැහැ, බෑග් ගෙනියන්න බෑ. නමුත් අපි දැනගන්න ඕනේ මෙට්‍රෝ කියන්නේ මේ බඩු ප්‍රවාහනය නෙවෙයි කියන එක. ඒ දවස්වල මතක නම්
0: සමාජයේ එහෙම
1: කතාවල්
0: මහා දෙවන්ත චරිත එහෙම කිව්වා.
1: චරිත ඉතින් ඒ වගේ කතාවල් කියලා ජනාධිපතිතුමත් නොමගයවලා ඉතින් මේ ව්‍යාපෘතිය කොහොම හරි අඩපණ කරා. නමුත් නැවත ඔවුන්ගේ ව්‍යාපෘති දෙක තුනක් ඔය ජයිකාරාපු තිබුණා. ඉතින් ඒක වගේම නතර වෙලා තිබුණු ව්‍යාපෘතියක් තිබුණා ඩිජිටල් ටීවී ව්‍යාපෘතිය. දැන් ඒක ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හරහා කරගෙන යනවා. ඉතින් ඉදිරි මේකේ දැන් ඔවුන්ටත් ඉතාම හොඳ පැහැදීමක් තියෙනවා මේ ව්‍යාපෘතිය ඉදිරියට යනවා කියලා. ඉතින් ඒකම මේ ව්‍යාපෘතියත් නැවත ආරම්භ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නැතත් ඔය ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබිලා තියෙනවා වෙනම ඔය මෙට්‍රෝ ට්‍රේන් පද්ධතියක් මේ ආරම්භ කරන්න කියලා අඩුම තරමේ නාග කොළඹ නගරය කියන්නේ සාමාන්‍යයෙන් මේ කොළඹ බස්නාහිර පළාත හරි ආවරණය පරිදි. ඉතින් ඒකටත් දැන් වැඩ පිළිවෙල සකස් වෙමින් පවතිනවා. මම හිතන්නේ ඒක ප්‍රවාහන ඇමතුමත් ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා තියෙනවා. කැබිනට් අනුමැතියකුත් තියෙනවා. ඉතින් ඒ ව්‍යාපති ආරම්භ වෙයි අපි බලනවා අරකත් පටන් ගන්න. ඉතින් නමුත් මේ එන්න තිබුණ හොඳ දේවල් ඒ කියන්නේ අපි අර ලෝකේ දැකපු දේවල් මගේ තවසන් වසර 4-5 ලංකාවේට වැඩිය ලංකාවෙන් එළිය හිටපු හින්දා අපි අපේ නර ලංකාවෙන් එළියට ගිහිල්ලා දකින දේවල් ටික මේ රටේ වෙන්න තිබුණ දේවල් තමයි නැති කරලා තියෙන්නේ.
0: වෙන රටට ගත් එක කටට දාගන්න පින තිබෙන්නේ අපිට.
1: අන්න හරි. ඉතින් ඒ වගේ දෙයක්. ඉතින් ඒකේ හින්දා මේ ඒ ව්‍යාපෘතිය නැවත ඉතින් දැන් ආරම්භ කරන්න වෙනවා. නමුත් දැන් මං හිතන්නේ ඒ ව්‍යාපෘතියට යන මුදල ඒ කරපු සාක්ෂිතා වාර්තා සියල්ල වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම පැහැදිලිවම මුදල වෙනස් වෙයි. මොකද මේ සම්පූර්ණ මං හිතන්නේ එස්ටිමේෂන් ගත්තේ මං හිතන්නේ ඩොලර් එක රුපියල් 160-200 වගේ තිබුණ කාලවලදී. ඉතින් එතකොට මේකේ අමුද්‍රව්‍ය සියල්ල මොකද ලංකාවේ අපේ ගාව නැහැ. එතකොට මේකට ආයි අපේ විදේශ විනිමයම තමයි යන්නේ. ඉතින් ඒකේ හින්දා මං හිතන්නේ මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරොත් ඒ අපිට කරන් බලාපොරොත්තු වෙච්ච මුදලට කරන්න බැරි වෙයි. ඉතින් ඒ වගේම දැන් මං හිතන විදිහට ඒ මාර්ගයේ සමහර විට අපි ප්ලෑන් කරලා තිබුණා සමහර විට ඉඩම්වත් තත්කරී ගැනීම ආයේ වගේ දේවල් තිබුණා. නමුත් දැන් ඒ මාර්ගයේම ගන්න පුළුවන්ද කියන එක. මොකද අපි ඒ වෙලාවේදී සාමාන්‍යයෙන් ඒ වගේ මාර්ගයක් ගන්නේ අඩුම හානියක් යන විදිහටනේ. ඉඩම්වත් කරපත් ගත්තත් මොනවා කරත් ඉතින්. ඒතර අපි දැන් මේ වසර ගණනාවක් ගිහිල්ලා තියෙද්දි ඒ ප්ලෑන් එකේ තිබුණ ස්ථානවල දැන් ස්ථිර ගොඩනැගිලි හැදිලාද? දැන් සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතන්නකෝ මදු සංඝ මාල මිදලෙන මාර්ගයේ අපි ඉතවම හානියක් විදිහට වෙන විදිහට අර කණුව විතරක් ඉදිකරන්න මොනවා හරි තෝරාගත්ත තැන් ටිකක් තිබුණා කියලා. අපි හිතමු දැන් එතන එම ස්ථානයේම තට්ටු 20ක 30ක අපාර්ට්මන්ට් එකක් හරි ලොකු ගොඩනැගිල්ලක් හැදිලා තියෙනවනම් අපිට කිවත් කරන්න බෑනේ. මෙතනින් ට්‍රේන් එක යනවා ඒකෙන්ද බිල්ඩින් එක කඩන්න කියන්න බෑනේ. ඉතින් එතකොට සමහර විට මේ මාර්ග වෙනස් කරාම ලොකු රවුම් කරකිනවා. ඉතින් එතකොට ආයි මේ අර සම්පූර්ණ මේව කරලා ඉතින් ඒ ව්‍යාපෘතිය අන්තිම තැනට ගෙනල්ලා මේක නොමගැවීම නිසා නතර වෙච්ච එක හින්දා තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වුණාට මං හිතන්නේ කොළඹ නගරයට ඒ වගේ දේවලුත් ඕන. ඉතින් ඒකේ පැහැදිලිවම තිබුණා එකක් බත්තර මුල්ලේ මට මතකයි ඒවා පිටවල තිබුණ ලොකු කාපාක් එකක්. මම මේ දැකපු මේ ප්‍රසන්ටේෂන් වල. ඉතින් එතකොට ඕන්න මේවට ඉන්න කෙනෙකුට බත්තර මුල්ලට ගිහිල්ලා එතන තමන්ගේ වාහනේ දාලා මෙට්‍රෝ එකට නැගලා ගිහිල්ලා තමන්ගේ කාර්යාලය ගාවින් බැහැලා යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒක අනිවාර්ය මේ වගේ ව්‍යාපෘතියකුත් අවශ්‍ය වෙනවා. නමුත් මං හිතන්නේ මෙට්‍රෝ ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම සාර්ථකව යන දෙයක්. ඉතින් ඒක ඉදිරියේදී වෙනස් වෙයි. එතකොට මං හිතන්නේ මේ කොළඹට එන වාහන සහ අනවශ්‍ය ලෙස මේ රටේ ඩොලර් ටිකක් මේ අවසන් වෙනවා, මේ අධික ලෙස ඉන්ධන භාවිතා වෙනවා, මේ විශාල වාහන ප්‍රමාණයක් දිනපතා කොළඹ නගරයට එකතු වීම. ඉතින් ඒකයි අපි දැනට නිකන් අපි දැනුවත්ව මං හිතන්නේ වාහන 250-300ක් කොළඹට එන්නේ නැහැ. මම මේ කියන්නේ සමාජ මාධ්‍යවල දකින පෝස්ට් එක මෙට්‍රෝ බස් නිසඳහා. ඉතින් හොඳම උදාහරණ මගේ බිරිඳක් දැන් ඉස්සර යාගේ ප්‍රවාහන මේකක දැන් ඈත්තන්නේ මෙට්‍රෝ බස් වල. ඉතින් මං හිතන්නේ ගෙදර ගාව පොඩි දුරක් ආවම එතනින් මේ බස් රථයේ කලල්ගොඩ නතර කරනවා. ඉතින් එතනින් එහාට ගියාම නැවත ඇයි සේවය කරන ස්ථානෙත් නැවත ඒ බස් රථයේම නතර වෙනවා.

0: පීට පස්සේ බලනවා අනිත්කුත් බස් රටා මේ මෙට්‍රෝ බස් විතරක් නෙමෙයි ලංකාවේ තියෙන සියලුම බස් රටා ටික අපිට පුරුදු වෙලා තියෙන අපි වෙනෙන් කිසිම රටකට ගියාට මදු සංක අපි ලෑස්ති වෙලා නැහැ මේ ඒ කියන්නේ ඇප් එකක් දාගෙන අපිට උදාහරණයක් ඉදිරි ගත්තොත් දැන් ටැක්සි ඇප් එකක් ඕඩර් කරලා තමන්ගේ වාහනේ ඉන්නේ කොයිද කියලා ඇප් එක ඇතුලේනේ බලන්නේ ඉතින් නමුත් අපි වෙනෙන් රටකට ගිහිල්ලා Google Map එකේ තමන්ට යන්න ඕන තැන දැම්මම අපිට පෙන්නනවා මේ මෙන්න මෙතනට කෝච්චියක් එනවා මේ වෙලාවේ මේ කෝච්චියට මෙතනට බස් එක එනවා මේක යන්න. ඉතින් උදාහරණයක් විදිහට මමත් ඔය යුරෝප රටවල ගිය අවස්ථාවලදී Google Map එකෙන් තමයි බලන්නේ මට යන්න ඕන මෙතනට කියලා දුන්නා මෙයා යන්න ඕන ක්‍රමය කියලා දෙනවා. ඉතින් එතනට ගේන්න ඕන. ඉතින් ඒකෙන් හින්දා සියලුම බස් රට විශේෂයෙන්ම ඔය දුර ගමන් සේවයන බස් රට සියල්ලටම GPS දැනට තියෙන භාවිතාවන බස් රටවල GPS යන්ත්‍ර සවි කරලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පොදු ජනතාවට දැන් දකුණු පළාතේ එහෙම නියම විරාපිතයක් කරනවා ඒ වගේ පොදු ජනතාවට තමන්ගේ බස් රටේ කොහෙද කියලා බලා ගන්න තන. ඉතින් ඒ වගේම මේකෙන් අනිත් පැත්තෙන් බස් රටවල විනයත් හැදෙයි. මොකද අපි දැන් දන්නවා බස් රටේ දැන් ඉස්සර තව ක්‍රමයක් තිබුණා අර අපිට අපි දන්නවනේ ටයිම් කීපර් කියලා කෙනෙක්
1: කියනවා මගේ ඉඳලා කාඩ් එක මාක් කරලා මගේ ඇතුලේ රුපියල් 50ක් 100ක් ගන්න
0: මෙහෙම රුපියල් 100ක් ගන්න මොකද බස් එක විනාඩි 10ක් පරක් වෙලා ආවට එයා දාන්නේ අර විනාඩි 10ක් කලින් ආවා කියලා. ඉතින් ඒක එහෙම කරන්න බෑ. දැන් GPS තාක්ෂණය තමයි භාවිතාවට ගන්න. ඉතින් ඒ වගේම ඔය ඔක ඇතුලේ නීතිත් තියෙනවා. තමන් අර කීව නියමිත වෙලාවට බස් රථයේ ගියේ නැත්නම් ඊළඟ ටර්න් එක නොදී ඉන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටික අපි සිස්ටමැටිකලිම හදමු. ඉතින් එතකොට ඒ ජනතාවට අර කියන වෙලාවට යන බස් රථයක් තනින් තන නතර කරගෙන සෙනගෙන කං කෑ ගහ ගහ විනාඩි 10 5 යල්ලෝ ඉන්න ඒවා ඒ ඉතින් ඒ ටික සම්පූර්ණ මේ පොදු ප්‍රවාහනයේ තියෙන හිරිහැර සියල්ලම
1: මම හරි ආසයි ඔබ උතුමාව කතා කරපු කෑල්ලට අපි දැකලා තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල ඒ හැම පාරකම තියෙන අත්දැකීමක් මේක ඔබටත් ඇති මටත් ඇති මේ අපි වහගෙන ඉන්න සමස්ත ට්‍රාෆික් ප්‍රජාවටත් ඇති. බස් එක යන වෙලාවක් තියෙනවා කියන්නකෝ. අපි ගත්තොත් එහෙම කුරුණෑගල ඉඳලා කොළඹට එන්න යම් කිසි වෙලාවක් යනවා. අපි එහෙම නැත්නම් ගත්තොත් කුරුණෑගල ඉඳලා කුලියාපිටිය යන යම් කිසි වෙලාවක් යනවා. මේ බස් එකට දීලා තියෙන වෙලාව සමහර වෙලාවට මට හිතෙනවා ඕනවට වැඩි වෙලාවක්ද කියලා. මග නවත්තගෙන එනකන් බලාගෙන ඉන්නවා කෑ ගහ ගහ ඉන්නවා. හැබැයි ලෝකේ කිසිම රටක බස් ස්ටෑන්ඩ් එකට එනකොට නැත්නම් බස් ස්ටොප් එකට එනකොට එතන ඉන්න කෙනා බස් එකට නැගිනවා. යාව අරගෙන බස් එක ඉස්සරහට එනවා. ඊළඟ හෝල්ඩ් එකටත් ඒ වගේ පිටිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වරගෙන ඉස්සරහට එනවා. වෙන කිසිම රටක අපි දැකලා නැහැ එහෙම මිනිස්සු වෙනකන් අර ඇක්සලරේට් කර කර කෑ ගහ ගහ මිනිස්සු එකතු කරන එක. මොකද කවුරු හරි කෙනෙක්ට මේ බස් එකට නැගින්න බැරි වුණා නම් සෝමු මහත්තයා. ඊළඟට එන ටර්න් එකේ තියෙන බස් එකට ඒ අවස්ථාව හම්බ වෙනවනේ. මේ මේක නිසා මිනිස්සු කොයිතරම් රස්තිය ආදිනවද? ඇයි මේකට ස්ථීරසාර පිළියමක් තවමත් අරගෙන නැත්තේ? සමහර වෙලාවට බස් එකට නැගලා අපි දැකලා දෙනවා. මට මෙහෙම අත්දැකීමක් වුණා. මේක මේ හලාවතදී සිද්ධ වෙන්නේ. හලාවත බස් ස්ටෑන්ඩ් එකේ CTB බස් එකක් තියෙනකොට ප්‍රයිවට් බස් එකක් ඉක්මනට කියනවා යන් යන් යන් ඉක්මනටම කොළඹ යන බස් එක මේක ඉක්මනට යනවා කියලා බස් එක ගමන් ආරම්භ කරනවා. ඒ බස් එක ඉතාම වේගෙන් එනවා. ඇත්තරම හරි සන්තෝෂයි. අපි හරි සතුටින් ඉන්නවා. බස් එක ඉක්මනට යනවනේ වැඩි වෙලාවක් ගන්න නැතුව කියලා. හැබැයි ඔබ විශ්වාස කරන්න කොච්චි කඩේදී මේ බස් එක පැය භාගයකට වැඩි වෙලාවක් නවත්තලා තියෙනවා. අර CTB බස් එක පහු කරගෙන යනවා. තව බස් කීපයක් පහු කරගෙන යනවා. බස් එකේ හිටපු මිනිස්සු හූල්ල හූල්ල බලන් ඉන්නවා. කොන්දොස්තර මහත්තයර කතා කරාම ඇයි මෙහෙම කරන්නේ කියලා. අමාරු කෙනෙක් ඉන්නවා නම් බහලා යන්න කියනවා. ඔන්නෝම තග ලෙවල් එකකින් තමයි කතා කරන්නේ. දැන් මේ ක්‍රමවේදයන් වෙනස් වෙයිද? ඔය කියන ස්මාර්ට් ට්‍රාන්ස්පෝටේෂන් ලංකාව ඇතුලේ නිර්මාණය වීමත් එක්ක එහෙම එක එක්කෙනාට ඕන විදිහට ආධිපත්‍යයන් හදාගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ඒකට ස්ථිරසාර විසඳුමක්ද මේ ඔබතුමාලා යෝජනා කරලා තියෙන්නේ?
0: අනිවාර්යයෙන්ම ස්ථිරසාර විසඳුමක්. පැහැදිලිවම කියන්න පුළුවන් ඔවුන්ට ඕන විදිහට ඒ කියන්නේ අර බස් රථයට මගින් එනකම් විනාඩි 20 30 ඉන්න. එහෙම නැත්නම් අපි හිතන මේ එතනට යන්න බැරි වෙනවා. මොකද බස් එක අපි දැන් මේ හුරු වෙලා තිබුණේ අර ටයිම් කීපර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් බලන ක්‍රමයක් නේ. ඉතින් අපි එතනින් එහාට ගිහිල්ලා මේ බස් රථේ ඒ කියන්නේ අපි දැකලා තියෙන්නේ මේ තනින් තන ඉන්නව වෙලාව මාක් කරන මෙතනට ආවා. ඉතින් ඔහුට රුපියල් 200ක් දුන්නම ඔහුට කැමති වෙලාව තමයි මාක් කරන්නේ. ඉතින් ඒකනේ මේ දැන් හොඳම උදාහරණේ තමයි දකුණු පළාත් මාර්ග සමගි ප්‍රවාහන අධිකාරී සභාපතිතුමත් ඒ වගේ අධ්‍යක්ෂකතුමත් ඇතුළු පිරිස එකතු වෙලා මේ වගේ ව්‍යාපෘතිය බස් මාර්ග දෙක තුනක ගත්තා. ඉතින් ඔවුන් පැහැදිලිව දැකපු ලොකු හේතු දෙකක් තිබුණා. මෙහෙම සමහර වෙලාවට බස් රථය නියමිත වෙලාවට යන්න උත්සාහ කරනවා. නමුත් බස් රථේ යන පැටර්න් එක බැලුවොත් එම හිතා ගන්නවත් බෑ. පළවෙනි කිලෝමීටර් දෙකම තුනම ගිහිල්ලා තියෙන පැයට කිලෝමීටර් 10 5 2 3 වගේ ඉතාම අඩු වේගෙ. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? අවසානයේ මම හිතන්නේ බස් රථයේ මගින් අන්තිම පිටස ගොඩක් පිටසක් නැහැ. ඊට පස්සේ පැය කිලෝමීටර 90ට එහා වේගෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඕන්
1: තරමට
0: කරන්නේ අනාරක්ෂිතව මේ බස් රථය යන මගින්. මොකද ඌ දන්නවා දැන්
1: අදාළ කාලය තුළේ ගමනාන්තය
0: ලඟාවෙන්න. ඉස්සරනම් එහෙම ප්‍රශ්නයක් තිබුණ නෑ. මොකද ටයිම්

0: කීපට රුපියල් 200 දුන්නම දුන්නා. ඊට පස්සේ මේ ව්‍යාපති ආරම්භ කරාට පස්සේ ඔහු දන්නවා දැන් ඒත් බස් ඩ්‍රයිවර් හිතුවේ ආනේ මන්ද යන වෙලාව බලනවා කොහොම හරි මං 10යි 20ට ගිහිල්ලා ඇල්පිටියේ ටර්න් එකට නතර කරන්න ඕන. ගාල්ලේ ඉඳලා ඇල්පිටියට හරි බද්දේගමට හරි ගිහිල්ලා නතර කරන්න ඕන කියන එකනේ. නමුත් ඔහු බස් රථයේ රියදුරු දණන් හිටියේ නැහැ. ඔහු යන වේගෙත් බලන්න පුළුවන්. ඉතින් එතකොට තමයි දැනගත්තේ මොහු වෙලාවට යන්න දැන් උත්සාහ කරනවා. නමුත් අනාරක්ෂිත ගමනක්. මොකද අර ළඟ ඉන්න මගෙන් ගෙවල් වල ඉන්න කට්ටිය ලෑස් වෙලා ඇවිල්ලා බස් එකට නැගෙනකන් ඉඳලා ගිහිල්ලා අපි අර කියන වචනයක් තියෙන කොටකොට යනවා කියන. ඉතින් ඒ විදිහට ගිහිල්ලා අවසානයේ අර මගී ජනතාව බස් රථයේ ඉන්න ජීවිත 50ක් 60ක් සම්පූර්ණ අවදානමට ලක් කළා. පැයට කිලෝමීටර් 100ක 80ක වේගෙන් යනවා. ඉතින් ඒකත් මං හිතන්නේ ඔවුන් දැන් හඳුනගෙන තියෙනවා. එහෙම යනවනම් බස් රථයක් නියමිත වේගයට වැඩිය වේගයෙන් ඒකත් ඔහුට දඩයක් සහ බස් රථයේ හිමිකටු දැනුවත් වීමක් සහ ඉදිරියේදී ඒක සලකා බලනවා. ඔහුට නැවත ඔහුගේ මාර්ග බලපත්‍රය දෙනවද නැද්ද කියන්නේ. ඒකේ හින්දා මේ සියලු දේ හදනවා. ඉතින් බස් රථයේ හිමිකරු දැනගන්න ඕන මේවට නියමිත රේදුරන් සහ නියමිත විදිහට යන්න. ඉතින් ඒක බස් රථයේ පැත්තෙත් සමහර ප්‍රශ්න තියෙනවා. ඉතින් අර එහෙම ගියේ නැත්තම් මේ ටර්න් එක ගිහිල්ලා වැඩක් නැහැ කියනවා. ඉතින් ඒකෙන් හින්දා ඒකටත් වෙනත් ක්‍රමවේදයක් එයි. ඉතින් මං හිතන්නේ මේක සියල්ලටම අපි මේ දන්නේ ක්‍රමයේ තමයි මදුසංක බස් රථයේ කොන්දොස්තර මහත්තයා ඇඟිලි අර ඇඟිලි ටික අස්සේ පොඩි කරලා ගෙනත් දෙන සල්ලි ටික බස් රථයේ හිමිකරු ලබා ගන්න එකනේ. ඉතින් ඇත්තටම ඔහුගේ බස් රථයේ ආදායම තාම බස් රථයක අර දැන් බස් රථ දුවන්නේ බස් රථයේ හිමිකරු කියලා තියෙනවා. මට මෙච්චර ආදායමක් ආවොත් ලීස් එක ගෙවලා කොහොම හරි බස් රථයේ පාරට දාන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බස් රථයේ නඩත්තු ටික කරලා ඉන්ධන ටික යොදවලා බස් එකට ලීස් එකක් හරි ණයක් හරි තියෙනවා නම් ඒක ගෙවන්න පුළුවන් කියන එක. ඇත්තටම බස් රථයේ ආදායම කියන එක මොකද්ද කියන එක තාම දන්නේ නැහැ. මොකද ඒ බස් රථයේ ආදායම බස් රථයේ හිමිකරුට අපි අර කියන්නේ හරියටම දැනගන්න නිසි පරිදි බස් රථයේ ආදායම මොකද්ද කියලා දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවනේ. බස් රථයේ හිමිකරු කොන්දොස්තර වෙලා බස් එක යන්න
1: ඕනේ. ඒකට තමයි සැබෑ ලාභය
0: කීයක් ගේනවද කියන්නේ. ඉතින් මේ දැන් දුවන වෙන මොඩල් එකක් නේ. දැන් ඇත්තටම බස් රථ බොහොමයක් දුවන්නේ. බස් රථයේ හිමිකරු කියන රීදුරු මහත්තයාට කොන්දොස්තර මහත්තයාට හවස් වෙද්දි මට රුපියල් 20,000ක් ගෙනත් දෙන්නකෝ. එච්චරයි. ඒතර 25,000 කිව්වත් 30,000 කිව්වත් අර මගේ ජනතාව මේ හිරිහැරයටපත් කරත් ඒ ලැබෙන මේ ආද සම්පූර්ණ ආදයන් බස් රථයේ හිමිකරුට නැති. ඒකෙන්ද තමයි අපි මේ කාඩ් පත් වලට ගිහිල්ලා
1: තියෙන්නේ. මොකද අපි මේ කතාව කතා කරමින් ඉන්නකොට අපිට WhatsApp message එකක් එනවා. මේ සුමුදු මහත්තයට මේ වැඩසටහනේ කියන්න කියලා තමයි මේ කතාව කියන්නේ. මේ වාදුවේ රූපසේන තමයි මේ message එක එවන්නේ. ලංකාවේ ගමනාගමනය ගැන අපිට නම් නැත්තේ කනගාටු දායක තත්වයකි. තවම බස් එකක් එනතුරු පැයකටත් වඩා මග බලන් ඉන්නෝ. ඒන බස් එකක් හිමින් යන්නේ විනාඩි 30 ගමනට පැයක් යනවා. පුද්ගලික බස් වල ටිකට් දෙන්නේ නැහැ. කැඩිච්ච මිල ගණන් වලට ඉතුරු සල්ලිත් නැහැ. හැබැයි අපි රුපියලක් හරි අඩුවෙන් දුන්නොත් බාර ගන්නෙත් නැහැ. කිසිම දෙයකට කතා කරන්නත් බැංගට කොට වෙනවා. ඒ නිසා මිනිස්සු කටවහන් යනවා. බස් එක ඉබි ගමනින් යන එකවත් තවම නතර වෙලා නැහැ. මේ ප්‍රශ්න මුලින්ම විසඳිය යුතුවත් තවම විසඳලා නැත. මුලින්ම කළ යුත්තේ මේ ප්‍රශ්න ටිකටත් වැඩපිළිවෙලක් රජයේ විසින් හදන එක. මේ වැඩපිළිවෙලත් එක්කම ඒ ටිකටත් විසඳුම් දෙන්න කියන එක තමයි කියන්නේ. විනාඩි 20 න් විස්තර යන බස් සේවාවක් ඉස්සර තිබ්බා දැන් නැහැ. මේ මේ ප්‍රදේශය ගැන කියන්නේ. රාත්‍රී 11 වෙනතුරු ලංගම බස් ඉස්සර තිබ්බා දැන් නැහැ. යෝජනාවක් කරන්න කරුණාකර බස් ගාස්තු රව මුදලක් කරන්න කියලා රජයට යෝජනා කරන්න කියලා තෝ කියනවා. ඒ අතරේ මේ කුරුණෑගල අතුල මහත්තයා ඉන්නවා දුරකතනේ. අතුල මහත්තයා අයිබෝවන්.
2: අයිබෝවන් රණි මහත්තයා.
1: කියන්නකෝ සුමුදු මහත්තයා තින්න වෙලෙ මේ. ඔව්.
2: සුමුදු මහත්තයා අයිබෝවන්ද?
0: අයිබෝවන්.
2: මම විශේෂයෙන් මේ වැඩපිළිවෙල සහ ගන්නා වූ තීන්දු තීරණ දැන් යන ඩිජිටල් කරණේ සම්බන්ධ අවබෝධයක ඉන්න පුරවැසියෙක්. එතකොට මම මේ අහන්නේ අනිත් පුරවැසියා දැන් මේ ඔබතුමාලත් එක්ක මේ දැන් මේ වෙනකොට ප්‍රශ්න කරන්න ඕන දේවල් ප්‍රශ්න කරන්න තිකත් ඛේදවාචකයක් මාද්දී ඔබතුමාලත් මුණ ගැහෙන්න පුළුවන් මේ වෙලාවටනේ ජනතාවට. හැබැයි ඔබතුමාගෙන් මම මේ අමාත්‍යංශයෙන් සහ ඉහලින් ඔබතුමාලට ඇහෙනවද? අමාත්‍යංශයෙන් ගන්න ඕන ප්‍රශ්න ඔබතුමයි මම අහන්න. ඒක අසාධාරණයක් වෙනවා. දැන් පුද්ගලික බස් රථයක නැග්ගහම වෙන්නේ නිවාස අඩස්සියට පත් වුණා වගේ මහජනයා. ඒ කියන්නේ බස් එකට ඇතුල් වුණා පස්සේ පුද්ගලික බස් රථයකට නිවාස අඩස්සියට කොටුණා වගේ දැන් ඔවුන්ට ඕන විදිහට අපි ඉන්න ඕනේ වාඩි වෙලා ගමනාන්තය දක්වා. එතකොට මෙන්න මේ ටයිම් ටේබල් එකක් තියෙනවානේ පුද්ගලික අංශයට. ඒ ටයිම් ටේබල් එකත් ඒ රෙගුලාසි කඩනවා. දැන් මේ ඔබතුමා දැකලා ඇති මේ ගමනාන්තය දක්වා යනකොට බස් මේ සම්බන්ධීකරණයක් තියෙනවා අනිත් බස් රථ රියදුරත් එක්ක. ඔහු නතර කරලා කියනවා මෙහෙම ඉස්සරහා බස් එක යන්නේ අහවල් තැන. ඒ නිසා දැන් අර රියදුරා කරන්නේ අපි යන බස් රථේ රියදුරා කරන්නේ ඔහුට ටාගට් එක කවර් කරන්න ආදම් ටාගට් එක කවර් කරන්න බස් එක ස්ලෝ කරගෙන යනවා. එතකොට දැන් මෙන්න මේක ඉතාම රටේ තිබෙන මගියා පීඩනයටපත් කරන තත්ත්වයක්. එතකොට මෙන්න මේක එක තැනක ඔබතුමා ඉදිරිපත් කරන යාන්ත්‍රණය මෙන්න මේක ඉදිරියේදී දැන්නම් තවම නැතුව ඇති ඉදිරියේදී මෙන්න මේ රියදුරන්ගේ හැසිරීම ඔඩිට් කරන ඔබතුමාලගේ අර ඉන්ජින් එක දැන් හදලා තියෙනවානේ ඉන්ජින් එකට කොටු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
3: හොඳයි, බොහොම ස්තුතියි. අපි එතුමාට
0: කතා කරපු හොඳ අදහසක් කිව්වේ. ඉතින් අපි හැමදාම සමාජයේ දකින දේ ඉතින් ඒක පැහැදිලිවම මං හිතන ගිය සතියේ අපි පොඩ්ඩක් කතා කරා. ඔය ඩිමෙරිට් කියන එහෙම නැත්නම් අකුසලතා කියන්නේ රියදුරු පමණක් නෙමෙයි, අනිවාර්යයෙන්ම අපි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හරහා මේ අකුසලතා ක්‍රමය අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනයට ගේනවා. පොදු ප්‍රවාහනය කියන්නේ බස් රථවලට. එතකොට මේ මෙතුමා සඳහන් කරා වගේම දේවල් ටික. නමුත් අපි විවිධ උත්සාහයන් දැරුවා. ඒ කියන්නේ බස් රථේවල WhatsApp අංකයක් QR ගේතයක් කරාලවල තිබුණා. නමුත් ඒ පැමිණිලි විභාග වුණා. නමුත් ඒක තාමත් ඒ කියන්නේ අර නිසි මේ නීති ක්‍රම වේදයක් නැහැනේ. ඉතින් ඒ කියන්නේ පැමිණිල්ලක් ලැබුණොත් ඒ පැමිණිල්ල විභාග කරනවා. සමහර විට සමහර වැරදි කරපු බස් රථ දවස් දෙක තුනක් නතර කරනවා. නමුත් අපිට එතනින් එහාට ලොකු නීතිමය මාර්ගයකට යනවා නම් අපේ ගාව මේවට අවශ්‍ය දත්ත තියෙන්න ඕන, නීති හැදිලා තියෙන. ඉතින් ඒකින්ද තමයි මම අර ගිය සතියේ අපි කතා කරේ රියදුරු අකුසලතා වගේම පොදු ප්‍රවාහනයේත් අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඉතින් ඒකම අපිට පුළුවන් වෙයි. අපි සාමාන්‍යයෙන් බස් එක පොදු ප්‍රවාහනය කරනවා නම් ඔහුට හම් වෙනවා රූට් පර්මිට් එකක් කියලා අපි කියන්නේ. එතකොට ඒ බලපත්‍රය පිළිබඳව අකුසලතා ලකුණු ආවොත් ඔහු වසරක් කිරෙද්දී අපි දෙන අකුසලතා ලකුණු වලින් ඔබ්බට ගිහිල්ලා තිබුණොත් අපිට ඕන ඊළඟ වසරේ රියදුරු බලපත්‍රය දෙනවද නැද්ද කියන තැනට නීති හදා ගන්න පුළුවන්. මේ තැනට ගේන්නු. ඉතින් මේ ක්‍රමවේදයට අපි එන්නේ නැහැ. දැන් මෙතුම කීප දේත් එක අර මං හිතන්නේ මේක එතුමාට විතරක් මේ ඕනම බස් රථයකට නැගිට කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ නිවාස අඩස්සියට ලක් වුණා වගේ තමයි. බස් එකට නැංගාට පස්සේ බස් රථයේ කොන්දොස්තර ඩ්‍රයිවර්ට ඕන විදිහට තමයි අපිට තමයි බස් රථේ යන්න ඕන. නමුත් ඔහුට කැමති තැනක ඔහු නතර කරන් ඉන්න පුළුවන්, ඔහුට කැමති වේගෙන් යන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඊළඟට ලොකු මේ ඔපරේෂන් සෙන්ටර් එකක් GPS තාක්ෂණය හරහා බස් රථ සියල්ල බස් රථවල යන විදිහ මොනිටර් කරගන්න. ඉතින් ඒ වගේම මේක ඇත්තටම මේ GPS වලින් බස් රථේ මොනිටර් කිරීමක් නෙමෙයි, මේක අපි කියන්නේ ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා. ඉතින් එතකොට මේක ඇතුලේ තව බොහෝ දේවල් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කතරගම ඩිපෝවේ ආරම්භ කරපු නියම ව්‍යාපෘතියක් තියෙනවා. ඒකේ රියදුරුක බිහේවියර් එකක් බලනවා. රියදුරු දුරකථන ඇමතුම් ගන්නවද? ඉතින් ඒ වගේ AI තාක්ෂණයක් යොදාගෙන ඒ කියන්නේ රියදුරා කොහොමද මොකද ඔකත් පැහැදිලි මුනේ අර ගැරන්ටි ඇල්ල වෙච්ච අනතුරත් එක්ක කතරගම ඩිපෝවේ අපි දැක්ක ගොඩක් බොහොමයක් බස් රථ කතරගමෙන් දුර ගමන් යන බස් රථ තිබුණේ. ඉතින් ඒකෙන් හින්දා ඒ බස් රථවල රියදුරාගේ බිහේවියක ඉතින් ඒ වගේම ඉදිරියේදී අපිට මේ GPS තාක්ෂණය ආවා කියන්නේ අපිට දැනගන්න පුළුවන් තව බොහෝ දේවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියලා දෙනවා පැය 4-5 ඇතුළත රියදුරාට අවශ්‍ය විවේකය ගන්න ඕන කියලා. නමුත් අපි දකින දෙයක් තමයි පැය පහක් වගේ යන ගමනක් නම් අනේ ওই පැය භාගෙ මොකද්ද කියලා යනවා. සමහරට ඒ අන්තිම විනාඩි දෙක තුන වෙන්න පුළුවන් මාර කනතුරක් වෙන්නේ. ඉතින් මොකද දැන් ඒකින් අනිවාර්යෙන් මේ අවශ්‍ය විවේකය ඒ සියල්ලත් මේ පද්ධතිය හරහා කරගන්න පුළුවන්. දැන් අපි දැන් විවේක ගත්ත කිව්වට අපිට කොහෙවත් වෙනක නැහැ මේ බස් රථය නතර කළ විනාඩි 10ක් තිබුණාද කියලා බලා ගන්න ක්‍රමයක්. ඉතින් ඒකින්ද තමයි මේ GPS තාක්ෂණය අවශ්‍ය සියලු දේ මේ ෆ්ලීට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් එතනට ආවා කියන්නේ මේ සියලු දේ අපිට ලොකු පාලනයකට ගන්න පුළුවන් මේ බස් රථය. ඒ වගේම මේ වැරදි කරන පිරිස මේ ඒ කියන්නේ මේක මේ අපි ඇත්තටම මේක හැමදාම ජනතාව මේකට පැමිණිලි කර කර ඉන්න දෙනවා නම් අපි අසමයි. අපි එතනට නෙමෙයි යන්න ඕන. ජනතාවට පැමිණිලි කරන්න මං හිතන්නේ 19යි මට මතක නැහැ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ තියෙනවා මේ කෙටි දුරකථන අංකයක් WhatsApp අංක. ඉතින් ඇත්තරම මේ ජනතාවගේ පැමිණිලි අරගෙන ඒක විභාග කරන එකද අපි කරන්න ඕන? එහෙම නැත්නම් ඒක තමයි මේ වෙනකන් තිබුණ ක්‍රමවේදය. දැන් මේ මං හිතන්නේ දැන් මේ වසර ගාණක් තියන් තිබුණේ මහජන පැමිණිලි කියලා දීලා තිනු. ඉතින් මහජන දාතර පැමිණිලි කරන එක ඇති වෙලා තියෙන. දැන් ඉතින් කරන්න දෙයක් නැතිකමට බස් එකෙන් නගින්න වෙලා තියෙන්නේ. කවුරු වුණත් පුළුවන්කමක් තියෙනවා නම් Tamanta මොනා හරි කළා ණය වෙලා හරි බයික් එකට හරි තෙල් ටිකක් ගහගන්න බස් එකට නගින්නේ. මං හිතන්නේ මනුස්සංක එක් කරන්නේ නැහැ, රනිල් කරන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ. ඒ තරම් මේක අප්‍රසන්න වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනය.
1: අපි කතා කරමු මේ ගැන තවදුරටත්. ඒ අතර ඉක්මනට මම මතක් කරන්නම් ඊ දවසේ දිනුම් මතපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල සුබ දවසක් ලොතරැයි උෂ්චික ලග්නේ වාසනාවන්ත අංක 116 සහ 21 විශේෂිත අංකය 2.05 උෂ්චික 116 21 2.05 තමයි විශේෂ අංකය. NLB ජය ලොතරැයි ZEZ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්තංක 5133 Z 5133 අද සම්බන්ධ උත්තරයේ අංක රටාව 07 5.7 0.5.7N 0.5.7 0.5.7N හඳහන් ලොතරැයියේ සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 33 40 41 සහ 50 සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 33 40 41 සහ 50 දන නිදානේ U ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 24 33 56 සහ 73 U 24 33 56 73 මෙගාපව ලොතරැයියේ R ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 32 52 65 සහ 73 R ඉංග්‍රීසි අක්ෂරය විශේෂ අංකයේ ප්‍රසාද අංකයේ අංක 15 වාසනාවන්ත අංක 32 52 65 සහ 73 ගොවිසෙත ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 9 16 27 සහ 57 B 9 16 27 57 මහජන සම්පත ලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 4.85.7 N 4.85.7 මේ මතක් කිරීම ජාතක ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9 විනාඩි 54 34 වෙලාව
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: Silton Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: Rajya Bankuwaka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuwen
7: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: සයිබර් ටෙන්
1: ජංගමයේ උදේ 9 විනාඩි 36යි අද QR දිනය BOC QR දිනේ මේ විශේෂයෙන් අද උදේ 7 ඉඳන් දවස පුරාම ලංකා බැංකුවේ නියෝජිත මහතුන් එහෙම නැත්නම් BOC ඔබේ නගරයට ඇවිල්ලා ඔබේ බ්‍රාන්ච් එක අවට තියෙන ප්‍රදේශවලට හැමෝම ඇවිල්ලා මේ QR කේතය පිළිබඳව එහෙම නැත්නම් QR payment එක ගැන BOC Flex app එක භාවිතයෙන් කොහොමද digital ගෙවීම් කරන්නේ කියන කාරණේ පිළිබඳව ඔබව දැනුවත් කරනවා විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික් වැඩසටහන බැලියගොඩ මාළු වෙළඳසල එතෙකම නුගේගොඩ නගර ප්‍රදේශය මහරගම පමුණුව ප්‍රදේශය මේ ස්ථාන තුන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මේකෙන් දැන් QR වැඩි වැඩියෙන් ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ මහතුන්ට රුපියල් 5000ක් දක්වා මාසිකව විශේෂ කෑෂ්බැක් දීවනාකුත් තියෙනවා මතක.
3: දැන් මේ වැඩ පිළිවෙල ඇතුලේ බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්ක මොනවද කියලා හොයලා බලුවොත් එහෙම රනිල් දිවයින පුරාම වැඩි වෙළඳුන් සංඛ්‍යාවක් QR ගෙවීම හරහා ඒක බාර ගැනීම සඳහා ලියාපදිංචි කර ගැනීම අද දවසේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඩිජිටල් බැංකු සේවා සඳහා BOC Flex යෙදුම් භාවිත කිරීමට ජනතාව උනන්දු කරන එක මුදල් රහිත ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීම සඳහා දායක වීම. දැන් අපි දැකලා තියෙනවා මාළු මාකට් එකට ගිහිල්ලා මාළු ටික කපලා දෙන්නෙත් එක මිනිස්සෙක් වෙළෙන්දෙක්. එතකොට යාම තමයි ওই සල්ලි ටික අරගෙන සාක්කුවේ දාගන්නේ. එහෙට දානවා මෙහෙට දානවා මේ මුදල් සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරන්නේ මේ කෑස්ලස් වලට මාරු වෙන්න ඕනේ. ඇයි කියලා ලංකාව විශාල මේ මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව වැය කරනවා මේ මුදල් නැවත වැළඳපොළට හඳුන්වා දෙන්න. කියන්නේ භාවිතයට නොසුදුසු දේවල් ඉවත් කරලා අලුතෙන් නෝට්ටු නිෂ්පාදනය කරන්න විශාල මුදලක් පිරිවැයක් යොදන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආදී කාරණා පිළිබඳව අපි දිගින් දිගටම කතා කළා. ඒ නිසා ඊටාම වටිනවා මේ BOC එක මේ විදිහට Flex app එක හරහා QR payment system එකක් ලංකාවේ ජනතාවට හඳුන්වා දීම විශේෂයෙන්ම ස්වයං ලියාපදිංචි කියන්නේ self registration එකක් හම්බෙනවා. ඒ වගේම ජෛවමිතික biometric පිවිසුමක් ඔබට හම්බෙන්නේ QR වෙළඳුන් වෙත ගෙවන්න පුළුවන්කම තියෙනවා. එතකොට මුදල් ලැබීම සහ මුදල් ඉල්ලීම මේ දෙකම Flex යෙදුම හරහා ලබා ගන්න පුළුවන් මේ විශේෂාංග ෆ්ලෙක්ස් එදුමේ තියෙන මුරපාද එහෙම නැත්නම් අපි කියන පාස්වර්ඩ් එක කියලා ගිනුම අගලු හැරීමේ පහසුකම සොයංග සකස් කර ගන්න ඔබට අවස්ථාව හම්බෙනවා. ඉදිරි කිරීමේ ගිනුම් විශේෂයෙන් සේවිංස් අකවුන්ට්ස් සහ ස්ථාවර තැන්පතු විවෘත කරන්න ඔබට හැකියාව ලැබෙනවා BOC ෆ්ලෙක්ස් හරහා. එතකොට බිල්පත් ගෙවීමේ පහසුකම ඕනෑම බිල්පතක් ගෙවා දමන්නට ඔබට හැකියාව තියෙනවා. විශේෂයෙන් ගෙවීම් සිහි කැඳවීම පේමන්ට් රිමයින්ඩර්ස් නිතර අපිට හම්බෙනවා. වියදම් නිරීක්ෂණය සිදුවෙනවා. ඒ වගේම තමයි ගණදෙනු සීමා එතකොට ගනුදෙනු කරුවන්ගේ අභිමතය පරිදි සකස් කරගන්න අවස්ථාව හම්බෙනවා. රජයේ සියලු ගෙවීම් කරන්න ගවර්මන්ට් පේමන්ට්ස් ටික BOC ෆ්ලෙක්ස් හරහා කරන්න පුළුවන්. ඒ වගේමයි ගිනුම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් කාලීන තත්කාලීන කරන්න ඒවා නිරීක්ෂණය පැය 24 පුරාම සතිය දින 7 පුරාම බැංකු සේවා පහසුකම් ඔබට ලබා දෙන මේ හැමදේම BOC ෆ්ලෙක්ස් යෙදුම හරහා ඔබට අත්පත් කරගන්න පුළුවන්. වාසි වරප්‍රසාද
1: මල්චංග මේ වැඩසටහන ගැන අද දවසේ මේ පැවැත්වෙන වැඩසටහන සහ මේ ෆ්ලෙක්ස් ඇප් එක මගින් QR පේමන්ට් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ගැන ලංකා බැංකුවේ මහා කලමනාකරු ප්‍රධාන විධායක නිලධාරි YA ජයතිලක මහත්මයා කියන අදහස අපි අහමු.
9: අද ලංකා බැංකුවටත් අපගේ ගනුදෙනුකාර බවතුන්ටත් ලංකාවේ ඩිජිටල් කරණයටත් ඉතාම විශේෂ දවසක්. මොකද ලංකා බැංකුවේ අපි හැමෝම අපගේ 9000කට අධික කාර්ය මණ්ඩලය එකතු වෙලා අද ඔබේ ළඟට එනවා. මොකද එන්නේ මේ ඩිජිටල් කරණය ඔබ වෙනුවෙන් හුරු කරවන්න, ඔබට කියලා දෙන්න ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරලා කොහොමද QR කේතේ ස්කෑන් කරලා වෙළඳ සලකදි ගෙවීම කරන්නේ, ඒ වගේම අපගේ වෙළඳ මහතුන්ට කොහොමද QR කේතේ වෙළඳ ව්‍යාපාරේ යොදාගන්නේ කියලා දෙන්න. ඉතින් මේක ඉතාමත් මහඟු අවස්ථාවක්. වෙළඳ ව්‍යාපාරිකෙන්ට පුළුවන් අපේ කාර්ය මණ්ඩලය ඔබ ළඟට ආවට පස්සේ QR කේතයක් ජෙනරේට් කරවගන්න ඔබගේ නමට. එතකොට ඔබගේ ගනුදෙනු කරුවන්ට පුළුවන් ඒ QR කේතේ ස්කෑන් කරලා ඒගොල්ලන්ගේ ෆෝන් එකෙන් ගෙවීම කරන්න. රුපියල් 5000 දක්වා ගෙවීම් වලට කිසිම කොමිස් මුදලක් අය වෙන්නේ නැහැ. එය වෙළඳ ආයතන වලට ඉතාම පහසුවක්. ඒ වගේම අපගේ ගනුදෙනුකාර බවතුන්ට මේ වෙනකොට මිලියන ගණනක කස්ටමර්ස්ලා අපේ ඉන්නවා BOC ෆ්ලෙක්ස් යූස් කරන. ඒ වගේම හෙට අපේ කාර්ය මණ්ඩලයේ ඔබ ළඟට එනකොට දැනටමත් ෆ්ලෙක්ස් යූස කෙනෙක් නෙමෙයි නම් ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මේ මගින් QR කේතේ ස්කෑන් කරලා ගෙවීම් කරන්න, ඒ වගේම රජයේ අනිකුත් වියදම් කරන්න, පොලිස් ෆයින් වගේ දේවල් කරන්න, ඊට අමතරව අනිකුත් සියලුම ගනුදෙනු බැංකු ගනුදෙනු කටයුතු කරන්න මේ BOC ෆ්ලෙක්ස් ඇප් එකෙන් කොහොමද කරන්නේ, කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා එයත් ඔබට දැනගන්න පුළුවන් ඔබේ ළඟට එන අපේ කාර්ය මණ්ඩලයේ විතින්.
3: ඔය විදිහට තමයි BOC ෆ්ලෙක්ස් හරහා මේ QR ස්කෑන් කරනය කරන්න, එහෙම නැත්නම් QR පේමන්ට්ස් වලට ලංකාවේ ජනතාව හුරු කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ සියල්ල ඒ විදිහට සිදු වෙනකොට අපි තවත් විශේෂ පණිවිඩයක් මතකන මේ මහජන සම්පත ගැන.
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමටත් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් සහ රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින්ද රටපුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට මහජන සම්පතට පුළුවන් වුණා. කෝටි දෙකේ සුපිරි ත්‍යාගය, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, රුපියල් ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සිසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය උදේ 9:00 විනාඩි 42යි වෙලාව.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
12: ඉවරයි.
13: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලුනු,
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: නවයයි විනාඩි 48යි අපි ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව කතා කරන වෙලාව සයිබර්ජින් ඉතින් සයිබර්ජින් එක ඇතුළෙම රටේ මෙහෙම ඩිජිටල් පරිවර්තනයක් වෙනකොට ඒ ගැන කතා කරන්න ලැබෙන එක
1: මේ අනිවාර්යෙන් අපි වැඩි වැඩියෙන් ඒකයි කතා කරන්නේ මොකද අපිට ආඩම්බරයි මේ මේ වැඩේ පටන් ගන්නකොට අපි මේකට නේද කර තිබ්බනේ
0: දැන් BOC Plex app එක භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම QR ගෙවීම් පිළිගැනීම වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ කාසි නෝට්ටු අවම ලෙස භාවිත කරන ආර්ථිකයක් වෙත ගමන් කිරීම සඳහා සහාය වීම අරමුණු කරගනිමින් රට පුරාම QR ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අද උදෑසන ආරම්භ වුණ 7 සිට දිවයින පුරාම පැවැත්වෙන විශේෂයෙන් බස්නාහිර පළාතේහි ප්‍රධාන වැඩසටහන පැලියගොඩ මාළු වෙළඳපොළ නුගේගොඩ නගර ප්‍රදේශයේ මහරගම පමුණුව ප්‍රදේශයේ යන ස්ථාන තුර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන BOC කාර්ය මණ්ඩලය දිවයින පුරාම වෙළඳ ව්‍යාපාරික ස්ථානවලට යනවා QR කේතය ස්ථාපනය කරනවා භාවිතය සඳහා පහසුකම් සලසා දෙනවා දැන් ඔබේ ප්‍රදේශයේ බැංකු නිලධාරීන් විශේෂයෙන් BOC නිලධාරීන් අද ඔබේ වෙළඳ සල් දාවට පස්සේ ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා එතුමන්ලාට එතුමන්ලාට ප්‍රමුඛතාවය දෙන්න මොකද දැන් සල්ලි අතපත ගන්නේ නැතුව ඔබට බිස්නස් කරන්න පුළුවන් දැන් මේක ඇතුලේ තව වාසියක් හැදෙනවනේ රණි මේක ඇතුලේ හැදෙන වාසිය තමයි අර හැන්දෑවට බැංකුවට ලොකු මිටියක් රබර් පැටිය දාලා අරගෙන යන්න තියෙන එක වැලැක්වෙනවා ඔබ ඔබේ වෙළඳ පොලේ ඉඳගෙන ඔබේ වෙළඳ සලේ ඉඳගෙන ව්‍යාපාර කටයුතු කරපුවාම QR එක ස්කෑන් කරලා මම ඒ අදාළ ගාන රුපියල් 10,000ක බිලක් මම ගෙවුවම ඒක නිකම්ම බැංකුවට ගිහින්
1: සොර සතුරු අවදානමත්
0: එහෙම අවදානමකුත් නැහැ ඒ නිසා මේ ළඟින් යනකොට බැංකුවේ මහතුරු ආවේ නැත්නම් අඬ ගහලා මේ එන්න මැඩම් මේක හදලා දෙන්න කියලා
1: අපේක දාලා දෙන්න කියලා ගන්න අපිට මේ වැඩේ කරන හැටි කියලා දෙන්න මේ මේ මේ වැඩසටහන ගැන අදහස් දක්වන ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවා එහෙම නැත්නම් ප්‍රධාන ඩිජිටල් සහ නවීකරණ නිලධාරි සුරේෂ් පෙරේරා මහත්මයා මොකක්ද කියන්නේ කියලා අපි අහමු.
2: ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුව ඩිජිටල්කරණය ලංකාවාසී ඔබ සැම වෙත ගෙන යමි වැඩසටහන් රාශියක් මේ වෙනකොට ක්‍රියාත්මක තිබෙනවා. ඒ අතර නවතම වැඩසටහන අද දින උදෑසන සිට අපි මුල පුරනවා. ලංකා බැංකුවේ අපි ඔබ හමුවට අද අපි පැමිණෙන්නේ ලංකා බැංකුවේ ඩිජිටල් නිමැවුම් රැසක් සමගයි. ඉතින් ඒ අතර අපේ නවතම ඩිජිටල් නිමැවුම BOC Flex සඳහා ලියාපදිංචිය QR කේත භාවිතයෙන් ගෙවීම් සිදු කිරීම සඳහා ඔබව දැනුවත් කිරීම QR ගෙවීම සඳහා වෙළඳ භවතුන් ලියාපදිංචිය ඒ වගේම ව්‍යාපාරික සෑම සඳහා අප ඉතින් ඉතාමත්ම මෑතකදී හඳුන්වා දුන් BIS Plus ක්‍රෙඩිට් කාඩ් පත සඳහා ලියාපදිංචිය ඇතුළු ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ඔබ හමුවට ඔබ ප්‍රදේශයේ සිටම සම්බන්ධ වීමේ හැකියාව ඔබ සැමට පවතිනවා. මෙම වැඩසටහන් හා සම්බන්ධ වී ලංකා බැංකුවේ පහසු වේගවත් සහ සුරක්ෂිත ඩිජිටල් නිමැවුම් අත්විඳින ලෙසත් ඒ හරහා නව ඩිජිටල් ආර්ථිකයක් කරා එහෙම නැත්නම් නව ඩිජිටල් රටාවක් සඳහා රට ගෙන යමේ ජාතික වැඩපිළිවෙලට ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
1: සුරේෂ් පෙරේරා මහත්මයා අපිට කතා කරේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රධාන ඩිජිටල් සහ නවීකරණ නිලධාරීතුමා.
0: රනිල් දැන් අපි ආයෙම ට්‍රාන්ස්පෝර්ට් පැත්තට අපි කතා කරමින් ඉන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක
1: මහත්මයා. මම ඊට කලින් පොඩි අවස්ථාවක් දෙන්න අපි අර අහපු ප්‍රශ්නේ 2022 අවුරුද්දේ අවසන් වරට පාපන්දු ලෝකසලාන දිනඟ අතරට ආජන්ටිනාව කියන නිවැරදි පිළිතුර මුලින්ම දුන්නේ අයේෂා ලියනගේ හොරණින් ඔන්න අයේෂාට සහ පිළිතුරු එව්ව අනිත් සියලු දෙනාට සුබපතන ගමන් අපි ආයිත් වැඩසටහනේ අන්තිම විනාඩි කීපට යනවා. මනුෂංග කියපු තැනින් අපි පටන් ගමු.
0: දැන් සුමුදු මහත්මයා අපි අර කලින් අහපු ගීතය ධම්මික බණ්ඩාර මහත්තයා ලියපු රොඩ්නි වර්ණකුල් මහත්තයා ගායනා කරපු ගීතය සිරි සංගදාස මහත්තයා අනුරපුරේ සිට නැගගත්ත සැප බස්රියට හරි එන්නට පෙර ප්‍රිය ඇතුගල් පුරයට
1: හිසදන්තුනි
0: කොන්දොස්තරට ඒ කියන්නේ මේ අර හරි අමාරු සංගීතයක් එක තමයි බස්සල අපි ගමන් බිමන් යන්නේ දුර සේවා ළඟ සේවා කියලා නෑ කන වැලෙන්න සින්දු එහෙන ගීතයක් විඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද දැන් අපි ඕනතරම් ගීත රස විඳිනවනේ ඒක බෑග්‍රවුන්ඩ් මියුසික් එකක් විදිහට ඇහෙනවා වගේම සමානට මියුසිකල් ෂෝ එකක් ඉස්සරහා තියෙන සවුන්ඩ් සෙටප් එක ඉස්සරහා ඉන්නවා වගේ හැඟීමක් තමයි බස් එකෙන් නැංගම අපිට තියෙන්නේ. දැන් ඔය ස්මාර්ට් වෙන බස් ඇතුලේ ඔන්න ඔය වගේ කන්ඩිෂන්ස් ටිකකුත් හැදෙනවා. ඒ කියන්නේ ජනතාවට පීඩාකාරී ප්‍රවාහන පහසුකම් මේ වෙනකොට අපි දකින්න. හැබැයි එතනින් මිදිලා මේ රියදුරු මහතුරුන්ගේ කොන්දොස්තර මහතුරුන්ගේ යම්කිසි විනයක් සහිතව ප්‍රවාහනය භාවිත කරන මිනිස්සුන්ට හිරියරක් නොවන විදිහටද අපේ අනාගත ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්ත එහෙම
1: නැත්නම් මේක අපි අහන්නත් හේතුව මේ බිමල් රත්නායකතුමාත් එක්ක ඉතාම සමීපව වැඩ කරන රාජින්ද දහරියක් තමයි සමුදු මහතේ. ඒ නිසා මේ මේ ප්‍රතිපත්ති සැලසුම් ගැනත් ඔබතුමාට යම් දැනුවත් භාවයක් තියෙනවා.
3: ඔව්, ඒක සඳහන් කරොත් රනිල් අපි දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති හරහා ඕක ගැන පොඩ්ඩක් බලන්න ගත්තා. නමුත් ඕකට ආපු ප්‍රතිරෝධය ඊට වැඩි ප්‍රතිවිරෝධය ඊට වැඩිය වැඩි වුණා. මොකද ඒක කරන්න හැදුවේ හොඳ දෙයට. නමුත් ඊට වැඩිය ලොකු ප්‍රතිවිරෝධයක් ආවා. මේ අපිට මේ රටේ දුවන්න තියෙන මෙහෙම බස් එකක් විතරයි, ඕකේ කොල්ලෙක් ලයිට් එකක් හයි කරාම මොන විදිහට එනවද? මේ නිකන් අර අල්ලපු ඇලුමිනියම් බාර් එකටයි ලයිට් එකටයි ගෑගව. නමුත් ජනතාවට වෙච්ච හිරිහැරය ගැන ජනතාවගේ පැත්තෙන් කැමැත්තක් තිබුණට ඔවුන් ඊට වැඩිය ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ප්‍රතිරෝධයක් හදලා මේ අර යන මාර්ගයේ යන බස් එක නතර කළා, කෑලි ගැලෙව්වා, ගමන පරක්කු වුණා. ඉතින් ඒ වගේ අමුතු මේකක් ඉතින් අර වෙනම පිරිසක් ඉන්නවනේ
0: රජවරු රජිනියෝ නේටි.
3: ඔව්, ඉතින් එහෙම හදපු ඒ පිරිස එකතු වෙලා ඉතින් මේක වෙනින් තැනකට ගෙනාවා. ඉතින් ඒකේ හින්දා තමයි ඒක නතර වුණේ. නමුත් අපි දැන් මේ කරන්න හදන්නේ වෙනින් ක්‍රමයක්. ඒ කියන්නේ අපිට මේ තාක්ෂණයත් එක්ක මදුසංක මේ නවී තාක්ෂණය, ඉතින් ඒ වගේම තාක්ෂණයත් එක්ක ජනතාවට ලැබෙන සුවපහසුවත් එක්ක අපිට ඉබේම ඒ පිරිස ප්‍රතික්ෂේප වෙන ක්‍රමයක් හදාගන්න පුළුවන්. අපිට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අර පුරුදු වෙලා තිබුණ අර මේ 138-174 එල්ලිලා යන පිරිස තමයි මේ මෙට්‍රෝ බස් වලට අවිල්ල තියෙන්නේ. ඉතින් ඉදිරි ඉදිරි බස් ටික ආවම ඔය අර ක්‍රමයට යන බස්සත ක්‍රමේ නතර වෙයි. ඒ කියන්නේ අර උදේට මූණත් හොදන්න නැතුව ෂර්ට් එකේ බොත්තම් දෙකක් දාගෙන ආපු කොන්දොස්තරලා ඉන්න ක්‍රමේ නැති වෙයි. මොකද අපි දකිනවා දැන් මම හිතන්නේ මේ දැනුත් මම කියවපු එකක් දැක්කම නිකම් ෆෝන් එක උඩ පහල යද්දි මේ මෙට්‍රෝ බස් රථයේ ඉන්න කොන්දොස්තර මහත්තයා කොච්චර හොඳද, කොච්චර හොඳට කට්ටියත් එක්ක කතා කරනවා, කොච්චර පිළිවෙලට ඇඳගෙන ඉන්නවා. අර ඇත්තටම අපි එළියේ ඉඳලා කොන්දොස්තර මහත්තයා කිව්වට බස් එක නැංගම හිතනවා ඇත්තටම මේ මහත්තයෙක් දින්දි නැත්තම් වෙනම් කෙනෙක්ද කියලා. අර සින්දු කියපේක වගේ තමයි. ඉතින් ඇත්තටම අපිට හිතනවා මේ රියදුරු මහත්තයෙක්ද ඉන්නේ, එහෙම නැත්තම් මේ නිකන් මාරක නිකන් අපිව නිකන් කොයි වෙලේ හරි නිකන් අර අර නිකන් අර අර අපි කියනවනේ අර මරන්න අරන් යනවා කියලා.
0: බලමු
3: අපි දැන් ඒක මං හිතන්නේ තව ටික කාලයකදී අපි මේ ගේන තාක්ෂණයත් එක්ක එකතු වෙන තාක්ෂණයත් එක්ක ජනතාවගේ පැත්තෙන් ජනතාවටත් පහසු වෙලා තමන්ටත් පහසු වෙලා බස් රථ හිමිකරුටත් තමන්ගේ සැබෑ ආදායම පේන තැනට අපි මේ පද්ධති ටික ගෙනාවට පස්සේ නිසි විනයක් ගෙනාවට පස්සේ මේවට අදාළව ඉතින් ඒ සියල්ල එකතු වුණාම ඔය පිරිස ඉබේම ප්‍රතික්ෂේප වෙයි. ඉතින් ඔවුන් එක්කෝ මේකට අනුගත වෙයි, එහෙම නැත්නම් මේ ව්‍යාපාරෙන් එහෙම නැත්තම් මේ කර්මාන්තෙන් ඉවත් වෙයි. ඉතින් ඕක තමයි පැහැදිලිවම අපි මේවා කරන්නේ.
0: හැබැයි දැන් මෙහෙම එකක් දැක්ක දැන් ඔය උතුමාලා ස්මාර්ට් බස් ටික ගෙනල්ලා එහෙම නැත්තම් මෙට්‍රෝ බස් ටික ගෙනල්ලා මේ වැඩේ පටන් ගත්තත් අපි දැක්ක සමහර බස් සංගම් ගිහ මේක කරලා අපේ බඩට තමයි පාරවදින්නේ. එහෙම කියලා පොඩි විරෝධයකුත් සමාජය තුළේ ගොඩනැගෙමින් තිබුණා. අපි දැක්කනේ සමහර බස් සංගම් වල ජීවිතේට බස් පදිනවද කියනවත් දන්නේ නැති එහෙම මිනිස්සුනි මේ වගේ තනතුරු වලින් ඉන්නේ. ඒගොල්ලෝ කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි ඒ වැඩි වෙලාවක් කෑ ගහන්න හම්බුන ඕන පිටිපස්සෙන් තවත් බස් සංගම් කිපයක් වෙන්නේ මේ වැඩේ මරු ජනතාවට සේවයක් සැලසීම අපේ අරමුණ. අපිටත් අවසර දෙන්න මේ මෙට්‍රෝ බස් ගේන්න අපි ලෑස්ති මේ වැඩේට සහයෝගය දෙන්න. يعني ඇත්තම ගත්තොත් එහෙම බස් රථ හිමිකරුවන් මේ ව්‍යාපාරී ඉන්න අය ඔබත් එක්ක විරුද්ධ නැහැ නේ? ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්න ඕන එකයි.
3: මම හිතන්නේ මේ ඉතා මේ ඒ කියන්නේ ඇත්තටම මේ මේ මේක පිළිබඳව මේ ප්‍රතිරෝධය හදාගෙන තියෙන්නේ ඉන්න පිරිසක් අර අර මේ මේ මේ පිරිසට එකතු වෙලා ඉන්න පිරිසත් එක්ක ගත්තම ඔවුන්ගේ සමාජ මට්ටමෙන් මේ බස් රථ සංගම් කියලා දැන් ඉන්නවා. තමන්ට ළඟ තමන්ගේ නමට එක බස් එකක් වටනේ. එතකොට මේ මේ හදාගත්ත ව්‍යාපාරනේ. මොකද මේ කියනවා මේ මේ මගේ බස් සංගමේ ඉන්න ඕන. මාසික ගාස්තුව මෙච්චර රුපියල් 3000ක් එවන්න. ඉතින් ඒ වගේන් අර අර අර අපි කියන්නේ අර අර කිනිතුල්ලෝ වගේ ඉන්නවා කියලා. අන්න එහෙම එල්ලුණු පිරිසක් ඉන්නවා. ඉතින් ඔය වගේම ඕක ඇතුළෙම තව එල්ලිලා ඉන්නවා මේ ඒ කියන්නේ මේක කොන්දොස්තර රැකියාව රියදුරු රැකියාව කියලා එකක් නෙමෙයි. එදාට වැඩිපුර සල්ලි හම්බෙන වැඩේ කරන පිරිසක් ඉන්නවනේ. අද රියදුරු වැඩේ කරනවා, හෙට බදාම නන්න යනවා, කොන්ක්‍රීට් එකක් දාන්න කිව්වොත් අර ඔහොම ඔය මං හිතන්නේ ඔය ළඟ දුවන බස් රථවල බස් නැවතුම් පොළවල් වල ඉන්නවා ටෙම්පරි. අපි කියන්නේ අර දුවන පිරිසක්. එතකොට ඒ පිරිසට මේ මේක ජනතාවට සේවයක් සලසනවාද කියන එක ගැන උන්ට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ඕගේ වෘත්තියට ගරු කිරීමකුත් නැහැ. මොකද දැන් අද බස් රථේ වැඩ කළා එදා බස් රථයෙන් බස්සට පස්සේ දෙන්නේ රුපියල් 5000ක් දෙනවනම් ඊළඟ දවසේ කොන්ක්‍රීට් එක ගණන් ආවොත් 8000ක් දෙනව කොහොතම එතනට යන කට්ටියනේ. ඉතින් අනිත් එක බොහෝ පිරිසක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසක්. ඉතින් ඒක ඉඳ තමයි දැන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවනොත් මේ සියලුම රේදුරන්ගේ මත්ද්‍රව්‍ය විතරක් නෙමේ, ඒ කියන්නේ විෂ සියලුම දේවල්. ඒ කියන්නේ අපි මේ කියන බීමතින් පැමිණීම නෙමේ, විෂ මත්ද්‍රව්‍ය සියල්ල බලන ජංගම සේවයක් ආරම්භ කළා තියෙන බස්
0: මුත්‍රා සාම්පල
3: පරීක්ෂා කිරීමෙන් ඒක දැන් තනින් තන හම්බුලස කරනවා. මම හිතන්නේ බොහෝ විට යන මාර්ගයේ නතර කළා මගින්ට බාධාවක් වෙන්න කරන්න අනිවාර්යයෙන්ම උන් කරන ඔබේ ගමනාන්තයේ සිදු වෙන බස් නැවතුම් පොලේදී එහෙම නැත්නම් ගමන ආරම්භ කිරීමන පෙර ඉතින් ඒ අහඹ පරීක්ෂා කිරීම සහ සියලු දේවල් මේ විනයක් හදාගෙන ලස්සන වැඩක් කරගෙන යන්නේ. ඉතින් අපිට පුළුවන් වෙයි. ඉතින් අපි හැමදාම දකිනවා ඉතින් මේ වගේ දේවල් කරන්න එනකොට අර වගේ පිරිසක් ඉන්නවනේ. ඒ කියන්නේ කිසිම රැකියාවක් නොකර එක එක මේ බස් රථ හිමිකරුවන් බස් රථ මේ වගේ මුදා ගන්න.
0: ලංකාවේ හුඟක් සංගම් මෙහෙම තමයි.
3: ඒද සංගමයේ ක්‍රමවේදවල ඉන්න කට්ටිය. ඉතින් ඒ වගේම ලස්සන දෙයක් කරනවට අකමැති කට්ටිය. ඉතින් අපි දැක්කා හොඳම උදාහරණ තමයි. ඉතින් අර අච්චර ලස්සනට හදලා දීපු පිටකොටුව මැදින් බස් නැවතුම් පොළ පළවෙනි දවස් දෙක තුනේ කොච්චර විදිහට විනාශ කරාද කියන එක. ඉතින් ඒ තේවලුත් අපි විසඳගෙන ඉතින් ඒවත් එක්ක දැන් ඒක නැහැනේ. ඉතින් ඒකින්ද ඔය ටික කාලයක් තියෙන දෙයක්. ඒකින්ද පැහැදිලිවම ජනතාවට හොඳ සුවපහසු ප්‍රවාහන සේවයක් ගේනවා. මෙතනින් ඔබට ගිහලා මේ අද අපි බස් රථ ගැන විතරයි කතා කරේ. උනන මේකෙ බොහෝ දේවල් එකින් එකට සම්බන්ධ වුණාම අර ඩිමෙරිට් ආසන වෙන් කිරීම, ඒ වගේම අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම, ඉලෙක්ට්‍රොනිකව ගෙවීම ක්‍රමවේද සියල්ල එකතු වුණාට පස්සේ ලස්සන පොදු ප්‍රවාහන සේවයක් ජනතාවට ලැබෙයි.
1: අපේ අවසන් කරන අපේ වෙලාව අවසන්. බොහොම ස්තුතියි සුමුදු රත්නායක මහත්මයාට, ජ්‍යෙෂ්ඨ උපදේශක ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, වගේම ප්‍රවීණ පරිකරක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්ක තව දවසක මේකේ අප්ඩේට් එක, එහෙම නැත්නම් ඉස්සරහට තව ඉතුරු වෙච්ච මාතෘකා ටික ගැන අපි කතා කරමු. එවන මොදුශංක අපිට යන්න වෙලාව හරි.
0: එමනම් අපි අදට මේ කතා බහට සමාප්ති සටහන් එකතු කරනවා. යලි අපි හෙට උදෑසන මොන ගැහෙනවා. ඒ කතා කරන්නේ මෙරටේ පුනර්ජනනීය බලශක්තිය සුරක්ෂා කර ගැනීමෙන් රට සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය කොහොමද ලැබෙන්නේ කියන කාරණාව ගෙදර ලයිට් බිලෙන් දන් තියෙන ප්‍රශ්න ටික හිට කතා කරමු.
1: ඔව් අනිවාර්යයෙන්.
0: එහෙනම් අපිට සමගන්න අවසරය මම මදුශංක
1: අමරණීල්.

0: 95.5 আৰু 99.7 লাখান্দে রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্দে
1: বেলাব পেরවර 10යි
2: বেলাব ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 225,748 දෙනෙකු උසස් පෙළ සඳහා සුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 73.16% ප්‍රතිශතයක්. අයදුම්කරුවන් 451,463 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ඉන් සියලුම විෂයන් සඳහා ඒ සාමර්ථ ලබාගත් සංඛ්‍යාව 11,790ක්. එය විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 3.57%. සිසුන් 7,419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
2: විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,480කුත් පෞද්ගලික අයදුම්කරුවන් 69,239ක් සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 451,719ක් අයදුම් කරලා තිබුණා. විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාව පාසල් අයදුම්කරුවන් 359,883ක් පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක් සම්පූර්ණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 405,015ක් වෙනවා. මේ විභාගයේ ප්‍රථම වතාවට විෂයන් පහක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 308,562ක් එනම් 99.91% විභාගයට පෙනී සිටලා තිබෙනවා. මේ අතුරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 225,748ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16%. සියලුම විෂයන් සඳහා ඒ සාමත ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.7%. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙක් සියලුම විෂයන් සඳහා ඒ සාමත ලබාගෙන තිබෙනවා. මුළු ඒ සාමත සියලුම විෂයන් සඳහා ලබාගත් සම්පූර්ණ ඒ සාමත සංඛ්‍යාව 11,790ක් විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 3.557ක් වෙනවා. සියලුම විෂයන් සඳහා ඒ සාමත ලබාගත් පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්. ඒ වගේම කියන්නට ඕන සියලුම විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතුරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලුම විෂයන් අසමත් වෙලා තිබෙනවා. මෙවර අධ්‍යන ප්‍රතිසහතිකපත් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල විභාගයෙන් දරුවන්ට බලා ගන්නටත් ඒ වගේම ප්‍රතිඵල බාගත කරගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donors.lk හෝ www.results.exams.gov.lk කියන වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල බලා ගන්නත් ප්‍රතිඵල බාගත කරගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔවුන්ට ලබා දීලා තිබෙන පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඔවුන්ට ලබා දී ඇති මුරපදය සහ පරිශීලක නාමය භාවිතා කරමින් ප්‍රතිඵල බාගත කරගන්නට හැකියාව තිබෙනවා.
1: සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොෂ්ටාබා කමේනි සිදුකර ප්‍රකාශයක් පිළිබඳව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එය සිය ට්‍රූත් ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකාව ඉරානය සාම මාවතකට පිවිසියේ අපේක්ෂා භංගවීමෙන් බවටයි ඉරාන උත්තරීතර නායක මොෂ්ටාබා කමේනි සඳහන් කර තිබුණේ. ඊට පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අපේක්ෂා කඩවූයේ ඉරානයේ බෙස තමන්ගේ නොවන බවයි. ඔවුන් ඉවරයි අපි මේ දින හැට ප්ලේ කරමු යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් ගිණුමෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදෑසන 10යි විනාඩි 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සතියක ලකඳ

එලව දෙසන 10යි විනාඩි 12යි දැන් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ මේ වෙද්දි සතියක ලක්කඩ පටන් ගත්තා වුණා දැන් මේ වෙලාව ඉඳන් දවල් එක වෙනකන් ඔයාට පුළුවන් මාත් එක්ක සතියක ලක්කඩෙන් ලස්සන සින්දු අහන්න ඒ වගේම රටේ තොටේ වෙලා තියෙන පුංචි පුංචි විස්තර මොනවද කියලා දැනගන්නත් පුළුවන් හරි සතියක ලක්කඩ පටන් ගනිද්දී මම ඔයාට මෙහෙම කියනවා කොහොමද දන්නවද අද විශේෂ වෙනවා ලෝක ඵලදායිතා දිනය අද ජූනි 20 නේ ලෝක ඵලදායිතා දිනය World Productivity Day එකද ඉතින් ඔයාගේ ජීවිතේ ඵලදායීව ගත කරන්න ඔයාගේ ජීවිතේ ඵලදායී ඉස්සරහට අරගෙන යන්න නම් ඔයාට පොඩි පොඩි ටෙක්නික්ස් ඔයාගේ ජීවිතේට ඇප්ලයි කරගන්න වෙනවා මේ ටෙක්නික්ස් ගැන මම ඔයාලට කියනවා මේ සින්දුවෙන් පස්සේ එහෙනම් පළවෙනි සින්දුව අහලමු වෙලාව 10යි විනාඩි 12යි

0: ਲੱਖਾਂ ਦਾ
1: වෙලා උදෑසන 10යි විනාඩි 21යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
2: සතියක ලක්ෂ

වෙලාව දසන 10යි විනාඩි 22යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ. ඉතින් අය අහන ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්නත් පුළුවන් 0703 93 5 937ට. අද තමයි මේ World Productivity Day එක. මොකක්ද අපි සිංහලෙන් කිව්වොත් ලෝක ඵලදායිතා දිනය. ජාත්‍යන්තර ඵලදායිතා දිනය. අපි කාර්යක්ෂම ඵලදායිතාව කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන මේ දිනේ අපිට වැදගත්කම විස්තර කරලා තියෙනවා. හරි. එතකොට මේ දැන් මේකට මං ඔයාලට කියනවා කිව්වා අපි කොහොමද ඵලදායිව අපේ ජීවිතේ අරගෙන යන්නේ කියන එක සහ ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියන එක ගැන පොඩි ටිප්ස් වගේක්. ටෙක්නික්ස්. හරි. අර අපි කියන්නේ සේෆ්ටි ටිප්ස් කියලා. ඒ වගේ පොඩි ටිප්ස්. හරිද? එතකොට මේ මෙන්න මෙහෙමයි. දැන් මේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා 80%ක්ම අපේ ඩිසිප්ලින් අපේ විනය මත අපිට හදාගන්න පුළුවන්. අන්නේ නීතිය තමයි මෙන්න මෙතෙන්ටත් මුලින්ම එන්ට වෙලා තියෙන්නේ. ඒක තමයි ඔයාගේ ජීවිතේ තියෙන 20%ක් දේවල් වලින් තමයි ඔයාගේ ජීවිතයට එන 80%ක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න පළවෙනි ටිප් එක. හරි, මතක තියාගන්න ඕනේ පළවෙනි ටිප් එක. ඊළඟ එක තමයි මේ පොමඩෝරෝ තියරි කියලා එකක් තියෙනවා. මේ තියරි එකෙන් කියන්නේ ඔයා ජීවිතේ වැඩ කරද්දී සමහර අපි හිතනවා එක්සෑම් එකක් වෙන්න පුළුවන්, මොන හරි නැත්තම් අපි හිතමු වැඩට යන ඔෆිස් එකේ වැඩ වෙන්න පුළුවන්. මේ වැඩ කරද්දී ඔයාට පොඩි පොඩි විවේක, චූටි චූටි බ්‍රේක්ස්, චූටි ඈ චූටි ඒවා ගොඩක් නෙවෙයි, නිකන් පැය වගේ නෙවෙයි, විනාඩි 25ක් එක දිගට වැඩ කරනවා. ඊට පස්සේ විනාඩි 5ක කෙටි විවේකයක් ගන්නවා. මෙන්න මේ වගේ පොඩි පොඩි ටිප්ස් තියෙනවා. හරි, දැන් අද ලෝක ඵලදායිතා දිනේනේ. ඉතින් ඔයාලත් පොඩ්ඩක් බලන්න කොහොමද අපි මේ ජීවිතේ ඵලදායිතාව අරගෙන යන්නේ මේ වගේ ටිප්ස් එක කියලා. හරි, එහෙනම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න අමතක කරන්නත් එපා. වෙලාව උදේ 10යි.

0: 24.
1: முதலாளி மட்ட හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
2: முதலாளி, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබ තාමට මෙහෙම කරයි කියලා. ඊයේ முதலாளிගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
3: විජේ දාන්න ඔක්කොටම.
2: ඇයි முதலாளி? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා முதலாளி දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: වෙලා උදෑසන 10යි විනාඩි 36යි. දැන් අද අපි උදෑසනේ දැන් ඔබට මතක් කළා අද BOC Bank of Ceylon here QR දිනය. QR QR එකකින් pay කරද්දි ඔයාලට ගොඩක් වාසිදායක තත්ත්වයක් කරගන්න පුළුවන්. ඇයි මේ මුදල් සුරක්ෂිතභාවය කියන එක මේ QR එකෙන් ගොඩක් වෙලාවට හොඳටම ඒක එන්නේ කාරණාව බලපානවා. මොකද මේ දැන් මේක වේගවත් සහ ආරක්ෂිත ක්‍රමයක්. ඒ වගේම QR ලියාපදිංචිය සහ මේ අදාළ එක ස්ථාපනය කරගන්න නොමිලේ මේක කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාඩ් පත්‍ර රහිත මුදල් සහිත මේ හැම ගෙවීමක්ම ඔයගලන්ට කරන්න පුළුවන්. ට්‍රාන්සැක්ෂන් එක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. අපි හිතමු අපි ටැක්සි සර්විස් එකක් ගන්නවා කියලා. එතකොට මේක ගියාට පස්සේ ගොඩක් කලාවට ටැක්සි සර්විස් එකේ QR එකෙන් pay කරන්න පුළුවන්. දැන් ඉස්සර නම් ගොඩක් කලාවට QR එකෙන් pay කරන්නේ වැ ගොඩක් ප්‍රශ්න තිබුණා. එක එක වෙනත් එක ක්‍රමවේදවල. නමුත් මේ BOC එකෙන් මේ පාර QR දිනය අද මේ QR දිනෙන් ඕගොල්ලන්ට ඔයාලගේ QR එකෙන් මේ ට්‍රාන්සැක්ෂන් කරන්න ගොඩක් පහසුදායක ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ ගැන අපිට තොරතුරු කියන්නේ මිස්ටර් ජයතිලක. අපි එනන් ඒ තොරතුරු අහමු.
1: අද ලංකා බැංකුවටත් අපගේ ගනුදෙනුකාර භවතුන්ටත් ලංකාවේ ඩිජිටල් කරණයටත් ඉතාම විශේෂ දවසක්. මොකද ලංකා බැංකුවේ අපි හැමෝම අපගේ 9000කට අධික කාර්ය මණ්ඩලය එකතු වෙලා අද ඔබේ ළඟට එනවා. මොකද එන්නේ මේ ඩිජිටල් කරණය ඔබ වෙනුවෙන් හුරු කරවන්න, ඔබට කියලා දෙන්න ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරලා කොහොමද QR කේතේ ස්කෑන් කරලා වෙළඳ සලකති ගෙවීම් කරන්නේ, ඒ වගේම අපගේ වෙළඳ මහතුන්ට කොහොමද QR කේතය වෙළඳ ව්‍යාපාරයේ යොදාගන්නේ කියලා දෙන්න. ඉතින් මේක ඉතාමත් මහඟු අවස්ථාවක්. වෙළඳ ව්‍යාපාරිකෙන්ට පුළුවන් අපේ කාර්ය මණ්ඩලය ඔබ ළඟට ආවට පස්සේ QR කේතයක් ජෙනරේට් කරව ගන්න ඔබගේ නමට. එතකොට ඔබගේ ගනුදෙනු කරුවන්ට පුළුවන් ඒ QR කේතය ස්කෑන් කරලා ඒගොල්ලන්ගේ ෆෝන් එකෙන් ගෙවීම් කරන්න. රුපියල් 5000 දක්වා ගෙවීම් වලට කිසිම කොමිස් මුදලක් අය වෙන්නේ නැහැ. එය වෙළඳ ආයතන වලට ඉතාම පහසුවක්. ඒ වගේම අපගේ ගනුදෙනුකාර භවතුන්ට මේ වෙනකොට මිලියන ගණනක කස්ටමර්ස්ලා අපේ ඉන්නවා BOC ෆ්ලෙක්ස් යූස් කරන. ඒ වගේම හෙට අපේ කාර්ය මණ්ඩලය ඔබ ළඟට එනකොට දැනටමත් ෆ්ලෙක්ස් යූස කෙනෙක් නෙමෙයි නම් ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මේ මගින් QR කේතේ ස්කෑන් කරලා ගෙවීම් කරන්න, ඒ වගේම රජයේ අනිකුත් වියදම් කරන්න, පොලිස් ෆයින් වගේ දේවල් කරන්න, ඊට අමතරව අනිකුත් සියලුම ගනුදෙනු බැංකු ගනුදෙනු කටයුතු කරන්න මේ BOC ෆ්ලෙක්ස් ඇප් එකෙන් කොහොමද කරන්නේ, කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා එයත් ඔබට දැනගන්න පුළුවන් ඔබේ ළඟට එන අපේ කාර්ය මණ්ඩලයේ විතින්.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyaga, Lakhana.

0: වෙලා උදෑසන 10යි විනාඩි 48යි දැන් සතිය ගලක් හදාගෙන ඉන්නේ. ඉතින් මේ අද ලෝක ඵලදායිතා දිනේනේ World Productivity Day එක. මම ඔයාලට කිව්වා මේක අපි කොහොමද අපේ ජීවිතේ ඵලදායිව ගත කරන්න කියන එක ගැන පොඩි ටිප්ස් වගේක්. අපේ ජීවිතේ ඵලදායිව ගත කරන්න තව අපිට ඕන වෙන දෙයක් තමයි මේ මුදල් කියන එක. මේ මුදල් කියන එක ගත්තට පස්සේ දැන් ලෝකේ ගොඩක් ක්‍රමවේද හැදලා තියෙනවා මුදල් විදිහට ගනුදෙනු කරන්න. අපිට තියෙනවා එක එක විදි නේද, ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. ඒ අතරින් මේ ප්‍රධාන ක්‍රමවේදයක් තමයි QR ක්‍රමවේදය. QR එක ස්කෑන් කරලා අපිට පුළුවන් මේ බිල් එකක් pay කරන්න. එහෙම නැත්නම් අපි මොන හරි අදාළ මොන හරි ගියාට පස්සේ අපි හිතමු අපි මොන හරි සර්විස් එකක් ගන්නවා කියලා. මේ සර්විස් එක ගත්තට පස්සේ අපිට තියෙනවා මෙහෙමයි අතේ මාරු නෑ, මෙහෙමයි මෙහෙමයි ලොකු ප්‍රශ්නනේ. හරි, මේ නිසා අපිට පුළුවන් ඔය QR එක පාවිච්චි කරන්න. එතකොට ඔය මාරු කාසින් ඇති කතා, මාරු සල්ලි තියෙනවද නැද්ද මේ කිසිම දෙයක් අදාළ නෑ. ඔයාට පුළුවන් අන්තිම සතෙන් පවා ගෙවන්න. හරි, ඉතින් මෙන්න මේ ක්‍රමවේදය BOC වෙතින් ඕගොල්ලන්ට හඳුන්වා දීලා තිනවා BOC Flex වෙතින්. ඉතින් ඔයාලගේ සේවිංස් account එක මේ BOC Flex app එක හරහා එන්ටර් කරගෙන එතකොට ඔයාලට පුළුවන් මේ ගෙවීම් කරන්න. ඉතින් මේ ගැන අපිට තවත් තොරතුරු කියනවා ගුරුසිංහ මහත්මයා. අපි අහමු.
1: ශ්‍රී ලංකාව digital ආර්ථික කරා වේගෙන් ගමන් කරමින් සිටින මේ අවස්ථාවක ජනතාව සහ වෙළඳ ප්‍රජාව අතර digital ගෙවීම් භාවිතය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා බැංකුව BOC Flex app සහ QR ගෙවීම් ප්‍රවර්ධනය වැඩසටහන දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලබනවා. BOC Flex app මගින් QR ගෙවීම්, මුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ තවත් බැංකු සේවා රසක් ආරක්ෂිතව පහසුවෙන් සහ ක්ෂණිකව ලබා ගැනීම හැකියාව පෞර්ගමිට හිමි වෙනවා. එබැවින්ම QR ගෙවීම් මගින් වෙළඳ ප්‍රජාවට වඩාත් පහසු, ආරක්ෂිත හා කාර්යක්ෂම ගෙවීමක් දකින්න ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සංස්කෘතිය තවදුරට ශක්තිමත් කරන්න මෙම ජාතික වැඩසටහන සමග එක්වන ලෙස ලක්වාසි සෙල් දෙනාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. මම භද්‍ර කල්යාණ ප්‍රිගුරු සිංහ, නියෝජ්‍ය මහකරමණකරු සංවර්ධන හා බැංකු කටයුතු.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: විලාම පෙරවර 11යි.
1: විලාම ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: സഹയോഗിത അനുഗ്രഹയ
1: സൊനാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതൻ വെതിൻ വടിനാ ദൊരതകി അൽമാരിയക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതിൻ സൊനാലിക ട്രാക്ടറിയ
2: රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු ගනිමුල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් ගනිමුල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී මත්ද්‍රව්‍ය තොගයේ සුවගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒවායෙහි බර කිලෝ 6යි ග්‍රෑම් 28ක්. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙවන බව පොලිසිය සඳහන් කළා. මේ අතර රුපියල් මිලියන 377කට අධික වටිනාකමක් සහිත හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනීමේදී කටුනායක ගුවන්තුරුපලේදී අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු ඩොමිනියානු ජනර ජේපුර වැසිභාවේ හිමි 23 හැවිරිදි තරුණයෙක්. මෙම තරුණයා එරට විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවටද අනාවරණය වී තිබෙනවා. සැකකරු හෂිෂ් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේ විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා ගෝල්ඩ් රෝඩ් මගී පර්යන්තය ඔස්සේ පැමිණීමට ඔහු ඩොලර් 206ක මුදලක්ද ගෙවා ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. මෙතරම් විශාල වටිනාකමක් සහිත හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තුරුපලේදී අත්අඩංගුවටගත් පළමු අවස්ථාව මේ බවද රේගුව සඳහන් කළා. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර නව සාකච්ඡාවටයක් ලබන සතියේ වොෂින්ටන් ඩීසී නුවරදී පැවැත්වෙනවා. ඒ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළා. ඊශ්‍රායලය සහ ලෙබනන් ත්‍රස්ත සංවිධානය විසින් ලෙබනනය තුළ ජලිත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු වේලාවකට පසුවයි සාකච්ඡාව සම්බන්ධ අදහස් ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් සමග ඊයේ සාකච්ඡා කළා. ලෙබනනය ඊශ්‍රායලය සමග පවතින ද්විපාර්ෂික සාකච්ඡා පමණක් එරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා එකම ප්‍රායෝගික මාර්ගය බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වෙලාව 11 විනාඩි 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියක ලක්හඬ

වෙලාවේ 11 විනාඩි 10යි දැන් සතිය ගලක් හදාගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න බැරි වුණා. හරි නේද? ඒ නිසා දැන් මේ කට්ටිය මතක් කරන්න යන්නේ නැත්තම් එයාලා තරහ වෙනව නේද? අපි එහෙනම් මතක් කරමු මේ කට්ටිය. ගොඩාක් අය මෙසේජස් දාලා තියෙනවා. හරි අපි කීප දෙනෙක් මතක් කරලා ඊළඟ සින්දුවටත් යමු එහෙනම්. හරි අපිට කවද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තියෙනවා ආයුබෝවන් සුබ දවසක් ලස්සන දවසක් වේවා සිහත. අද දවසේ විශේෂත්වයක් ගැන කිව්වට තෑන්ක්ස් කියලා දාලා තියෙනවා. හරි හරි හරි. යෝ වෙල්කම්. ලස්සන සෝන් එකක් ඕනේ මගේ ෆැමිලි එක හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ප්‍රියංක තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ නුවරින්. හරි. ඉතින් තෑන්ක් යූ මෙසේජ් එකක් දැම්මට. ඊළඟට අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් මෝර්නින් මාත් අහගෙන ඉන්නේ. සිරි කුමාර තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි. තෑන්ක් යූ තෑන්ක් යූ. ඊළඟට මෙසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ? මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? ට්‍රින්කෝවල ඉඳන් පුංචි බණ්ඩ ඇතුළු පවුලේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තින්නේ අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා. තව අපිට මෙසේජ් එකක් දාලා තින්නේ කවුද? සුබ දවසක් ලක්හඬ මම දිනුෂිකා මාපලගමින් සින්දුවක් ඉල්ලලා තිනවා. හරි අපි උපරම උත්සාහ කරනවා මේ සින්දුව දෙන්න. තව මෙසේජ් එකක් දාලා තිනවා ආයුබෝවන් ලක්හඬ ආවද අපේ මිතුරේ කොහොමද ඔබ හොඳින්ද? හරි thank you thank you එහෙම හෙව්වට ඉතින් මම නම් හොඳින්. ඉතින් ඔයාත් හොඳින් ඉන්නවනේ. හරි ඉතින් මේ කට්ටියත් එකතු කරගෙන අපි එහෙනම් යමු ඊළඟ සින්දුවට. වෙලාව 11යි විනාඩි 11යි.

වෙලාවේ 11යි විනාඩි 21යි දැන් සතිය ගලක් හදාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට එක වෙනකම් පුළුවන් මේ පැත්තෙන් මාව අහගෙන ඉන්න. ඒ වගේම ලස්සන සිද්ධු හන්නත් පුළුවන්. ඉතින් ඒ අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න අමතක කරන්නත් එපා. 07:03.93.5.93.7ට. හරි. මෙසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් මේ අද තව විශේෂත්වයක් තියෙනවා අද දවසේ. ඒ තමයි මේ ජුනි 20 තමයි ලෝක සරණාගත දිනේ කියලා තියෙන්නේ. මොකක්ද? ලෝක සරණාගත දිනේ. World Refugee Day එක. හරිද? එතකොට මේක කියන්න හේතුව ඇත්තටම මේ සරණාගත දිනේ ගැන විස්තර කියන්නවත් නෙමෙයි. හැබැයි මම මේක ගැන කියලා ඉන්න. හරි අන්තිමට කියන දේ තමයි වැදගත් වෙන්නේ. දැන් මේ අද සරණාගත දිනේ. එතකොට මේකේ තේමාව වෙලා තියෙන්නේ ලෝක සරණාගත දිනේ තේමාව වෙලා තියෙන්නේ මේ වර්තමානයේ වෙද්දී ගොඩක් කාලවලට මේ ලෝකෙ පුරා මිලියන 100,000කට වඩා වැඩි පිරිසක් මේ බලහත්කාරයෙන් තමයි උන් හිටි දෙන අහිමි කරන්නේ ගොඩක් අය. හරි. එතකොට මේ තේමාව වෙලා තියෙන්නේ මේක අවධාරණය කරලා ආරක්ෂාව සහ මේ වරප්‍රසාද කිසි දෙයක් නැතුව මේ ඉන්න කට්ටියව මූලික අයිතිවාසිකම් තියනවා කියලා පෙන්වා දීමක් කරන තමයි අද දිනේ තේමාව. ඉගෙන මේ පාර ලෝක සරණාගත දිනින්ගේ තේමාව වෙලා තියෙන්නේ. දැන් මේ කවුද මේ සරණාගතයින් කියන්නේ? අපි කියනවා මේ සරණාගතයින් කියනවා එහෙමම කියනවනේ මේගොල්ලෝ මේ සරණාගතයෝ මෙහෙම කියනවනේ. හැබැයි දන්නවද කවුද මේ සරණාගතයින් කියන්නේ? මොකක්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මේ සරණාගතයෙකු කියන එකේ සරල තේරුම තමයි තමන්ගේ මව්බිම, තමන්ගේ මදර්ලෑන්ඩ් එකේ ජීවත් වෙන්න දැඩි අනාරක්ෂිතභාවයක් සහ මරණ බියක් වගේ මේ දෙයක් ඇති වෙලා නිසා වෙනත් රටකට, يعني තමන්ගේ ජීවිතේ බේරගන්න වෙනත් රටකට පලා ගිය එක්කෙනෙක් තමයි මේ සරණාගතයා කියලා සරලවම හඳුන්වන්නේ. يعني තමන්ගේ රටේ ඉන්න වාතාවරණයක් නැහැ, ජීවිතය අනාරක්ෂිතයි, ජීවිතේ තියෙන්නේ වැට උඩ, ඒ නිසා වෙන රටකට පලා ගිය, වෙන රටකට බලහත්කාරයෙන් පලා ගිය, يعني බලහත්කාරයෙන් පලා ගිය කෙනෙකුට තමයි මේ සරණාගතයෝ කියලා කියන්නේ. දැන් ඇත්තටම මේ ඕක තමයි අද විශේෂත්වය සහ විස්තරය. දැන් මේක තියෙන ෆන්ම කතාව තමයි, ෆන් නෙමෙයි, අපිට මේක ජීවිතයෙන් ගන්න තියෙන දේ තමයි. ඔයා දන්නවද ලෝකේ වෙනස් කරපු සුප්‍රකට විද්‍යාඥයෙක් ඉන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා, දන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒ වගේම මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා සුප්‍රකට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා. ඒ වගේම සුප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායමේ ගායක ෆ්‍රෙඩී මර්කරි. මෙන්න මේ තුන් දෙනා කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ක්වීන් සංගීත කණ්ඩායමේ ගායකයෙක් වෙන ෆ්‍රෙඩී මර්කරි. මෙන්න මේගොල්ලොත් ඔය දේශපාලන සහ යුදමේ වටපිටාව නිසා තමන්ගේ උපන් රට අතෑරලා වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙච්ච සරණාගතයෝ කියන සංකල්පයේ විදිහට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි බලන්න ඒගොල්ලෝ ඇවිල්ලා දෙන දුර බලන්න. අපි ජීවිතේ අපි කොහොමද ඉපදෙන්නේ? අපි ඉපදෙන්නේ සල්ලි නැතිවද? අපි ඉපදෙන්නේ දුප්පත්වද? අපි ඉපදෙන්නේ මොනහරි අඩුපාඩු තියෙද්දිද? අපේ බුද්ධිමට්ටම කොහොමද? මෙහෙම ගොඩක් අඩුපාඩු එක්ක ඉපදෙන අය ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නේ තමන් අදිෂ්ඨාන කරගෙන. ඒ නිසා අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඒ නිසා දැන් තමන් ඉන්න තත්ත්වය ගැන හිතන්න එපා. තමන් තත්ත්වයේ ඉන්නේ මොනහරි පහළම තත්ත්වේ නෑ ඉන්නේ තමන් ඒ ගැන හිතන්න නැතුව. හරි, මම ඉස්සරහා ටික මෙහෙම කරනවා කියලා හිතාගෙන ඉස්සරහා ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න ඕනේ. වෙලාව 11:00 විනාඩි 24.

වෙලාව 11 විනාඩි 34යි දැන් සතිය ගලක් හඳහගෙන ඉන්නේ. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 07.03.93.7ට. ගෙදර නම් ඉන්නේ, ඔයා කොහෙ හරි යන ගමන් නම් ඉන්නේ, කොහේ හිටියත් කමක් නැහැ. ලක්කඳ සතිය ගලක් හඳහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මොකද කරන්නේ? වහිනවද පායනවද මොකද කියලා අපිටත් කියන්න. හරි, දැන් මම ඔයාලට තව පුංචි දෙයක් කියනවා ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන. මේක අපිට වැදගත් වෙන්නේ ගොඩක් කාලවලට අපේ ජීවිතේ එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ගියාට පස්සේ. මේ ක්‍රමවේදයට අපි කියනවා රිවර්ස් ඉන්ජිනියරින් සිස්ටම් එක, නැත්නම් අපි රිවර්ස් ඉන්ජිනියරින් තියරි එක කියලා කියනවා. ඒ කියන්නේ මේ ආපස්සට හිතීමක්. රිවර්ස් කිව්වට පස්සේනේ ඕගොල්ලෝ රිවර්ස් කියන එක ඉතින් කොහොමත් පුරුදුයිනේ, වාහනේ රිවර්ස් කරනවා එහෙම කිව්වම් පුරුදුයි. එතකොට මේකට අපි සිංහලෙන් කියන ප්‍රතිලෝම ඉංජිනේරු විද්‍යාව කියලා. ඇත්තටම මේක ඉංජිනේරුවන්ටම විශේෂ නොවුණත් මේක අපේ සාමාන්‍ය ජීවිතයටත් අපේ යූෂුවල් ලයිෆ් එකටත් මේක ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ කොහොමද? මාරයිනේ. ඉතින් අපි හැමෝම ඉංජිනේරු වෙන්න ඕනද? නෑ. එහෙම නෙමෙයි. මේකේ තේරුම ඇවිල්ලා හිතන්න, දැන් අපිට මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා. ඔහොම ප්‍රශ්නයක් ගිහිල්ලා අන්තිමට අපිට මේකේ පොඩක් ලියා ගන්නම බෑ. පොඩක් හොයා ගන්නම බෑ මේක ලියා ගන්න. දැන් මොකද කරන්නේ අපි? අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ රිවර්ස් ඉන්ජිනියරින් සිස්ටම් එකේ, නැත්තම් මේ තියරි එකේ විදිහට අපිට පුළුවන් දැන් මේ අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා බලනවා. එතකොට අපිට පේනවා මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ, මෙන්න මේ වගේ දෙයක්. අපි දැන් මේකට මොකද කරන්නේ? එහෙම හිතුවට අපිට සමහර වෙලාවට මේකට මොකද කරන්න කියලා හිතුවට අපිට විසඳුමක් හොයාගන්න බෑ. හරිද? සොලියුෂන් එකක් හොයාගන්න බැරි වෙනවා. එතකොට අපි කරන්න ඕන දේ තමයි අන්න අර තියරි එක, මොකද්ද රිවර්ස් ඉන්ජිනියරින් තියරි එක පාවිච්චි කරන්නේ. අපි බලනවා ආපස්සට මේ ප්‍රශ්නේ මට එන්න කලින් මේ ප්‍රශ්නේ උඩදුවලා තියෙන කලින් ප්‍රශ්නේ මොකක්ද කියලා අපි බලනවා. හරි. අපි හිතනවා හරි, දැන් ඔන්න වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි, ඊට කලින් උඩදුවලා තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. අපි එතකොට බලනවා ඒ චූටි ප්‍රශ්නේ විසඳගන්න අපිට මොන වගේ සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන්ද? ওই චූටි ප්‍රශ්න වලට අපිට සමහර වෙලාවට සොලියුෂන් ඉතින් නේද නිකන් මේසෙ උඩ මොන හරි දෙයක් දැක්කහම මතක් වෙන්න පුළුවන්. නැත්තම් ටග් ගාලා නිකන් අපි හීනයක් දැක්කත් සමහර වෙලාවට හීනෙන් සොලියුෂන් එක දෙන්න පුළුවන්. මේ වගේ දේවල් එනවා. ඉතින් ওই සමහර ලොකු ප්‍රශ්න වලට අපිට සොලියුෂන්ස් අපි විසඳුම් හොයන්න නම් අපි මේ ප්‍රශ්නේ කොටස් විදිහට කඩා ගන්න ඕනේ. ඉතින් ඕක කොහොම ආපස්සට ගිහිල්ලා අන්තිමට අපිට පුළුවන් වෙනවා රිවර්ස් ඉන්ජිනියරින් තියරි එකේ විදිහට අපේ සම්පූර්ණ ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න. හරි. ඉතින් ඕක තමයි ওই තියරි එක. ඉතින් ඔයාලගේ ජීවිතේටත් මේ වගේ තියරි එකක් මොන හරි පොඩි තීරයක ඇප්ලයි කරගන්න බලන්න. එතකොට ජීවිතේ ලස්සන වෙනවා, ජීවිතේ සාර්ථක වෙනවා. හරි. අපි මෙසේජ් එකක් දාපු එක්කෙනෙක් දෙන්නෙක්වත් මතක් කරලා ඒකම යමු ඊළඟ සින්දුවට. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා සුභම සුභ දවසක් කියලා. මම යටියන්තොට පුස්සල්ලෙන් සේපාලිකා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි. අපි යවත් එකතු කරගමු. අපි ලක්කඩ අහගෙන ඉන්නේ බටපොල ප්‍රියන්ති ඇතුළුවනේ. අපි මේ මාර සෙට් එකක් ඉන්නවා. හරි. අපි ඉතින් ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා. මෙසේජ් එක දාලා තින්නේ ප්‍රියන්ත විජේසිංහ තමයි මෙසේජ් එක දාලා තින්නේ. ඒ අතරේ ගුඩ් මෝනින් අපිත් ඉන්නවා ලක්කඩ අහගෙන අහන ගම මං කුලියා පිටියේ මොහොන්ද වත්ත ගොඩින්. පොඩ්ඩක් පැහැදිලි මදි මෙසේජ් එක. හරි, කමන්නෑ. මෙසේජ් එක දාලා තින්නේ කවුද? දාලා තින්නේ තුෂාරි තමයි මෙසේජ් එක දාලා තින්නේ. හරි, ඉතින් තැන්කියු මෙසේජ් එකක් දැම්මට. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? නිලක්ෂි තමයි මෙසේජ් එක දාලා තින්නේ. ගුඩ් මෝනින්, මාවත් සින්දුවකට එකතු කරගන්න මම කුලියා පිටියෙන්. හරි. හරි, එහෙනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට. වෙලාව 11:38.

0: ගණියක් නැ ඔබ ළඟ හින්දා දුකකුත් නැ තුරුලේ ඉන්නම් සීතල නැ
1: FM 93.5 FM 93.7 ලකන

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබින්

0: වේලාව දහවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: прорастала.
1: දෙලක්ෂ 25,748 දෙනෙකු උසස් පෙළට 11,790කට සාමාන්‍ය පෙළ සියලුම විෂයන්ට ඒ සාමාර්ථ රුපියල් 30,70,00,000ක හෂීස් කටුනායකදී අත්අඩංගුවට දිට්ටාවෙන් විනාශ වූ නානුවය බදුල්ල දුම්රිය ගමන යළි ඇරඹේ අගමැති මල්ලතු අස්කිරි නාහිමියන් බැහැදකි ඉස්රායිලයේ සහ ලෙබනනයේ අතර තවත් සාකච්ඡා වටයක්. ලෝක වාර්තා අලුත් කළ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් දිවයිනට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිබිලේ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වුණා. ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 651,463ක්. ඉන් 225,748 දෙනෙකු උසස් පෙළ සඳහා සුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. එය විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 73.16% ප්‍රතිශතයක්. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 11,790ක්. එය විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 3.57% බවයි ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඒ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
2: විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,480ක්, පෞද්ගලික අයදුම්කරුවන් 69,239ක්, සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 451,719ක් අයදුම් කරලා තිබුණා. විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාව පාසල් අයදුම්කරුවන් 359,883ක්, පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක්, සම්පූර්ණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 405,015ක් වෙනවා. මේ විභාගයේ ප්‍රථම වතාවට විෂයන් පහක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 308,562ක්, එනම් 99.91% විභාගයට පෙනී සිටලා තිබෙනවා. මේ අතුරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 225,748ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16%. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක්, ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.7%. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙක් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. මුළු ඒ සාමාර්ථ සියලුම විෂයන් සඳහා ලබාගත් සම්පූර්ණ ඒ සාමාර්ථ සංඛ්‍යාව 11,790ක්, විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 3.557ක් වෙනවා. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්
1: පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතයේ විෂයන් සමත් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.
2: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතුරින් විද්‍යාව සහ ගණිතයේ විෂය සඳහා පසුගිය වර්ෂයට වඩා ඔවුන්ගේ සාධනය යම් මට්ටමින් ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම කැපිපෙන ආකාරයට මෙවර දෙවන බස දෙමළ විෂය සහ දෙවන බස සිංහල විෂය කියන විෂයන් දෙකෙත් විභාගයේ සමත් වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. පුනැවත සමීක්ෂණ අයදුම් කරන්න පුළුවන් මාර්ගගත ආකාරයට ජුනි මාසේ 25 වෙනිදා සිට ජූලි මාසේ 8 වෙනිදා දක්වා තමයි නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලය තියෙන්නේ. එම කාලය කිසිසේත්ම දීර්ඝ කරන්න නැති බවත් මේ අවස්ථාවේ අයදුම් කරුවන්ට මතක් කරනවා.
1: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 7,419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ. ඒ ප්‍රතිඵල නැවත සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට ලබන 25 වනදා සිට අයදුම් කළ හැකි බව පෙන්වා දෙමින් ජූලි මාස 8 වන දින දක්වා නැවත සමීක්ෂණ අයදුම් පත්‍ර බාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2: සියලුම විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතුරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලුම විෂයන් අසමත් වෙලා තිබෙනවා. මෙවර අධ්‍යන ප්‍රතිසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල විභාගයෙන් දරුවන්ට බලා ගන්නටත් ඒ වගේම ප්‍රතිඵල බාගත කර ගැනීමටත් පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donors.lk හෝ www.results.exams.gov.lk කියන වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල බලා ගන්නත් ප්‍රතිඵල භාගත කර ගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔවුන්ට ලබා දීලා තිබෙන පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරමින් පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය භාගත කර ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඔවුන්ට ලබා දී ඇති මුරපදය සහ පරිශීලක නාමය භාවිත කරමින් ප්‍රතිඵල භාගත කර ගන්නට හැකියාව තිබෙනවා.
1: මේ අතර විභාගයේ සමත් සහ අසමත් සියලු දෙනාගේ අනාගතය සකස් කර ගැනීම සඳහා මාර්ග විවර කර දීම දෙමාපියන්ගේ වගකීමක් බව රගම වෛද්‍යපීඨයේ ළමා සහ යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා. දෙමාපියන් දරුවන්ගේ මනසට ශක්තියක් ලබා දිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.
3: පළවෙනි දේ තමයි තමන්ගේ දරුවාගේ ප්‍රතිඵල හොඳ නම් දරුවන්ට සුබපතලා අනාගතයට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්න. නමුත් අපේ දරුවාගේ ප්‍රතිඵල හොඳ වුණ පළියටම අපි එක ගොඩක් සමාජ මාධ්‍යවල ෂෙයා කරලා තමන්ට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලබා ගන්න බැරි දරුවන්ට දුකක් හිතෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. අපි හැමෝම වැඩිහිටියෝ දරුවන්ගේ ප්‍රතිඵල දිහා සහකම්පණයෙන් හොඳින් විමසිලිමත්ව බලන්න ඕනි. ඉතින් දරුවෝ හිත කනගාටුවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ඒගොල්ලන්ට කෑ ගහන්න, බනින්න, කරදර කරන්න එපා. ටික දවසක් හිත සංසුන් වෙන්න ඉඩ ඇරලා ඔබේ මානසික සහයෝගය දරුවන්ට ලබා දෙන්න. ටික දවසකට පස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන ඊළඟ පියවර ගන්න කටයුතු කරන්න. ඔබ අසමත් වුණා නම් එයින් මුළු ජීවිතේම තීරණය වෙන්නේ නැහැ. ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඔබට කැමති නම් නැවත සාපෙළ ඒ ඔබ අසමත් වූ විෂය ඔබට නැවත මුණ දෙන්න පුළුවන් අලුත් ගැම්මක් එක්ක. එහෙම නැත්නම් ඔබ තාක්ෂණයෙන් ඉදිරියට යන්න කැමති නම් ඔබට වෘත්තීය පුහුණුවෙන් ඉදිරියට ගිහිල්ලා හොඳ වැටුපක්, හොඳ අභිමානයකින් කරන්න පුළුවන් රැකියාවක් ඔබට ලබා ගන්න පුළුවන්.
1: රුපියල් මිලියන 337ක් වටිනා හෂිෂ් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් ලබා ගන්නා ගෝල්ඩ් රූඩ් මගී පර්යන්තය ඔස්සේ විදේශිකයා ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපල රේගු නිලධාරීන් පරීක්ෂා කළා. එහිදී ගමන් මලු දෙකක කිලෝ 37යි ග්‍රෑම් 639ක් පරිදි හෂිෂ් මද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා. සැකකරු හෂිෂ් මද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන ඩුබයි වෙත පැමිණ එතැන් සිට ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාවේදී අතරංගුවට ගත්තා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා ගෝල්ඩ් රූඩ් මගී පර්යන්තය ඔස්සේ පැමිණීමට ඔහු ඩොලර් 206ක මුදලක්ද ගෙවා ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. මෙතරම් විශාල වටිනාකමක් සහිත හෂිෂ් මද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් පළමු අවස්ථාව මේ බවද රේගුව සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු ඩොමිනියානු ජනරජයේ පුරවැසිභාවයේ හිමි 23 හැවිරිදී තරුණයෙක්. මෙම තරුණයා එරට විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවටද අනාවරණය වී තිබෙනවා. මේ අතර රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් ගනේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී මද්‍රව්‍ය තොගය සුවගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වයෙහි බර කිලෝ 6යි ග්‍රෑම් 28ක්. සැකකරු විදේශගතව සිටින මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන පොලිස් සුරේෂ් සහ සංක සමීර යන දෙදෙනාගේ මද්‍රව්‍ය ජාලයේ සමාජිකයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. රුපියල් 110කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් වැල්ලවායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වීරත්ව ගලයාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන සොයාගත්තා. වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් සිටි බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ. දිට්වා සුලිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹිවිල සහ නානුවේ අතර සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් පසු නානුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය අද ආරම්භ කෙරුණා. ඒ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. පොඩිමිනිකේ දුම්රිය නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය කර තිබෙනවා. ප්‍රතිසංස්කරණවලින් මාස 7කට පසු සිදු වූ මෙම දුම්රිය ගමනට දෙසදෙස් සංචාරකයන් විශාල පිරිසක්ද එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූර්යාරච්චි මහතා මෙන්ම දුම්රිය නිලධාරීන්ද ආරම්භක අවස්ථාවට එක්ුණා. දුම්රිය ගමන පිළිබඳ මෙම වාර්තාව ගෙන එන්නේ අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ.
4: දිට්වා සුලිකුලාටුව සිදුවී මාස 7කට පස්සේ මාමේ රැඳී සිටින නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා පොඩිමිනිකේ දුම්රිය ධාවන කටයුතු අද උදෑසන 9ට ආරම්භ කරනු ලැබුවා. මෙතෙක් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු කරනු ලැබුවේ අඹේවැල සහ බදුල්ල අතර. ඊට හේතුව මාමේ රදිසින නානුවේ දුම්රිය ස්ථානයේ සහ අඹේවැල දුම්රිය ස්ථාන දෙක අතර පැරකුම් පුර ප්‍රදේශයේ විශාල වශයෙන් දුම්රිය මාර්ගයේ නායෑමට ලක් වෙලා තිබුණා. දුම්රිය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ජාතික ගොඩනැගිලි පරිශන ආයතනය පෞද්ගලික අංශය සහ දුම්රිය සේවකයන් එක්ව එම නායකීය දුම්රිය මාර්ගයේ යථාතත්වයට පත් කිරීමේ කටයුතු ඊයේ වෙන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පස්සේ තමයි අද පොඩිමිනිකේ දුම්රිය ධාවන කටයුතු අද ආරම්භ කරනු ලැබුවේ.
1: අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මල්ලතු අස්කිරි ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු මහා විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරිය මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදකීමෙන් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව මල්ලතු පාර්ශ්වය අනුනායක නියංගුට විජිතසිරි පූජ්‍ය දිඹුල් කුමරේ විමල ධම්ම යන ස්වාමින් වහන්සේද බැහැදුටු අග්‍රාමාත්‍යවරිය උන්වහන්සේ සමග සාකච්ඡාවක නිරත වුණා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදකීමටද අග්‍රාමාත්‍යවරිය කටයුතු කළා. එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සෝදුක් විමසීමටද අග්‍රාමාත්‍යවරිය එක්ුණා. ඉන්පසු අග්‍රාමාත්‍යවරිය රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. එමෙන්ම සමස්ත සමාජ පරිවර්තනයේදී ඇතිවන අභියෝගවලටද මුහුණ දීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවයි ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළේ. ඊදිකිරීම් කටයුතු වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර ගැනීම අභියෝගයක් බවත් පෙන්වා දෙමින්
5: රාජ්‍යයක් හැටියට අපි විශේෂම ඊදිකිරීම් කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. එතකොට මේ මුදල් ප්‍රාදේශීය මට්ටමින් පළාත් මට්ටමින් කොට්ටාස වලට ගියාම ඒ ඊදිකිරීම් කටයුතු කරනකොට තාක්ෂණික නිලධාරීන් අවශ්‍යයි. වාර්තා ලබා දෙන්න, ඒවා අනුමත කරන්න, මේ වගේ දේවල් වලට. එතකොට දැන් කාලයක් තිස්සේ මේ පද්ධතීන් දුර්වල වීම තුලින් ගොඩක් පුරප්පාඩු තියෙනවා. සහ ඒකත් එක්ක අපි මේ ළඟදිත් බඳවා ගැනීම ගණනාවක් කරා. නමුත් තවත් ඒක ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් අර ඒ තාක්ෂණික දැන් නිලධාරීන් බඳවා ගැනීම අවශ්‍යතාවයත් ඒ වගේම තමයි. දැන් මේ ඉදිකිරීම් ශ්‍රේත්‍රයේ තව අපිට මානව සම්පත් දියුණු කරගන්නත් අවශ්‍ය වෙලා තියෙන මේ වෙලාවේ අපි මුදල් විශාල ප්‍රමාණයක් යොදවනවා දිත්වසුලු කිනාටුවෙන් පස්සෙත් පොදුවේ සංවර්ධන වැඩ කටයුතු සඳහාත්. ඉතින් ඒකට ඒ අවශ්‍ය මානව සම්පත හදාගන්න එක තමයි අපේ දැන් තියෙන අභියෝගය.
1: මේ අතර 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පල්ලිකැලේ ප්‍රදේශයේදී සසුනට දිරිදෙන සුරකිම පිරිවෙන ලෙස රාජ්‍ය මහෝත්සවය නම් කර තිබුණා. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය
5: දැනුම සංස්කෘතිය ආගමික වටිනාකම් සහ සදාචාරාත්මක පද්ධතිය ආරක්ෂා කරගත් ශ්‍රේෂ්ඨ ජාතික අධ්‍යාපන පද්ධතියක් ලෙසයි පිරිවෙන් අධ්‍යාපනය හඳුන්වන්නේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ශික්ෂණය ලබා දීමත් හික්මීමක් තියෙන ඒ සංඝ පරපුරක් මේ රටට බිහි කිරීමේ අරමුණ තමයි පිරිවෙන් අධ්‍යාපනය තුල තියෙන්නේ. ඒ ශික්ෂණය තියෙන ඒ සංඝයා වහන්සේලා ඒ නායකත්වය අද මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය තුල සිදුවිය යුතු දේ වෙනුවෙන් රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් කළ යුතු දේ අපි කරන්න සූදානම්.
1: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා බන්තු රේකන ශිල්පීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී දීර්ඝ කාලයක් නොවිසඳුණු ගැටලු රැසකටම මෙහිදී විසඳුම් ලැබී තිබෙනවා. රෝහල් පද්ධතිය තුළ මෙම ශිල්පීන්ගේ හිඟය වැටුප් පරිමාණ නිල නාමයන් බෙන්ව පුහුණු කටයුතු පිළිබඳවද සාකච්ඡා කළා. කාර්යමණ්ඩල පුරපාඩු පිරවීම සඳහා බන්තු රේකන ශිල්පී පුහුණු පාසල තවදුරටත් වැඩි දියුණු කර මේ වසර තුලදී ශිල්පීන් වැඩි පිරිසක් බඳවා ගැනීමට මෙහිදී තීරණය කෙරුණා. අනෙකුත් ගැටලු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සාධනීය පිළිතුරු ලබා දුන්නා. බන්තු රේකන ශිල්පීන් වෙනුවෙන් යෝජිත උපාධි පාඨමාලාව කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා. දිවෙනේ ප්‍රධාන රෝහල්වල හෘද රෝග ඒකක සහ හෘද සත්කම් ඒකක තුල පැය 24 පුරා අකණ්ඩ රෝගී සත්කාරක සේවාවන් සැපීමේදී පවතින ගැටලු නිරාකරණය කරමින් මෙම ශිල්පීන්ගේ සේවාව වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. අරියාලෙහි සිත්තුපති චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍ය හර්ෂණ නානයිකාර මහතා එක් වුණා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජසෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥයන්ගේ සහයද කැණීම් සඳහා ලැබී තිබෙනවා. මහජන නියෝජිතින් පිරිසක්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානයිකාර මහතා කියා සිටියේ චෙම්මනි සමූහ සුසාන භූමියේ කැණීම් සම්බන්ධයෙන් සතුටු විය හැකි බවයි.
6: අධිකරණ අමාත්‍යාංශයේ විසින් මෙම ස්ථානයට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ලම ලබා දීලා මේ කැණීම් කටයුතු ඉතා සාර්ථක ලෙස කෙරීගෙන යනවා. මේ වන විට රජයේ මගින් සහ අතුරු අන්වන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් නොයෙකුත් විකෘතියකට වෙනස් කරන්න හැදුවට අපි සහයෝගය දෙන්නේ නැහැ කියලා එක සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් අපි සෑහීමකට පත් වෙනවා මෙතනන කැණීම් කටයුතු සාසුවා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් අපි රජයක් වශයෙන් අපිට විශාල උවමනාවක් තියෙනවා. මෙම කැණීම් කටයුතු ඉක්මනට කළා, නිවැරදි ලෙස කළා, අවශ්‍ය සාක්ෂි පරීක්ෂණ කළා, මේ තන්ට යුක්තිය සත්‍ය හොයා දීලා මේක අවසානයක් කරගන්න අපට උවමනාව තිබෙනවා. සැකකාරිය වල්ලා ගත්තොත් සාක්ෂි තියෙනවනම් ඔවුන්ට දඩුවම් දෙන රටේ තිර නීතිය හොඳටම ප්‍රමාණවත්. ඔගලන්ට මතකයි ගෝඨාභය රාජපක්ෂලා බලයට ආවේ කොහොමද? අපි ආවේ සිංහල ඡන්දවලින් විතරයි කියලා ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී පැතුරු. ඒ කාලේ ආයතන ඒගොල්ල ක්‍රියාවට නගන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කාලේ තිබුණ දේශපාලන උවමනාව ඒකයි. යුක්තිය තමයි අපිට දෙන්න ඕනේ. යුක්තිය දෙන්න පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ නෙමෙයි. උතුරේ අවුරුදු 30ක් පරණ දේශපාලන ස්ක්‍රිප්ට් එකක් තියෙනවා සමහර දේශපාලකයන්ගේ. ඒ ස්ක්‍රිප්ට් එක තමයි සිංහල ආණ්ඩුව මහා නරක මිනිස්සු දෙමළ මිනිහට හානි කරනවා කියලා කතාවක් ගොඩනගන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට දැන් ඒ ස්ක්‍රිප්ට් එක වෙනස් කරන කාලේ හරි. මොකද අපි අවිලිනේ උදව් කරන්න.
1: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ITN මාධ්‍යාලයේ අධ්‍යාපනික ව්‍යුහය වන MMC ITN කැම්පස් සංවිධාන කළ පාසල් ජනමාධ්‍ය වැඩමුළු මාතාවේ දෙවැනි වැඩමුළුව ඊයේ පැවැත්ුණා. ඒ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේදී ඉදිරි පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයින්, විකාශකයින්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සංනිවේදන විශේෂඥයින් හැඩගැස්වීම සඳහා කැපවන පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් ලෙසයි MMC ITN කැම්පස් ආරම්භ කෙරුණේ. අති නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඩිජිටල් මැදිරි සංකීර්ණ තුළ ප්‍රායෝගික දැනුම ලබා දෙමින් නවීන ලෝකයට ඩිජිටල් සන්නිවේදකයෙකු බිහි කිරීම මෙහි අරමුණක්. ඉන් නොනවතී රටේම දරුවන් වෙනුවෙන් මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ITN මාධ්‍යාලයේ MMC ITN කැම්පස් පාසල් ජනමාධ්‍ය වැඩමුළු සංවිධාන කරනවා. එහි දෙවන වැඩමුළුව මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේදී ඊයේ සාර්ථකව පැවැත්වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරමින් දරුවන් වැඩමුළුවලට එක්ව සිටියා. එහි සම්පත් දායකත්වය ලබා දුන්නේ ITN මාධ්‍යාලයේ නිලධාරීන් විසින්. ඊශ්‍රායලයේ සහ ලෙබනන අතර නව සාකච්ඡා වටයක් ලබන සතියේ වොෂින්ටන් DC නුවරදී පැවැත්වෙනවා. ඒබව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළා. ඊශ්‍රායලයේ සහ ලෙබනන් ත්‍රස්ත සංවිධානය විසින් ලෙබනනයේ තුළ ජලිත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සුළු වේලාවකට පසුවයි සාකච්ඡාව සම්බන්ධ අදහස් ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූපියෝ ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් සමග සාකච්ඡා ඊයේ සාකච්ඡා කළා. ලෙබනනය ඊශ්‍රායලයේ සමග පවතින දිපාර්ශික සාකච්ඡා පමණක් ඉරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා එකම ප්‍රායෝගික මාර්ගය බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. මේ අතර සාමක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොෂ්ටාබා කමේනි සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒසිය ත්‍රෝත් ගිනුබෙහි සටහනක් තබමින් ඇමරිකාව ඉරානය සමග සාම මාවතකට පිවිසියේ අපේක්ෂා භංගවීමෙන් බවටයි ඉරාන උත්තරීතර නායක මොෂ්ටාබා කමේනි සඳහන් කර තිබුණේ. ඊට පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අපේක්ෂා කඩ වූයේ ඉරානයේ මිස තමන්ගේ නොවන බවයි. ඔවුන් ඉවරයි අපි මේ දින හැට ප්ලේ කරමු යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිත්‍රෝත් ගිනුමෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම්ලා

0: ඩයිමන්ඩ් ලීග් තරගාවලියක දෙවැනි වරටත් අධිරක් ජය ගැනීමට අවස්ථාව උදා වුණා. මෙවර තරගයේ සුවිශේෂීත්වයේ වූයේ ලෝක ප්‍රකට හෙළ විසිකිරීමේ ක්‍රීඩක ඔලිම්පික් රන්පදක්කම් ලාභී ලෝකශූර නීරජ් චොප්‍රා මෙවර රුමිෂ් තරග හමුවේ පරාජයට පත්වීමයි. චොප්‍රාට මෙම තරගයේදී මීටර 85 සෙන්ටිමීටර 69 දක්ෂතාවක් දැක්වීමටයි හැකි වුණේ. ඒ අනුව ඔහු මෙවර තරගාවලියේදී හතරවන ස්ථානයට පත් වුණා. මෙතර තරගාවලි කිහිපයකට ක්‍රීඩා කිරීමෙන් පසු රුමිෂ් තරංග අද පසුරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු පිළිගැනීමට කටුනායක ගුවන්තුරුපලේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බැදිහත් වීමෙන්. දෙලක්ෂ 25,748 දෙනෙකු උසස් පෙළට 11,790 සාමාන්‍ය පෙළ සීලුම විෂයන්ට ඒ සාමාර්ථ රුපියල් 37,70,00,000 හෂීස් කටුනායකදී අත්අඩංගුවට දිට්ටාවෙන් විනාශ වූ නානුවය බදුල්ල දුම්රිය ගමන ජලි ඇරඹේ අගමැති මල්ලතු අස්කිරි නාහිමියන් බැහැදකි ඉස්රායිලයේ සහ ලෙබනනය අතර තවත් සාකච්ඡා වටයක් ලෝක වාර්තා අලුත් කළ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් දිවයිනට මිළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරුවකට 24 පෑම සීරුවෙන් ලක්කන ප්‍රවෘත්ති දැන් බී ද චේන්ජ් විශේෂාංගය
1: බී ද චේන්ජ් වෙනස ඔබ වෙන්න
2: මහපොළොව යනු මෙලව ජීවත් වෙන සෑම ජීවියෙකුගේම මවයි. ලෝපුරා විසූ අතීත වැසියෝ එය පාරිශුද්ධ ස්ථානයක් ලෙස සලකා මහීකාන්තාව මීලිය ආදී වශයෙන් ගෞරවනීය ලෙස නම් කරමින් මේ පෘථුවිය පුණ්‍ය භූමියක් ලෙස රැකගත්තා. සාගරයද උතුම් ස්ථානයක් ලෙස සලකා පිරිසිදුව තබා ගත්තා. ක්‍රමින් මිනිසා දැනුම වඩවමින් කාර්මීකරණය වෙත ගමන් කරද්දී ධනය හා බලය වෙත දැක්වූ අසීමිත කෑදරකම නිසා ඒ යහගුණ ක්‍රමින් අමතක කළා. ඒ දිගු කාලීන ප්‍රතිඵලයක් ලෙස ලෝපුරා කසල ගොඩ ගැසෙමින් මහපොළොවද සාගරයද ඉවක් බවක් නැතුව අපවිත්‍ර කරන්නට පෙළඹුණා. වර්තමානයේ කෙලි කසල ගැටලුව ගෝලීය තර්ජනයක් බවට පත් වී තිබෙනවා. නිවාසය, කර්මාන්ත ශාලා සහ වෙනත් ජනයා ගැවසෙන ස්ථානවලින් ඉවතලන කෙලි කසල ඉවත් කිරීමේ පහසුම ක්‍රමය ලෙස ඒවා කොතනක හෝ ගොඩ ගැසීම සිදුවනවා. මේ සඳහා වගුරු බිම් ජනයාගෙන් තොර ප්‍රදේශ සහ මුහුදු තීරද පහසුවෙන්ම තෝරාගෙන තිබෙනවා. ඒ පිළිබඳවයි අද බී ද චේන්ජ් තුලින් සොයා බලන්නේ. වර්තමානයේ විශාලතම කැලිකසල භූමිය වන්නේ උසුරු පැසිෆික් සාගරයේ වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණක් වූ ග්‍රමණීය වන දියවැල් සහිත ප්‍රදේශය. එතරම් වැඩි ප්‍රමාණයක් මුහුදු ජීවීන් නොමැතිව එම භූමිය වර්තමානයේ ලොව විශාලතම කසල බිම බවට පත්ව තිබෙනවා. එම මුහුදු ප්‍රදේශයේ වැඩි මාළු අස්වැන්නක් නොමැති නිසා දීවර යාත්‍රා ගමන් කිරීමක් නැති බැවින් ඒ විශාල කැලිකසල පාවෙන සුන්බුන් තොගයක් ඒකරාශි වී තිබෙනවා. මේ මහා කසල භූමිය ලෙස හඳුන්වනවා. එය තනි භූමියක් නොව නැගිනහිර කසල භූමිය සහ බටහිර කසල භූමිය යනුවෙන් කොටස් දෙකක් පවතිනවා. නැගිනහිර කසල භූමිය කැලිෆෝනියාව සහ හවායි අතර පාවෙන අපද්‍රව්‍ය තීරුවක්. බටහිර කසල භූමිය හවායි දූපත්වලට බටහිර දෙසින් හා ජපානයට නැගිනහිර දෙසින් පිහිටි පාවෙන අපද්‍රව්‍ය තීරුවක්. එන් වැඩිම කොටසක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය. ඉන් 80%ක් පමණක් ගොඩබිම වෙත සිට සාගරය දිසට ගලා ආ කැලිකසල වනවා. ඉතිරිය නැව්වලින් ඉවත දමනේවායි. එය භූමිය වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණක් වන විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයකින් වැසී තිබෙනවා. එහි ප්ලාස්ටික් කැපලේ ට්‍රිලියන 1.8ක් පමණක් වෙතැයි අදහස් කරනවා. 2024 වසරේ අගවන විට සාගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානීය සහ ව්‍යාපෘති මගින් රාත්තල් මිලියනයක පමණ ප්ලාස්ටික් කැබලි ඉවත් කළ නමුත් එය ප්‍රතිශතයක් ලෙස ගත් විට ඉතා සුළු ප්‍රමාණයක්. ප්ලාස්ටික් කැබලි වලින් අඩක් පමණක් ජලයේ පාවෙමින් ඇති අතර වැඩි කොටසක් ඊට පහලින් එල්ලෙමින් පවතිනවා. ජල නියදි වලින් ලබා ගන්නා දත්ත මත පදනම්ව ගණනීය කිරීම සිදුව තිබෙනවා. මේ විශාල කැලිකසල භූමිය නිසා වනසතුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති තර්ජනය විශාලයි.

0: මෙවන විට වර්ග 600කට අධික මුහුදු ජීවි වර්ගවලට ඉන් හානි සිදුව තිබෙනවා. ඇතම් සතුන් කුඩා ප්ලාස්ටික් කැබලි ආහාරයට ගැනීමද එක් හේතුවක්. ඒවා ජීර්ණ නොවි ඔවුන්ගේ ආහාර මාර්ග තුල තැන්පත් වීමෙන් සතුන් මිය යනවා. සබහදාමයේ සොඳුරු දායාදයන් විනාශමුඛියට ඇද දමන මෙකී විනාශයන්ට තිත තැබෙන්නේ කවදාදයි නිශ්චිතව කිව නොහැකි.
1: වෙනස ඔබ වෙන්න
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව මධ්‍යහන 12:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: සත්‍යයක ලක්ඛන්ධ

0: දවල් 12 විනාඩි 32යි දැන් වෙලාව සතිය ගලක් හදාගෙන ඉන්නේ. ඉතින් අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ ඔන්න ආයිත් මේ පැත්තට ආවා. ඉතින් ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න අමතක කරන්නත් එපා 07.03.93.5.97. අපි අද ඔයාලට උදේ ඉඳන්ම කිව්වා මේ BOC Flex එහෙම නැත්නම් මේ BOC ගෙන් කරන අලුත් වැඩේ ගැන. මොකද්ද මේ අලුත් වැඩක් කිව්වට මේක අර ප්‍රවර්ධනයක් කරන්නේ මේ පාර අපේ අද BOC ගේ QR date එක. එතකොට මේ QR එකෙන් කොහොමද අපි ගෙවීම් කරන්න ඕනේ? මේකේ මොකද තියෙන පහසුව? අපි කොහොමද මේක අපේ ජීවිතයට ඇප්ලයි කරගන්න ඕනේ කියලා අද අපේ BOC ගේ නිලධාරින් ඕගලන්ට කේක ස්ථානවල ඒ වගේම පැහැදිලි කරන වීඩියෝ ඒ වගේම අපි මේ කියන විස්තර වලින් ඕගොල්ලෝ දැනවත් වෙනවා. ඉතින් ඒ ගැන අපිට තවත් කියනවා අපිට කියන්න අපි සම්බන්ධ කරගත්ත සමන් මහත්මයා සම්බන්ධ කරගත්ත අපි එහෙනම් එතුමාගේ තොරතුරුත් ආමු.
1: ශ්‍රී ලාංකීය මූල්‍ය ඩිජිටල් කරණයේ දවන්තම විප්ලවය සනිටුහන් කරමින් ලංකා බැංකුව ජාතියේ මහ පාණ්ඩව අද දවසේ අද උදෑසන සිට සුවිශේෂී ජාතික QR ප්‍රවර්තන වැඩසටහන රට පුරාම දියත් කරමින් පවතිනවා. මෙහිදී BOC Flex app එක භාවිතා කර පහසුවෙන් QR ගෙවීම කරන ආකාරයත් BOC Flex app එකෙහි ඇති සුවිශේෂී අංගත් අප විසින් මුළුමහත් ජනතාවම දැනුවත් කරමින් පවතිනවා. දිවයින පුරාම මෙම දවන්ත කාර්යභාරය වෙනුවෙන් අපගේ සමස්ත කාර්ය මණ්ඩලයම සහභාගී වී සිටිනවා. සාම්ප්‍රදායික මුදල් හා නෝට්ටු භාවිතයෙන් තොරව නවීන ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට ලංකා බැංකුව සමග එක්වන්නට ලංකාවේ සියලුම දෙනාට ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරාධනා කරනවා. ඔබත් අදම BOC Flex app එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ ඔබට ලංකාවේ කුමන බැංකුවක ගිණුමක් තිබුණත් එම ගිණුම මෙම BOC Flex app එකට ඉතා පහසුවෙන් එකතු කරගත හැකි වීමයි. එසේ එකතු කර ගැනීමෙන් ඔබට BOC Flex app එක භාවිතා කර ඉතා පහසුවෙන් ගෙවීම් කටයුතු සිදු කළ හැකි. ඔබත් අදම BOC Flex සමග අත්වැල් බැඳගන්න. සුවිශේෂී ඩිජිටල් කරණයේ නවමු අත්දැකීම් සමගින් එකතු වන්න. ස්මාර්ට් ශ්‍රී ලාංකිකයෙකු වන්න. රටම ඩිජිටල් කරණය කරා යන ගමනට කොටස්කරුවෙක් වන්න. ස්තුතියි. මම සමන් වික්‍රමසිංහ සහකාර මහ කළමනාකරු ඩිජිටල් නිමවුම් ප්‍රවර්ධන ලංකා බැංකුව.
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: වෙලාව දවල් 12:38.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

වෙලාව දවල් 12:46 දැන් සතියක ලක්කඩාගෙනින් ඉතින් සතියක ලක්හඬේ අන්තිම පැය තමයි අපි ඉන්නේ. දවල් 12:46 කියන්නේ දැන් කට්ටිය කාලා සමහර යනන්නේ සමහර යන කන්නේ නැහැ මේ විදි. හැබැයි කට්ටිය ඉක්මනම ඉක්මනින්ම කන කට්ටිය කාලා එහෙම දැන් පොඩ්ඩක් කම්මැලි ගමේ නිදිමතේ ඉන්නවා ඇත්තෙන්. ඒ නිදිමත යන්නත් එක්ක සින්දුවක් දෙන්නත් හිතෙනවා. හැබැයි මේ විස්තරෙත් කියන්න ඕනේ. දැන් අද මේ ඊයේ රාත්‍රියේ සාමාන්‍ය වෙල ප්‍රතිවල නිකුත් වුණානේ. එතකොට මේ දැන් ඔන්න ළමයිට තියෙන ප්‍රශ්නේ. දැන් මොකද්ද මං ඊළඟට කරන්නේ? හරිද? මොකද්ද කරන්නේ මං ඊළඟට? මොන වගේ වැඩක්ද කරන්නේ? සමහර අය ඉන්නවා, සමත් අය ඉන්නවා, අසමත් අයත් ඉන්න පුළුවන්. සාමාන්‍ය මධ්‍යන මට්ටමේ ඉන්න අයත් ඉන්න පුළුවන්. එතකොට මේ අපේ ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවානේ මේක මේ අසවන්න ඉස්සරහට යන්න බෑ, එහෙම හරියන්නේ නැහැ, ඔයා මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම එක එක මත මිනිස්සු දාලා දිනන ඔළුවට. එහෙම හිතන්න එපා. ඔයා මේ පාර ඕ ලෙවල් ලියලා රිසල්ට්ස් ආපු එක්කෙනෙක් නම් ඔයා එහෙම හිතන්න එපා. ඔයා බලන්න ඔයාගේ රිසල්ට් එක, රිසල්ට් ෂීට් එක අරගෙන බලන්න. මට වෙලා තියෙන්නේ මේකයි හිතන්න. ආපස්සට හිතන්න මම මොනවද කළේ, මම පිස්සු නටුවද, මම වැඩ කළාද, කළේ මොන වගේ වැඩද කියලා පොඩ්ඩක් හිතන්න. හිතලා බලලා මට මෙච්චර කාලෙකින් මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණා නම් මම තව ටිකක් කළොත් කොච්චර වැඩ කරගන්න පුළුවන් වේද, මේ වගේ හිතලා ඊළඟට තීරණය කරන්න. හරි, ඔයා දෙවනි පාර කරනවද නැත්තම් මම යනවද වෘත්තීය පුහුණු පාඨමාලාවකට යනවද? වෘත්තීය පුහුණු අධිකාරිය තියෙනවා මේ වගේ රාජ්‍ය අධ්‍යාපන ආයතන වගේම. ඒ වගේම පෞද්ගලිකවත් ගොඩාක් තියෙනවා ලංකාවේ දැන්. එතකොට ඔයාලට පුළුවන් එහෙම අර ඊළඟ ලෙවල් එකට යන්න. හරි, නැතු දැන් මේ වෙලාවේ වෙච්ච දේ ගැන හිත හිතින් නැතුව හරි මේ තියෙන දේෙන් මට මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. ගොඩක් කලාවට සාමාන්‍ය පෙළනුවත් අපිට දෙපාරක් තුන් පාරක් ලියන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයා හම්බුණ ඔයා හිතපු ප්‍රතිඵලය, ඔයා බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ආවේ නැත්තම් ඔයාට පුළුවන් ඊළඟ පාර ට්‍රයි කරන්න. නැත්තම් එහෙම නැත්තම් තියෙන ප්‍රතිඵලෙන් මොනව හරි ඊළඟට ඔයා කරන්න කැමති ප්‍රතිය පාඩමාලාවකට අයදුම් කරන්නත් පුළුවන්. ලංකාවේ එහෙම ගොඩක් තැන් තියෙනවානේ. හරි, ඊට අමතරව දැන් උසස් පෙළ ගත්තත් ඔයාට වාර 3ක් කරන්න පුළුවන්. වාර 3කින් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න පුළුවන්. මේ වගේ ඉතින් එක කොන්දේසි තියෙනවානේ. ඉතින් මේ වෙලාවේ සාමාන්‍ය පෙළ ඕලෙවල් රිසල්ට්ස් ආපු අපේ නංගිල මල්ලිල සෙට් එකට අපිට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න සමහර වෙලාවට ඔයා ගත්ත රිසල්ට් එක බලපාන්නේ නැති වෙන්න පුළුවන්. බලපාන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව ඉස්සරහට හරි දැන් රිසල්ට් එක ආව, මම මොකද ඉස්සරහට කරන්නේ, ඊළඟට මම කරන්නේ මෙන්න මේ දේ කියලා තීරණය කළා. තමන්ගේ ජීවිතේ තමන්ම හදාගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. වෙලාව දවල් 12:43. සිද්ධාක් ආවා.

වෙලාවදවල් 12:50 එහෙනම් ඉතින් සතිය ගලා කඩින් අදට මට යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ඊළඟ සතියේ හම්බෙන්න බලාපොරොත්තු වෙන් අදට සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න ඕනේ.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් නැවත කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ. මාතර එලියකන්ද පාරේ බ්‍රවුන් හිල් ලිපිනයෙහි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා. පසුගිය මස 22 පැවති නඩුවාරයට ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මෙම වරෙන්තුව නිකුත් කළා. කැරිබියන් කලාපයේ ප්‍රකට සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරාජ්‍යයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක ප්‍රබල ගින්නක් හටගෙන තිබෙනවා. ඒ සමග හිරැඳී සිටි සංචාරකයන් 1700කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. කෙසේ වෙතත් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. ලෝපුරා හෝටල් 8400කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන වින්හැම් හෝටල් ජාලයට අයත් හෝටලයකයි මෙම ගින්න හටගත්තේ. ඒ සමග කැරිබියානු වෙරළ තීරයට ඉහළහස අඳුරු දුමාරයකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නිවාඩු නිකේතනයේ වහලේ තිබූ පිදුරු සහ තල්කුල සෙවිලිම මෙන්ම සුළං ගින්න දරුණු ලෙස පැතිරයාමට හේතු වී තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු දෙකට.
2: විලාව පසුරු එකයි විනාඩි 4යි.

වන්ද දවසක සුන්දර දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ජූනි මාසයේ 20 වෙනිදා සෙනසුරාදා දවස ප්‍රාසංගික වේදිකාවේ රසය බෙදා ගන්න සූදානම් වෙන්නේ පුර අවුරුදු 19කට ආසන්න කාලයක් තුල එළ කලාකෙත අසද්දු ආදරණීය කලාකරුවන් වේදිකාවට එකතු වෙද්දී සමහර විට ඔවුන් මේ වන විට ජීවතුන් අතර නැහැ. නමුත් එදා ප්‍රාසංගික වේදිකාවත් එක්ක අත්වල් බැඳගත්තා ඒ සදාතනික මතකයන් අපට යලි යලිත් සීගන්වන්නට පුළුවන් ප්‍රසංගයක් විදිහට තමයි ලක්කඬ ගීරශ්මී පිළිබඳව ආදරයෙන් කතා කරන්න පුළුවන්. ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙනකොට රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කරන්න ඕනේ. නිදිවර්ජිතව ප්‍රසංග වේදිකාව තුළ රැඳී සිට ප්‍රමිතිකරණින් යුතු ප්‍රසංගයක් අරගෙන ඇවිල්ලා මේ ප්‍රසංගය ඔබට මට තිළිණ කරන්නට දායකත්වය එකතු කිරීම වෙනුවෙන් ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන වෙලාවේ 07:03:93:5:93 මැසේජ් එකක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමත් එක්ක ප්‍රාසංගික වේදිකාවට යන්න මං සූදානම්. ඔබත් එක්ක හමු වෙන මම නලින් විරාජ් ලස්සන සුන්දර ප්‍රසංගය ආරම්භ කරනවා මෙසේ. හොඳයි දයාබ්‍රහිතතුනි, අද ලාංකීය ප්‍රාසංගික වේදිකාව පිළිබඳව කතා කරන විට මුළු මහත් රසික හදවත් අතරට හැමදාමත් ආදරයෙන් වැළඳගන්න ප්‍රාසංගික අත්දැකීමක් බවට ලක්කඬ ගීරශ්මී පත් වෙලා අවසන් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකෙත අසද්දු ආදරණීය කලාකරුවන් වේදිකාවේ හමු වෙන සුන්දර මතකයන් එක්රැෂ් කරන අද ලස්සන දවසක අපේ හමුවීම එම්නම් ප්‍රාසංගික වේදිකාව ආරම්භ කරනවා මෙසේ. දහවලේ වැඩබිමේ ගොවිපලේ මගත නිවහනේ රසය විඳින රසෝතුන් රසමනස් පුබුදු අල්ලන ආදනීය ප්‍රාසංගික වේදිකාවට එකතු කර මුල්ම ගායන ශිල්පිනිය හමු වෙන වෙලාව මෙන්න ලක්කඬ ගී රශ්මි.

0: වෙලාව පසුරු එකයි විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: சத்யாக லக்கண. பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்கண கீரஷ்மி.
1: ලාංකීය ප්‍රසංග වේදිකාවේ රසය නොනස හැමදාමත් ඔබට ප්‍රසංගය තිළිණ කරන අතරතුරේදී අපි සේවාදායක අනුග්‍රහකත්වයන් පිළිබඳව විටින් විට කඩින් කඩ මතක් කරනවා. ඉතින් ප්‍රසංගයක් අතරතුරේදී එහෙම තමයි. හැබැයි අද ඉතින් පුංචි වෙනසක් තියෙනවා. ප්‍රසංගය ප්‍රසංග වේදිකාවට එකතු වෙනවා මගේ මිත්‍රයා රනිල් කොස්තා. රනිල්
2: නලින් අයිබෝන්, අද උදේ විශේෂ වැඩසටහනක් තිබුණා සහ මේ වෙන විටත් ඒ වැඩසටහන පැවැත්වෙනවා. ඒ තමයි BOC QR දිනය. බැංක් ඔෆ් සිලෝන් එහෙම නැත්නම් ලංකා බැංකුවේ BOC ෆ්ලෙක්ස් ඇප් එක භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම, ඒ වගේම QR ගෙවීම් පිළිගැනීම වැඩි දියුණු කිරීම සඳහා, ඒ වගේම ශ්‍රී ලංකාවේ කාසිය හා නෝට්ටු අවම ලෙස භාවිත කරන ආර්ථිකයක් වෙත ගමන් කිරීම සඳහා මේ අරමුණු පෙරදැරිව රට පුරා QR ගෙවීමේ භාවිතය ප්‍රවර්ධනයේ වැඩසටහනක් ආරම්භ කරා. ඉතින් අද උදෑසන 7ට ආරම්භ වුණු මේක විවිධ දිස්ත්‍රික් සහ නගර කේන්ද්‍ර කරගනිමින් තමයි පැවැත්වුනේ. එහි කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් මාලාව පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සැල ඒත් එක්කම නුගේගොඩ නගරය එතකම මහරගම පමුණුව ප්‍රදේශයේ කින ස්ථාන තුර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙනවා සහ මේ දිවයිනපුර වෙළඳ ව්‍යාපාරික ස්ථාන වෙත මේ BOC කාර්ය මණ්ඩලය යනවනලි ගිහිල්ලා QR කේතයක් ස්ථාපනය කළා. ඒකෙන් කොහොමද QR ගෙවීමක් කරන්නේ, ඩිජිටල් ගෙවීමක් කොහොමද වැඩි දියුණු කරගන්නේ, කොහොමද අපි මේක භාවිත කරන්නේ, මේ සියලු දේවල් පාරිභෝගිකයන්ට කියලා දෙන වැඩසටහනක් තමයි පැවැත්වුනේ. ඉතින් QR මගින් වැඩි වැඩියෙන් ගනුදෙනු කරන ගනුදෙනු කරුවන්ට සහ වෙළඳ මහතුන්ට විශේෂ දීමනාවක් රුපියල් 5000ක කැෂ්බැක් දීමනාවක්ද හඳුන්වා දෙන වැඩසටහනක් විදිහට තමයි මේක පැවැත්ුනේ. ඉතින් දිවයිනපුරා වැඩි වෙළඳුන් සංඛ්‍යාවක් QR ගෙවීම් බාර ගැනීම සඳහා ලියාපදිංචි කිරීම, ඒ වගේම ඩිජිටල් බැංකු සඳහා BOC ෆ්ලෙක්ස් යෙදුම භාවිත කිරීමට ජනතාව උනන්දු කිරීම, මුදල් රහිත කැෂ්ලස් ආර්ථිකයක් කරා ලංකාව ගමන් කිරීම වැනි අරමුණු පෙරදරි කරගෙන තමයි මේ වැඩේ පැවැත්ුනේ. ඉතින් දැන් මේ ගැන කියනකොට නලින් BOC ෆ්ලෙක්ස් හරහා QR ගෙවීමේ ප්‍රතිලාභ ගැන අපි ටිකක් හොයලා බැලුවොත් වේගවත් හා ආරක්ෂිත ගෙවීම්, QR ලියාපදිංචිය සහ ස්ථාපනයේ නොමිලේ සිදු කර ගැනීම, කන්ටැක්ට්ලස් එහෙම නැත්නම් ස්පර්ශ රහිත ගනුදෙනු වලට දිරිමත් කිරීම සහ රුපියල් 5000ක් දක්වා ගනුදෙනු ගාස්තු නොමැතිව, ඒ කියන්නේ අපි කියන්නේ කොමිස් මුදල් නොමැතිව කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම කාඩ්පත් රහිත මුදල් රහිත ගෙවීම්, ඒ වගේම මුදල් ෂණිකව බැංකු ගිණුමට බැරවීමේ ක්‍රියාවලිය සහ ජංගම දුරකථන භාවිතයෙන් පහසු ගෙවීම් වගේ QR ගෙවීමේ ප්‍රතිලාභ ගැනත් පාරිභෝගිකයට හඳුන්වා දීම සිද්ධ වුණා. මේ ගැන සඳහන් කරන්න එහෙම නැත්නම් මේ ගැන අපිත් එක්ක විස්තර කතා කරන්න එකතු වුණා ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලද හරි සමීර ඩී ලියනගේ මහත්තය. අපි බලමු සමීර ලියනගේ මහත්තය මේ වැඩසටහන ගැන මොනවාගේ අදහසක්ද දක්වන්නේ කියලා.
1: බොහොම ස්තුතියි රනිල්.
3: ජාතියේ මහ පහන්ටම ලංකා බැංකුව අද දිනේදී සුවිශේෂී කාර්යභාරයකට උර දුන්නා. ඒ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවත් රජයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් රෝඩ් මැප් ඒ ක්‍රියාදාමයට අනුගත වෙමින් ලංකා බැංකුවේ සියලුම බැංකු ශාඛා සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වෙලා අද දිනේදී ඔබ හමුවට පැමිණෙනවා. ඔවුන් විසින් ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගනුදෙනු කිරීම පිළිබඳවත්, ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, එහි ඇති වාසි පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම සිදු කරනවා. ඊට අමතරව ලංකා බැංකුවේ අංක 1 බැංකින් ඇප් එක ලංකාවේ BOC ෆ්ලෙක්ස් ඇප් යෙදවම හරහා ඔබ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න කියන කාරණයක් අපි මතක් කරනවා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම යෙදවුම ලංකා බැංකුවේ ගනුදෙනු කාර බහුතුන් පමණක් නොවේ, ලංකා බැංකුවේ ගනුදෙනු කාර බහුතුන් නොවන ඔබටත් පාවිච්චි කිරීමේ නැත්නම් ඒ යෙදවුම භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. එනිසා අද දිනේදී සූදානම් වී සිටින්න අපි ලංකා බැංකුවේ අපි සැම ඔබ හමුවට පැමිණෙනවා QR ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමට.
0: Radio ITN Lakhanda Radio ITN Satyaga Lakhanda Prasanga Vedikave Radio Karanaya Lakhanda G. Rashmi.
1: ඉතින් මේ වෙලාවේ ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ප්‍රසංගයේ රසවිඳින අතරතුරේදී මැසේජ් එකක් දාන්න අමතක කරන්නේ නැහැ. වැඩි වෙලාවක් නැහැ, පුංචි වෙලාවක් අරගෙන කීප දෙනෙකු මතක් කරලා යන්න සූදානම් වෙන ප්‍රසංගයට 07 03 93 5 93 4 තමයි WhatsApp මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් මං යන්න හදන්නේ නාතන්ඩිය පැත්තට. ඒ පැත්තට ගියාම චන්දන අයියා ගීතානි ක්‍රිෂන් මාරි යට ලොකුවක් කගේ ලගයන් රයිට ඒවගේ මින්නෝ ලිලියන් වර්ණකුළු සූරිය ලොකු මම්ම රයිට තුෂාර නිෂාදී චූටි අක්කා මලිත් අයියා මේගොල සියලු දෙනා දැන් මේගොල තුෂාර නිෂාදී මලිත් අයියා ඒගොල රාගම දැන් යනවා මේ කුලියාපිටියේ කුලියාපිටියේ ගියාම ඉන්නෝ කිවිදී ඉන්නෝ ට්‍රේනා ඉන්නෝ ඈන් බ්‍රයන් ඔය ජිතු නටන්නේ නටන්න දක්ෂයා ජිතු රයිට යත් ඉන්නෝ එයා නුවරින් ඉන්දු තමයි එයාගේ ආදරණීය අම්මා රයිට ඒ සියලු දෙනාව එකතු කරගන්නකොට කුලියාපිටිය පැත්තෙන් රසික නිෂාත් කියලා කියන්නේ ග්‍රාම නිලධාරී මාත්‍ය ගමේ ගොඩක් වැඩවලට දායකත්වය දෙන ගමේ මිනිසුන්ගේ දුක සැප හැමදේම රාජකාරී එක්ක කටයුතු කරන ආදරණීය තාත්තා එවගේම අම්මා ඉන්නවා කුලියාපිටියේ පොලිසියේ නීතිය ක්‍රියාත්මක කරන විතරක් නෙමෙයි දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වෙනවා කියලා තියෙන්නේ ශ්‍යාමලි හරි ඉතින් කුලියාපිටියේ පොලිසියේනේ නේද හරි කොහොම වුණත් ඒ සියලු දෙනාව ගොඩක් ආදරයෙන් මතක් කරනවා ප්‍රසංගය අතරට ගිහිල්ලා ආපහු සිසු සියලු දෙනා මතක් කරන්න බලාපොරොත්තු වෙනවා වසන්ත කුමාර හෙට්ටිදන්ද්‍රි මුං එහෙණේ ඉඳලා විවිධ වැඩ දාලා හැඩ දාලා මැසේජ් එක එවන්නේ ඉතින් ඒ මැසේජ් එකත් කියවන්න අමතක කරන්නේ මුං එහෙණේ වසන්ත කුමාර හෙට්ටිදන්ද්‍රිවත් ආදරයෙන් මතක් කරනවා ඉතින් ප්‍රසංගයට යන්න සූදානම් වෙනකොට බොහෝ දෙනෙක් 07.03.93.5.93.7 මේ වෙලාවේ මැසේජ් එකක් ටයිප් කරනවා හැබැයි ආයතනයේ නම නෙමෙයි මට ඔයාගේ නමයි ඕනේ කියන එකත් බොහොම ආදරයෙන් මතක් කරනවා මෙන්න ලක්කඩගී රශ්මි
4: සමග නල් රාජ්
5: කොමිසෝදීනිවා
6: හොමාගම සද්දකෝ සද්දේ
5: හරි

හෝවාගම කොල්ලගේ මං අහනවා අවංකව නේද ආදරේ කරන්නේ කොල්ලනේ රින්න හොරේ නාදරේ කරන්න එතකොට මේ වගේ දුසිං ගණන් කෙල්ල වෙනවා නටන්න ඔව් සුමසෙන්ස් එනවා

0: নয় দশমা পাহা অনুতু নয় দশমা হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বিলাও পস্তর দেখায়
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ජාතික සහ පළාත් පාසල්වල සේවයේ නිරත ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩේම් විභාගයේ ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර තිබෙනවා. ගුරුවරුන්ගේ උසස් වීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩේම් විභාග තුනක පළමු අදියර ලෙසයි මෙය පැවැත්වෙන්නේ. ගුරු සේවයේ උසස් වීම වෙනුවෙන් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩේම් විභාග තුනකට මුහුණ දිය යුතුයි. ඒ සඳහා අධ්‍යයන කළ යුතු මොඩියුල සංඛ්‍යාව 10ක් තුන්වන කාර්යක්ෂමතා කඩේම් විභාග දෙවන ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා පැවැත්වෙනවා. එහිදී මොඩියුල තුනක් අධ්‍යයන කිරීම අනිවාර්යයි. දෙවන සහ තුන්වන කාර්යක්ෂමතා කඩේම් විභාග සඳහා ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. පළමු විභාගය සඳහා අනිදා සිට ජුලිදා 7 වනදා දක්වා මාර්ගගත ක්‍රමයෙන් අයදුම්පත් බහර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළා. ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකරගත් අවකාලික යුධ සම්මුතිය ස්ථිර කලාපීය සාමගිවිසුමක් දක්වා වර්ධනය කර ගැනීමේ රාජතාන්ත්‍රික ප්‍රයත්නයන් යළි වේගවත් කර තිබෙනවා. ඒ අනුව තීරණාත්මක සාකච්ඡාවටයක් සඳහා ඇමරිකා විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අග්‍රව් ස්විට්සර්ලන්තයේ බලාපිටත්ව ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එහිදී නියෝජිතයින් දෙදෙනා ඍජු සාකච්ඡා වටයකට සහභාගි වන බව රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළා. මීට පෙර දෙපාර්ශ්ව අතර පැවති ගැටුම්කාරී වාතාවරණය සමනය කරමින් සටන් විරාමය සහිත සාම ගිවිසුම තිරසර ගිවිසුමක් දක්වා වර්ධනය කර ගැනීමයි අපේක්ෂාව. ඒ දිගුකාලීන එකඟතාවකට මඟ පාදනු ඇතැයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මෙලගල කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:03
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව 5:04.

0: රටට වග කියන රේඩියෝ
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොමදී
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: නෝන මල්ලි මෙහිදල මොනා කරන්නද ඒ හින්ද යනගමන සතුනින් යන්නද
6: එච්චි මං කියපු වැඩටික කරන්න මං ගිහිල්ලා ඉතුරු ටිකත් රෙඩි කරලා ඔයාට කතා කරන්න
7: ඔට ගොඩක් තැංකියෝ අයිය මම මෙනු කරන දේවල්ට අපි බලන්න අපු වෙන්න
6: මං එන්න
8: අනුෂ්ක රසංචනත සිල්වා අධ්‍යක්ෂණයක්
9: යනගමන් වෙලාව තිබ්බොත් අම්ම ළඟට ගිහිල්ලා යනව කියලා පලයන් ගත් පුතේ
8: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පාටිගේ දෙලා

0: වෙලාව පසර දෙකයි විනාඩි 6යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: I'm going to live a new green life.
5: Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rekavarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin.

හෝමහගමට යන්න සූදානම් වෙන්නේ. එහි ඉන්නවා සෙනුත්, ඒ වගේම නිදේශ් ප්‍රසංග, ඒ වගේම සමන්ති. ඒගොල්ලෝ මේ වෙලාවේ අහගෙන ඉන්නවා. අබරාදුවට ගියොත් එම නුවන් තරංග, යා වාහන සර්විස් කරන ගමන්ද හරි වැඩේ කරගෙන යනවා. ඉතින් හරියට වැඩේ කරන තැනක් නම් කට්ටිය ඕන තරම් ඉන්නව නේද? හරි, එහෙනම් නුවන් තරංගවත් මතක් කරනවා අබරාදුවේ එයා අහගෙන ඉන්නෝ. යතරෙම යනවා වස්කඩුවට, වස්කඩුව CNC ගාමන්ට් එකේ. එහෙම නැත්නම් සේවිකාවෝ ටික මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මංජුසා කොහොමද, වහිනව නේද? ඇස්ස ප්‍රශ්නයක් නෑ, අපිට මහන්න අපිට පහසුකම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මහනෝ, අපි ජීවිතේම මහන එක තමයි කරන්නේ. අනේ ඉතින් ඔයාලා මංජුසා විතරද ඉන්නේ? එහෙම කල්පනා කරන CNC එකේ සියලු දෙනාව ආදරයෙන් මතක් කරනවා. පානදුරේට ගියා මානුර ඉන්නවා. ඒ වගේම මේ කවුද, රුවිනිලි මත්තේගොඩ තමයි මෙයා ඉන්නේ. සැලුන් එකක් කරනවා කියලා තින්නේ. හරි, වැඩේ හොඳට කරන්න ඕනේ, නැත්තං ඉතින් ආයේ ඉන්නේ නෑනේ. මොරටුට ගියාම රුවිනි ප්‍රියංගිකා යා කුරුසන්දියේ කඩේට වෙලා ඉන්නේ. ඉතින් අද නටන්නේ නැද්ද? නටන්න වෙලාවකුත් ඕනේ නේද? හරි, දෙන්නම් ඉවසලා ඉන්න. වසර දෙකයි විනාඩි 9ක් වෙනකොට යලිත් අපි ප්‍රසංගයත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන්නේ. මහා වරුසාව ඇදහැලෙන විටත් හැමදාමත් ප්‍රාසංගික අත්දැකීම ඔබට තිල්ලකලේ ලක්කඩ ගුවන් විදුලියයි. එනිසාම ලක්කඩ ගීරශ්මි හැමදාමත් ඔබේ හදවතේ නිදන්ගත වුණු ප්‍රාසංගික අත්දැකීම ලෙස රසය උද්දීපනය කරන තැන මතක සටහන් යළි ජනිත කළේ අපේ ගමේ නගරේ කොතැනක තිබුණත් ප්‍රාසංගික වේදිකාව ලක්කඩ ගීරශ්මි ඔස්සේ ඔබේ දෙසවනට සමීප කළා. එනිසාම මගතොටේ, නිවහනේ, වැඩබිමේ, ගොවිපලේ හැමතැනම රසවිඳින රසවතුන්ගේ ඉතාමත්ම සුදුසු තෝතැන්න බවට ප්‍රාසංගික අත්දැකීම් බවට ලක්කඩ ගීරශ්මි පත් වුණා. ඒ නිසාමයි මේ ප්‍රාසංගික අත්දැකීම අදත් ලක්කඩ ගීරශ්මි ඔබ විඩුවෙන් මෙසේ ගෙනෙන්නේ.

0: වෙලාව පස්වරු දෙකයි විනාඩි 22යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබේ කෝටිපති සිහිනය

0: movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: විනතියක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Night.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට. අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: சத்தியாக லக்கண பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்கண கீரஷ்மி
1: සංග වේදිකාව රස විඳින්න බොහෝ දෙනෙක් ඉන්නවා. කුලියා පිටියට ගියාම මොහොත්තවගඩ හන්දියේ අනුර ටේලර්ස් එකේ කට්ටිය නේද? අනුර ඉන්නෝ නිපුණ පුතා, නිරෝෂණ පුතා සහ කඩේ ධර්මේ මාමා, වින්කල් මාමා සහ මොහොත්තවගඩ කෝප් සිටි අය, ඒ වගේම බැංකුවේ අයවත් එකතු කරගන්න කියලා කියනවා. අනුර මල්ලි කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං කියන්නේ අනුර අයියා කියලා. පොඩි එකානේ මම, ඒ නිසා තමයි එහෙම කිව්වේ. ඒත් එක්කම යනවා බණ්ඩාරගමට ගාලේකඩේ හන්දියේ ඉන්න මිත්‍රයා. අදත් අහගෙන ඉන්නව නේද? ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඉතින් සරත්තන් ඩයස් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. හොරණ සත්තලේකේ කට්ටියට පස්වරු එක වෙන්නේ ඊට පෙර ආතුව කියලා මට දැනෙනවා. මොකද 12:55 වෙනකොට මැසේජ් එක දානවා. දාලා ඉවරලා මැසේජ් එක කියවයි කියලා බලාපොරොත්තු ඉන්නවා. කමනි, නිලු, ඉනෝක, අනුරාධා, සියානා, නන්දා ඇතුළු මේ කට්ටියන. දැන් ඔය අශෝක ගීත ගායනා කරන්න කැමතිද? අශෝක පුළුවන් කමක් තියනවද? සමහරලාට ඉතින් කාමරේට වෙලා, එහෙම නැත්නම් නාන කාමරේට වෙලා සින්දු කියපු අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අතර ඇඟිච්ච දක්ෂතාවයන් දැන් මුළු රටක් හොල්ලන්න chance එකක් තියෙනවා. වයස අවුරුදු 20-50 අතර නම් ඔය ආසම සින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කළා. 0.7, 0.6 366 වට්ස්ඇප් කළොත් මේ ඔයාට ඉතින් තරුවක් වෙන්න පුළුවන්. මොකද කියන්නේ, තරුවක් වෙනවද නැත්නම් හැංගිලා ඉන්නවද තීරණය ඔයාගේ ඇතේ. වරක් වෙන්න නම් එපා, ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලා තමයි මතක් කරන්නේ. ඉතින් හොඳ තරුවක් වුණොත් ප්‍රසංග වේදිකාවට එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එමුණොත් ලක්කඩ ගී රශ්මී එක්ක ඔහු හෝ ඇය හමු වෙනවා. අම්මයි වයස අවුරුදු 20-50 අතර වෙන්න ඕනේ. මතකනේ දුරකථන අංකය? වට්ස්ඇප් කරන්න ඕනේ හොඳම කෑල්ල. අපි කියන්නේ එහෙමනේ හොඳම කෑල්ල. ඈ මට කියන්න බලව හොඳම කොටස රෙකෝඩ් කළා. 0.7, 0.6, 366, 166 වට්ස්ඇප් කරන්න. ඊට පස්සේ බලමු දක්ෂතාවය අනුව ඉඳ ලැබෙයි ඉස්සරහට යන්න. හරි. ඒත් එක්කම පහේ කණුවේ පුංචි මණ්ඩා ඇතුළු පවුලේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ලස්සන සින්දුවක් දෙන්න කියලා හැමදාම ඉන්නවා වගේ අදත් බලාපොරොත්තු වෙ ඉන්නෝ. මාපලගම පියල් එයාවත් ආදරෙන් මතක් කරනවා. අද දවසේ ප්‍රසංගයේ රස විඳිනවා. ඒත් එක්කම රුවනි, මල්ලිකා, මොනිකා, චම්පි, සුමිත්, ඒ වගේම තන්දිමා, මේගොල්ලෝ කට්ටිය ඉන්නේ මීගොඩ. මීගොඩ කියලා කියන්නේ මේ දවස්වල සමහරවල් වරුසාවත් එක්ක ටිකක් ගැටුම්.

ඇති වෙන ප්‍රදේශයක් මීගොඩ පාදුක්ක ඒ වැතිවල නේද? හරි පොඩි වතුර වැඩි වෙන තත්ත්වයක් සමහර වෙලාවල් වලදී තියෙනවා. හැබැයි ඉතින් මේ දවස්වල නැහැ නේ. හරි කොහොමද අපි විශ්වාස කරනවා සෝබාදාමි ආශිර්වාදයත් එක්ක මෙසිරිලක සංවර්ධිත රටක් විදියට ඉහළටම සුවතවන්න හැකියාව ලැබෙයි කියලා. සුබ දවසක්. සින්දු ටිකනම් මරු. අලව්වේ ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාන්නේ. ලක්ෂ්මන් දැන් දෙන්න හදන්නේ තවත් ඔයාගේ භාෂාවෙන් කිව්වොත් මරු. එහෙම තමයි. ඉතින් ඒ විදිහට ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට දැන් ඔය මහාන නංගිලා අක්කල නැන්දලා යෝ බලන් ඉන්න මාමලා එහෙම කිව්වම තමයි දැනෙන්නේ. ඉතින් මල්ලි ඔයා දැන් ලයින් එක බලනවාද? හරි ලයින් එක හරියට වැඩේ කරෙන්න ඕනේ. ඔන්න දැන් ඉතින් මැෂින් එක මට ඕන විදිහට පාගන්නේ, ඔයාට ඕන විදිහට නෙමෙයි. මෙන්න මේකයි රිද්මය. අනිවාර්යෙන් මැෂින් එක පාගපු නැති අය මේ ගීතය අහනකොට පාගනෝ. දැන් වාහනවල බස් රථවල රියදුරු මහත්තුරු එහෙම පරිස්සමෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා නම් පාගන්නේම නැහැ, ස්ලේට් කරන්න එපා. මරුසාව නිසා ලිස්සල යන්න පුළුවන්. ඒකින්ද පරිස්සමෙන් ජීවිත අරගෙන යන්නේ. මේ ගීතයත් එක්ක පොඩි රිද්මයක් තියෙනවා. මේ රිද්මයට නිකම්ම පෑගෙනවා. මොකක්ද මේ ගීතය? හරි එමනම් ඉතින් ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ දැන් සමහර ලාවට කුඹුර කොටන තැන නෑ, හයියෙන් සද්දෙට දාලා නියර උඩ තියලා රේඩියෝ එක අහන අපේ මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් එහෙමයි. ඒ වගේම හේනේ පැලේ හයියෙන් දාලා වැඩේ කරගෙන යන ගමන් ඉන්නේ වැඩබිමේ. ඒ වගේම මුර කුටියේ ආරක්ෂක අංශයේ බොහෝ නිලධාරීන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මේ දැන් ඔය ජයකොඩි ඉන්ධන පෙරවු මලේම කොල්ලු ටික පෙට්‍රල් ටික ඩීසල් ටික ගහන ගමන් නට නට ගහන්නේ. ඔන්න බලන්නකො නැද්ද කියලා. ඒ ඉතින් සංගීතයට පුළුවන් ජීවිත වෙනස් කරන්න. ඒ වගේම ඒක එක ලස්සන කටහඬකට පුළුවන් මිලියන ගණනකගේ සිත සුවපත් කරන්න. ඔයාටත් තියෙන්නේ යන්නේ ඒ වගේ හිත නිවන ආදරණීය ලස්සන කටහඬක් නම් ඔයා වයස අවුරුදු 20යි 50යි අතර නම් ඔන්න ඔයාගේ ඒ හඬට වටිනාකමක් දෙන්න අපි ලෑස්ති. කිව්වනේ දුරකථන අංකය සුන්දරම කොටස 07 26 360 160 වට්ස්ඇප් කරන්න කියලා කියනවා. ලකඩ ප්‍රාසංගික වේදිකාව ගී රශ්මි එක්කත් එකතු වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ වුණොත් ඒ නිසා මේ මඟ හරින්න එපා. තරුවක් වෙනවා නම්, ඊඩයක් තිබුණා නම්, බලාපොරොත්තුවක් තිබුණා නම් අතාරින්න එපා. වැඩේ පටන් ගමු. වට්ස්ඇප් කරන්නයි ඕනි. හොඳම කොටස වට්ස්ඇප් කරන්නයි ඕනි. 07 26 360 166. හරියම නම් ගන්න නම් ඉරිදි කෑල්ල අතට ගාමට්ටොල දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න නංගිලට එක. අනේ ඉතින් ඔයා මල්ලිද ඈ, අපේ ඔයා අයියා රයිට්. එහෙම තමයි කියන්නේ සමහරු කියලා නෑ මල්ලි කියලා. එහෙම කියන අක්කලත් ගන්න බලන රිදිටි කතර මෙන්න ලක්කඩ ගී රශ්මි සමග මහන වෙලාව වෙනදට වඩා වෙනස් විදියකට වේගෙන් මහන්න පුළුවන් පාග පාගාතරිනවා. ඔක්කොම ලකඩ ගී රශ්මි එක්ක එකතු වෙලා

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
2: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
1: නොවිනස් වන රසවත්ම රසය
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට සතියක ලක්

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකන්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැව.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයේ සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

ප්‍රසංග වේදිකාවට අපිවත් එකතු කරගන්න දැරණියගල කට්ටියක් ඉන්නවා. ඉතින් දැන් දැරණියගලට ගියාම දෙසිනි දුව මේ වෙලාවේ අහගෙන දෙන්නේ බිරිඳව එකතු කරගන්න කියලා කියනවා. නම දැම්ම නම් තමයි වටින්නේ නේද? කඩේ වැඩ කරන අයව එකතු කරන්න, දැරණියගල සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් ඉන්දන පිරුහුම් හල ඉදිරිපිට දැරණියගල තමයි මේ කඩේ තියෙන්නේ. ඉතින් නම් ටික දැම්ම නම් ගොඩක් වටිනවා නේද? හරි, යතරේදී මේ සූදානම් වෙන්නේ මතක් කරන්න අපිත් ලකඬ අහන ගමන් ගිනිගත් එනේ තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිතුමා උඩදෙනිය මහත්තයා. මේ වෙලාව වැඩද? රාජකාරී ඉන්න ගමන් නේ. හරි, චාන්දනි මිස් ඉන්නවා. කො එයා මොකද කරන්නේ? හරි, වැඩ. අපි සියලුම දෙනා වැඩ වැඩ වැඩ වැඩ ඉවරයක් නැහැ. මම මංජුල හේමන්ත තමයි එහෙම දාලා තියෙන්නේ. මම මංජුල හේමන්ත කියලා එයාගේ මැසේජ් එක තමයි මම කිව්වේ. මංජුල ගොඩක් සතුටු ඇති. මංජුලගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණාම තුෂාරි ඉන්නවා මහත්තයා. කවුද? නිශාන් දුවලා තුන් දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ මොහොත්තව ගොඩින්නේ, කුලියපිටියේ මොහොත්තව ගොඩින්. චතු ඉන්නවා, නිතු. ඒක ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මාත් ඉන්නවා සද්දෙටම අහගෙන. ඇයි මාව කියන්නේ නැත්තේ? එහෙම තමයි කියන්නේ. ඔයා වෙලාවක කියනවා ආයතනේ නම නෙමෙයි, ඔයාගේ නම එවන්න කියලා. එහෙම සමහර දේවල් තියෙනවා නේද? සමහර දේවල් කියන්න පුළුවන්. තවත් කඩ කිහිපයක් ගැන කියන්න පුළුවන් කමක් තියෙනවා. දැන් උපුල්ට නොතේරෙන ගොඩක් දේවල් තව කෙනෙකුට තේරෙන්න පුළුවන්. හරි, උපුල් ගොඩක් ලොකු පැහැදිලි කිරීමක් කළා තියෙනවා. හරි, සමහර දේවල් වෙළඳ නාමයන්, සමහර දේවල් එම නොවන දේවල්.

0: කෑගල්ලේ බුලත් කෝපිටියේ සදීෂ සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මට සින්දු කියන්න බැරිද? පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. මොකද මේ ඔයා මෙතෙක් දවස් සින්දු කිව්වේ සමහරලාවට නාන කාමරේදී වෙන්න පුළුවන්. හැබැයි තවත් වෙලාවකදී ඔය දැන් මේ කාමරේට වෙලා එහෙම ඉඳගෙන සින්දු කියනවා. හැංගිලා මේ සින්දු කිව්වට හැංගිච්ච දක්ෂතාවයන් තියෙන්න පුළුවන්. මුළු රටක් කොල්ලන්න පුළුවන් චාන්ස් එකක් නම් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔයා වයස අවුරුදු 20යි 50යි අතර නම් ඔය ආසම සින්දුවක කොටසක් රෙකෝඩ් කරලා 0.7, 0.7, 0.6, 366, 166 ට දැන්ම WhatsApp කරන්න. මේ මොකද කියන්නේ? තරුවක් වෙනවද නැත්නම් හැංගිලම ඉන්නවද? තීරණය වාගේ පරක්කු වෙන්න එපා. වැඩේට බහින්න කියලා තමයි කියන්නේ. සින්දුවක හොඳම කොටස රෙකෝඩ් කරලා 0.7, 0.6, 366, 166 ට එවන්න කියලා මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක මාත් එක්ක රණ්ඩු කරන මාත් එක්ක හිනාවෙන් මාත් එක්ක ආදරයෙන් ඉන්න ඒ සියලු දෙනාව එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. මාත් මේ ගීතයක් ගායනා කරනවා. නම්බරේ ලියාගන්න බැරුවා කියන්නේ දැන් ලියාගත්ත නේද? හරි. අපිවත් ගී පෙළකට එකතු කරගන්න පුළුවන්ද? හාල් දඬුවන සුපර්ලග් ගාමන්ට් එකේ ඔගොල්ලන්ගේ මිස් දිස්නා, චන්ද්‍රා ඉන්නෝ, නිලෝ ඉන්නෝ, අයේෂා ඉන්නෝ, කුමාරි ඔයාගේ හඬ ගීත ගායනා කරන්න පුළුවන්. සන්ධ්‍යා, වේණු ඉන්නෝ, අරුණ ඉන්නෝ, ශිලා, ඒ වගේම නන්ද, රාණි, අමරා, දනුජි, ඒගොල්ලෝ කට්ටියම මේ වෙලාවේ ප්‍රසංගයේ රස විඳිනවා කියලා තියෙනවා. සන්ධ්‍යාට නම් කියන්න තියෙන්නේ සන්ධ්‍යා. සන්ධ්‍යා මේ ප්‍රවෘත්ති කියන තමයි කියන්නේ. හරි, ඉතින් කුඩමාදුව කට්ටියක් එකතු කරගන්න කියලා කියනවා. ඔයගොල්ලන්ගේ බොස් සම්පත්, රේණුකා ඉන්නවා, නයනා, නන්දිනී, උදේෂි, නිලූකා, ඒ වගේම රාධිකා. දිලේකා තමයි මට මැසේජ් එක දාන්නේ. දිලේකා කොහොමද? දිලේකා ඔය පැත්තට කොහොමද තාත්තේ? වරුසාව ඇදහැලෙනවද? උඩ මහදුවට සමහර ප්‍රදේශවලට විතරක් වහින වෙලාවල් තියෙනවා නේද? අහඹු ලෙස ඒක දැනගන්න ලැබෙන්නේ. ඉතින් දැනගන්න නොලැබෙන අවස්ථා වැඩි. කොහොමුණත් අපි ප්‍රසංගය අතරට ගමන් කරන්න සූදානම් වෙන්නේ. ප්‍රාසංගික අත්දැකීම් ඔබට තෙල්ල කරද්දී ආදරණීය මිතුරුනේ, සමහර විට සමහර කලාකරුවන් අපාතරින් සදහටම සමුගෙන ගිහින් හැබැයි මතකයන් ඉතිරි කළා. ඒ මතකයන් ලක්කඩ ගී රශ්මි ඔස්සේ ඔබට සමීප කරන්නටත් අපි විටක වෙලාව වෙන් කරගත්තා. ඒ නිසා හැමදාමත් ඔබ ආදරය කරන කලාකරුවන් මතකයේ ඉතිරි කර ගිය තැනක් විදිහට තමයි ලක්කඩ ගී රශ්මි පිළිබඳවත් අපට කියන්න පුළුවන්කම තියෙන්නේ.
1: අත්පලසන්නාදයකට එකතු කරමින් අපි සම්ලව සමගින් ගී ගන්නට ඔහුට ආරාධනා කරමු. මෙන්න ලක්කන සමග නිවල් නිවල් නිල්සන්.
2: සුදි සුබ දවසක්. මෙතන ඉඳලා බලපුවාම මේක නැග්ගාම පේනවා එකම හිස් ගොඩක්, කිසිම හිස් තැනක් නැතුව. ඒක තමයි ලක්හඬ ආයතනයෙන් යමක් කරපුවාම ඒ වැඩේ හරියට කරනවා කියලා පේන්න අපිට තියෙන ලොකුම සලකුණ. හොඳයි, එහෙනම් ගමනාසල හැමුවේ සන්ප්ලව වාදක මණ්ඩලයේ වේදිකාවේ තියෙනවා ඉන්ද්‍රසිරි සුරවීර මාව අඳුල්ලා දුන්නා ලක්හඬ ආයතනයේ හැම කෙනෙක්ම මේකට උදව් කරලා තියෙනවා. හොඳ අප්පුඩියක් ගන්න, ලස්සන සින්දුරයක් කියන්න ගෝබන්. ඔක්කොම එකම සැරට ගන්න ඕන, අප්පුඩියක් ගන්න ගෝබන්. රයිට්. ඔය දෙල්ල එල්ල කිරි වගේ ආරම්භ කරන මුල්ම ගීතය විශේෂල්ලීමක්, මවගුණ ගීතයක්, කරුණා සුවඳ සවරාලු හද පියුමේ.
0: කවදාවත් නොයන ගමනක ගියත් නිහල් නෙල්සන්ගේ මතකයන් ඉතිරි කරලා තියෙනවා.

විශේෂයෙන් සූදානම් දෙන අවස්ථාවක වාදක මණ්ඩලයට මොකද එවන් ගීතයක් ගායනා කරනකොට මෙවන් වාදක මණ්ඩලයක් වේදිකාව පිටපස්සෙ තියෙන්න ඕන. එතකොට තමයි මේ ගීතය ලස්සන ගායනා කරන්න පුළුවන් වෙන්නේ වේදිකාව කුඩ. හොඳයි. ලක්කඩ ආයතනයේගෙන ලක්කඩ මහා සංගීත සන්ධ්‍යාවේ ගී රශ්මි තුලින් අහන්නත් පුළුවන් ඕගලන්ට. හෙට මම හිතන්නේ දවල් කාලේ මේ වැඩසටහන මේ විදියටම. හොඳයි. එහෙනම් තමුන්නාස්සලාම මේ ඊළඟ ගීතේ මම තෝරගත්ත එකත් විශේෂ ගීතයක්. විශේෂ ගිල්ලි මක්කේරම එක කියන්න කියලා කොමාරි. එහෙනම් සන්ත්වා වාදක මණ්ඩලෙත් එක්ක එක්ක වෙලා එපා එපා මස් කන්නට කිරි අම්මාගේ තමුන්නාස්සලාම මේ

0: විලාම සවස 3යි.
1: විලාම ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ආසනපටි නීතිය අද සිට බලාත්මක කරන බව මාර්ගාරක්ෂා පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. යනු රථවාහන ධාවනයේදී ආසනපටි පැළඳීම අනිවාර්ය වනවා. අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනික සිටින සෙළුම මගින් ආසනපටි පැළඳීම අනිවාර්ය බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා. රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගින්ටද එය අනිවාර්ය කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහන කාලය ඊයේ අවසන් වුණා. යනු මෙම නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කළේ. ඕස්ට්‍රේලියාවට අයත් ඇන්ටාර්ටික් දූපත්වල වෙසෙන සීල් පැටවුන් දසදහස් ගණනක් මියගොස් තිබෙනවා. ඒ කුරුළුණ වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විද්‍යාඥයින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අකණ්ඩව ඇන්ටාර්ටික් දූපත්වල දත්ත විශ්ලේෂණය කළා. ඉන් අනතුරුවයි ඔවුන් මේ බව අනාවරණය කර ඇත්තේ. හාටි දූපතේ සිටි සීල් පැටවුන්ගේ කණ්ඩායමකෙන් 13,000ක් පමණ ගත වූ කාලය තුල මියගොස් ඇති බවයි පරිසර විද්‍යාඥයින් පවසන්නේ. එය සමස්ත සීල් පැටවුන්ගෙන් 75%ක්. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු හතරට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව 3:04.

0: Pratite Vaga Kijene Radio. Prasanga Vedikave Radio Karane Lakhandu G. Rashmi.
1: ප්‍රසංගය පැවැත්වෙන අතරතුර තමයි ප්‍රවෘත්ති අහන්න ආවේ. ඉතින් දැන් ප්‍රවෘත්ති අහන්න ආපු වෙලාවේ මතක් කරන්න ඕනේ, මේ කළුතරට ගියාම ප්‍රධාන දුම්රිය පළ ස්ථානයට ආසන්නයේ තියෙනවා. දැන් ඔය මේ ලසන්තගේ ලීනි කැෆේ එකේ කට්ටිය ඉන්නවා, සමන්ති නංගි, ඒ වගේම උපුල් ඉන්නවා. ඒගොල්ලෝ මේ වෙලාවේ අහගෙන ඉන්නවා. දැන් මේ උපුල්, ඔයාට සින්දු කියන්න පුළුවන්ද? සමන්ති නංගි, ඔය එහෙට මෙහෙට යන ගමන් කියන සින්දු කාටවත් ඇහෙන්නේ නැති වෙන්න කිව්වට අර තහන්න බැරි බව සමන්ති දන්න. හරි, මේ දුවයි පුතයි තින්නවා. ලසන්ත වැඩේ හරි නේද? ලදැන් ලසන්ත කියලා කියන්නේ කුණ්ඩේ කපලා කොටට ගහලා, ඒ කියන්නේ ලස්සන කොල්ලෙක්. ලසන්ත ඉතින් කොල්ලා කියලා කිව්වහම අනිත් කට්ටියම හිනා. ඇයි එහෙම නැද්ද කියලා ලසන්තට අහන්න පුළුවන්කමක් තියෙනවා. හරි, ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේදී ආවේ අපි ලක්කන ගීරශ්මී එක ඉන්නේ. ඉතින් ආපහු යන්න සූදානම් වෙන්නේ ප්‍රසංගයට. ඉතින් ප්‍රසංගයේ රසවිඳින රසවතුන් මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. ප්‍රසංගයේ ලිහල් නෙල්සන් ආදරණීය කලාකරුවා සදාතනිකව අපාතරින් වෙන් වෙලා ගියත් ඔහුගේ ගායන රටාව, ඔහුගේ ගායන මතකය යලි යලිත් මතක් කළේ ලක්කන ගීරශ්මී. ඒ නිසා ඉතින් ඒ හඬ නැවත නැවත අහන්න බොහෝ දෙනා ආදරෙන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

0: ඊළඟ තමයි ළමයේ දැන් මම දැක ගන්න පිටිපස්ස පැත්තේ ගාක් විනෝදෙන් ප්‍රීතියෙන් නැටුම් එකේක විදිහට ඉදිරිපත් කරගෙන අපේ සහෝදරයෝ ඉන්නවා අපේ රසික පිරිස ඉන්නවා ඒක නිසා ලක්කඩ මේ ඊතාවලියේ තමුන්ලාස්ලා අතරේ ඊට පස්සේ තෝරගත්ත ටිකක් ඒ පැත්තට සින්දුවක් කියන්න ඕනේ ඉඳා ඒක නිසා ලක්කඩේ හොඳ වාසනාවන්ත හඬක් තියෙන ඉඳ තමයි ඒකට ලක්කඩ කියලා කියන්නේ හොඳයි හඬේ හොඳ ලක් එකක් තියෙනවා ඒකින්ද අපි බලමු සම්ප්‍රදාය වාදක මණ්ඩලෙත් එක්ක අවිලා මේ ගීතය සල්ලි මිටි ගණන් තමුන්ලාස්ලා හැමෝම
1: නෙගලින් තරුසි බස්නායක ඉන්නවා තරහයි නලින් අයියේ එහෙම තමයි මැසේජ් එක දාලා තියෙන පරක්කු නිසා තරහ නැතුව අහගෙන ඉන්න තරුසි බස්නායකට කිව්වේ

0: වෙලාව පසොර 3යි විනාඩි 12යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ලකන්ඩ Radio ITN සතියක ලකන්ඩ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලකන්ඩ ගීරා

දැන් මං කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රියා. එයා තමයි බණ්ඩාරගම. දැන් බණ්ඩාරගම ඉන්න ප්‍රියා කොහොමද? ලස්සන සින්දුවක් දෙන්න නලින්. ඔයාව අපි හැමදාම අහගෙන ඉන්නවා. ලස්සනයි වැඩේ කියලා කියන්න තරම් ආඩම්බරයි සතුටුයි කියලා තමයි එයාගේ අදහස වෙන්නේ. හදවතේ තියෙන දේවල් ගොඩක් මැසේජ් එක තුල දකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් තුෂාර කියන්නේ ආදරණීය මහත්තයා නේද? ඔයාගේ දුව කවුද? සාරා. යවත් මතක් කරනවා ආදරෙන් කෝ කෝ කෝ මාව කිව්වේ කවුද? එහෙම තමයි දැන් කල්පනා කරන්නේ. චමරී ඉන්නවා, සශනී ඉන්නවා, සුභානි, නුරාෂා, ගිහිනි, නෙත්මි, බිහන්සා. අපිවත් එකතු කරගන්න කියලා කියන්නේ හෝමාගම ඉන්නේ. හෝමාගම මේ වෙලාවේ ආයතනයට වෙලා කට්ටියත් එක්ක සින්දු අහනවා. වීදිය බණ්ඩාර මාවතර ගියොත් එහෙම බුලත් කඩේ ටිකට් කඩේ දෙගොල්ලෝ එකතු වෙලා කතා කරනවා. මේ ලකන ගීරශ්මි නේද? අපි මැසේජ් එකක් දාමු. බුලත් කඩේ කෙනා කියනවා ටිකට් කඩේට. ටිකට් කඩේ කෙනා කියනවා වාසනාවක් තියෙන්නේ බෑ. එයා බලන්නෙම වාසනාව ගැන. මොකද ටිකට් විකුල්ලා කියන්නෙම වාසනාව ගැන. හරි, කොමුල තම්ම නිල්මිනේ, තාත්තා චින්දක, මල්ලි දිමෙත්, ලොකු මාමා ඉන්නවා, චාමර ඉන්නවා, සීයා ඉන්නවා, චන්ද්‍රසේන, ලියන්සි, ඒගොල්ල ඔක්කොම ඉන්නවා. කොච්චර මිනිස්සු හිටියත් මනුස්සකම දන්න මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි කියලා කියනවා. බුලත් කඩේ හිටියට මනුස්සකම පිරීලා තියෙන හින්දා එයාගේ හිතෙන් එයා හිතන දේවල් තමයි මේ විදිහට ලියලා තියෙන්නේ. ඉතින් බුලත් කඩේ ඉඳගෙන කල්පනා කරනවා, අනේ අපිට යාන වාහන නැහැනේ. බුලත් කඩේ කරාම හොඳටම ඇති යාන වාහන ගන්න හරියට කල්පනා කළා කරොත් බලන්නකෝ. ඉතින් පුවක් ගෙඩිය රුපියල් 40ට එහෙම ගිය වෙලාවලුත් තියෙනවා. නැතුව නෙමෙයි නේද? ඊටත් වඩා උඩ යන වෙලාවල්, පහළ යන වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ බුලත් එක්කත් ජීවිතේ දිනන්න පුළුවන්. බුලත් කියන්නේ ඉතින් නාග ලෝකෙන් ආවයි කියලා කියන්නේ සක්‍රියා, ඒ කියන්නේ මහමමු සඳමත නේද? ආව සිතුවම් කරද්දි තෙලිකූර වැටුනායි කියලා කියනවා. නාගයා ඒක මුකයෙන් අල්ලා ගත්තාය කියලා කියනවා. එහෙම මුකයෙන් අල්ලගත්ත වෙලාවේදී ඒ ස්ථානයේදී නයා මිය ගිය නයාව පිච්චුවා කියන්නේ ඒ ස්ථානයේ. එතනින් හටගත්ත ගහට කියනවා නාගවල්ලිය බුලත් කියලා. නාගවල්ලිය බුලත් ඒ විදිහට ඉපදුනා කියලා කියනවා. ඉතින් බුලත් කඩේ ගැන කිව්වම මට ඔය බුලත ගැන මතක් වුණේ. ඉතින් කොහොම වුණත් මේ බුලත් කියලා කියන්නේ දෙපැත්ත කරලා දාන්නේ අර නාගයාගේ විස තියෙනවයි කියලා තාමත් විශ්වාස කරනවා. ඒ නිසා ඔය කන්න ගන්නකොට නැට්ට පැත්තත් කරනවා, අනිත් පැත්තත් කරලා දාලා තමයි වැඩේ පටන් ගන්නෙ. බුලත් කනායට කියන්නේ බස් රථේ යන ගමන් නම් බුලත් කියලා ගහන්න එපා. පිටිපස්සෙන් එන අය නාන්න පුළුවන්. නානවා විතරක් නෙමෙයි, නාන අය බයිසිකලියක ආවොත් ඉදිරියට ගිහිල්ලා බස් රථේ නතර කළා හොඳට තැලුම් තෙල් ගන්න ඕනි විදිහට වැඩේ සිද්ධ කරගන්න පුළුවන් බුලත් තියන කනාය පරිස්සමෙන්. ඒ බස් එකේ ඉඳගෙන බුලත් කනායි දැන් කල්පනා කරනවා ඇත්ත තමයි කතාව, ගුටි ගන්න වෙන වැඩක්. මොකද සුභ ගමනක් යන කෙනෙක් නම් එයාට ආපහු ගෙදර යන්න වෙනවා, නාන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇඳුම් ටික මේ කහට යවන්න ගියාම කොයිතරම් නේද දුක විඳින්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරන්න අනිත් අය ගැන. හැමතිස්සෙම කල්පනා කරන්න, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. බුලත් කනායට කිව්වේ මේ බුලත් කඩේ පැත්තට ගියේ ඉඳලා. මුවගම්බන චතුරි දෙහිඅත්ත කණ්ඩියට ගියාම ඉන්නවා එයා. එයාගේ උපන්දිනේ ජූනි 19 වෙනිදා. ඉතින් ගෝමුණ 19 කියන්නේ මහ ලොකු දවසක් නෙවෙයි, ඊයේනේ නේද උපන්දිනය. යාගේ ඉතින් උපන්දිනයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. දවසක් පහු වෙලා හරි ලේට් විශේෂ. අමිතරිකල කුඩගම විනීතා, ඒ කියන්නේ සුදුරැන්දා, රෝහිණි නැන්දා සහ අසිත මල්ලිට සුබ උපන්දිනයක් වේවා කියලා කියන්නේ. ඉතින් දෙහිඅත්ත කණ්ඩියේ දුව චතුරි ඇතුළු පවුලේ සියලු දෙනාව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඒ මතක් කිරීම මතක් නොකරනම් මාව මතක් කරන වාර සංඛ්‍යාව වැඩි වෙනවා. උඩුමත්ත ග්‍රිල් වැඩපලේ ඉන්නවා SK රම්දීප, ඉන්නවා අකිල, ඉන්නවා තුෂාර, ඉන්නවා දුමින්ද, ඉන්නවා උතන, ඉන්නවා කම්බැලි වැඩ කරන අය, ඒ වගේම බාගෙට වැඩ කරන අය. ඒගොල්ලෝ ඔක්කොම මම මතක් කරා කියලා කියන්නේ. දැන් ඉතින් කල්පනා කරනවා කවුද එහෙම ඉන්නේ. හරි, දැන් ඉතින් ඒක එක්කන බෙදාගන්න එකයි තියෙන්නේ. ඔය තනතුරු ටික වැඩ කරලා ඉන්නෝ
නිදාගන්න කැමති අය ඉන්නෝ, බාගෙට වැඩ කරන අය ඉන්නෝ. මට ස්තුති කරලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාගේ ස්තුතිය මට ගොඩක් වටිනවා. ඉතින් ඒ ස්තුතියත් එක්ක අපි දවසින් දවස ඉදිරියට එක එක දේවල් කරන්න උත්සාහ කරනවා. අපි කටුනායක හයිලයින් ප්ලස් ආයතනයේ සියලු දෙනා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩේට ලස්සනයි, ටිකක් පණ්ඩිත කොල්ලා. එහෙම තමයි ඔයා මට කියන්නේ නේ. හරි හරි. හැබැයි ඉතින් පණ්ඩිතය ඉන්න තමයි ඒ දඬු යන්න බැරි. ඒ දඬු වල යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒ දඬු නැති නිසා. ඒ කාලේ ඉතින් එහෙම කියනවා. හැබැයි ඉතින් මේ කාලේ කොහෙද ඒ දඬු? හොඳ පාලම් තියෙන ඒ නිසා බය නැතුව ඕන පණ්ඩිතයෙකුට යන්න පුළුවන්. බටුවන් නේනේ සුරංගි මැසේජ් එක දාලා අනේ ඔයා ඉතින් මාව කියන්නේ නැහැනේ, දෙනුවන් පුතා ඉන්නවා. කෝටු වලින් තාලෙට එයා ගහනවා. එයා ගහන්නේ ඩ්‍රම් එක නේද? රයිට්. වව් වව් වව්. වැඩේ නියමයි, ලස්සනයි, ජය වේවා. මගේ හස්බන්ඩ් අජිත් කිසිරිත් ඉන්නවා කියලා තමයි කියන්නේ. අනේ ඉතින් ඔයා කිව්වේ නැහැනේ, දැකලත් කිව්වේ නැහැ නේද? දකින දකින හැමදේම කියන්න හොඳ නෑ කියලායි මම කියන්නේ. දකින දේම නෙමේ සමහර වෙලාවට ඇත්ත, අහන දේම නෙමේ සමහර වෙලාවට ඇත්ත. ඒ කෙනාගේ ඥානය අනුව තමයි වටහා ගැනීම මේ පණ්ඩිත කොල්ලා කියන්නේ. රයිට්. එහෙම කියන අයටයි මං එහෙම කිව්වේ, එහෙම නොකියන අයට මං එහෙම කියන්නේ. හරි. ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාට. එහෙම කියලා ගොඩාක් අය මැසේජ් දාලා තියෙනවා. හැබැයි ඉතින් ආදරේ කියලා කියන්නේ ආත්මార్థය කාමී දෙයක් නිසා හැමෝටම ආදරේ බෙදලා බෙදලා බෙදලා බෙදලා දෙන්න පුළුවන්කමකුත් නෑමයි. අයිති කරගන්න කෙනෙක් ඉන්නවාමයි. හරි. ඉතින් කතා ඇති, අපි ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට අපිට තියෙනවා විශේෂයෙන්ම අද දවසේ සේවාදායකින් පිළිබඳව මතක් කරන්නේ නේද? පසරු 3:21.

0: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: සතියක ලකන ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
2: දෙසවන් පියාගෙන රසවිඳිනවා නම් රසවතුනේ හැමදාමත් ආදරය කරන ලක්හඬ ගුවන්විදුලියේ ප්‍රාසංගික අත්දැකීමයි ලක්හඬ ගී රශ්මි කියලා කියන්නේ. හැමදාම ප්‍රාසංගික වේදිකාව අභිමුව සිට සිය නෙතගින් දකින්න දසුන් හිතේ මවාගෙන මනස්කාන්ත රූපයකින් මේ රසය බෙදා හදා ගන්නවා නම් නටන පයට වාරුගිනන ගී පෙළක් අරගෙන හමු වෙන ආදරණීය ප්‍රසංගයක කොටසක් ඔබට තිල්ල කළා. අද ඒ සඳර්ශනාත්මක රසය ගෙනෙන්න යලි යලිත් සූදානම් වෙන වෙලාව ලක්කඬ ගී රශ්මි සමගයි ඔබ.

0: වෙලාව පසුරු 3යි විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: වෙලාව පස්වරු 3:42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
4: Lakhanda Radio ITN.
5: කැරකෙන රෝදේ කළු ගල් මෝලේ කාරිතිය ගැම්බරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙලනා පියකොඩයට සිනිහස පුතුමු
6: සිනිහස පුතා අම්මාවරුන් වගේ
5: ජුනි 21 ඉරිදා පියවරුන් වෙනුවෙන්

වාසනාවන්ත දවසක හමු වෙලා මම යන්න සූදානම් වෙන්නේ ගාල්ලට. ගාල්ලට නිකන් මේ යන්නේ ආරක්ෂාවත් එක්ක. දාතරවන ගජබා රජිමේන්තුවේ යාපනය කොටුවනේ. තව පොඩ්ඩෙන් වරදිනවා. දැන් ඉතින් මේ කියන කට්ටිය අනදෙන නිරධාරි මේජ බුද්ධික පත්මසිරි. දැන් යා තමයි අන දෙන්නේ ඈ. දැන් මුතන ඉන්න ප්‍රසංග වේදිකාව කරන්න පුළුවන් පිරිසක්. මේජ තුෂාන් ජයවර්ධන ඉන්නවා. ශ්‍රියහන් විජේරත්න ඉන්නවා. එයත් මේජ කෙනෙක්. මේජ චන්දිම දිසානායක කියන්නේ අපේ ඔය මදුසංක මහමිතව මිත්‍රයාගේ යාළුවා. මන් දන්නේ මේ කට්ටිය. හැබැයි ඉතින් රාජකාරී නිමා වෙන්න ඕනේ. මේගොල්ලන්ගේ ප්‍රසංගය නරඹනවා නම් මේ ඇයටත් හොඳ ප්‍රසංගයක් අරගෙන ඉන්න පුළුවන් කමක් තියෙන අය. මෙතන ඉන්න විශාරද කෙනෙක්. එයා තමයි ප්‍රභාත් කෞශල්‍ය. කැප්ටන් දක්ෂින සිල්වා ඉන්නෝ. එයාගෙන් ඉතින් උපදෙස් ගන්න වෙන්නේ ප්‍රභාත් කෞශල්‍යට. මොකද දැන් විවාහ වෙන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචිුනේ මදුසංග මහමිතව මිත්‍රයත් මාත් එක්ක කිව්වා. කැප්ටන් නිපුන් කල්දේර ඉන්නවා. කෝලිත නන්දසිරි, දිල්ෂාන් කවිරත්න, නිෂාන් ජයසූරිය, චන්දන උදය කුමාර, ඒ වගේම අංජන කුමාරතිලක, චාමර සිල්වා, ලහිරු කරුණාරත්න, අයෝධ්‍ය මදුෂාන්. හරි හරි. දැන් ඉතින් කොටු වෙලා හිටියට ඔය කොටුවක අපි ආවහම කොටු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා අපි එනවා. මදුසංග මහමිතව මිත්‍රයත් එක්ක මාත් එක්ක ඔය පැත්තට ආවට පස්සේ බලමුකෝ ඉතින් ඒ මිත්‍රත්වය නේද කොහොම වෙයිද කියලා. හරිය අපේ මිතුරන් රැසක් ඉන්නවා. ඉතින් ඒ අය අතර මතක් කරන්න ඕනේ. ඉතින් ගජබා රෙජිමේන්තුවේ කට්ටියව මතක් කරද්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තව පිරිසක් ඉන්නවා. අද සද්දෙට මහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් සද්දෙට මහගෙන හිටියට Thank you නලින් අයි. බොහොම ස්තුතියි අපිව මතක් කරාට. ආදරේ ආදරේ ආදරේ කියලා කියනවා. ඉතින් දැන් ඔය ආදරේ ඔය මේ ගජබාර ජුමේන්තිය අයත් අපිට කියනවා අපි හරි ආදරේ ඔයාලට කියලා. ඒ ආදරේ බලන්න නම් ඒ පැත්තේ යන්න ඕනේ. තාම ඉතින් ආරාධනයක් ලැබුණ නෑනේ මට. කුල්ලෙකුට පැය ආරාධනා කරන්න ඔය මදුසංක මහමිතව අපේ මාමා. මණ්ඩපාත ලක්ෂ්මන්, ඒ වගේම තමරා, නිෂානි, චේතනා, තේජ, අවෝර්, පුංචි පුතා, ඒ වගේම භාග්‍ය, අවිෂ්ක සමග සේරුවාවිල කේඩි සමරසිංහ, ඒගොල්ලෝ ඔක්කොම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් අටාල මාළු කඩේ සෙට් එක. ඒගොල්ලන්ට ඉතින් මතක් කරන්න ඕනේ මංජු ඉන්නවා, සුදු තිලකේ කුමා කුමාරි, සමන් පුෂ්පමල්ලි නේද, ඉන්දික ඉන්නවා, ජීවනි ස්ටෝස් එකේ සෙට් එක, අම්බේ රාජමල්ලි, ලක්කනට ජයෙන් ජයම වෙන්න ඕනේ කියලා කියන්නේ මේ ප්‍රසංගය නිසාම. ඒ නිසා ගොඩක් ආදරය කරන අය ඉන්නෝ. කවුද මේ අංජු කුලියෙන්? කවුද? කුමාර අයියා ඉන්නවා. අනුෂ තමයි මැසේජ් එක දාන්නේ. මහත්තයා ජූඩ් අවත එකතු කරගන්න කියලා කියනවා. ඉතින් හරි සියලු දෙනාම එකතු කරගෙන වැඩි වෙලාවක් නැහැ, තව පොඩි වෙලාවයි තියෙන්නේ ප්‍රසංගයට. ඒ නිසා ප්‍රසංගයේ රස විඳින්න සවස 4 දක්වා විතරයි පුළුවන්කම ලැබෙන්නේ. අද ලයින් දෙකේ දුලාරිගේ උපන්දිනය, දුලාරි සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා කියනවා. කොහෙද? කටුනායක හයිලන්ඩ් ප්ලයිස් එකේ. ඔය අනුසය ඉන්නව නේද? හැමෝගේම උපන්දින වලට සුබ පතනෝ විතරයි, කිසි දෙයක් දෙන්නේ නැහැ. අනුෂා, සුබ පතනවාට වඩා හොඳ නැද්ද? පුංචි දෙයක් මතකයට ඉන්න දුන්නා නලින් අයියට කියලා මම මැසේජ් එක දාලා ඔයාව කියවනවා කියලා තමයි අනුෂාගේ මැසේජ් එක දාන්නේ.

දැන් ඉතින් දීර්ඝ මැසේජ් එකක් ලිව්වහම මම කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ කියවන්නේ කියලා කල්පනා කරනවා. හරියට පත්‍රයක් වගේ මහා විශාල විස්තරයක් ලිව්වහම කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මැසේජ් එකක් කියවනකොට කෙටියෙන් හැඩ කරලා ඒ මැසේජ් එක කියවනම් තමයි ගොඩක් වටින්නේ. ඉතින් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කවුද කියලා හොයාගන්න බැරි තරමට ලියලා තියෙනවා. අක්කගේ පුතා සසිඳුව අක්කා මාලනී අයිරාංගණී කියලා තියෙනවා. ඒගොල්ලෝ අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් සද්දෙට අහන් ඉන්නේ. අද ගොඩක් අය ඉන්නවා කියලා කියනවා. ඔයයි තාත්තයි එහෙම කියලා කිව්වට ඉතින් මම කොහොමද දන්නේ මේ කවුද කියලා? නදී රාජපක්ෂ නේද? නදී රාජපක්ෂ ලියනකොට දීර්ඝ විස්තරයක් ලියනවා වගේම සුපැහැදිලිකම තියෙන්න ඕනේ. සමහර දේවල් ඕනකට වඩා හොඳට කරන්න ගියාම වරදින වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියාගන්න බැරි වුණේ. මොකද ගොඩාක් දිගයි. සිරෝෂන් ගාමන්ට් එකේ කට්ටිය අපිව කියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ අන්තිම මොහොතෙත් බලාපොරොත්තු වෙගෙන ඉඳලා අතෑරිනවා. හැබැයි අතෑරියට මැච් එක දිනනවා. සුමලා ඉන්නෝ, ලීලා ඉන්නෝ, නිරෝෂා ඉන්නෝ, ලක්ෂිකා, ඩිලාන්, නිරෝෂලා, ඒ වගේම සියානි, දිලාන, දිලාන්ඩි, මේ ලතාටද කොහෙද දාලා තිනෝ ලාතා කියලා. ඒ නිසා මේ මොඩ බල්ලා හරියට වන්න ඕනේ. ජීවනන්ද කෝයා හරි ජීවා කියන්නේ ඉතින් ගොඩක් වටින කෙනෙක්. මගේ ජීවිතයේ අර සතුට රැඳී තිබුණේ නේද? අන්න එහෙම කෙනෙක් තමයි ජීවා කියලා කියන්නේ. ඉතින් කොහොම වුණත් මට යන්න වෙලාව හරි තව පොඩි වෙලාවයි තියෙන්නේ. දැන් ඉතින් 14 වන ගජබාර ජීවෙන්තු කට්ටියගෙන කෝ මොකද්ද දන්නේ? මදුසංග මල්ලි ඉවසිල්ලක් නැ දකින්න තුරා, ඒ කියන්නේ මදුසංග මල්ලිම ආයි එනවා කියලා කියන්නේ. හරි එළඟ ඉතින් කන්න බොන්න ඔක්කොම ලෑස්ති කරගන්න වෙනවා ඔය කට්ටියටම. එහෙම කිව්වට ඉතින් කවද එයිද දන්නේ. රයිට්, වාහනේ පදවන ගමන් රේදුරු මහත්තයා පොඩ්ඩක් පරිස්සමෙන් වටපිට බලබල යනවා වගේම ජංගම දුරකථනේ අතර ගන්න එහෙම නැහැ. මැසේජ් ගහන්න නැහැ. කතා කරනවා නම් ඒවා ඉතින් නීති විරෝධී වැඩ. ජීවිත අරගෙන යන ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ නිසා මේ පරිස්සමෙන් හරියට සිග්නල් දාන්න ඕනේ. ඉස්සර කරන්නේ වනීත්‍ය අනුකූලව කරන්න ඕනේ. හේම කියලා කිව්වහම තමයි මතක් වුණේ. නැත්තම් ඉතින් මාත් මෙච්චර වෙලා එහෙම තමයි ගියේ. පාරේ වැරදියටමයි මමත් ගියේ. දැන් ඉතින් ලක්කන ගීරශ්මි ඔන්න කිව්ව හින්දා මම පොඩ්ඩක් අයිනට දාගත්තා කියලා කියන අයත් ඉන්නවා. අනේ ඉතින් මේ කොල්ලා ඉතින් යන්න හදන්නේ පස්වරු 3:50 වෙනකොට ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. ලස්සන සුන්දර දවසක හමු වුණා. අද හිටියා ලලිත් රණතුංග ඉංජිනේරු වංශය වෙනුවෙන් මදුසංක මහවිතේ ඉන්නවා රනිල් කොස්තා ඉන්නවා. යත් ඉන්නෝ යමුණ වැඩ. රයිටේ සියලු දෙනාම මතක් කළා. රංජන් පුෂ්පකුමාරත් ඉන්නෝ. අපේ පැත්තේ කට්ටිය රෝහණ මගේ මිත්‍රයා. ප්‍රසංගය ගෙනෙද්දී සුන්දරත්වයෙන් ඔබට එකතු කරන්න ප්‍රසංගය හැඩ කරන්න දායකත්වය දුන්නේ රෝහණ. යාවත් මතක් කළා. එහෙමනම් අවසන් අදියරට අපි යනවා මෙන්න මේ විදියට. ලක්කන ගී රශ්මියෙක් එකතු වුණු ඔබට හැමදාමත් ආදරෙයි. සුබ සතියක් දෙයක්. එහෙමනම් හෙට උදෑසන 6ට පත්තරවල විස්තර සමග හමු වෙමු. සමුගන්න අවසරයි.

0: தசமபஹ 95.7 லக்காண்ட ரேடியோ ITN செபே ஸ்ரீலங்கா ஹண்ட
1: விலவு சவச 4

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: අයිසා හෙරයින් සමග මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමීටියාගොඩ එරණවිල ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනංශ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 750ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 115ක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු එරණවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්. විදේශගතව මද්‍රව්‍ය ජාවාරම බෙහෙවන ජාවාරම්කරුවෙකුගේ සමීපතෙමේකු මෙලෙස අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඉන්දියාව සහ එක්සත් රාජධානි අතර විස්තීර්ණ ආර්ථික හා වෙළඳ ගිවිසුම ලබන මස 15 වනදා සිට බලාත්මක වෙනවා. ඒ බව රටවල් දෙකම නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ගිවිසුමට සමගාමීව බ්‍රිතාන්‍ය තුල සේවය කරන ඉන්දිය වෘත්තිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව සහ තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනවා. දෙරට අතර බදු සහන කාල සීමාවද වසර 3 සිට වසර 5 දක්වා දීර්ඝ කිරීමට නියමිතයි. ඉන්දිය වාණිජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කළේ මේ බ්‍රිතාන්‍යයේ තාවකාලික රැකියාවල නිරත ඉන්දිය ශ්‍රමිකයන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව සවස 4:07.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: Raj Bankwork Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: සතියක ලක්හඬ

හවස 4යි විනාඩි 10යි දැන් වෙලාව සතියක ලක්කඩ වීකෙන්ඩ් මික්ස් එක අහගෙන ඉන්නේ. ඔන්න අද සුපුරුදු ගෙනන්නේ. හැබැයි මම ආවා. කවුද මම? කට්ටි මෙසේජ් එකක් දාන්න බලන්න කවුද මම කියලා. හරිද? මෙසේජ් එකක් දාන්න 0703 935 934. ඉතින් මේ හැන්දෑවි මොකද කරන්නේ? තේ එකක් බොනවද? බිස්කට් එකක් කන ගමන් තේ එකක් බොන ගමන් හාන්සි පුටුවට එලා ඉඳගෙන කල්පනා කරන ගමන් දින්නේ. එහෙමද නැත්තම් පත්තරයක් බලන ගමන්? නේද? නැත්තම් යාළුවොත් එක්ක චූටි රවුමක් දාන ගමන්, පොඩි කයියක් ගහන ගමන් දින්නේ. නැත්තම් කම්මැලි ගමේ දින්නේ. මොකද කරන්නේ? ඔයා මේ වෙලාවේ මොනව කළත් ඔයාට පුළුවන් මට මෙසේජ් එකක් දාන්න. ඔයා ආසම සින්දු ඉල්ලන්න. ඒ වගේම ඔයා මොකද මේ වෙලාවේ කරන්නේ? වහිනවද පායනවද කියලා අපිට කියන්න. මෙසේජ් එකක් දාන්න මතක් කරන්න එපා. ආයිත් මතක් කරන්න 0703 935 934 මෙසේජ් එකක් දාන්න. එහෙනම් පැයේ පළවෙනි සින්දුව අහමු. විලාව 4:11.

වෙලාව හවස 4:15 දැන් වෙලාව සතියක ලක්කඩ වීකෙන්ඩ් එක සහගෙන ඉන්නේ. ඉතින් අද සුපුරුදු ගෙන නැති වුණත් ඔන්න මම ආවා. ඉතින් මෙසේජ් එකක් දාන්න පුළුවන් කියලා කිව්වා. විතරයි කට්ටිය මෙසේජස් ගොඩක් දාලා තියෙනවා. අපි මතක් කරමු ඒ කට්ටියව. එයාලා සින්දුත් ඉල්ලලා තියෙනවා. හරි, අපි ඒ සින්දුත් උපරිම උත්සාහ කරනවා ඔයාලට දෙන්න. හරි, ඊට කලින් ඒ කට්ටිය මතක් කරලා ඉන්න බෑ. එහෙනම් ඒ කට්ටිය මතක් කරලිමු. කවුද මේ කට්ටිය? මෙසේජ් එකක් දාලා තියෙනවා. මුලින්ම මෙසේජ් එකක් දාලා තියෙන්නේ ආශිකා. මෙසේජ් එකක් දාලා තියෙනවා නුවර ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා. හරි, තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තියෙන්නේ අමාලි ගුරුනායක. මෙසේජ් එකක් දාලා තියෙනවා කොහෙන්ද මේ? කොහෙද? බුදවත්ත. බුදවත්ත. හරි, බුදවත්තට තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. තව එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? මෙසේජ් එකක් දාලා තියෙනවා මහේෂ් වල්පිට. මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකක් දාලා තින්නේ මේ? එයාගේ නෝන තමයිලු. එයාට තියෙන එකම සනසීම. හරි, අපි එයා කිව්වේ කියමු. දැන් මේක අහගෙන ඉන්න කට්ටියටත් හොඳ ආදර්ශයක් වෙයි. මගේ නෝන තමයි මට තියෙන එකම සනසීම. මම මගේ වයිෆ්ට ගොඩක් මාර මාදරේ. එයා වෙනුවෙන් සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ වයිෆ් අරුණි ගුණවර්ධන. මම මහේෂ් වල්පිට කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි මහේෂ්, මේ අපි ඔයාලට දෙනවා සින්දුවක් මෙහෙම. මොකද්ද? වයිෆ් වෙනුවෙන් සින්දුවක් නෙමෙයි. මං හිතනවා ඔයාලට ගැළපෙන්නේම. ඔයාලා දෙන්න බලන් ගියාට පස්සේ හරිම ආදරයෙන් ඉන්න කපල්ලයක්නේ. ඒ නිසා අපි දෙනවා ඔයාලට මෙන්න මේ සින්දුව. එහෙනම් අහන්න. වෙලාව හවස 4:17.

0: පෙළවසවස 4:24.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

බෙලව හවස හතරයි විනාඩි 26:27 දැන් ඔන්න එකපාර 26 යද්දිම 27 වුණා. ඒ කියන්නේ අන්තිම තප්පරේ තමයි තිබිලා දෙන්නේ. දැක්ක නේද? ටයිම් එක මූව් වෙනවා. අපේ ජීවිතයත් ඉස්සරහට මූව් කරගන්න වෙයි. නේද? ඉතින් අපේ ජීවිතේ අපි මොන හරි වැඩ කරගෙන යනවා. අපි ළමයි නම් ඉස්කෝලේ යනවා, වැඩිහිටියෝ වැඩට යනවා, ඔෆිස් යනවා, එහෙ යනවා, මෙහෙ යනවා. එක එක වැඩනේ. අපි මූව් වෙන්න ඕනේ ඉස්සරහට. මොකද නැත්තම් අපිට අන්තිමට අපතේ ගියා කියලා හිතෙන්නේ කාලය, ටයිම් එක. මේ කාලය රන්හා සමානයි කියලා ඉස්සරදම්ම කියලා තියෙන වැකියක් තියෙනවානේ. මේක තියෙන නිකන් නෙමෙයි බලන් ගියාම. ඔයාට මේ ගෙවෙන තප්පරේ මේ දැන් මිස්සුනොත්, ඔයාට මේ ගෙවෙන තප්පරේ මේ දැන් මිස්සුනොත් ඊළඟ තප්පරේට යද්දී ඔයාට ඒ තප්පරේ තියෙන වටිනාකම ගන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා කලින් තප්පරේ කරපු වැඩ ප්‍රමාණයත් ඊළඟ තප්පරෙත් කරන්න. නේද? බලන් ගියාට පස්සේ කාලය කියන එක හරිම මේ සාපේක්ෂයි නේද? ටක් ටක් ගාලා යනවනේ. බලන් ගියාට පස්සේ මේ දැන් ඕකට හොඳම උදාහරණ තමයි මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කියලා දිනවා. හරිද? මේ විද්‍යාඥයාගේ නම මට ඔයාලා මෙසේජ් එකක් දාන්න ඕනේ. මොකද නම්බර් එක 0703 93534 මෙසේජ් එකක් දාන්න ඕනේ. කවුද මේ විද්‍යාඥයා? කවුද මේ කියලා තියෙන්නේ කියලා. මෙයා කියලා දිනන මේ විද්‍යාඥයා මේ මට තේරුම් ගන්න බැරි වුණ එකම දේ තමයි ගැහැණු සහ කාලය කියලා. කවුද මේ? කවුද මේක කියලා දිනන්නේ?

දැන් ගැහැණුනම් ඉතින් අපි පොඩ්ඩක් පැත්තකින් තියමු කොටියක් සංකීර්ණ මාතෘකාවන්නේ. කොහොම වුණත් දැන් කාලය කියන එකත් චුට්ටක් සංකීර්ණ වෙලා තියෙනවා. ඒ විද්‍යාඥයාටත් ඒක තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. හරි, ඒ නිසා ඔයාගේ කාලය අපතේ අරගන්න එපා. හරි, කාලය අපතේ අරගන්නේ නැතුව වැඩ ටික කරගෙන යන්න ඕනේ. හරි, ඉතින් ඒත් එක්කම මෙසේජ් එකක් දාලා දෙන කට්ටිය මතක් කරන්න ඉබේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ? බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අයිබෝන් ලක්හඬ ලස්සන සින්දුවකට එකතු කරගන්න, චූටි දුව මදෝෂි වයිෆ් ඉන්දිකා මහන්සිය යන්නත් එක්ක සුපිරි සින්දුවකට එකතු කරගන්න, මම වසන්ත ලියන ගහ මුල කොටියා කුඹුරෙන්. හරි, ඉතින් තැන්කියු මෙසේජ් එකක් දැම්මට අපි ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මෙසේජ් එකක් දාලා තියෙනවා සුබ සන්ධ්‍යාවක් වේවා සිහත්, මොකද අද රනිල් නැද්ද කියලා අහලා තිනවා. අද රනිල් කොස්සා අපේ නැහැ. හරි, කමක් නැහැ, මම ඉන්නවනේ. මම දෙන්නම් ඔයාලට සින්දු. ලස්සන සෝන් එකක් ඕනේ, ස්පෙෂලි නිහල බබා ඉන්නවා, එයාවයි මේ වෙලාවේ ලක්හඬ අහන හැමෝමයි, ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලක්හඬ අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තින්නේ මම ප්‍රියංකා නුවරින්. හරි, කවුද ඊළඟට මෙසේජ් එකක් දාලා තින්නේ? මේ මෙසේජ් එක දාලා තියෙන්නේ හෝමගමින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හෝමගම සුසිත් කායතනයක සෙට් එක, චමරි, සසිනි, සුභානි, නුරාෂ, ගිහිනි, නෙත්මි, බිහන්සා ඇතුළු මෙන්න මේ කට්ටිය ඉන්නවලු ලක්හඬ අහගෙන සද්දෙරම. ඉතින් යාවලත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි, ඉතින් අපි ඔයාලත් එකතු කරගන්න. අපේ පෞලිසම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවාද මම අබන්පිටියේ රේණුක. ඔබට සුබ සන්ධ්‍යාවක්. ඉතින් ඔයාටත් සුබ සන්ධ්‍යාවක් රේණුක. ඉතින් ඔයාත් අපි එකතු කරගන්නවා. හරි, තව කවුද? තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව කවුරු කෝබලන් කෝබලන්? ආ, තව දාලා තියෙනවා සුබම සුබ සතියන්තයක් වේවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක නම් හැඩවැඩ කරනවා. නම දැනගන්න කැමති. ඔයාගේ ඇහෙන්නේ ලස්සන වොයිස් එකෙන් ලස්සන ප්‍රෝග්‍රෑම් එක හැඩ කරනවා. නමත් කියන්න පුළුවන් නම් හොඳයි කියලා. හරි හරි, මම නම කියන්නම්කු හිමීර නේද? හරි, ඉතින් කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ අම්පාරෙන් මෙසේජ් එක දාලා තියෙන නදී රාජපක්ෂ. හරි, එහෙනම් ඉතින් ඔයාලා ඔක්කොම එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට. වෙලාව කීයද? වෙලාව 16යි. වෙලාව 16 නෙමෙයි, ඒ පැය 24 වෙලාවනේ. වෙලාව හවස 4:00 විනාඩි 30යි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

වෙලාව හවස 4:41 දැන් සතිය ගලක් හඳ වීකෙන්ඩ් මේක් සහගෙන ඉන්නේ මේ වෙලාවේ මොකද කරන්නේ ඔයගොල්ලෝ ගෙදෙට්ටලා ඉන්නවද නැත්තම් කොහෙ හරි යන්න ප්ලෑන් කරනවද මොකද කරන්නේ මොකද කරන්නේ මොනවා හරි ප්ලෑන් කරනවනේ හරි මොන වැඩේ කළත් ඔයාලට පුළුවන් මේ සතිය ගලක් හඳ අහන ගමන් මෙසේජ් එක මේ පැත්තට එවන්න 0703939534 මං ඔයාලට පුංචි දෙයක් කියන්න හිතුවා මොකක්ද දන්නවද ඔයා දන්නවද මේ අපේ මිනිස්සුන්ගේ මනස ගොඩක් කලාවට හැදිලා තියෙන ආකාර දෙකක් තියෙනවා ඒ තමයි අපි කියන්නේ ගොඩක් කලාවට එයා ධනාත්මක චින්තනය මොකද්ද ධනාත්මක චින්තනය ප්‍රගුණ කරන කෙනෙක් අයියෝ එයා නම් හරියන්නේ නැහැ එයා ඍණාත්මකව හිතන්නේ හැම වෙලේම අයියෝ එයා හරි නෙගටිව් මිනිස්සෙක් එහෙම කියනවා නේද අපි එක එක කට්ටිය එහෙම වර්ගීකරණය කරනවානේ පොඩි ක්ලාසිෆිකේෂන් එකකට ගන්නවා එතකොට මේ අපේ මනසේ මිනිසුන්ගේ මනස ඇතර මේ මිනිස්සයා කියන්නේ අර මනසින් උසස් නිසා තමයි මේ මනුසතා කියලා හැදලා තින්නේ මනසින් උසස් සත්‍යයන් නිසා තමයි මනුසතා කියලා හැදලා තින්නේ එතකොට මේ මෙන්න මේ මිනිස්සයාගේ මේ මනසේ ඇතරම මනස එහෙම කියන එක වැරදිද මත කවන්නේ මේ අපේ මනසේ කොටස් දෙකක් තියෙනවා ඔය නෙගටිව් දේවල් සහ ඒ වගේම පොසිටිව් ධනාත්මක සහ ඍණාත්මක දේවල් දෙකම තේරුම් ගන්න පුළුවන් ආකාරයේ කොටස් දෙකක් තියෙනවා මේක අපිට පේන්නේ නැහැ එහෙම නිකන් හරිම අද්භූත දෙයක් හරිම අද්භූත දෙයක් නිකන් ghost කෙනෙක් වගේ එතකොට මේ එක මනෝවිද්‍යාඥයෝ කියනවා මේ අපි කාට හරි හිතන්නකෝ දැන් අපි හිතනවා ඔයාට පුංචි පුතෙක් ඉන්නවා ඔයාට පුංචි දුවෙක් ඉන්නවා දැන් ඔයා උපකල්පනය කරගන්න ඔයා ඩ්‍රීම් කරගන්න දැන් ඔයාට ඉන්න මෙන්න මෙහෙම දුවෙක් ඉන්නවා ඔයාට පුතෙක් ඉන්නවා ඔයා කියන පුතාට පුතේ ඔයා මේ දේ කරන්න එපා කියලා පුතේ ඔයා මේ දේ කරන්න එපා හැබැයි ඔයා දන්නවද ඒ ළමයාගේ මනසේ අර කරන්න එපා කියන දේ ටක් ගාලා මැවෙනවා කියලා අන්නේ නිසා තමයි ඒ පුංචි ළමයි පොඩි කාලේදී ඕක අල්ලන්න එපා කිව්වොත් ගිටින් ටක් ගාලා අල්ලනවා නේද? ඒ වගේ දඟ වැඩ කරනවානේ. අන්න ඒ නිසා තමයි අපේ මනසේ අර නෙගටිව් කියන එක ගොඩක් කලවට අර පොසිටිව් කියන එකට වැඩිය ප්‍රතිශතයෙන් වැඩි වෙලා තියෙනවා කියලා මනෝවිද්‍යාව කියනවා. ඒ නිසා තමයි මේ අපි ෆයිට් කරන්න ඕනේ මොන හරි චැලෙන්ජ් එකක් වින් කරන්න මොන හරි අභියෝගයක් ජය ගන්න අපි ගොඩක් ෆයිට් කරන්න ඕනේ ලා තින්නේ. අන්න ඒ නිසා තමයි. ඔකට හොඳම උදාහරණයක් තමයි මම දැන් ඔයාට කියනවා. හරි. ඔන්න ඔයා අලියෙක් මවා ගන්න එපා. දැන් ඔයාට අලියෙක් මැවුනද නැද්ද? මං එපා කියලා නේ කිව්වේ. අලියෙක් මවා ගන්න එපා. අලියෙක් මැවුණා නේද? මටත් මැවුණා ඉතින්. ඒ හින්දා මං කොහොමද දන්නවා මම අහගෙන ඉන්න ගාටත් අලියෙක් ඔයාගේ මනසෙන් ඇවිල්ලා තියනවා කියලා. දැන් බලන්න මං ඔයාට කිව්වේ එපා කියලා නේ. හැබැයි මටත් මැවුණා. ඔයාටත් ඔයාගේ මනසේ ඒ චිත්‍රය මැවුණා. එතකොට බලන්න දැක්ක නේද? අපි කරන්න එපා කියන දෙයක් වුණත් අපේ මනසේ මැවෙනවා. එතකොට අපි තමයි ඒක තීරණය කරන්නේ. අපේ මොළේ විසින් තමයි තීරණය කරන්නේ. මේක මට එපා කියලා තමයි කිව්වේ. ඒ නිසා මම මේක මවා ගත්තら මම මේ වැඩේ කරන්න හොඳ නැහැ කියලා. ඔන්න ඔහොම තමයි අපි හොඳ නරකත් වෙන් කරගන්නේ. හරිද? ඒ නිසා බලන් ගියාට පස්සේ අර උදාහරණෙන් අර තියරි එකෙන්නේ අර තියරි එකෙන් ගත්තට පස්සේ අපි හොඳ නරක ගැන හිතුවොත් අපි ගොඩක් නරක දේවල් කරන්නෙත් අපි දැනගෙන නේද? හරි? ඒ නිසා දැන දැන වැරදි කරන්න හිතන්නවත් එපා. තමන්ව උපමාවට අරගෙන හොඳම කරන්න උත්සාහ කරන්න. වෙලාව 4:45.

වෙලාව හවස 4:53 දැන් වීකෙන්ඩ් මික්ස් එක අහගෙන ඉන්නේ අපි සතියක ලක්හඬ. ඉතින් ඔයා මේ පැත්තට මෙසේජ් එකක් දැම්මේ නැත්නම් අනිවාර්යෙන් දාන්න මෙසේජ් එකක්. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? වහිනවද? පායනවද? කම්මැලි කමේ දින්නේ කියලා මෙසේජ් එකක් දාන්න. 07:03:93:93:07 මෙසේජ් එකක් දාන්න. ඉතින් ඒ අතරේ අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? අපිට මෙසේජ් එකක් දාලා තිනවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම දිනුෂ්කා තව ඉන්නවා නිතුකි ඔසද මේ කට්ටියවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි අනේ අපි මෙසේජ් එකක් කියන්නකෝ කියලා දාලා තිනවා. හායි අපි ඔයාව අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න දුව ඔමාය හස්බන්ඩ් රොෂාන් යාගයත්‍රි පරගස් තොරින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි තව කවුද? තව කවුද මෙසේජ් එක දාලා තියෙනවා? මෝ ගොඩක් කට්ටිය දාලා තියෙනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි ගල්පාතින් මාෂා දෙල්හානි කමල් දිශාන්ත ඇතුළු මේ කට්ටියව තමයි එකතු කරගන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි තව කවුද මේ සතියක ලක්හඬට මමත් ආවා ලස්සන ගීතයක් මට දෙන්න. මම වාරණ දිස්නා විස්නේ දිදී රස්ම ගඳක් නේ. හරි කවන්න නැතිං ඔයාවත් අපි එකතු කරගන්නවා ඊළඟ සින්දුවර. තව එක්කෙනෙක් දානවා. තව එක්කෙනෙක් කියමු. කවුද මේ? අනේ මමත් ඉන්නවා. මෙන්න මේක සින්දුවක් ඉල්ලලා තියෙනවා. හරි අපි උපරම උත්සාහ කරනවා ඔයාලට මේ සින්දුව දෙන්න. මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. චූටි දෙයක් හරිද? ලොකු වෙලාවක් යන්නේ නැහැ. අහගන්න ඕනේ. මොකක්ද දන්නවද? අපි මොන හරි වැරද්දක් වුණාට පස්සේ මිනිස්සෙකින් වැරද්දක් වුණාට පස්සේ ගොඩක් වෙලාවට සමහරු නම් ටිකක් අර සමාවෙන්න නැත්නම් I am sorry කියලා කියන වගේ ටිකක් ඈලි මෑලි ගතියක් දක්වනවා. ඒ කියන්නේ කම්මැලි නෙවෙයි, කටහොල්ලන්න කම්මැලි කම නෙවෙයි මේ. ටිකක් ආඩම්බරකමක් තියෙනවනේ යා. මම මොකටද යාට sorry කියන්නේ නේද? එයා මට වැඩිය ජූනියර්නේ. එහෙම කියනවනේ අයියෝ. ඒ පොඩි එකෙක්නේ. එහෙම කියනවනේ වයසින් බාලයි නම් එහෙම කියනවා. එහෙම රෑන්ක් එක අනුව එහෙම පොඩි තියෙනවනේ අපේ නේද සමාජය, අපේ සොසයිටි එකේ පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ඔතන තියෙන හොඳම දේ තමයි මොකක්ද දන්නවද? මේකට කියලා දෙනවා කට්ටිය මේ ගොඩාක් ඔය සාහිත්‍ය දරුවෝ. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳ අදහස් පළ කරන කට්ටිය මේකට කියලා දෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔයා ඕනම කෙනෙක්ට කොතනදී හම්බුණත් අපි හිතමු වැරද්දක් වුණාම සමා වෙන්න කියන එකත් ඇත්තටම ග්‍රීටින්ග්ස් නොවුනත් සුභපැතීමක් නොවුනත් අපි ආමන්ත්‍රණය කරන ආකාරයන්නේ මොනවා හරි විදිහකට නේද? මිනිස්සෙක්ට අපි වැරද්දක් වුණාට පස්සේ අපි කියනවා මචං මට සමාවයක් මෙහෙමයි මෙහෙම කියලා කියනවනේ. එතකොට මේ ඕක මෙහෙම කියලා තියෙනවා. කොහොමද දන්නවද? මේගොල්ලෝ කියලා තියෙනවා මේගොල්ලෝ කියලා තියෙනවා දෙයක් මේ මෙන්න මෙහෙම දෙයක්. අපි මොනවා හරි වැරද්දක් වුණාට පස්සේ නැත්තම් අපිට මිනිස්සෙක් හම්බුණාට පස්සේ අපි ඒ මිනිස්සයාට සමහර වෙලාවට ඒ කරන ආමන්ත්‍රණය තමයි පළවෙනි ආමන්ත්‍රණය වෙන්නේ. එහෙම නැත්තම් අවසාන ආමන්ත්‍රණ වෙන්නේ මේක වෙන්න පුළුවන් කියලා. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. මොකද්ද මේ කිව්වේ කියලා. අපි මිනිස්සෙක් හම්බුණාට පස්සේ අපි ඒ කරන පළවෙනි ආමන්ත්‍රණය වෙන්න පුළුවන් නැත්නම් අවසානක වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ මිනිස්සේ අපිට ආයි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඒ නිසා අපේ හැම හමුවීමක්ම සතුටින් හමු වෙනවා. ඒ වගේම හැම හමුවීමක්ම සතුටින් ඉවර කරනවා. ඔයාගේ පොඩ්ඩක් ආඩම්බරකම පැත්තකින් තියලා හරිද හොඳ සුභපැතීමේ ක්‍රමවේදයක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ අවංක hina ඔයාගේ අවවාජ hina ඕනම මිනිස්සෙකුට දෙන්න පුරුදු වෙන්න. නැත්තං හිතන්නක වැරද්දක් වුණා කියලා පුරුදු වෙන්න. ඒ වගේම සමා වෙන්න කියන්නත් ඔයා කවදාවත් පැකිලෙන්න එපා. වෙලාව 04:57

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව හවස 5:04
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7377

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

වෙලාව හවස 5 විනාඩි 7යි දැන් සතිය ගලක්කට අහගෙන ඉන්නේ ඉතින් 93.5 93.7 හරි ඉතින් දැන් මේ මෙසේජ් එක දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ හරි එහෙනම් ඒක මුලින්ම කරලෙමු පුංචි කතාවකුත් තියෙනවා කර කියන්න මට මේ කතාව මතක් වුණේ අපේ එක්කෙනෙක්ගේ මෙසේජ් එකකින් ඒ නිසා කොයිකටත් මේ ඒකත් කියලා මෙන්න හරි හරි කවුද මෙසේජ් එක දාලා තින්නේ අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා අලව්පුර අලව්පුර කට්ටියක් මෙසේජ් එකක් දාලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න මම දර්ශනී කුමාරතුංග අලව්වෙන් අලව්පුර නෙමෙයි අලව්වෙන් හරි ඉතින් ඔයාලවත් අපි එකතු කරගන්නවා තව මෙසේජ් එකක් දාලා තිනවා සුබ සන්දයක් වේවා තිහස් පුතා තිහස් කියන්නේ කවුද තිහස් නම් නෑ මෙහි සින්දුවකට අපිවත් එකතු කරගන්න කොට්ටා විරක්කොඩි බේකරියේ කොට්ටාවේ කට්ටිය කොට්ටා ඉරකොඩි බීගරි කට්ටිය මෙසේජ් එක දාලා තින්නේ මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එක දාලා තිනවා කවුද මෙසේජ් එක දාලා තිනා අපේ කවදත් ෆෑන් ජය මම තමයි මෙසේජ් එක දාලා තින්නේ ඉතින් ජයම අපි ඔයාලවත් එකතු කරගන්නවා හරි මාවත් එකතු කරගන්න මාවත් ඉන්නවා කියලා දාලා තින්නේ මාවත් ඉන්නවා මාවත් කොහොමද තියෙනවා තමයි පාරවල්ද හරිද පාරවල් කියන්නේ මාවත් තමයි යටියන් තොටින් සීපොත් ජනපදයෙන් ධනුෂි විදුලංගන මෙසේජ් එකක් දාලා තියෙන දිදුලංගන දිදුල ඉන්න හරි ඉතින් ඔයාවත් අපි එකතු කරගන්නවා හායි මමත් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ සතිය ගලක්කට අහගෙන සද්දෙරම දාගෙන වැඩ කරන ගමන්ලු ඉන්නේ සින්දුවකට එකතු කරන්න කියලා මෙසේජ් එකක් දාලා දෙනවා මේ මෙසේජ් එක දාලා තියෙන ජෝ දාණි පැත්තෙන් විදේශීය රටකෙන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ හරි තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ තව මෙසේජ් එකක් දාලා තියෙනවා කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ අපිවත් එකතු කරගන්නවද සුමිත් සමන්ත දිල් චතුරංග මාපා සයුර ඇතුළු සෙට් එකක්ම ඉන්නවා ගොඩාක් ඉන්නවා හරි ඉතින් ඔයාලා ඔක්කොම අපි ඇල්ල වැල්ලවා මඩහ පොල්ල මැල්සිරිපුර සෙට් එකක් තමයි මෙසේජ් එක දාලා තියෙන ඉතින් අපි ඔයාලවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ඊළඟ මෙසේජ් එක දාලා තියෙනවා නින්ද යන්න දෙන්නේ නැහැ ඉතින් ලස්සන සින්දු දාන්න දෙනවනි කියලා හරි ඔන්නෝග තමයි මං කියන්නේ ඉතින් නින්ද යන්න දෙන්නේ නැහැ නින්ද යන දෙන්න තියෙන තමයි සතිය කලක්කට තියෙන්නේ හරිද ඒ නිසා සතිය කලක්කට සද්දෙරම හැම ඉන්න ඕනේ දැන් ඔය නින්දත් එක්ක බැඳිච්ච කාරණාවක් තමයි කියන්නේ මොකක්ද දන්නවද දැන් අපි මේ නිදියන්න යනවානේ අපි නිදියන්න යනවා අපි සමහර අය ඉතින් එක වැඩ කරලා සමහර රෑ 12ට නිදිනවා සමහර රෑ 10 මාර වෙද්දි රෑ 8ට නිදින අයත් ඉන්නවා හරි ඉතින් ඔය එක එක වෙලාවට නිදින අය ඉන්නවානේ විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු අදහස ඒ වගේ මේක පර්යේෂණ මගින් තහවුරු කළා තමයි කියලා තින්නේ ඒගොල්ලෝ කියලා දෙනවා ඔයාලා නිදියන්න ඔයාලා විතරක් නෙමෙයි මමත් මටත් අදාළයි සියලු මනුෂ්‍ය වර්ගයාට මේක අදාළයි එතකොට ඒගොල්ලෝ කියලා දෙනවා ඔයාලා නින්දර යද්දී අවම පැයකට කලින් ඔයාලා ඩිජිටල් ස්ක්‍රීන්ස් වලින් අයින් වෙන්න ඕන කියලා මොනවද මේ ඩිජිටල් ස්ක්‍රීන්ස් කියන්නේ මොනවද ෆෝන් එක ඊට පස්සේ ලැප්ටොප් එක කම්පියුටර් එක ටීවී එක මේ හැම එකක්ම ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ එක මේ හැම ඩිස්ප්ලේ එකකින්ම අයින් වෙන්න ඕනේ නැත්තම් අපි රෑට නේද රෑට නිදිය ගන්න ගියාට පස්සේ හෑන්ඩ් ෆ්‍රී එක අහගන්න ඊය බස් දෙක අහගන්න මොනවා රීල්ස් එකක් බලන ගමන් ෂෝට් වීඩියෝ එකක් බලන ගමන් ඉන්න ගමන් එහෙම නින්ද කියලා බලන් ගියාට පස්සේ ෆෝන් එක මූණ උඩ ඊය බස් දෙක හොයාගන්න නැහැ කොට්ටේ යට වෙලා ඊට පස්සේ ඒ දෙක කැඩිලා ඊට පස්සේ අලුත් දෙකක් ගන්න වියදමකුත් යනවා හරි ඒ වියදම කෙසේ වෙතත් ඔයාගේ සෞඛ්‍යට නම් හොඳ නැහැ කියලා මතක තියාගන්න වෛද්‍යවරු කියනවා ඕගොල්ලෝ නිදියන්න කරින් ඕගොල්ලෝ විතර නෙමෙයි ඔයාලා කියලාම කියවෙනවා කමන්නේ මිනිස්සු නිදියන්න යන කලින් අවම පැයකට කලින් ඩිජිටල් ස්ක්‍රීන්ස් අයින් කරන්න ඕනි කියලා හරි ඉතින් මේක ඔයාලට පිළිපදින්න හොඳ සෞඛ්‍ය ගුණාංගයක් දැන් අපි හිතනවානේ කෑම් වලින් තමයි අපේ සෞඛ්‍ය පාලනය වෙන්නේ අපි තෙල් කන්නේ අරකයි මේක එහෙම නැහැ අපේ සමහර පුරුදු අපි ඔය වගේ පුංචි පුරුදුත් තියෙනවා අපේ සෞඛ්‍යට බලපාන ඉතින් ඔයාලගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතන්න වෙලාව කීයද වෙලාව හවස 5යි විනාඩි 11යි

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දවසවස පහයි විනාඩි විසි හතයි.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සත්‍යයක ලඛන්.

වෙලාව හවස 5:28 දැන් සතිය ගලක්කඩ හැනින්නේ 93.5 93.7 අද කවද්ද? අද ජුනි මාසේ 20 සෙනසුරාදා. එතකොට හෙට කවද්ද? හෙට ජුනි මාසේ 21 පියවරුන්ගේ දිනේ.

ඒකට තමයි ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් මේ ඔයාලා ඔයාලගේ තාත්තට කවද හරි අපි අම්මට නම් පොඩ්ඩක් විහිළුවට කියනවා නේද, ඉන්න ගමන් සෝෆා එක ඉඳගෙන ඉද්දි වගේ ගිහිල්ලා බදාගෙන කිස් එකක් එහෙම දීලා අපි කියනවා අම්මේ ආදරේ ආදරේ හොඳේ ඒ වගේ කියනවනේ. හැබැයි අපි තාත්තට එහෙම අර ටිකක් අපි තාත්තට තියෙන ගරුත්වය ඒක බයකුත් නෙමෙයි ගරුත්වය, ඒ නිසාම අර අපි තාත්තව බදාගන්න වැඩිය යන්නේ පොඩි අමුතු ගරුත්වයක් නේ තියෙන්නේ. මොකද තාත්තා තමයි ඇත්තටම මේ පවුලක තියෙන නිහඬ කුළුණ. අපි හිතමු මේක ලොකු හට් එකක් නැත්තම් ගෙදරක මොනවා හරි, මේක රඳාපවතින ප්‍රධානතම සාධකය තමයි තාත්තා. හරි නේද? එහෙම නොවුනා නම් එහෙම ගොඩක් කලාවට මේ වෙද්දි ගොඩක් පවුල තියෙන අර ඒකාකාරී බව සහ ඒ පවත් පැවැත්වීමේ අඛණ්ඩ බව නැති වෙලා තියෙන්න පුළුවන්. අම්මත් මේකට ගොඩක් දායක වෙනවා. ඉතින් හෙට පියවරුන්ගේ දිනනේ, අපි තාත්තල ගැන තමයි ඔන්න චුට්ටක් කතා කරන්නේ. ඇත්තටම මේ තාත්තා ගැන ඉතින් කතා කරන්න ඇත්තටම අපිට ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ වෙලාව මදි කතා කරන්න. ඒ නිසා මං හිතුවා ඔයාලට මේ පාර පියවරුන්ගේ දිනේ තේමාව මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරන්න. තව පුංචි කතාවකුත් කියන්න. හරිද? මේ පාර පියවරුන්ගේ දිනේ තේමාව තමයි පියවරුන් මඟ පෙන්වන ශක්තිය සහ අනාගතයේ ගොඩනැගීම කියන එක. ඇත්තටම අපිට ගොඩක් වෙලාවට නිකන් ගයිඩ් ලයින් එකක් වගේ හම්බෙන්නේ අපේ තාත්තා නේද? තාත්තා වගේ තමයි මේ වගේම පුතා හැදෙන්නේ. එහෙම කියනවනේ ආච්චි අම්මා හැම එහෙම කියනවද ඔයාලට? ගෙදරදී ආච්චි අම්මා හැම ගෙදර පුතාලාට කියනවනේ තාත්තා වගේම පුතා හැදෙන්නේ එහෙම කියලා කියනවනේ. ඇත්තටම තාත්තා වගේ පුතා හැදෙනවා කියන්නේ හරිම අභිමානයක් තාත්තා කෙනෙක්ට. තාත්තා වගේ දුව ශක්තිමත් හරි ඒ වගේ හොඳ ධෛර්යවන්තයෝ හැදෙනවා කියන්නේ තාත්තා කෙනෙක්ට අභිමානයක්. ඉතින් මේ ඔයාලා අහලා තියෙනවද මේ සයිලන්ට් කිලර්ස්? සයිලන්ට් කිලර්ස් කියන ගොඩක් කලාවට දැන් කිලර් කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. හැබැයි සයිලන්ට් බිල්ඩර්ස් කියලා කියන නැත්තම් ස්ලීප බිල්ඩර්ස් කියලා ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කොයිලාකවත් ඒගොල්ලෝ කරන කියන දේ ලෝකෙට පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙදර ඉඳන් තමයි. ඒගොල්ලෝ ගෙදර ඉඳන් ඉන්න පුළුවන්. නැත්තම් එයාලා රහසේම තමයි ගේම් එක ප්ලේ කරන්නේ. එයාලා දැන් ස්ලීප බිල්ඩර් කතා ගොඩක් වෙල් ඉන්නේ නම් මුඩි බිල්ඩින් පැත්තෙන් එහෙම එයාලා ගෙදරින් තනියම කාටවත් කියන්නේ නැහැ එක්සර්සයිස් කරනවා එහෙම කියලා. අන්න ඒ වගේ චරිතයක් තමයි තාත්තා කියන්නේ. තාත්තා කොයි වෙලාවත් කරන දේ කරන්න ඉන්න දේ කියන්නේ අපි මෙහෙම කරමු මෙහෙමයි. තාත්තම ප්ලෑන් එක හදලා ආදැයි ඉස්සරහට මෙහෙම වුණොත් අපේ පවුලේ මේ වගේ පොඩි කේස් වගේ එනවා, ඊළඟ මාසෙ ටිකක් අමාරු වෙනවා, ඒ නිසා මම මෙහෙම කරන්න ඕනේ කියලා තාත්තා හිතලා කලින් කළාත් ඉවරයි. අපි හිතන්නත් කලින් තාත්තා ගොඩක් දේවල් හිතලා ඉවරයි. ඒ නිසා තමයි තාත්තට තාත්තා කියන්නේ. ඉතින් ඔයාගේ තාත්තරත් හිට පුංචි සුබ පැතුමක් එක් කරන්න. වෙලාව 5:05 වෙනාඩි 32යි.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyagar, La Khanna.

වෙලාව හවස පහයි විනාඩි 37යි දැන් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. ඉතින් ඔන්න තාත්තා ගැන කියවෙන සින්දුවක් ඇහුවනේ. දැන් ඉතින් මේ පැත්තෙන් අපිට තව පොඩි රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. හරි, ඒ රික්වෙස්ට් එක අපි කියන්න කලින් අපි මතක් කරමු මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය කවුද කියලා. මාත් ලක්කඩ අහගෙන ඉන්නේ. මං ටෙක්ලා කොට්ටාවෙන් ටෙක්ලා තමයි මෙසේජ් එකක් දාලා තින්. හරි, ඉතින් ටෙක්ලාවත් අපි එකතු කරගන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. අපි ඇහැලිය ගොඩි, චමින්ද, රසිඳු, සනත්, කම්පුරාවින් බින්ති, නගාවත් එකතු කරගන්න. හොඳ, එහෙනම් හරි. මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාරා ඇතුළු මේ කට්ටියවම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිට රික්වෙස්ට් එකක් මෙසේජ් එකක් ආවා. කවුරු මෙසේජ් එක දාලා තියෙන්නේ? චන්දිම තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හෙට ටීවරුන්ගේ දිනේ වෙනුවෙන් මෙයා සින්දුවක් ඉල්ලලා තියෙනවා. මංගල ඩිනෙක්ස් ගායනා කරන අලුත්ම සින්දුව මේ පුතෙක් ඉන්න මොණි කියලා සින්දුව. එතකොට මේ එයා මතක් කරලා තියෙනවා එයාගේ ආදරණීය තාත්තා දිසානායක සර්. ඒ වගේම එයා කියලා දෙනවා එයාටත් දැන් පුතෙක් ඉන්නවා කියලා. එහෙනම් ඉතින් මේ තාත්තලා පුතාලා ඔක්කොම මතක් කරලා අපි ඔයාලට මෙන්න මේ සින්දුව දෙනවා. ඉතින් තාත්තලා වෙනුවෙන් මේ සින්දුව උපහාරයක්ම වේවා. වෙලාව හවස 5:30.

0: සහයෝගී අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: එකොළොස් දහස් හත්සිය අනුවකට සාමාන්‍ය පෙළ සියලු විෂයන්ට ඒ සාමාර්ථ දෙලක්ෂ විසිපන්දා සත්සිය හතලිස් අටක් උසස් පෙළට සුදුසුකම් ලබයි. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ඉහළට. පාකිස්තානය පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි. හෙල්ලෙන් ලොවහෙල්ලූ රුමේෂ් පිළිගැනීමට ගුවන්තොටුපළ සූදානමින්.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: සතියක ලක්හඬ.

වෙලා හවස පහයි විනාඩි 51යි. දැන් 6ටත් ළඟයි නේද? ගොම්මන් වෙලාව. කට්ටිය මොකද කරන්නේ? දැන් සමහර අපේ සමහර අය නම් බුදුපහන තියන ලෑස්ති වෙනවා නේද? බුදුපහන තියන ලෑස්ති වෙනවා, මල් කඩනවා, ඊට පස්සේ පැන් කෝපයක් ලෑස්ති කරගන්නවා. බුදුපහන තියන ලෑස්ති වෙනවා. සමහර අය නම් ප්‍රවෘත්ති අහන ලෑස්ති වෙනවා. එක එක වැඩ කට්ටිය. හරිද? හැබැයි ඔයා දන්නවද, එක දෙයක් තියෙනවා, එයා කොයි වෙලාවකවත් වෙනස් විදිහ වැඩ කරන්නේ නැහැ. මේක මේ මිනිස්සෙක්වත් කවුරුත් නෙමෙයි. කවුද දන්නවද? මේ තමයි සුළඟ. සුළඟ මේ අපි හිතන් ඉන්නවනේ. දැන් සුළි සුළඟක් ආවට පස්සේ මේ සුළඟේ එක වර්ෂන් එකක් මෙහෙමයි, පීඩන අවපාතයක් ආවට පස්සේ මේක තව වර්ෂන් එකක් මෙහෙමයි කියලා. නෑ නෑ, සුළඟ කියන්නේ ගොඩක් කලාවට ඔය මේ විද්‍යාවේ කියනවා අංශු කියලා. ගොඩක් කලාවට වායු අංශු තමයි මේ සුළං ධාරාවල ඇතුළත් වෙන්නේ. එතකොට මේ ඔය අංශු එක එක විදිවලට තියෙනවා. හැබැයි මේ ඔය අංශු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් මිනිස්සු නම් එහෙමද? නෑ නේ, මිනිස්සුන්ගේ මිනිස්සු වෙනස් නේ. එක එක මිනිස්යාගෙන් එක එක මිනිස්සු වෙනස්. නහය දිගයි, ඊට පස්සේ නිකට දිගයි, කන් ටික ටිකක්, කන් දෙක ටිකක් ලොකුයි, කන් දෙක පොඩි, අරයාගේ ඇහිබැම තදයි, මෙහෙම එක එක විදිනේ. හැබැයි වායු අංශු, මේ වායු අංශු, හරි, මේවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයාලා වෙනස් වෙන්න හේතු හදාගන්නෙත් නැහැ. හරිද? මෙයාලා වෙනස් වෙන්න එකම හේතුව මොකක්ද දන්නවද? මෙයාලා වෙනස් වෙන්න එකම හේතුව තමයි එයාලගේ අභ්‍යන්තර කිසිම හේතුවක් නෙවෙයි, අනෙත් පිට සාධක. ඒ කියන්නේ බාහිර සාධක. අපි හිතමු මොනවාරි මේ කාලය ඇතුළත දේශගුණයේ කාලගුණ වෙනස් වෙලා මොනවාරි ලොකු සංසිද්ධියක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වායු අංශු එක එක තැන්වල එක් රැස් වෙලා තියෙනවා. හැබැයි වායු අංශුව කියන එක තනියෙන් ගත්තට පස්සේ වෙනස් වෙලා නැහැ. බලන්න ඒගොල්ලෝ කොච්චර වුණා, වායු අංශුව කියන එක කොච්චර වුණා. හරිද? මොන ප්‍රශ්නය ආවත්, මොන අභියෝගය ආවත්, මොන චැලෙන්ජ් එක ආවත් වෙනස් වෙලා නැහැ. ඒගොල්ලෝ මේ වෙනස් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන බාහිර සාධක නිසා. අපේ ජීවිතෙත් එහෙමනේ. අපේ මිනිසුත් සමහර අය ගොඩක් කලාවට මේ අපේ අභ්‍යන්තර සාධක, අපිට තියෙන ප්‍රශ්න, ඇතුළේ තියෙන ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව වෙන බාහිරව පිට තියෙන ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තමයි ගොඩක් කරදරේ වැටෙන්නේ. බලන්න මේ කාරණාව ඇත්තද නැත්නම් බොරුද කියලා පොඩ්ඩක් ඔයාම කල්පනා කරලා බලන්න. ඒ නිසා අපිටත් පුළුවන් නම් සුළඟ වගේ, නැත්නම් මේ වායු අංශු, මේ සුළං අංශු වගේ වෙන්න අපේ ජීවිතෙත් හරියට නිකන් සුළඟ වගේ පාවි පාවි ඉන්න පුළුවන් වෙයි. වෙලාව හවස 5:54.

0: වෙලාව සවස 6යි විනාඩි 6යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත, රටටම සම්පත.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ලක්හඬ රේඩියෝ ITN.

சத்தியாக லக்க

වෙලා හවස 6යි විනාඩි 9යි දැන් සතියකල අක්කඩහගෙන ඉන්නේ 93.5න් 93.7න්. ඉතින් මේ වේවැතර මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න කියලා තමයි යාවේ. අපි කට්ටිය මතක් කරලා තව ලස්සන සින්දුවක් අහමු. හරි, එහෙනම් ඒ කට්ටිය මතක් කරලි මුනේ. කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ? කවුද ටිකක් පැහැදිලි මතුනවා. හරි නේද? තියෙනවා. උඩින්ම තමයි තියෙන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න. මම මලිති මත්තේ ගොඩින් කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි, අපිවත් සින්දුවට එකතු කරගන්න. අම්පාරෙන් හසිනි, කැලුම්, සම්දීපනි, හෙක්ට ඇතුළු මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. තව මෙසේජ් එකක් දාලා තිනවා, මමත් ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම දිනුෂා දරණියගලින් දිනුෂා තමයි මෙසේජ් එක දාලා තින්නේ. හරි, තව එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ, මට කින්ස්ලි ෆීරිස් අයියාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා දාලා තියෙන මෙසේජ් එකක්. හොරණ වරකා ගොඩින් රේනුක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඉතින් අපි උපරිම උත්සාහ කරන ඔන්න ඔයාට කින්ස්ලි ෆීරිස් මහත්තයාගේ සින්දුවක් දෙන්න. හරි, ඊට කලින් එහෙනම් මේ සින්දුව අහන්නකෝ, බලන්න මේ සින්දුවක් ලස්සන නේද කියලා. එළව හවස 6යි විනාඩි 10යි.

වෙලාව හවස 6යි විනාඩි 22යි දැන් සතියක ලක්හඬ ඉතින් ඔන්න අන්තිම පැයේ අපි ඉන්නේ අපිට හවස 6:00 මාරට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අහන්නත් තියනවානේ ඉතින් මට ගිහිල්ලා එන්න වෙලාව හරි දැන් කාටත් ඉතින් කොහෙට ආවත් ගිහිල්ලා එන්න වෙලාවක් කියනවානේ ගිහිල්ලා එන්න සමහරකට සමහර අය නම් ගිහිල්ලා එනවා සමහර අය යන්න නෑ එහෙම එක එක තියෙනවනේ විදි ඒ නිසා ඉතින් මේ වෙලාවේ මට නම් අද ප්‍රෝග්‍රෑම් එකෙන් යන්න වෙලාව හරි 6:22 වෙලාව හවස 6:22 ඉතින් අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න හිතුවා ඊට කලින් නැත්තම් එයාලා තරහ වෙනවා ගොඩාක් කට්ටිය මෙසේජස් දාලා තියෙනවා මොකද එයාලා මතක් කරේ නැත්තම් තරහ වෙන්න පුළුවන් අපි ඔඩියන්ස් එකනේ ලක්හඬ කවදත් අපි ඔඩියන්ස් එකට ගොඩක් ආදරේ හරි එහෙනම් ඉතින් මතක් කරන්න ඕනේ කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ මෙසේජ් එක දාලා තියෙනවා මෙසේජ් එක දාලා තියෙනවා මෙසේජ් එකක් දාලා තියෙනවා මොනවාට තේරෙන්නේ නැහැ මෙසේජ් එක සින්දුවකට එකතු කරගන්න කියලා නා ඒක තේරෙනවා ඒක ඉතින් අපි කොහොමද දකින්න ඔයාලගෙන් සින්දුවකට එකතු කරගන්න කියලා මේ මෙසේජ් එක දාලා තියෙන්නේ රත්නපුරේ රත්නපුරේ කුමාරි තමරා කුමාරි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ හරි තව මෙසේජ් එකක් දාලා තියෙනවා අපිට සේරුවා විල සමර්සිංහ ෆැමිලියගේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා යාලවත් ආදරෙන් තව සින්දුවකට එකතු කරගන්න කියලා තව මෙසේජ් එකක් දාලා තියෙනවා ජයම අහලා තියෙනවා ඇයි අපිව එකතු කරගන්නේ නැද්ද නිකන් ගේම් වගේ අහලා තියෙන්නේ හරි හරි අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා කාව මිස් කරන්නේ මෙසේජ් එකක් දාලා තියෙනවා තව පන්නේපිටියේ ඉන්දික මාලා ශාරදා පාදුකේ අනුර කුමාර සනුදි සනාදි විනෝදි ගුණපාලාතා ශ්‍රියාවතී ආචාර්ය රෝකාන්ත ගුණතිලගේ සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද හරි අපි උපරිම උත්සාහ ගන්නවා මෙහෙම සින්දුව රෝකාන්ත ගුණතිල මහත්මයාගේ සින්දුවක් දෙන්න හැබැයි ඊළඟ සින්දුව හරි ලස්සනයි ඒකත් අහන්න අපි රෝකාන්ත ගුණතිල මහත්මයාගේ සින්දුවකුත් දෙන්නම් හරි එහෙනම් තව අන්තිම අවතාවට එක්කෙනෙක් කවුද මේ දැරණීගල කට්ටියක් තමයි සුචික දාලා තියෙන්නේ දෙසින්දුව එතකොට දෙසිනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ මත් තැන හරි ඉතින් අපි ඔයාවත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යනවා එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම සුභ සන්ධ්‍යාවක් ඉන්න ඕනේ සුවදායව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ජයින් ජය වේවා මම සිහත් ප්‍රම

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: rozrastale.
1: සාමාන්‍ය පෙළ 11791කට සියලු විෂයන්ට ඒ සාමාර්ථ 225748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි. 3,70,70,000ක හෂීෂ් කටුනායකදී අත්අඩංගුවට. දෙත්වාවෙන් 5090 බදුල්ල දුම්රිය ගමන් නැරඹේ. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ඉහළට. ශ්‍රී ලංකාවේ වෙළඳ ආයෝජන ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය අඛණ්ඩ සහය. පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි. හෙල්ලයෙන් ලොව හෙල්ලූ රුමේෂ් දිවයිනට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි 17 සිට 26 වනදා දක්වා පැවැත්ුණා. එස්නා පිනි සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 411,463ක්. ඉන්දේ 25,748 දෙනෙකු උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 73.16% ප්‍රතිශතයක්. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 11,790ක්. ඒ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් 3.57% බවයි ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඒ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින්
2: විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 382,480කුත් පෞද්ගලික අයදුම්කරුවන් 69,239ක් සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යාව 451,719ක් අයදුම් කරලා තිබුණා. විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාව පාසල් අයදුම්කරුවන් 359,883ක් පෞද්ගලික අයදුම්කරුවන් 45,132ක් සම්පූර්ණ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 405,015ක් වෙනවා. මේ විභාගයේ ප්‍රථම වතාවට විෂයන් පහක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 308,562ක් එනම් 99.91% විභාගයට පෙනී සිටලා තිබෙනවා. මේ අතුරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 225,748ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16%. සියලුම විෂයන් සඳහා ඒ සාමත ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 3.7%.
1: පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතයේ විෂයන් සමත් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.
2: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතුරින් විද්‍යාව සහ ගණිතයේ විෂය සඳහා පසුගිය වර්ෂයට වඩා ඔවුන්ගේ සාධනය යම් මට්ටමින් ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම කැපිපෙන ආකාරයට මෙවර දෙවන බස දෙමළ විෂය සහ දෙවන බස සිංහල විෂය කියන විෂයන් දෙකෙත් විභාගයේ සමත්වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා. නැවත සමීක්ෂණ අයදුම් කරන්න පුළුවන් මාර්ගගත ආකාරයට ජුනි මාසේ 25 වෙනිදා සිට ජූලි මාසේ 8 වෙනිදා දක්වා තමයි නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීම කාලය තියෙන්නේ. එම කාලය තිස්සේත්ම දීර්ඝ කරන්න ඇති බවත් මේ අවස්ථාවේ අයදුම් කරුවන්ට මතක් කරනවා.
1: මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 7,419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ. ඒ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සිදු කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට ලබන 25 වනදා සිට අයදුම් කළ හැකි බව පෙන්වා දෙමින් ජුලි මාස 8 වෙනි දින දක්වා නැවත සමීක්ෂණ අයදුම් පත්‍ර බාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2: සියලු විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතුරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලු විෂයන් අසමත් වෙලා තිබෙනවා. මෙවර අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල විභාගයෙන් දරුවන්ට බලා ගන්නටත් ඒ වගේම ප්‍රතිඵල බාගත කරගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donors.lk හෝ www.research.exams.gov.lk කියන වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල බලා ගන්නත් ප්‍රතිඵල බාගත කරගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම සියලුම විදුහල්පතිවරුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඔවුන්ට ලබා දීලා තිබෙන පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් පාසලට අදාළ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කරගන්නට හැකියාව තිබෙනවා.
1: මේ අතර විභාගයේ සමත් සහ අසමත් සියලු දෙනාගේ අනාගතය සකස් කර ගැනීම සඳහා මාර්ග විවර කර දීම දෙමව්පියන්ගේ වගකීම බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මෙවරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා. දෙමව්පියන් දරුවන්ගේ මනසට ශක්තියක් ලබා දිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.
3: පළවෙනි දේ තමයි තමන්ගේ දරුවාගේ ප්‍රතිඵල හොඳ නම් දරුවන්ට සුබපතලා අනාගතයට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්න. නමුත් අපේ දරුවාගේ ප්‍රතිඵල හොඳ වුණ පළියටම අපි එක ගොඩක් සමාජ මාධ්‍යවල ෂෙයා කරලා තමන්ට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලබා ගන්න බැරි දරුවන්ට දුකක් හිතෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. අපි හැමෝම වැඩිහිටියෝ දරුවන්ගේ ප්‍රතිඵල දිහා සහකම්පණයෙන් හොඳින් විමසිලිමත්ව බලන්න ඕනි. ඉතින් දරුවෝ හිත කනගාටුවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ඒගොල්ලන්ට කෑ ගහන්න, බනින්න, කරදර කරන්න එපා. ටික දවසක් හිත සංසුන් වෙන්න ඉඩ අරලා ඔබේ මානසික සහයෝගය දරුවන්ට ලබා දෙන්න. ටික දවසකට පස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන ඊළඟ පියවර ගන්න කටයුතු කරන්න. ඔබ අසමත් වුණා නම් එයින් මුළු ජීවිතේම තීරණය වෙන්නේ නැහැ. ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඔබට කැමති නම් නැවත සාපෙළ ඒ ඔබ අසමත් වූ විෂය ඔබට නැවත මුණ දෙන්න පුළුවන් අලුත් ගැම්මක් එක්ක.
1: රුපියල් මිලියන 337ක් වටිනා හෂීෂ් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් ලබා ගන්නා ගෝල්ඩ් රූඩ් මගී පරයන්තය ඔස්සේ විදේශිකයා ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පරීක්ෂා කළා. එදී ගමන් මළු දෙකක කිලෝ 37යි ග්‍රෑම් 639ක් බරදී හෂීෂ් මද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා. සැකකරු හෂීෂ් මද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන ඩුබායි වෙත පැමිණ එතැන් සිට ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් සලසා ගන්නා ගෝල්ඩ් රූඩ් මගී පරයන්තය ඔස්සේ පැමිණීමට ඔහු ඩොලර් 206ක මුදලක්ද ගෙවා ඇති බවතයි අනාවරණ වුණේ. මෙතරම් විශාල වටිනාකමක් සහිත හෂීෂ් මද්‍රව්‍ය තුගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් පළමු අවස්ථාව මේ බවද රේගුව සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු ඩොමේනියානු රජ්ජන් රජයේ පුරවැසිභාවය හිමි 23 හැවිරිදි තරුණයෙක්. මෙම තරුණයා එරට විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බවද අනාවරණ වී තිබෙනවා. මේ අතර රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු ගනිමුළු ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් ගනිමුළු ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඒවායි බර කිලෝ 6යි ග්‍රෑම් 28ක්. සැකකරු විදේශගතව සිටින මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකුන පොඩි සුරේෂ් සහ සංක සමීර යන දෙදෙනාගේ මද්‍රව්‍ය ජාලයේ සමාජිකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ගංජා තුගයක් වැල්ලවායේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. විරත් ගලයාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හෙන සොයාගත්තා. වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් සිටි බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ. දෙත්ව සුලිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවිල සහ නානුවේ අතර සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් පසු නානුවේ සිට බදුල්ල දක්වා දුම්රිය දහවනේ අද ආරම්භ කෙරුණා. ඒ සර්වාගමික වතාවත්වලින් අනතුරුවයි. පොඩිමෙනිකේ දුම්රිය නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය කර තිබෙනවා. ප්‍රසංස්කරණවලින් මාස 7කට පස්සේ දූ මෙම දුම්රිය ගමනට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෙක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සූර්යාරච්චි මහතාමෙන්ම දුම්රිය නිලධාරින්ද ආරම්භක අවස්ථාවට එක් වුණා. දුම්රිය ගමන පිළිබඳ මේ වාර්තාව කෙරෙන්නේ අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ.
4: දිට්වා සුලිකුලාටුව සිදුවී මාස 7කට පස්සේ මාමේ රැඳී සිටින නානුවේ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා පොඩිමෙනිකේ දුම්රිය ධාවන කටයුතු අද උදෑසන 9ට ආරම්භ කරනු ලැබුවා. මෙතෙක් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු කරනු ලැබුවේ අඹේවිල සහ බදුල්ල අතර. ඊට හේතුව මාමේ රැඳී සිටින නානුවේ දුම්රිය ස්ථානයේ සහ අඹේවිල දුම්රිය ස්ථාන දෙක අතර පැරකුම් පුර ප්‍රදේශයේ විශාල වශයෙන් දුම්රිය මාර්ගයේ නායෑමට ලක් වෙලා තිබුණා. දුම්රිය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ජාතික උඩනැගිලි පරීක්ෂණ ආයතනය පෞද්ගලික අංශය සහ දුම්රිය සේවකයන් එක්ව එම නායකීය දුම්රිය මාර්ගයේ යථාතත්වයට පත් කිරීමේ කටයුතු ඊයේ වෙන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පස්සේ තමයි අද පොඩිමෙනිකේ දුම්රිය ධාවන කටයුතු අද ආරම්භ කරනු ලැබුවේ.
1: මාස 7ක් වැනි කාලයකින් දුම්රිය මාර්ගය නවීකරණය කර යළි දුම්රිය ධාවනය කිරීමට හැකිවීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූර්යාරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා.
5: දිට්වා සුලිගුණාටෝ විසින් විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 170කට ආසන්න ප්‍රමාණයක් දැවැන්ත ලෙස විනාශයට පත් වුණා. තාමත් කෙටි කාලයක තුන මාස 5ත් 6ත් ගත වෙන්නත් මත්තෙන් ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කරලා විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සූර්ය දක්ෂ නිලධාරී මණ්ඩලයත් MBRI ආයතනයත් ඒකත් එක්ක ඊට සමගාමීව වැඩ කරපු කන්ට්‍රැක්ට් ආයතන මේ සියල්ල එකතු වෙලා නැවතත් සබා දහමෙන් එල්ලපු කරපු අභියෝගය ජයග්‍රහණය කරලා දේශ විදේශ සංචාරකයන්ට නැවතත් නෝර්ලි දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ සිරිනරඹන්න දාලා වටපිටාව ද නිර්මාණය කරලා තියෙනවා. ඒ අපි දන්නවා මේක සරල වැඩක් නෙමෙයි. ඉතාම අභියෝගාත්මකක් අඩි 100 ගණන් ප්‍රදේශ නායකහිල්ලා ගිලා බැහැලා දැවැන්ත ලෙස විනාශ වෙච්ච එකක් මේ කොට දාන්න. සමහර අය මේක කෑලුවට ලක් කරා, සමහර අය මේක උසුළු උසුළු කරන්න පටන් ගත්තා, කෝ වැඩ නෑ කියලා පෙන්වන්න පටන් ගත්තා. නමුත් ඒ සියලු දේවල්ට අද උත්තරයක් දීලා තියෙනවා.
1: කොඩකල දක්වා කොටස සහ නවලපිටිය දක්වා කොටසේ හැකි ඉක්මනින් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවයි ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා ප්‍රකාශ කළේ.
6: අභියෝගය තමයි කොච්චි නවලපිටියට ගන්න එක. ඉතින් ඒකට අපිට කොඩකලත් නානුවත් අතර රොස්ඩ්වේ සයිට්ස් දෙකක් තියෙනවා. දැනට ටිකල් මට්ටම අඩි 120 ප්‍රමාණය ප්‍රපාත වෙච්චේවා ඩෙප්ත් එකට. ඉතින් ඒක අපි දැන් කොඩකල සයිට් එක දැන් පටන් ගන්න තියෙනවා. NBR ආයත ප්‍රදේශණයයි කොන්ත්‍රාක් සමාජගතමත් එක්ක. ඉතින් අපි ක්ලයන්ට් විදියට ඉතින් ඒකත් අපි මාස 3කින් ගේ කාලෙකින් නිම කරලා තියෙන බලාපොරොත්තු කොටකල සයිට් එක. ඊට අමතරව ග්‍රේට් වෙස්ටර්න් වල රදැල්ලකින් ප්‍රදේශයේ තියෙන තව රොෂ්ඩ්වේ සයිට් එකත් අපි ඉක්මනින්ම පටන් ගන්න මේ අවුරුද්ද නිම කරන කන්නේ නාවල පිටිට කනෙක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගම්පල නාවල පිටිය අතරේ සයිට්ස් 13ක් තියෙනවා. ඒ සයිට්ස් 13 නුත් දැන් දෙකක් මේදි පටන් ගන්න තියෙනවා. අනිත් ඒවා ඩිසයින් මේ වෙන්නේ ස්විමින් පව තියෙනවා. මේ අවුරුද්ද කිරිමත් පෙර ඒ ටිකක් ඉවර කරලා යකා පාලම නිම කරලා වලමින් කෝච්චි නුවරටත් ඒ වගේම බදුල්ලටත් කනෙක් කරන්න බලාපොරොත්තු මේ අවුරුද්ද අග වෙනකොට ලබනවතු මුල වේ.
1: නානුවේ සංචාරක රියදුරු සංගමේ සමාජික සමන්ත පුෂ්පකුමාර් මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: දුම්රිය දෙපාර්තමේන්තුවත් රජයත් මැදිහත් වෙලා මෙම කටයුත්ත බොහෝ ඉක්මනින් මාස 7ක් වෙනකල් කාලෙකින් ඉවර කරපු ගැන අපි සතුටු වෙනවා. ඉතින් මේ පෞද්ගල මාසත් තුළ ඇත්ත වශයෙන්ම අපේ සංගම් දෙක ඉතා අපහසුතාවෙන් තමයි තුනේ. මොකද මේකත් ගැටලුවට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපි සංචාරකයන්ට මඟ පෙන්වනන් සහ ප්‍රවාහන සපයනන් විදියට අපි ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දුන්නා.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද වැඩි වී ඇති බවයි සෞඛ්‍යංශය පෙන්වා දෙන්නේ. කොළඹ, ගම්පහ, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු අවධානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ මුල් සති 24 වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26487ක්. ඒත් මේ වසරේම කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 41921 දෙනෙකු දක්වා රෝගීන් වැඩි වී ඇති බව සෞඛ්‍යංශය පෙන්වා දෙනවා. ඩෙංගු රෝගීන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. ඇතැම් ප්‍රදේශ ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කෙරුණා. එම තත්ත්වය වළක්වා ගැනීමට තම නිවෙස් සහ ගොඩනැගිලි ඇතුළු පරිශ්‍ර ආශ්‍රිතව ජලය එක්රැස් නොවන ලෙස පිරිසිදුව තබා ගත යුතු බවයි ඩෙංගු කළමනාකරණ කමිටුවේ සමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ.
8: දැනට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉතාම විශාල වශයෙන් සිද්ධ වීමක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම පසුගිය වර්ෂ දෙකත් එක්ක සංසන්දනය කරන බලන විට පසුගිය මාසය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සිද්ධ වන්නේ වර්ෂයේ ජූලි මාසය තුළ. ඉතින් මේ වැඩිවීම ඒ අනුව තවදුරටත් සිද්ධ වීමේ අවධානමක් පැහැදිලිවම තියෙනවා. ඉතින් දැනටමත් බොහෝ රෝහල්වල රෝගීන් ඉතිරිලා ඉතිරිලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අපි ඩෙංගු රෝගීන්ගේ කළමනාකරණය, රෝගී තත්ත්ව කළමනාකරණය ඉතා හොඳින් සිදු කරගෙන යනවා. ඒ නිසා අපිට හැකියාව ලැබිලා තියෙනවා රෝගීන්ගේ මරණ අනුපාතය ඉතාමත්ම අඩු මට්ටමකට ගන්න. නමුත් මේ රෝගීන් මේ විදිහට වැඩි වුණොත් අපිට මේ රෝගීන්ගේ කළමනාකරණය අපහසු වෙනවා. ඒ වගේම රෝගීන්ට සත්කාර කරන වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල වලට මේ කාර්ය සිදු කරන්න ඉතාම අපහසු වෙනවා මේ රෝගීන්ගේ වැඩිවීමත් එක්ක. ඒ නිසා අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා මේ රෝගීන්ගේ වාර්තාවීම අඩු කරගන්න. ඉතින් ඒ සඳහා කළ යුතු වෙන්නේ මේ මදුරුවන් බොවන ස්ථාන හැකිතාක් දුරට තමන් අවට පරිසරයෙන් ඉවත් කරන එක. ඒක අපි හැමෝගෙම වගකීමක්.
1: කොළඹ 13 සංගමිත්තා මාවත ප්‍රදේශයේදී ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණා. නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටකල මහතාගේ මූලිකත්වයෙන්.
9: මේ ඩෙංගු මර්ධන සතියේ පමණක් කරලා මේ ගැටලුව බේරගන්න බැරි වෙයි. නමුත් ඉස්සරහටත් අවශ්‍ය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කොළඹ මහනගර සභාවත් එක්ක අපි සාකච්ඡා කරලා තිනෝ. ප්‍රදේශීය මහජන මන්ත්‍රීවරු මෙතනට සහභාගී වෙලා තිනෝ. එතුමන්ලට උපදෙස් ලබා දීලා තිනෝ කොහොමද ඉස්සරහට මේ ඩෙංගු මදුරුවාගෙන් බේරෙන ක්‍රමය සහ ප්‍රජා සත්කාරක වැඩසටහන. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා ආවේ සියලු ප්‍රජා ශක්ති සභාපති
1: ගම්පහ දිස්ත්‍රික්කයේද ඩෙංගු අවධානම ඉහළ ගොස් තිබෙනවා. ගම්පහ මීගමුව සහ රාගම රෝහල්වල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් සිටින බවයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය උපුලි පෙරේරා මහත්මිය සඳහන් කළේ. ඒ ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
10: ඩෙංගු රෝගෙන් වාර්තා වූ මරණ තුනක් තමා තිබුණේ 2025 අවුරුද්දටම. දැන් මේ අවුරුද්දේ මැදක් වෙනකොට අපි දැනට ඩෙංගු රෝගීන් නිසා සිදු වූ මරණ 7ක් හැටියට වාර්තා වෙනවා. ඊට අමතරව තවත් ඩෙංගු රෝගීන් 2 දෙනෙක් පමණ මේ වෙලාවේ ICU එකෙත් ඉන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම මරණ වැඩිවීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. මරණ වැඩිවීමට ප්‍රධාන හේතුවක් හැටියට අපිට මේ හිතන්න පුළුවන් කාරණාවක් තමයි රෝගීන් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩිවීම. ඩෙංගු වෛරසයේ ටයිප් එක වෙනස් වීමේ හේතුව නිසාවෙන් රෝගීන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. රෝගීන් ප්‍රමාණය වැඩි වීමත් එක්කම අපේ අපි කියන්නේ රෝහල් පද්ධතියේ ධාරිතාවය ඇත්තටම ඉක්ම යමින් තියෙන්නේ.
1: ගම්පහ ඩෙංගු අවධානම අවම කිරීම සඳහා සති තුනක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සියලු පාර්ශ්වවල සහයෝගය අවශ්‍ය බවයි දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේ.
11: ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අංශ වැඩිවීමක් තියෙනවා. සාපේක්ෂව අපි තීරණය කරේ මේ ඛණ්ඩ වැඩසටහන මේ සතියේ ඔබට ජූලි 5 වෙනිදා දක්වාම අඛණ්ඩ වැඩසටහන සති 3ක වැඩසටහනක් ඉදිරි සති 3ත් අඛණ්ඩ වැඩසටහනක් කරගෙන යන අපි එහිදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාසල්වල ඒ වගේම විශේෂ වැඩසටහනක් පන්සල්, කෝවිල්, පල්ලි ඇතුළු ආගමික ස්ථානවල ප්‍රදේශවල ඉන්න රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සමිති සියල්ල සක්‍රිය කරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් ඒකම පළාත් පාලන ආයතන විදියට කසල කළමනාකරණය සහ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන
1: ඩෙංගු මර්ධන සතියට සමගාමීව නිවාසවට පරිශ්‍ර පවිත්‍ර කිරීම හෙට සිදු කෙරෙනවා. නිවැසියන් සිළු දිනයක්ව මෙම පිරිසිදු කිරීම නිවාසවට සිදු කරන ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවට දැනුම් දෙන්නේ. අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මල්වතු අස්කිරි ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු මහවිහාරයේ වෙත ගියා ග්‍රාමාධිවරිය මහානායක අතිපූජ්‍ය තිබ්බටුව අවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදකිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව මල්ලතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලදම් යන ස්වාමින් වහන්සේද බැහැදුටු අග්‍රාමාධිවරිය උන්වහන්සේ සමග සාකච්ඡාවක නිරත වුණා. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදැකීමටද අග්‍රාමාධිවරිය කටයුතු කළා. එදී අස්කිරි පාර්ශ්වය අනුනායක නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසීමටද අග්‍රාමාත්‍වරිය එක්ුණා. ඉන්පසු අග්‍රාමාත්‍වරිය රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. එමෙන්ම සමස්ත සමාජ පරිවර්තනයේදී ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා පිරිවෙන් අධ්‍යාපනයේ ශක්තිමත් කළ යුතු බවයි ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළේ. ඒ ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර ගැනීම අභියෝගයක් බවත් පෙන්වා දෙමින්
12: රාජ්‍යයක් හැටියට අපි විශේෂම ඉදිකිරීම් කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. එතකොට මේ මුදල් ප්‍රාදේශීය මට්ටමින් පළාත් මට්ටමින් කොට්ටාසවලට ගියාම ඒ ඉදිකිරීම් කටයුතු කරනකොට තාක්ෂණික නිලධාරීන් අවශ්‍යයි. වාර්තා ලබා දෙන්න, ඒව අනුමත කරන්න මේ වගේ දේවල් වලට. එතකොට දැන් කාලයක් තිස්සේ මේ පද්ධතීන් දුර්වල වීම තුලින් ගොඩක් පුරා පාඩු තියෙනවා සහ ඒකත් එක්ක අපි මේ ළඟදිත් බඳවා ගැනීම ගණනාවක් කරා. නමුත් තවත් ඒක ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් අර ඒ තාක්ෂණික දැන් නිලධාරීන් බඳවා ගැනීම අවශ්‍යතාවයත් ඒ වගේම තමයි දැන් මේ ඉදිකිරීම් ශ්‍රේත්‍රයේ තව අපිට මානව සම්පත් දියුණු කරගන්නත් අවශ්‍ය වෙලා තියෙන මේ වෙලාවේ අපි මුදල් විශාල ප්‍රමාණයක් යොදවනවා දිත්වසුලු කිනාටුවෙන් පස්සෙත් පොදුවේ සංවර්ධන වැඩ කටයුතු සඳහාත්. ඉතින් ඒකට ඒ අවශ්‍ය මානව සම්පත හදාගන්න එක තමයි
1: මේ අතර 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අග්‍රාමාත්‍වරියගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඒ පල්ලිකැලේ ප්‍රදේශයේදී සසුනට දිරිදින සුරකිමු පිරිවෙන් ලෙස රාජ්‍ය මහෝත්සවය නම් කර තිබුණා. ඉදි අදහස් පළ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
13: දැනුම, සංස්කෘතිය, ආගමික වටිනාකම් සහ සදාචාරාත්මක පද්ධතිය ආරක්ෂා කරගත් ශ්‍රේෂ්ඨ ජාතික අධ්‍යාපන පද්ධතියක් ලෙසයි පිරිවෙන් අධ්‍යාපනය හඳුන්වන්නේ. පිරිවෙන් අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ශික්ෂණය ලබා දීමත් හික්මීමක් තියෙන ඒ සංඝ පරපුරක් මේ රටට බිහි කිරීමේ අරමුණ තමයි පිරිවෙන් අධ්‍යාපනය තුළ තියෙන්නේ. ඒ ශික්ෂණය තියෙන ඒ සංඝයා වහන්සේලා ඒ නායකත්වය අද මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය තුළ සිදුවිය යුතු දේ වෙනුවෙන් රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් කළ යුතු දේ අපි කරන්න සූදානම්.
1: ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බව එක්සත් රාජධානිය ප්‍රකාශ කළා. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව සඳහා වන වෙළඳ නියෝජිත ලෝඩ් හැනට් සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් පැවැත්තුණා. ඒ දෙරට අතර වෙළඳ හා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සහ දෙරට ලැබෙන ප්‍රතිචාර ගැන හිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ලැබෙන අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. එක්සත් රාජධානිය සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ. වෙළඳාම සහයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය ප්‍රකාශ කළා. එය ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මෙහිදී අගය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. දෙරටේ ව්‍යාපාරික කවුන්සිලයේ 25 වැනි සංවත්සර මහසභාව කොළඹදී පැවැත්තුණා. යාමාතේ විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙරටේ දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික සම්බන්ධතා වර්තමාන ගෝලීය ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි වෙළඳ, සංචාරක, තාක්ෂණ සහ තිරසර සංවර්ධන ශ්‍රේෂ්ඨ ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට සූදානම් බවයි අමාත්‍ය අහිදී කියා සිටියේ. ඒ අනුව දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සමීප කරවීම සිදුවනවා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යවසායිකයන් මෙන්ම ජනතාව සම්බන්ධ කරන පාලමක් ලෙස මෙම කවුන්සිලයේ කටයුතු කරනු ඇති බවයි අමාත්‍ය සඳහන් කළේ. ඒ තායිලන්ත ශ්‍රී ලංකා ආනයන අපනයන වෙළඳාම දෛනිකව වර්ධනය වන බව පෙන්වා දෙමින් ඩිජිටල් යුගයේදී රෝගී සත්කාර සේවය තුළ මානුෂ්‍යයාගයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 51 වැනි වාර්ෂික අධ්‍යයන සැසියට එක්වෙමින් ජනගහනය, වයස්ගත වීම, බෝනෝන රෝග වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටලු, සෞඛ්‍ය වේදම් ඉහළ යාම සහ තාක්ෂණික පරිවර්තනය සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ලවන අභියෝග අතර වනවා. එය හමුවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගෙන්නේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මත බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා
14: සිටියේ.
15: ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වුණත් එම තාක්ෂණය වෛද්‍ය රෝගී සම්බන්ධතා ශක්තිමත් කරන අයුරින් භාවිත කළ හැකි. ලෝකයේ පුරා ජනගහනය වයස්ගත වීම, බෝ නොවන රෝග වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටලු, සෞඛ්‍ය වේදම් මිහළ යාම වගේම තාක්ෂණික පරිවර්තනය වගේ අභියෝග හමුවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගෙන්නේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මතයි. ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 51 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරය රටපුරාම වගේම ඉන් පිටත සිටින පවුලේ වෛද්‍යවරුන්, විශේෂඥයින් වගේම සෞඛ්‍ය සේවා වෘත්තිකයින් අතර දැනුම හුවමාරුව ඉතා වැදගත් වෙනවා.
14: And support them during some of the most vulnerable moments of their lives.
1: එදිරි මාස එකහමාරක දෙකක කාලය තුළ ඉන්ධන මිලේ සහනයක් අපේක්ෂා කළ හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සල්ලේ මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද අමාත්‍යයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
16: ඇත්තරම මෙයා බලන් ඕන දිනපතා රාජපක්ෂලා. අද සල්ලේ හංගන්නේ දරුවා වෙනුවෙන් දේවල් නෙමෙයි. අද සල්ලේ හංගන්නේ තමන්ගේ නෝන වෙනුවෙන් දේවල් නෙමෙයි. මේ තමන් ලව්ව මේ මහා පරිමාණ අපරාධය කරේ සාලේ ජනාධිපති වෙන්නේ නෙමෙයිනේ, වෙන ටීම් හැර ජනාධිපති වෙන්නේ. ඒ නිසා තමයි බෝම්බේ 21 අප්‍රේල් 21 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයේ යෝජනාවට එයා ඉදිරිපත් වෙනවා අප්‍රේල් 23. ඒ එහෙම කියන්නේ ඇයි? එයාට ඕන කරන ඩ්‍රාමයේ ලොකු කෑල්ල වුණා. ඊට පස්සේ දැන් එයා එනවා කියන එකනේ. ඒ නිසා සාලේ දරුවා ගැන හිතනවා නම්, නෝනා ගැන හිතනවා නම් තියෙන්නේ කට උතර හරියට දීලා, තොරතුරු දීලා මේ පරීක්ෂණයට උදව් කරන්නේ. දැනුත් ඔබතුමාලා දන්නවා හැම ඩීසල් ලීටර් එකකම රුපියල් 100ක සහන ආධාරයක් ආණ්ඩුව දෙනවා. එතන පෙට්‍රල් වලට රුපියල් 20කට වගේ. එතකොට අපි හිතනවා ඉදිරි මාස එකහමාර දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. තෙල් මිල අඩු වෙනවා නම් ලෝක පරිමාණයෙන් අඩු වෙන එක. මත ආණ්ඩුව තෙල් වලින් ලාභ උපයෝගුණ උපගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ රටේ තියෙන තෙල් ගන්න විදිහත් එක්ක අපිට දිනපතා තෙල් මිල අඩු කරන්න බැහැ. ඉදිකිරීම ක්ෂේත්‍රය පැත්තෙන් කල්පනා කරලා හැකි විගස තෙල් මිල අඩු කරන්න.
1: ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත්කුමාරනායක මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර හමුවක් පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක් එක් අමාත්‍යංශ සඳහා අයවැය යටතේ ප්‍රතිපාදනය දූ ආකාරය, ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මේ වසරේ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. විදෙස් ආයෝජකයන් මුහුණ පාන ගැටලු ගැනද අවධානය යොමු කළා. මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ආයෝජකින්ට අවශ්‍ය පහසුකම් කඩනමින් සලසා දීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ මාර්ගෝපදේශ සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කාර්යසාධන ඇගීම වෙනුවෙන් කාර්යසාධන ගිවිසුම් මත්සන් තැබීමද මෙහිදී සිදුණා. ඒ අනුව වර්ෂයකට දෙවතාවක් කාර්යසාධන ඇගීම සිදුවනවා. පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ලෝකවලඳපුලේ බොරතෙල් මිල පහත වැටීමේ වාසි ඍජුවම ජනතාවට ලබා දෙමින්. ඒ අනුව පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74කින් අඩු කර තිබෙනවා. පාකිස්තාන රුපියල් 373.78ක් පැවති පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299.78ක්. පාකිස්තාන රුපියල් 378.78ක් පැවති අධිවේගී ඩීසල් ලීටරයක මිල 67කින් අඩු කර තිබෙනවා. ඉන්නව මිල පාකිස්තාන් රුපියල් 311.78ක්. ජාතික මණ්ඩලයේ අමතමින් පාකිස්තාන් අග්‍රාමාත්‍ය ෂෙබා ෂරීෆ් සඳහන් කර ඇතේ අසිරු අවස්ථාවේ ජනතාව පෙන්වූ ඉවසීම සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කරන බවයි. ඔලිම්පික් රන් පදක්කම් ලාභී හෙල්ල විසිකිරීමේ ලෝකශූර ක්‍රීඩකයාද පරාජයට පත් කරමින් රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. දොහකට හරී පැති තරඟාවලිය හෙල්ල විසිකිරීමේ තරගයට ලෝ ප්‍රබල ක්‍රීඩකින් රැසක් සහභාගි වුණා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රුමේෂ් තරංග ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ මීටර 88 සෙන්ටිමීටර 68ක දුරකට හෙල්ල විසිකරමින්. ඒ අනුව ඔහුට කීර්තිමත් ඩයමන්ඩ් ලීග් තරඟාවලියක දෙවැනි වරටත් අධිරාජ්‍යය ගැනීමට අවස්ථාව උදා වුණා. මෙවර තරගයේ සුවිශේෂත්වයේ ලෝක ප්‍රකට හෙළ විසිකිරීමේ ක්‍රීඩක ඔලිම්පික් රන් පදක්කම් ලාභී ලෝකශූර නීරජ් චොප්‍රා මෙවරත් ශ්‍රුමේෂ් තරංගයට හමුවේ පරාජයට පත්වීමයි. චොප්‍රාට මෙම තරගයේදී මීටර 85 සෙන්ටිමීටර 69ක දක්ෂතාවක් දැක්වීමටයි හැකි වුණේ. ඒ අනුව මෙවර තරගාවලියේදී හතරවන ස්ථානයට පත් වුණා. මේ අතර තරගාවලි කිහිපයකට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රුමේෂ් තරංග අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ඒ දුහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR-664 ගුවන් යානයෙන් ඔහු පිළිගැනීමට කරුණායක ගුවන්තොටුපළේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීම.
0: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: සාමාන්‍ය පෙළ 11790කට සියලු විෂයන්ට ඒ සාමාර්ථ 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි. 37,70,00,000ක හසීස් කටුනායක දී අත්අඩංගුවට. දිට්ටාවෙන් පසු නානුවේ බදුල්ල දුම්රිය ගමන් නැරඹෙයි. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ඉහළට. ශ්‍රී ලංකාවේ වෙළඳ ආයෝජන ප්‍රාර්ථනයට බ්‍රිතාන්‍ය අඛණ්ඩ සහය. පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි. හෙල්ලෙන් ලොව හෙල්ලූ රුමේෂ් දිවයිනට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නමවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ජීවිතවලට ඇතුල් වෙනවා සිහින කියලා જાතියක්. මේ සිහින ඇතුලේ ජීවත් වීම ඇත්තටම බලාපොරොත්තුවක් හමාගෙන යාමක්. හැම මිනිහෙකුටම තිබෙන එහෙම බලාපොරොත්තු. ඒවා සාක්ෂාත් වෙනකොට හිත ඇතුලේ ප්‍රීතිය ඇති වෙනවා. ඒ ඇතුලේ අපි ජීවත් වෙන්න උත්සාහ කරන මේ ආදි වශයෙන් මිනිස්සු තෘප්තිමත් වෙනවා. හැබැයි මම කියන කතාව ඊට ටිකක් එහා ගිය එකක්. හැඟුම් වරුසාවේ අපි ඔබේ හැඟීමත් එක්ක කටයුතු කරන්නේ. හැඟීම ඇතැම් වෙලාවට ඔබ සොයන ප්‍රීතිය සතුටට වැඩිය ටිකක් එහායින් තියෙන දෙයක්. ඒක ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් හිත හිතා කල්පනා කර කර. ලෝකේ හුඟක් මිනිස්සු ජීවත් වෙන්නේ කල්පනා ලෝකේ. ඒක හැබැයි ලෝකෙට වැඩිය හරිම විචිත්‍රවත්. එතෙන්න යන්න පාලමක් හදන්න මම හිතුවා අද නාරද විජේසූරිය රචනා කළපු කපිල අපරැක්ක සංගීතවත් කරපු විශාරද අමරසිරි පීරිස් ගායනා කළ මෙන්න මේ ගීතය උදාහරණ කොට පාවිච්චි කරන්නේ.

අමරසිරි පීරිස් තමන්ගේ දාර්ශනික හඬපෞරුෂය යොදාගෙන මේ කියන කාරණාවත් නර්ද මේ පද සංකල්පනාව ඇතුලේ මතු කරන්න උත්සාහ කරන කාරණාවත් මට හිතෙනවා අපිට මේ ඉස්සෙල්ලා හම්බෙලා තියෙනවා. එක මොහොතක් මගේ වෙලා උයනක විරලක එදා වගේ හමුවන්නට සුන්දර හවසක අපිට හමුවෙච්ච චරිත ඇතුලේ අපි හිතින් ඒ අයට අප්‍රමාණික ප්‍රේමණීය හැඟීම් පළ කරමින් ඒ අප්‍රකාශිත ප්‍රේමයක් බවට පත් කරමින් කී තැනකදී අපි වෙන් වෙලා ගිහිල්ලා තියෙනවද? අන්නේ වෙන්වීම, ඒ මගහැරීම ජීවිතේ මොනතරම් සියුම් විදිහට අපිව කල්පනාලෝකවලට අරගෙන ගිහිල්ලා තියෙනවද? මම මතක් කරනවා ගුණදාස කපුගේ කම්පන ප්‍රසංගයේ ගායනා කළ එක ගීයක්. මේ ගීය අපිට ඇහුනේ ඇත්තරම ගුවන්විදුලි මාධ්‍ය හරහා, ඊට පස්සේ කැසට් සංස්කෘතිය හරහා. රිවයින් කර කර අහන්න අපි හරි ආස කරපු තැනක් තිබ්බා. ඒ තමයි පිය සටහන් කැසට් එක ඇතුලේ රඳිලා තිබුණු දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහි හද ගිලන් වෙලා. ඇත්තටම මේ යෞවනත්වයේ අගට එකතු වෙන විරහව කියන කාරණාව හුඟක් වෙලාවට මැදිවියට ආසන්න උදවියත් එක්ක ජීවත් වෙන කාරණාව. තමන්ට මග හැරුණු, තමන්ට අතහැරුණු, තමන් කලින් හිතින් හෝ ප්‍රේම කළ එහෙම චරිත අපිට මග ඇරිලා නැත්ද? හැඟුම් වරුසාවේ අපි මේ කතා කරන්න යන්න සූදානම් වෙන තැනට මේක ප්‍රවිෂ්ටයක්. දුක හඳුන් රැය ගීතේ එක තැනක් ස්පර්ශ කරන්න මං කැමතියි. නන්නා දුනන ලෙසේ මග තුට යලිත් හමු වෙලා, මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා. එහෙම චරිත අපිට මග තුටේ හමු වෙන්නේ නැද්ද?

සන්ත බණ්ඩාර දිසානායකයන් ගුණදාස කපුගේට රචනා කරලා දෙන මේ ගීතය ඇතුළේ තිබෙන දුක හාදු දෙන රාත්‍රියට මම කැමති. මට හිතෙනවා නාරද අරගෙන එන්නේ මේ ඉරයි හඳයි තනියහසක පායන දවසකත්, ඒ මොහොතක මගේ වෙලා උයනක වෙරළක නවතින්න හදන හිතත් අතර වැඩි වෙනසක් නැහැ කියලා. නැත්තම් නාරදට මේ ගීතය ලියන්න කොතනකෝ ආරෝපණයක් මේ ගීතයත් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි හීන මවුන මිනිස්සු, ප්‍රේමය වර්ගීකරණය කිරීම කරන්න පුළුවන් කාරණාවක්ද? දැන් ප්‍රේමය පිළිබඳ කතා කිරීමේදී ඒක සම්මත වුවත් අසම්මත වුවත් ප්‍රේමය කියන කාරණාව හංගලා තියාගන්න පුළුවන් දෙයක්ද? දැන් බටහිර ලෝකයේ මේ ප්‍රේමය පිළිබඳ තියෙන අත්දැකීමත්, පෙරදිග සංස්කෘතිය ඇතුලේ ප්‍රේමය පිළිබඳ තියෙන අත්දැකීම සහ සංකල්පනාවත් අහසට පොළොව වගේ, කොහොමනත් ප්‍රේමය සංගවා තබා ගත නොහැකි සංවේදනාවක් වැටියටයි මම දකින්නේ. ආදරයෙන් පරාජය වීම හෝ ආදරය කරනු ලැබූ තම ආදරවන්තිය හමු නොවීම කියන කාරණාව එහෙම මිනිසුන්ට විශාල අසරණකමක්. ඒ අසරණකම ලෝකේ අනෙක් සියලුම දේවලට වඩා ගැඹුරුයි දරුණුයි කියලයි මට නම් හිතෙන්නේ. සමහර කෙනෙක් ඉන්නවා ඒ ගැඹුර, ඒ අසරණ බව, ඒ හිතට දැනෙන දරුණු සංකල්පය විඳ දරාගත්ත. ඇතම් ප්‍රේම ගීත ඇතුලේ එහෙම සංකල්ප තියෙනවා. ඔබට මතකනම් කුලරත්න ආර්යවංශ රචනා කරලා රෝහණ වීරසිංහගේ සංගීතයට ජානක වික්‍රමසිංහ ගායනා කරන කොහේ හෝ ඔබ සිටිනම් සතුටින් කියන ගීතය ඇතුලේ තියෙන්නේ මට හිතෙනවා ඔය හිමි කරගන්න බැරුව ගිය ප්‍රාර්ථනාව කියලා. ජාන ගහන ගාලා කියනවා, කොහේ හෝ ඔබ හිඳිනම් සතුටින්, කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්, මේ විසල් මිහිතලයේ ඒ මගේ පැතුමයි මගේ සතුටයි කියලා. මිනිසෙකුට පුළුවන්ද තමන්ගේ ප්‍රේමය ඒ විදිහට පරිසරයට අතෑරලා දාලා සුබ ප්‍රාර්ථනා ගේන්න? හුඟක් මිනිස්සු තමන්ගේ ප්‍රේමය ඇතුලේ පරිකල්පනයට ලක් වෙලා ඒ ලක්ුණු පරිකල්පනය ඇතුලේ තව හිතකට වඩාත් ගැඹුරෙන් ආදරය කරන්න උත්සාහ කරන හැම මොහොතකම අතහරිනවා. ඇත්තටම ප්‍රේමය කියන්නේ බදා ගැනීමටම වඩා අතහැරීම කියලා ඔප්පු කරන්නේ මේ වගේ ගීත. වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ ලී දෙනෙතින් නුහුරු දුරු පියසේ, ගියද ඔබගේ එළිය නොනිමේමයි, පහස නොමැකේමයි.

ඇතැම් වෙලාවට ඒ පුරුදු පරිසරයන් ඇතුළේ පුරුදු සුවඳ නොදෙනුනාට මවා ගන්න පුළුවන්කම තිබෙනවා. ජානක හොයාගෙන යන්නෙත් අන්නේ කතාව. ඒ කතාව සමානයි මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසට. කතා ඇතුළේ තනි වෙච්ච හුඟක් දෙනෙක් හිතන්නේ මැරෙන්න මොහොතකට හරි එහෙම තියනවනම් හොඳයි කියලා.

ලෝකේ මේ හුඟක් නිර්මාණ ඇත්තටම එකම චෝනරයන් ඔස්සේ ගොඩනැගිලා තියෙනවා කියන කාරණාවට අපි මේ කතා කරන කාරණා බොහෝ සෙයින් සමීපයි. දැන් පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ආචාර්ය අජන්ත රණසිංහ රචනා කළ ගීතයක් ප්‍රේමසිරි මේ වෙලාවේ මට මතක් කරනවා. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ. ඒ සුන්දර ප්‍රාර්ථනාව. හැබැයි මේ ප්‍රාර්ථනාව ඇතුලේ තියෙනවා තනිකම රජයන පාළු විමානයේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා. මට එහෙම වුණාට ගමන් නැහැ. ඔබ මේ තරම් හොඳින් ඉන්නවනම් මේ ප්‍රාර්ථනාව හැබැයි ප්‍රේමවන්තින්ගේ හදවතින් එන දෙයක්. ඔවුන් ආදරයෙන් තෘප්තිමත් වෙච්ච උදවිය. ඔවුන් ආදරයෙන් ප්‍රීතිමත් වීමට වඩා ප්‍රමෝදයට පත් වුණ උදවිය. ඉතින් මේ ප්‍රමෝදය ඇතුලේ ජීවත් වීම මේ ගීත ඇතුලේ හරි අපූර්වට සාකච්ඡා කරනවා.

ශාමිලා හුසේන්. ඇය මේ අදහසට බොහොම සමීප සංකල්පනාවක් තමන්ගේ රචනා ඇතුළට එකතු කරනවා. කරුණරත්න දෙවුල්ගනේ ශිල්පියාගේ අවසානයට නිකුත්තුණු ගීත ඇල්බමේ මේ ගීතය හරි ප්‍රසිද්ධයි සහ රසිකත්වයක් ගොඩ නැගිච්ච ගීතයක්. කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතයේදී තුටින්නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති. ජීවිතේ ජයග්‍රහණය කරගන්න බැරි ප්‍රේම කතාවලට මොනතරම් පබෙදුම් එකතු වෙලා තිබෙනවද. උන්නදා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැති ලෝභ නෑ හිත අහිමිදා අද මමත් දැන් මට හිමි නැති. නුඹලගත් මතකේ ඇති නමුත් අපි වෙන් වී ඇති එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති. ලෝකෙ කැරකෙන්නේ දහමක් අණු. ඒ දහමක් අණු කැරගෙන ලෝකේ අපිට හමු වෙන චරිත සමහර වෙලාවට අපි කැමති චරිත වෙන්න පුළුවන්, අපි අකමැති චරිත වෙන්න පුළුවන්. නමුත් ඒ චරිතය ඇතුලේ අපේ ජීවිතය ගොඩනගා ගැනීමට අපිට භාවිත ජීවිතයක් තිබෙනවා. අපිට කාල්පනික ලෝකයක් තියෙනවා. කාල්පනික ලෝකය ඇතුලේ ඕනෑම කෙරවල කර ගිහිල්ලා අහපව් වෙන්න පුළුවන්. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක කියන ගීතයත් අන්න එහෙම කාල්පනික ලෝකයක සිරවුණු ගීතයක් කියලායි මා විශ්වාස කරන්නේ. දැන් අපි මේ ප්‍රවිෂ්ටයට හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා.

අර කලින් කිව්වා වගේ ප්‍රේමයේ වර්ගීකරණය කිරීම අසාධාරණයක්. සම්මත වූවත් අසම්මත වූවත් ප්‍රේමයේ සංගවා තබා ගන්න බැරි සංවේදනාවක් කියලත් මම ප්‍රකාශ කළා. හැඟුම් වරුසාවේ මම නම් කියන්නේ ආදරයෙන් පරාජය වීම හෝ ආදරය කරන ලැබූ තම ආදරවන්තිය හමු නොවීම කියන කාරණාව ඉස්සලා කිව්වා වගේම විශාල අසරණකමක්. ඒ අසරණකම ලෝකේ අනික් සියලු දේවල්ට වඩා ටිකක් දරුණුව දැනෙන දෙයක්. ආදරය කළගෙන කාරණා දෙකක් නිසා හොඳටම දුක් වෙනවා කියලා මට හිතෙනවා. දැන් ඔබ මේට සපේන සාක්ෂිය කුමක්ද? එකක් තමයි තමන් ආදරය කළගෙන තමන්ට නොලැබී යාමේ දුක. ඒකත් විරහාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තමන් ආදරය කළගෙන තමන්ට නොලැබී යාමේ දුක. ඊළඟ කාරණාව තමයි මේ විරහාවේ තිබෙන ගැඹුර. තමන් ආදරය කළගෙන අනෙකුට හිමි වී තිබීමේ දුක. මේ දුක් කාරණා දෙකම මේ ගීත ඇතුලේ බලපානවා. හැබැයි මම අර ඔබට සඳහන් කරපු නන්නාඳුනන ලෙසින් මගතොට යලිදු හමු වෙලා කියන ගීතය ඇතුලේ, එහෙම නැත්නම් ජානක ගායනා කරපු කොහේ හෝ දුර කියන ගීතය ඇතුලේ, දිව්ගණී ගායනා කරපු ගීතය ඇතුලේ, අමරදේව ගායනා කරපු ගීතය ඇතුලේ මෙන්න මේ තමන් ආදරය කළගෙන අනෙකුට හිමිව තිබීමේ දුක දරාගත්ත මිනිස්සු. ඔවුන්ට තිබුණේ තමන් ආදරය කළගෙන තමන්ට නොලැබී යාමේ දුක විතරයි. ඒ දුකට ප්‍රාර්ථනා පුරණ නිර්මාණ බවට ඒව පත් වෙලා තියෙනවා. ජීවිතත් එහෙමයි. නොලැබී යන හුඟක් දේවල් සංසාරේ මතු දවසක හමු වේවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට මේවා දරාගෙන ඉන්න කෙනාට ජීවත් වෙන්න සිහිනයක් අවශ්‍යයි. සිහිනය අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න.

පාරද ලියලා තියෙන මේ පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට කියන කාරණාවට ඔබ එකඟ වෙනවද? සමහර වෙලාවට මම නම් ඒ වැස්සෙ තෙමෙන්න කැමතියි. ඒත් සමහර වෙලාවට එහෙම දේවල් ගැන හිතලා ඇති වැඩේ මොකක්ද කියලා ඉවරලා කල්පනා වෙන වෙලාවලුකුත් තියෙනවා. සුර ගඟක් වෙලා ගිය නිම්නෙක් නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට. කවදා හරි මගේම වෙයි කියලා හිතපු කෙනා වෙනත් කෙනෙකුට අයිති වෙලා Tamangen වෙන් වෙලා ගියාම අඩු ගානේ පුංචිම පුංචි හීනෙක හරි අපි එල්ලිලා ඒක ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම තියෙන කාලයක් ටිකයි. හැබැයි ටික කාලය ඇතුලේ අපි ඒ වෙනුවෙන් නිර්මාණ එකතු කරනවා, අපි ඒව ගැන කල්පනා කරනවා, ඒව පිළිබඳ ප්‍රකාශ කරනවා. එකම එක දවසක් මුළු ජීවිත කාලයෙදම නැතුවට කමක් නැහැ. එකම එක දවසක් හමු වෙන්න පුළුවන් නම් ඉස්සර වගේ එදා වගේ ආදරය කරන්න පුළුවන් නම් හැමදාකටම නෙමෙයි එක මොහොතකට. ඔබට මතකද එහෙම එක මොහොතක් ගැන කතා කරපු ගීතේ?

නාම තරකාන්විතව මර්වින් පෙරේරාගේ හඬින් සහ අමිතා වෙදිසිංහගේ හඬින් එකට මුසු කරමින් ප්‍රේමකීර්ති අල්විස් ගීපද රචකයා ගොඩනගෙන සංකල්පය මර්වින් පෙරේරාගේ සංගීතය ඇතුළේ කොහොමද ඔබට දැනෙන්නේ? එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම් කල්පයකින් අසුරු සැනක් පමන නැතිවරම් කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මණිමේ ආසයි පොළොවයි එක්වන දවසක් ගනිමි. එතකොට නාරදට ඇතිවෙච්ච හැඟීම මීට ඉස්සෙල්ලා ප්‍රේමකීර්තිටත් ඇතිවිලා තියෙනවා. එතකොට ප්‍රේමකීර්ති එක බොහොම ස්වභාව සෞන්දර්යයත් එක්ක යාමනය කරලා මේ සංස්කාරේ මයින්න උත්සාහ කරලා තියෙනවා. මල් පොකුරකි එක නටුවක් ඒ බව සැබවි එක සිත ගැන සිද්දකකින් නොසිතුණු මැනවි කියලා. මේ සංකල්ප එහෙම පහළ වෙන්නේ නැහැ. ඒව ජීවිතේ විඳින්න ඕන සංකල්ප. පිළිවෙලකට නැති ලෙස තරු අහසේ යතුරා සඳ පමණක් සලුපිලි ඇඳ එහි වත සපුරා. අපිට හම්බෙන හොගාක් කාන්තා චරිතය ඇතුලේ අපේ රජයන එක් චරිතයක් ඉන්නවා. ඒක සඳ වගේ. හැබැයි අවශේෂ චරිත තියෙනවා. ඒවා නිකන් අර පායලා තියෙන තරුතු වගේ නිවි නිවි දැල්වෙනවා. සමහර වෙලාවට ඒ තරු වලට අපි ආස කරනවා. එක මොහොතකින් ඒ තරු නැති වෙලා යනවා. එහෙම දේවල්. හැබැයි සදාතනිකව හිත ඇතුලේ පායා දිලෙන හඳවල් කොච්චර තියෙනවද?

මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

ඔබ හැඟුම්වරු සාවේ මේ ගී රස විඳින්මින් විඳිනණය කරමින් සිටින වෙලාව මම ඔබෙන් අහුවොත් ඔබ ඉස්සර ආදරය හංගපු තැන්වල හොයලා තියෙනවද? ආදරය හංගපු තැන් ඔබට දැනිලා තියෙනවද? ආදරය හංගපු තැන්වල කතාන්දර ඔබ අහලා තියෙනවද? සමස්ත සරසවි ප්‍රේමයේ ඇතුළෙම තියෙන ආදරය, ඒ ආදරේ ගලා යෑම ඔය හන්තාන අඩවියේ හන්තානේ කඳු මුදුන සිසාරා එනකොට, හන්තානට පායන සඳ ගැන කතා කරනකොට හංගපු තැන්වල ඒ කාරණා අපිට හොයා ගන්න පුළුවන්. දැන් ඇත්තටම සබරගමු සරසවිය කේන්ද්‍ර කරගෙන යම් තැනකදී මහරචනා කරන ගීතයක පවා මම මේ දේ හංගලා තියෙනවා. පෙර දින අප හමු තැන නටඹුන් පමණකි කඳුලක, කඳු අතරේ වලාරොදක ඔබ සංග වීලා, සුවද හඳේ රදවලා යන්න ගිහිල්ලා කියලා.

ඒ මැයිගහ තාම තියෙනවද නැද්ද කියන එක මට නිච්චි නැහැ. නමුත් ගුවන්විදුලි ඉදිරිපිට තිබුණු මැයිගහ අසල පරිසරයේ තමයි ඔය ගොඩනගන්නේ මේ කතාව. ඉතින් මේ වගේ මේ අපි නොදන්න නොහිතන තැන්වල අපේ ආදරේ රැඳිලා තියෙනවා. ආදරේ නැහැ ඒ ස්ථාන, ඒ වටපිටාව ඒ විදිහටම අපිට දකින්න පුළුවන්. සමහර කෙනෙක් තමන්ගේ ආදරේ තුරුල් කරන් ඇවිල්ලා වෙනස් වෙච්ච තැන් ගැන බලලා යනවා. ජීවිතේ එහෙමයි. හෙරක්ලයිටස් කියන්නේ ගඟයි මිනිසයි දෙදෙනාම වෙනස් වෙනවා කියලා. ඒ වෙනසමයි මේ ගීතය ඇතුලේ ආදරය වාග්නයන්නේ.

සමහර ආදරණීය කතාවන් ලූ වෙලීම්. පෙරදිලා පෙරදිලා අන්තිමට කිසිම දෙයක් දිලා ගන්න නැති වෙනකොට අපි හිතුලින් මවා ගන්නවා. එක දවසක්වත් එහෙම ලැබෙයි කියලා. සමහර වෙලාවට අපි හිතින් ආදරය කරන චරිත ඔහු හෝ ඇය අපි එහෙම හිතමුකෝ. මනසින් ජීවත් කරනවා. දැන් මේ ගීතේ තියෙන යෙදුම් දෙක හරි අපූර්වයිනේ. මේ ඉරයි හඳයි තනි ආසක පායන දවසක එහෙම දවසක් කවද්ද තියෙන්නේ? දැතෙමුට කියන්න පුළුවන් සමහර පොය කිට්ටු වෙන දවස්වල මේ පාන්දරට හඳ දකින්න පුළුවන්, ඉරක් දකින්න පුළුවන්. සමහර වෙලාවට සමහර හැන්දෑවරු වල ඉරයි හඳයි ඉර බහැගෙන යනවා, හඳ පායගෙන යනවා. මේ දෙකම එකම අහස දෙපැත්තක තියෙනවා කියලා. එහෙම දවස් තියෙනවා. හැබැයි හැම දෑයකම නෙමෙයි. අනේ එහෙම දවසක් හරි එනවා නම් දකින්න පුළුවන් වෙයි ඔබයි මමයි එකට කතා කරන මොහොතක්. මේ රචකයා එහෙම හිතනවා. එදාට මම ඔයත් එක්ක ලංගිලා කතා කරන්න ආදරය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. ඔව් හිතනවා. අපි අපේ ආදරය ඉස්සර හංගලා තිබ්බ තැන්වල ආයේ හොයන්න ආයෙත් වෙලාවක් එයි කියලා. නමුත් එහෙම වෙලාවල් හුඟක් ජීවිතවලට එකතු වෙන්නේ නැහැ. ඒවා ඉතිහාසගත කතාවන් වන නිසාම තමයි ඉතිහාසගත සදාතනික නිර්මාණ බවට පත් වෙලා හුඟක් කතාන්දර අපිට ගීත සාහිත්‍යයෙන් අහන්න ලැබෙන්නේ. ඉරයි හඳයි එකහසක පායන දවසකට හරි අපි ආසයි ආයෙත් ආදරේ හංගපු තැන්වලින් එළියට අරගෙන බලන්න. හැබැයි එතකන් ජීවිතය ඇතුළේ තියෙන්නේ පුදුමාකාර වේදනාවක්. ඒ වේදනාව ගීත සාහිත්‍ය හුඟක් තැන්වල මුසු වෙලා තියෙනවා. එඩ්වඩ් ජයකොඩි මාලනී බුලත්සිංහල ගැයූ සුසුමක උණුසුම ගීතය ඇතුළෙත් මේක මෙහෙමම තිබුණා. සුසුමක උණුසුම නොමවිදි හදකට සුසුමක් උනේ ඔබයි, කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට කඳුලක් උනේ ඔබයි කියලා කතා කරන්නේත් මේ ප්‍රේමයේ විපයෝගෙම තමයි. කවදා හරි දවසක හිතේ තුරුළු කරගෙන අප්‍රකාශිතව යන ආදරවන්තයින් පිළිබඳ සටහන මේ ගීත ඇතුළේ කතා කරනවා.

අපි කොයිතරම් සාහිත්‍යයෙන් පෝෂණය වුණු රටක් වුණත් අදහස් ප්‍රකාශ කිරීම අතරින් ඍජුව යම් කාරණා ප්‍රකාශ කිරීම අතරින් අපි තැන්වල දුර්වලයි. ආදරය කියන මාතෘකාව ඇතුළේ මේ අප්‍රකාශිතය ප්‍රකාශනයන්ට වඩා වැඩි. හුඟ දෙනෙක්ගේ හිත ඇතුළේ ආදරය හිර කරගත් උදවිය. හැබැයි කෙනෙකුට පුළුවන් නම් විවෘතව තමන්ගේ හිතේ තියෙන දේ තව කෙනෙකුට ප්‍රකාශ කරන්න ඒක වැළඳ ගැනීමකට එහා ගිය අධ්‍යාත්මයක් පිළිඹු වෙන කාරණාවක්. ආදරය නොමැති දෑතක පැටලී සුසුම්ලන්න සමාජ සම්මතයේ ගොදුරු බවට පත්තුණු අසරණයින්ගින් මේ ලෝකෙ පිළිලගිහිල්ලා අතීත ප්‍රේමයක නටබුන් අතරේ අනන්ත සිහින සැඟවිලා තියෙන්න පුළුවන්. ආදරය හොයන්න පුළුවන් වෙන්නේ අන්නේ සැඟවිච්ච සිහින ඇතුලේ. ඉස්සර හංගපු තැන්වල ජීවිතයේ මැදියමට ඇවිල්ලා තනි වෙලා ආපහු හැරිලා බලනකොට කොච්චර සුන්දර තැන් කොච්චර වේදනාත්මක තැන් පසු කරලා ඇවිල්ලා තියෙනවද? ජීවත් වෙනවා කියන්නේ මේ මෙනෙහි කිරීම නෙවෙයිද? ඒ සිහින ඉටු කර ගැනීමේ මතු අනාගත බලාපොරොත්තුව, ඔවුන්ගේ හදවත් ගැහෙන රිද්මය, අපේ ආදරය හංගපු තැන්වල ටිකක් හොයන්න මේ සූදානම් වෙන්නේ. නාරද විජේසූරිය ලියු අමරසිරි පේරිස් ගායනා කළ නූතන තාරුණ්‍යේ වැඩි ඇල්මක් තියෙන මේ ගීතයට හැඟුම් වරුසාවෙන් ලබා දෙන ඉඩකඩ.

හැගුම් වරු සාවේ ඔබ රැඳෙනකොට සෞන්දර්ය ගැන මට හිතුණා තව ටිකක් කතා කරන්න. ඇත්තටම සෞන්දර්ය කියන්නේ ගැඹුරු කතිකාවක්. උඟාක් මිනිස්සුන්ගේ සංස්කෘතිය සමබර කරගන්න, ඒව ඇතුළේ වෙන හැලහැප්පීම් තුනී කරගන්න, ඒවට ගරු කරන්න, මිනිසුන්ගේ මනුස්සකම් කියන දේවල්, මනුස්සකම් කියන වටිනාකම් වල අගය වැඩි කරගන්න, ඒව ආරක්ෂා කරගන්න, ඇත්තටම වැදගත් වෙන්නේ කලාව, සෞන්දර්යය. එහෙම සෞන්දර්යයක් තිබෙන මිනිහෙක් හුඟක් වෙලාවට ජීවිතේ අතරමං වෙනවා අඩුයි. හැබැයි සෞන්දර්යය ඇතුළෙම අතරමං වීම කියන කාරණාවත් මෙහිදී කතා කරන්නම ඕන කාරණාවක්. යහපත් ජීවිතේ ආදර්ශ රූපය කලාව. මේ ආර්ට් එකට කරන්න පුළුවන් දේවල් මොනවද? ආර්ට් එක නැතුව ගියොත් මොකද වෙන්නේ? කලාව ඇතුළේ ගීත නිර්මාණ පිළිබඳ කතා කිරීමේදී අපි මේ අහපු ගීතය විශේෂයෙන් වැදගත් වෙන ගීතයක්. ඒක තවදුරටත් අපි වැදගත් විදිහට කිව්වොත් වේසසින් වැදගත් වෙන ගීතයක්. රාත්‍රියේ නිහඬව නිසලව ඉන්නම්, බියද දැනේ දුකද දැනේ, රුදුරු උනේ ඇයි හිමිසඳුනේ, රාත්‍රියේ නිහඬව නිසලව ඉන්නම්.

පවුල් ජීවිතයක් ගොඩනගා ගන්නවා කියන්නේ ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ජීවිතයක් ඇතුලේ ජීවිත හොයන්න අවස්ථා උදා වෙන්නේ මෙන්න මේ විවාහක කියන රාමුව ඇතුලේ. මේ ගීතය එහෙම විවාහක බිරිඳකගේ තිබෙන දුක්ඛ දෝමනස්යන් වේදනාවන් පිළිබඳ කතා වෙන අවස්ථාවක්. හැඟුම් වරුසාවේ මීට ඉස්සෙල්ලා අපි කතා කළේ ප්‍රේමය කොහොමද දැනෙන්නේ කියන කාරණාව. ප්‍රේමයට වයස බාධාවක් නොවන වගේ අපි ගීතයක් ඇතුලේ යම් තාක් දුරට ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කළා. මේ කතාව ඊට වැඩිය වෙනස්. හම්බෙන හැම තැනකම අපිට ආදරයක් තියනවාද? අවුරුදු ගානක් හිතින් පතාගෙන අවුරුදු ගානක් ප්‍රේමාන්විතව ජීවිත ගත කරලා පවුල් සංස්ථාවට ඇතුළු වෙන මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙන්නේ හැබෑම ප්‍රේමයක්. නැත්තම් විවාහ වුණාන් පස්සේ ප්‍රේමය පස්ස දොරින් පලා ගිහිල්ලා තියෙනවද? සුනිල් ආර් ගමගේ මහත්තයා රචනා කරලා තියෙන රාත්‍රිය වී නිහනව නිසලව ඉන්නම් කියන ගීතය ඇතුලේ මට නම් හිතෙන්නේ එහෙම කතාවක්. යෞවනය ආදරයට හරි දක්ෂයි. ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා දිනා ගැනීමට. ඒ දිනා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවේ අවසාන ප්‍රතිඵලය වන්නේ විවාහ කුඩුම්බයට ඇතුල් වීම. එතනදී තමන්ගේ ඉලක්කය සපුරාගත් නිසාද විවාහය තුළ ඉතාම සීඝ්‍රගාමී විදිහට දිය වෙලා යන්නේ අන්නේ ආදරය ප්‍රේමයමයි. රාත්‍රියක්සේ නිහඬව ඉන්න ගැහැණියකගේ හිත ඇතුලේ තියෙන වේදනාව මේ ගීතය ඇතුලේ කතා කරන්න පටන් ගන්නවා. හිතක් එහෙම රෑට කතා කරන්නේ ඇයි? තනි වුණු හිතක් ඇතුලේ තිබෙන කියා ගන්න බැරි දහසක් වදන් මේ ගීතය ඇතුලේ එක මිටට හකුලෝලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු උනේ ඇයි හිමිසඳුනේ

රාත්‍රිය සිරියාන නිදාගන්න යන මේ කාන්තාව ඇයි බිය සහ දුක හිරකරගෙන රාත්‍රියක් වගේ නිහඬව ඉන්නේ? ජීවිතේ පවුල් සංස්ථාවක් ඇතුලේ කාලය පහු කරන හුඟ දෙනෙක් ඇතුලේ මේ නිහඬියාව ඒ විදිහටම දක්නට තිබෙනවා. කෙනෙකුට කියන්න බැරි, කෙනෙකුට කියලා විස්තර කරන්න බැරි, කෙනෙකුගෙන් උපදෙස් ගන්න බැරි ජීවිතේ රුදුරු හුදකලා වීම මේ ගීතය ඇතුලේ ඉතාම වැණවෙන් පෙන්නුම් කරනවා. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් නගන හඬ ඇතුලේ තිබෙන්නේ අන්නේ වේදනාත්මක ස්වරය. චුට්ටක් අහලා බලන්න.

මේ ගීතයේ පළවෙනි පදය ආරම්භ වන්නේම විවාහය බිඳ වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳ ඉඟියක් කරගෙන. බිය, ඊළඟට දුක. මේ බිය සහ දුක පිළිබඳ කතාන්දරය මීට ඉස්සෙල්ලා දවසක අපි එක් තැනකදී ස්පර්ශ කළා. ඔබට මතකද එල්ටන් ජෝන්ගේ සැක්‍රිෆයිස් සින්දුව ගැන අපි කතා කළා? ඇත්තටම එල්ටන් ජෝන් පවසන විදිහට මිනිස් ස්වභාවය මත පදනම් වෙන සම්බන්ධතාවයන් දැඩි වුණාම ඒ සෑම කෙනෙක්ම අනෙක් පුද්ගලයාගේ සැනසීමට බලපෑම් එල්ල කරන්න පටන් ගන්නවා. දැන් සමහර අවස්ථාවලදී ඕනකට වඩා ආදරේ වැඩි වෙනකොට තමන්ගේ ස්වාමියාගේ සුවඳ පරීක්ෂා කරන්න, නැත්නම් ඒ ස්වාමියාගේ ජීවිතය ඇතුලේ තිබෙන පුංචි පුංචි දේවල් පරීක්ෂා කරන්න, දුරකථනය, මුහුණු පොත, SMS එක, පරිගණක තලය, මේ හැම එකක්ම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ පරීක්ෂාවේ අවසාන ප්‍රතිඵලය නිදහස කියන එක අසීමාන්තික ලෙස සීමා වීම. එල්ටන් ජෝන් කියන්නේ ඒ කතාවමයි. එක් එක් විවාහක පුරුෂයා තුළට, විවාහක ගැහැණිය තුළට තමන්ගේ සීමාව තුළට අවිශ්වාසයේ හැඟීම ඇති වෙන්නේ ඕනකට වඩා අනිකාගේ ඇතුළාන්තයේ කෙරෙහි එබී බලන්න යන අවස්ථාවන්වලදී. එදිනෙන් ඇතිවන ප්‍රතිඵලය අවිශ්වාසය. සෑම දෙයක්ම වෙනස් වෙමින් යන්න පටන් ගන්නෙ මෙන්න මේ අවිශ්වාසය කියන පාදම නිසා. දැන් බුදුදහමෙත් කියනවනේ විශ්වාසා පරමාඥාති කියලා. එතකොට ඒ විශ්වාසයේ බිඳෙන තැන ගොඩනගෙන අවිශ්වාසය. මේ ගීතය ඇතුලේ මෙන්න මේ අවිශ්වාසී පදනම නිසා ඇතිවන පශ්චාත්තාපය හරි අපූර්වට විස්තර කරනවා. ඒකට උදාහරණයක් සපයනවා නම් ජාත්‍යන්තරයේ අපිට ගන්න පුළුවන් හොඳම තැන තමයි සැක්‍රිෆයිස් ගීතය.

ඔබම රැඳී සිටින්නේ හැඟුම් වරුසාව සමඟ. කොමුණත් ජනප්‍රියතාවයේ පසුප සහභාගින යන අපේ සංගීත කණ්ඩායම නිචාර් ජෝතිපාල කිසිම අවස්ථාවකදී අමතක කළේ නැහැ. ප්‍රාසංගික වේදිකාවේ ඉන්න දැවැන්ත සංගීත කණ්ඩායම පවා තමන් වාදනය කරන පැයක් හෝ එකමාර කාලය තුළ අඩුම තරමේ විනාඩි 15ක්වත් නිචාර් ජෝතිපාල වෙනුවෙන් වෙන් කරනවා. අදටත් එහෙමමයි. එතකොට බටහිර පන්නේ නැත්තම් වෙනත් ආරවල් සංගීතෙන මුසු කරන කණ්ඩායමුත් මේ චාර් ජෝතිපාලගේ ගීතේ වෙනස් වීම තමන්ගේ සංගීත රිද්මය හා වෙනස් කරගන්න උත්සාහ දරුවා. මේක කණ්ඩායමක්. ඔවුන් සෙන්ටිග්‍රේඩ්ලා ජ්‍යෝතිගේ සරාසන්තට අත තියලා තිබෙන්නේ.

කලාලෝකයේ ඇතුලේ ගීතය ගායනය සහ මේ ගීතයට සංගීත සංයෝජනයත් එක්ක සලකලා බලපුවාම විවිධ ආරවල් හඳුනා ගන්න පුළුවන්. දැන් සරත් දසනායක එකතු කරපු සංගීත ආරම ඊට පසු කාලිනව මේ විවිධ කවර්ඩ් වර්ෂන් නිසා වෙනස් වීම වලට ලක් වුණා. දැන් මේ ඇවිල්ලා අපි නතර වෙන්න සූදානම් වෙන්නේ ඉන්ද්‍රචාපලගේ සංගීත රිද්මයත් එක්ක. ඉන්ද්‍රචාපල ලියනගේ සංගීතයේ හැමදාමත් වෙනස් අර්ථකථනයක් එකතු කරපු ශිල්පීන්. මේ නව්‍යතාව එහෙම නැත්නම් අපි කියන මේ මොඩර්න් මියුසික් කල්චර් එක ඇතුලේ කොහොමද ඉන්ද්‍රචාපල් සරසඳේ ගීතේ අත තියලා තියෙන්නේ?

අපි කියන මේ ඔය විවිධාකාරයේ තාල දැන් අපි 6-8 කියලා සඳහන් කරනවා, 3-4 කියනවා, එහෙම නැත්නම් 4-4 කියනවා. මේ රිද්මයන් එක්ක එකට මුහු කරන්න පුළුවන් ගීත මොනවද තියෙන්නේ? ශිවන්ත ප්‍රනාන්දු. ඔව්, මේරියන් සංගීත කණ්ඩායම නියෝජනය කරන්නේ. මම දැක්ක පහුගිය දවසක රූපවාහිනී වැඩසටහන ගීතාව අපූර්වට තමන්ගේ තිබෙන ඇඟුම් සමුදාය එකතු කරන ගීතය සහ රසවින්දනය පිළිබඳ එනිසා ඔහු යමක් දැනගෙන කරන චරිතයක් විදිහට මට හඳුනා ගැනීමක් තිබෙනවා. මේ ඔහු මේ ගීතය ස්පර්ශ කරපු ආකාරය පුංචි අමුණුමකුත් එක්කයි.

ගැනල්ලේ අහගෙන රසවිඳිනකොට මේ ගීතයට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන්. ගිටාරයක් අතට ගත්තගෙන ඒ ගිටාරේ වයමින් පෝට්ස් මත තමන්ගේ ඇඟිලි විහිදුවමින් සරාසඳේ කියලා කෑ ගහලා ගහන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නිවි හැනේල්ලේ එක තැනක ඉඳගෙන පියානෝකට අත් දෙක අරගෙන ගියාපුවාම මේ විවිධ ස්කේල් අතරේ හුදකලා වෙන්න පුළුවන් හිතක් ඔබට තිබෙනවා නම් සරාසඳේ තමයි හොඳම ගීතය. අඩු නැතු උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතනවා මේ පියානෝ වර්ෂන් එකත් එක්ක මේ කතාව අවසන් කළොත් හොඳයි කියලා. හැබැයි ඒ අවසානයේ අගට ජෝතිගේ හඬ චුට්ටක් එනකොට තමයි ඔබට උනත් නියම සමු ගැනීම මේ ගීතෙත් දෙන්න පුළුවන්. ගීතයක් එක්ක ලූ මඳින්න අපිත් එක්ක එකතු වෙන ඔබ රැඳිලා සිටින්න හැඟුම් වරුසාවත් එක්කනේ.

හැඟුම් වරුසාවට ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. අපි කියන්නේ කියලා වැඩක් නැහැ කියලා. ඉඳලා හිටලා මගතොටේදී හම්බෙන හුඟක් මිතුරන් අපිට ඒ පිළිබඳව සටහන් ගොඩාක් එකතු කරලා තිබුණා. අපි දැක්ක අන්තර්ජාලයට එකතු කරලා තිබුණා ක්ලැරන්ස් විජේවර්ධනගේ මාලනීය ගීතය පිළිබඳ අපි සටහන් කරපු වචනාර්ථයන්. අපේ ස්තුතිය පුද කරනවා මගේ අතේ මේ වෙලාවේ නම නොතිබුණත්. ඒ වගේම මගතොටදී හම්බෙච්ච මේ කැලුම් ශ්‍රී මාල දවසක් ඉතාම හම්බෙලා හුඟක් මේ වැඩසටහන පිළිබඳ කතා කළා. ඔහු මේ වැඩසටහන අහන බව, රසවිඳින බව, තවත් තුන් දෙනෙකුට මේ අහන්න කියා කියන බව අපිට සඳහන් කරලා තිබුණා. ඒ වගේම ස්වර්ණ ගුණවර්ධන අපේ හිතාදර මාධ්‍යවේදියාත් මේ වැඩසටහන ඇතුලේ වෙන කාරණා පිළිබඳ හුඟක් අවධානයෙන් ඉන්න බව තේරුණා. මේ ළඟදී අහම්බෙන් ඔහු අපිත් එක්ක මේ සටහන් එකතු කරපු වෙලාව. ඒ දන්න කියන අය කීප දෙනෙක් අපිට කිව්ව කරුණු විතරයි. ඒ කරුණුත් අරගෙන රූකාන්ත ගුණතිලක. ඒ කියන්නේ මේ ගීතේ ලියන්නේ රූකාන්ත, මේ ගීතේ සංගීතවත් කරන්නේ රූකාන්ත, මේ ගීතේ ගායනා කරන්නේ රූකාන්ත.

මට මතකයි මේ ගීතය කොහොමද අපි අතරට ආවේ කියලා. ඇත්තටම අපි එතකොට පාසල් අධ්‍යාපනයේ කෙළවර බඹර පහස කියන කැසට් එක. මේ කැසට් එකත් එක්ක ටිකක් වෙනස් ආකාරයේ කැසට් කවරයක්. ඒ කවරේ මිනි ඔළුවක් වගේ එක පැත්තක් සුදු පාටින් පාට කරලා අනිත් පැත්ත රතු පාටයි. අරගෙන බලපුවම මේවා තියෙන ගීත රිද්මයන් එකකින් එකට වෙනස්. ඔන්න සින්දුවක් අම් වෙනවා. අනාථ මාරුතේ කුණාටු සාගරයේ දිව්‍ය තිබෙන තුරුමගේ ඔබයි ආදරේ. මෙන්න මේ වචන ටිකර තමයි අපි හරිම කැමති. අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ. සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිව්‍ය තිබෙන තුරුමගේ ඔබයි ආදරේ. ඔය කැසට් එක ආපු කාලේ ඔහම ආදරේ කරපු උදවිය දැනටත් එහෙම්මම හිතනවද කියන එක ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා රූකාන්තත් එක්ක රූ සඳ රූ බලන්න සූදානම් වෙන්නේ. මේ රූකාන්ත ගුණතිලක තමන්ගේ මුල් ඇල්බමිය වෙනුවෙන් එකතු කරන ලද අනාථ මාරුතේ ගීතය ප්‍රාසංගිකරණය කරපු පළවෙනි අවස්ථාවයි.

මේ ගීතේ රහා හරිම ඉහලයන් මං කිව්වා වගේ අපි හුද්ද කළා වෙච්ච වෙලාවට. ඒ රහා ස්පතු කරන්න පුළුවන් හොඳම තැනක් තමයි ගිටාරේ. ගිටාරයක් හරියටම කෝඩ්ස් මත ගීතයක් මුමුණන්න පුළුවන්කම තිබුණොත් හරි ගිටාරය ඇතුළෙම මේ ගීතේ කතා කරලා පෙන්වන්න පුළුවන්කමක් තිබ්බොත් එතනදී අපි ඒවට වසී වෙනවා. එහෙම වසී වෙන්න ඕන තැනක් මේ.

අනාත මාරුතේ කුණාටු සාගරයේ දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ පරම්පරාවෙන් පරම්පරාවට අලුත් හිත් කියවන්න තාමත් මේ ගීතයට පුළුවන් මේ ගයන්නේ.

හැමද දෙයක් මේ විදිහට ගලාගෙන යනකොට රූකාන්ත ගායනා කරපු අනාත මාරුතේ ගීතයත් ඉක්මනින් වෙනස් වෙනකොට ගීතය ඇතුළේ තිබෙන ශෛලිය පිළිබඳ අපි කතා කරන්න ඕන. ඇත්තටම රූකාන්ත කියන්නේ පොප් ශෛලියේ ගායකයෙක්. ඔහු 70 දශකයේ සිටම තනු නිර්මාණය කරමින් තමන්ගේ සංගීත කුසලතාවය විලා දක්වපු චරිතයක්. එක පැත්තකින් ක්ලැරන්ස්ට අනෙක් පැත්තේ ලීලා වික්‍රමසිංහ වැනි ශිල්පිනියන්ට රූකාන්ත තනු නිර්මාණය කරනවා. ස්ටැන්ලි පීරිස්කින් අරගන්න සංගීත හැඩහුරුකම් එක්ක මහින්ද බණ්ඩාරලා වගේ මිතුරන් එක්ක ඇසුරු කරමින් ගොඩනැගෙන සංගීත චාරිකාවේ විශිෂ්ට සම්දිස්ථානයක් අනාත මාරුතේ ගීතය ඇතුළේ තිබෙනවා. මේ සමාප්ති සටහන් කරන්න සූදානම් වෙන්නේ ප්‍රේමසිරි ගම්මුදවත්ත මට උදව් කරපු මගේ මිත්‍රා නිෂ්පාදන දායකත්වයෙන්. මම සුරවීර. අපි දෙදෙනාගේම මේ සම්මිශ්‍රණයට ඔබේ තිබෙන කැමැත්ත අපි කැමැති අපිට ලියලා හරි එවනවා නම්. 80 දශකයේ අග වෙනකොට නිර්මාණය කරලා හමාර වෙච්ච 90 දශකයේ වෙනකොට කැසට් කංචුක වැළඳගත්ත ඊට පස්සේ රූසඳුරු මගින් ලෝකයේම විශ්මිත භාවයට පත් කරපු අපේ ගීත රසස්වාදයේ බටහිර ආර ඉතාම අපූර්වට රෝමාන්තික එකතු වෙච්ච ගීතය.

0: පුරාජාතියක් ක්විශ්වාසය තැබූල්ලො තැරයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියතින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ මොට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාරෙන්ම හෙල්මට්ටක පැළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3-5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I could live a

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: Lakhanda Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Sitanimane Putupane. Sitanimane Putupane.
3: Satyantaye Ratri Sumadhura Dharmadeshanaya. Senasurata Ratri Naveta.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්ෂණ මොවලින් ඒසයි
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: කැරකෙන රෝදය කළු ගල් මෝලේ කරදිය ගැඹරේ අන්දර යායේ වැව්තාවල්ලේ දහතිය හෙළනා පියකොඩයට සෙනෙහස පුතුම
5: සිනිහස පුතා අම්මාවරුන් වගේ
4: ජුනි 21 ඉරිදා

0: ලකඩහගෙන ඉන්නේ රෑටයි විනාඩි 37යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබ කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලකන YouTube නාලිකාවට
4: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න
5: පාට පොතක් තිලකලා කලල් කලාවේ
6: ආදරේ උණුසුම විරහවේ වේදනාව
5: මගේ නොවදිනි සුරු කරුපත් සහතන උබයයන සුරු
7: හදිත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජීවිතය
8: ආදරණීය ජීවිතය
5: රසෝ ගේ බැඳීනු රහයි ජීවිතේ
7: අහිමි ආදරේ ජීවමාන හඬ
6: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
7: ජෝති රාත්‍රිය

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Dabaraye Peralikarana NLB Mega Power Tavanta Mega Super Tag Gata Amatarava Rupiyal Koti Eka Power Super Tag Saha Grand Super Tag Gata Super Remote Ratya Dinana Lokuma Super Tag Idana Eka Malutaraya NLB Mega Power Obat Adama Miladi Ganna
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: ඔබන් වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව රැනවයයි විනාඩි 2යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කලයි සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

පිළිබඳ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දනාවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමදු

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබේ ජීවිතය ධර්මයේ තුලින් පෝෂණය කරගන්න සුන්දර රාත්‍රියක් තමයි අදත් මේ සතියන්තයේ ඔබට උදා වෙන්නේ. පින්වත්නි, මේ ධර්මය අපේ ජීවිතයට මොන විදියට ගැළපිලා යයිද කියලා අපට පුද්ගලිකව හෝ ධර්මයේ දන්නා කෙනෙකුගෙන් හෝ අහලා බලලා දැනගෙන ස්ථාවරව තම තමන්ගේ ධර්මයේ වැඩෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැඹුරු දාර්ශනික අර්ථයක් මතු කරගන්න බෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ පණිවිඩයේ තියෙන ගැඹීරත්වය තම තමන්ගේ ජීවිතේට ගැළපි ගැළපි යනකොට ඒ තම තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ කෙලෙස් කැඩි කැඩි යන විදිහ සාමාන්‍ය කෙනෙකුට නිශ්චිතව අදහසක් ඉදිරිපත් කරලා ගණනය කරලා ඔබට මෙපමණ කාලයකින් ඔබේ ආධ්‍යාත්මය සම්පූර්ණ වෙනවා නිවනට අදාළ වැඩපිළිවෙල ඔබ දැන් මෙතනින් එහාටයි මේ කාලේ වැඩ කරන්න ඕන මේ විදියට ස්ථාවරව කාල පැනවීමක් එවැගේම ඔබේ ප්‍රඥාව අවදි වෙන නිශ්චිත ස්ථාවර භාවයක් අපට හඟවන්නවත් පෙන්වන්නවත් පුළුවන්කමක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි බුදුරජාණන් වහන්සේටමයි එක එක පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ තුල තම තමන්ගේ ආධ්‍යාත්මයට ගැළපෙන විදිහට ඒ ආධ්‍යාත්මික ජීවිතයේ කොහොමද ඉහළ අධිගම තත්වයන් අභ්‍යන්තර හිත තුල වැඩෙන්නේ, කොතනින්ද ඔහුගේ ප්‍රඥාවේ දොරගුළු විවර වෙන්නේ කියන එක පිළිබඳ හොඳටම ධර්මය දන්න කෙනෙකුටවත් අදහසක් ඉදිරිපත් කරන්න බෑ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය පළවෙනි ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් එවැනි අදහසක් ඉදිරිපත් කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේට පමණක්ම විෂය වන ගම්භීර කාරණයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පුළු පුළුවන් හැටියට ඒ අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඒ ගම්භීර බුද්ධ වචනය ගලපා ගැනීමට. මේ ධර්මයේ ගැළපිලා යන ශ්‍රාවකයෙකුට තමන්ගේ ජීවිතයේ කෙලෙස් නිරෝධ වන ධාරිතාවේ අපට පේන්නේ නැහැ, අපට තේරෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි යම් කෙනෙක්ගේ ජීවිතයට මේ ධර්මී ගැළපුණොත් ඒ ගැළපුණු කෙනාගේ ජීවිතය තුළ කෙලෙස් මලකඩ නම් ගැළවිල යනවාමයි. ඒක විශාල ශීඝ්‍ර ධාරිතාවයකින් වෙන්නේ නැති වෙයි. හැබැයි කොහොම වුණත් ඒ කෙලෙස් දූවිලි ටික ගසලා දාලා මේ තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා යන ලෝකය එයා කෙලවර කරගන්නවාමයි. ඔබේ අතීත ජීවිතේ මොන විදි අඩුපාඩු තිබුණත් ඔබ මේ මොහොතේ ධර්මයත් එක්ක අත්වැල් බැඳගන්න කැමති නම් ඒ සියලු අඩුපාඩු, සියලු පසුතැවීම්, සියලු අරබුද, ඒක කායික අරබුදයක් වෙන්නත් පුළුවන්, මානසික අරබුදයක් වෙන්නත් පුළුවන්, ඒ සියලු අරබුද අතහැරලා දාලා ඔබට ධර්මයත් එක්ක නැගිටින්නයි මේ මොහොතේ කැමැත්තක් අවශ්‍ය වෙන්නේ. එවැනි කැමැත්තක් තියෙන කෙනාට නිශ්චිත කාල නිර්ණයක් කරන්න බෑ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ වගේ දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ අපට කාලය පිළිබඳවත් අදහසක් දීලා තියෙනවායි. මහණෙනි, යම් කෙනෙක් මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව
යම් කෙනෙක් මේ ජීවිතේ පුහුණු කළොත් එයා අවුරුදු 7කින් අරහත්ත්වයට පත් වෙන්න ඕන නැත්තම් එයා අරහත්ත්වයට පත් නොවුනොත් අනාගාමී තත්ත්වයටවත් පත් වෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ යම් පැනවීමක් කරලා තියෙනවා අපිට කාලය පිළිබඳව යම් අදහසක් දීලා තියෙනවා හැබැයි ඔබේ ප්‍රඥාව කොයිතරම් වැඩිලාද කියන එක අනුව ඔබට මේ වැඩපිළිවෙලට අදාළ කාලය අපිට හරියටම තීරණය කරන්න බැරි දැන් කෙනෙක් අද හිතන්න පුළුවන් ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙලට අවතීර්ණේ වෙනවා නම් සමහර විට ආරණ්‍යයක ඉන්න කෙනෙකුගේ වුණත් සාමාන්‍ය ජීවිතයේ ගෙවන ශ්‍රාවකයෙකුට වඩා බරපතල විදියට කෙලෙස් වලින් ඒ ආරණ්‍ය වාසී පුද්ගලයා ගිහි එක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා වැහිලා යන්න පුළුවන් වඩාත් තෙවැනි පරිසරයක් තෝරගන්න පුළුවන් නම් හොඳයි. දැන් මම ඔබට ලස්සන උදාහරණයක් කියනවා මේක කුද්දක නිකායේ තේරගාතා පාළියේ තියෙන්නේ සීහා කියලා තෙරණියක් හිටියා. ඇයි බොහෝ කාලයක් ධර්මයේ පුහුණු කළා. නමුත් ඒ බොහෝ කාලයක් ධර්මයේ පුහුණු කළාට ඇයට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩය තුලින් නැගී සිටින්ට හැකියාවක් ලැබුණේ. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා ඇය රාගයෙන් බරපතල විදියට පීඩා විඳපු කෙනෙක්. ඇයි රාගයෙන් දරුණු විදියට පීඩා විඳා. ඇයට විශාල පසුතැවීමක් තිබුණා ඇයගේ රාග පරිදාහය සංසිඳුව ගන්න විධිමත් විකල්පයක් නැතුව ඇය විවිධ භාවනා කළා. නමුත් අර කාම රාගයෙන්ම දැවි දැවි කාම පරිදාහයකින්ම දැවි දැවි ඇයගේ ජීවිතය ගෙවිලා ගියා. ඇය දක්ෂ වුණේ නැ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල ස්ථාවර වෙන්න. ඇයම කියනවා අයෝනිසෝ මනසිකාරා කාම රාගේන පට්ඨිතා අහෝසින් උද්දතා සබ්බේ චිත්තේ අවසවාන්ති ති කියලා. ඒ කියන්නේ මම ඉස්සර හරියට මේ හිතුවේ වැරදි විදිහට කියනවා අයෝනිසෝ මනසිකාරා යෝනිසෝ මනසිකාරයක් තිබුණ නැහැ කියනවා කාම රාගේන වට්ටිතා. ඒ කියන්නේ කාම ආසාවන්ගෙන් මගේ හිත හරියට පීඩා වින්දා කියනවා. මම බොහෝම අපහසුතාවයට පත් වෙලා හිටියා මගේ කාම පරිදාහය සංසිඳුව ගන්න බැරුව කියනවා. ඒ නිසාම මගේ හිත විසිරිලා ගියා. දැන් බලන්න මේ තෙරණිය තමන්ගේ ජීවිතයේ තුල කෙලෙස් පරිදාහය නිවා ගන්න අදහසින් අවංකව පැවිදි ජීවිතයට ඇවිල්ලා ඒ පැවිද්ද තුලත් මොනතරම් පීඩා විඳිනවද ඒ කාම පරිදාහය සංසිඳුව ගන්න බැරුව. ඊට පස්සේ ඇයි කියනවා පරියුට්ටිතා කිලේසේහි සුබ සංඥානු වත්තිනි සමං චිත්තස්ස නාලබින් රාග චිත්තාව සානුගහ. මම මේ විදියට මේ සුබ වශයෙන් ලෝකේ අරමුණු පිළිගත්තා කියනවා. ඒ පිළිගන්න පිළිගන්න මගේ හිත කෙලෙස් වලින් තව දුරටත් පීඩා විඳින්න පටන් ගත්තා කියනවා. රාගයට මගේ හිත වසඟයට ගියා කියනවා. ඒ නිසාම සමං චිත්තස්ස නාලබින් මගේ හිතේ චිත්ත සමාධියක් මට ලබා ගන්න බැරි වුණා. රාග පරිදාහයමයි මතුනේ. ඒ නිසා මගේ චිත්ත සමාධියක් මට උපදව ගන්න බැරි වුණා. මේ විදියට මම හරියට පීඩා වින්දා කියනවා. ඒ කාලේ මම හරියට ගන්න දානි ටිකක්වත් හරියට දිරෙව්වේ නැහැ කියනවා. ඒ ආහාර ටිකක්වත් ඇඟට ඔරොත්තු දුන්නේ නැහැ කියනවා. මං ඒ කාලේ හරිම කෙට්ටුයි කියනවා. මගේ ඇඟ කොච්චර කෙට්ටු වුණාද කියනවා නම් ටිකක් මම විරූපී වුණා කියනවා. ඒ කියන්නේ ඇය ලස්සන කාන්තාවක් ඒ ගිහි කාලේ. නමුත් පැවිදි ජීවිතයට ආවට පස්සේ මේ රාග පරිදාහය කායික පීඩා මානසික පීඩා විඳවමින් ගත කරපු ජීවිතේ කෑම ටිකක්වත් දිරවන්නේ නැතුව මම හරියට පීඩා වින්දා කියනවා. නාහං දිවාච රත්තිංච මම රෑ දවල් කිසි වෙලාවක පැවිද්දෙක් ලබන සුන්දර සැපයක්. මෙතන කියන්නේ සැපයක් කියලා කියන්නේ මේ මට පැවිද්දෙකුට මුණ ගැහෙන සමාධියක් මට මුණ ගැහුන්නේ නැහැ. මම බොහොම මහන්සි වුණා. මම අවුරුදු 7ක් එක දිගට බණ භාවනා කළා.
ඒත් මගේ හිත මේ රාගෙම දැවෙන්න පටන් ගත්තා. දැන් බලන්න ඇය කොච්චර සිහිය පිහිටුවාගෙන වමනාවෙන් තමන්ගේ හිත හදා ගන්න හදනවද? නමුත් අර රාගෙම මතුවෙලා එනවා. රාගෙම මතුවෙලා එනවා. අපිට හිතා ගන්න බෑ. හරි සමහර වෙලාවට අපි වුණත් ධර්මයක් පුහුණු කරන්න හදනකොට ආධ්‍යාත්මයක් දියුණු කරගන්න ඕන කියලා හිතනකොට කවදාවත් නැති කරදර, කවදාවත් අත්විඳෙන්නේ නැති ප්‍රශ්න, කවදාවත් අපට අත්දකින්න ලැබුණ නැති විදිහේ සම්බාධක ගොඩකට අපි විවෘත වෙනවා. අන්න එතනදී තමයි ආරම්භ ධාතුවත්, නික්කම ධාතුවත්, පරක්කම ධාතුවත් ඒ විශාල සම්බාධක මැඩගෙන ඉදිරියට යන උනන්දුවක් සහිත ශ්‍රාවකෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ. එවැනි පරක්කම වීරියක් නැති වුණොත් බොහෝ සම්බාධක එනකොට විශාල විශාල සම්බාධක මැඩගෙන අධ්‍යාත්මික ජීවිතේ සුරක්ෂිත කරගෙන ඉදිරියට යන්න අපිට බැරි වුණොත් එහෙම ඒ ඉදිරියට යන්න බැරි වුණු ජීවිතය මේ කෙලෙස් යුද්ධයෙන් පරාජයටපත් වෙනවා. දැන් මේ අවුරුදු 7ක් මේ සීහා කියන උත්තමාවිය ධර්මයක් පුහුණු කරන්න හදනව අවුරුදු 7ක චිත්ත සමාධියක්වත් ඇත්තේ නැහැ. දැන් අද නම් අවුරුදු 7ක් විතර මොකක්වත් නැත්තම් රාගයෙන්ම නම් පීඩා විඳින්නේ, රාගයේ සහිත ජීවිතයකට බැහැගන්නවා මිසක් එතනින් එහාට මොකක්වත් කරනවද නැහැ. පැවිදි වෙච්ච කෙනෙක් වුණත් රාග පරිදාහයෙන් පීඩා විඳිනකොට ඊට පස්සේ ඒ රාගයට උදව් වෙන විදියට වැඩපිළිවෙලක් හදාගන්නවා. එක්ක උපැවිදි වෙනවා, එක්ක විවාහ ජීවිතයකට පෙළඹෙනවා, ඒ වගේ දෙයකට පෙළඹෙනවා මිසක් එතනින් එහාට ඒක රාග පරිදාහය සංසිඳව ගන්න වැඩපිළිවෙලකට, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට අවතීර්ණී වෙන්නේ නැහැ. දැන් මේ විදියට කල්පනා කර කර ඉන්නකොට ඇය අවුරුදු 7ක් ධර්මයක් පුහුණු කළා. නමුත් ඇයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී චිත්ත සමාධියක්වත් උපදව ගන්න බැරි වුණා. ඇයටමයි චෝදනා කරගන්නේ. අන්තිමටම ඇය කියනවා මම අන්තිමටම කලකිරුණා කියනවා. තතෝ රජ්ජුං ගහෙත්වාන පාවිසින් වනමන්තරං වරං මේ ඉද උබ්බන්දං යංච හීනං පුනාචරේ. මම අන්තිමේටම කඹයක් අරගෙන වනාන්තරය ඇතුළට ගියා කියනවා. දැන් බලන්න භික්ෂුණියක් කරලා තියෙන වැඩක්. මම වනාන්තරය ඇතුළට කඹයකුත් අරගෙන ඇතුළට ගියා කියනවා. මම මේ විදියට වනාන්තරයේ ඇතුළට ගිහින් මම හොඳ ගහක් බලලා මම බෙල්ල වැලලා ගන්න කල්පනා කළා. මොකද මේ උතුම් පැවිද්දා තෑරලා දාලා ආයෙත් ගිහි ජීවිතයට යනවට වඩා මැරෙන එක සැපයි කියලා මට හිතුණා කියනවා. මොකද මම මේ රාග පරිදාහය සංසිඳව ගන්න ගොඩාක් උත්සාහ කරපු කෙනෙක්. නමුත් මට මේ රාග පරිදාහය සංසිඳව ගන්න බැරි වුණා. අවුරුදු 7ක්ම ඒකට වැඩපිළිවෙලක් කෙව්වා. බැරිම තැන මම හිතුවා ගිහි ජීවිතයට යනවට වඩා හොඳයි බෙල්ල වැල දාගන්න එක. දැන් ගිහි ජීවිතයට යනවට වඩා හොඳයි කියලා කියන්නේ අතීතයේ ඔය බුද්ධ ශාසනය පැවිදි වෙලා සමහර අය සිවුර අත්තරින්න කල්පනා කරනකොට බොහෝ අය ධර්ම සංවේගය උපද්දවන්න කියලා තියෙන. දැන් එක තැනක තියෙන අර පොඩි හාමුදුරුවෝ කෙනෙක් සිවුර අත්තරින්න ගෙදරට එනවා. ගෙදරට එනකොට තමන්ගේ අම්මා පිල උඩට වෙලා අඬ අඬ ඉන්නවා. මේ පොඩි හාමුදුරු සිවුරු අරිනවට අම්මා කැමති නැහැ. අම්මා දැනගත්තා ඉවෙන් වගේ අම්මා කෙනෙකුට දරුවෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන්නේ. අම්මා දැනගත්තා මේ පුංචි හාමුදුරු අද සිවුර අත්තරින්නයි මේ පැල්කොටේට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ අම්මා ළඟට ගිහින් මේ පොඩි හාමුදුරු කියනවා, ඇයි අම්මා අඬන්නේ? අම්මා කෙනෙක් මැරුණාමනේ අඬන්නේ. ඒත් ඇවිල්ලා ඉන්න මන් දිහා බලාගෙන අම්මා ඇයි අඬන්නේ? මම ඇවිල්ලානේ ඉන්නේ. මම නැත්තන්නේ අම්මා අඬන්න ඕන. එතකොට ඒ අම්මා කියන කතාව තුළ තමයි ඒ ස්වාමිනාංශේ දහම් සංවේගයේ උපදෝ ගන්නී. ඒ අම්මා කියන කතාව හරීම ලස්සන කතාවක්. ඒ අම්මා කියනවා හරියට පුතේ ගින්නක පිච්චි පිච්චි තිබුණු දෙයක් ගින්නේ පිච්චෙමින් තියද්දී ඒක වටිනා දෙයක් නම් ඒක අපි අමාරුවෙන් ගින්නෙන් එළියට අරගෙන පුතේ ආයේ කවුද ඒ එළියට ගත්ත දේ ගින්නට දාන්න කැමති? පැවිද්ද කියන්නේ යන්නේ එහෙම එකක් කියනවා. ගිහි වෙලා ඉඳලා පැවිද්දට ගියා කියන්නේ
ගින්නක පිච්චි පිච්චි තිබුණු දෙයක් ගින්නෙන් එළියට හැදලා ගත්ත වගේ වැඩ. හැබැයි ඒ පැවිද්දේ ආධ්‍යාත්මික සුවය විඳින් නැතුව යම් කෙනෙක් පැවිද්ද අතහැරලා දාලා ආයෙ ගෙදරට එනවා නම් ඒක හරියට මලා වගේ කියනවා. ගින්නකින් එළියට ගත්ත දෙයක් ආයෙ ගින්නට දැම්මා වගේ කියනවා. මෙහෙම කියනකොට තමයි ඒ හාමුදුරුව දහම් සංවේගයේ උපදවාගෙන ඇත්ත තමයි මේ අම්මා කියන කතාව කියලා හිතාගෙන උන්වහන්සේ නැවතත් ආරාමයේ බලා පිටත් වෙන්නේ. දැන් බලන්න මේ භික්ෂුණිය කල්පනා කරන විදිය. කඹයක් අරගෙන මම වනාන්තරයට ගියා කියන ඇයිගේ තේර ගාතාවේ මේක තියෙන්නේ. මම කඹයක් අරගෙන වනාන්තරයට ගියා, මේ පහත් ගිහි ජීවිතේට නම් ආයෙ බැස ගන්නෑ. ගිහි ජීවිතේ නම් තියෙන්නේ කාම බැමි ගොඩක්මයි, රාග බැමි ගොඩක්මයි, ද්වේෂ බැමි ගොඩක්මයි, මෝහයෙන් මුලා වෙන ගතියක්මයි ගිහි ජීවිතේ තියෙන්නේ. මේ වගේ පහත් ගිහි ජීවිතයකට නම් මං ආයෙ බැස ගන්නේ නෑ. ඊට වඩා හොඳයි මම බෙල්ලවල දාගෙන මිය යනවා කියලා හිතාගෙනලු කැලේ ඇතුළට ගියේ. ඒ විදියට කැලේ ඇතුළට ගිහින් දල්හං පාසං කරිත්වාන රුක්කා සාකහාය බන්දිය, ඒ කියන්නේ පින්වත්නි මේ තොණ්ඩුව හොඳට සකස් කරලා කඹේ ගහෙත් එක පැත්තකින් ගැට ගහගත්තා කියනවා. ඊට පස්සේ හරි ලස්සන කතාවක් කියනවා. පක්කිපීයන් පාසං ගීවාය අත චිත්තං විමුක්ති මේති. ඒ කියන්නේ පින්වත්නි තොණ්ඩුව හොඳට සකස් කරලා කඹයක් හදලා එක පැත්තකින් ගහේ බැඳගෙන අනිත් පැත්ත බෙල්ලට දාගෙන, එතකොට එක පැත්තක් කඹේ බැඳලා බෙල්ලට දාගන්න වෙලාවේ තමයි මගේ හිත සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වුනේ කියනවා. අන්න ඒකයි මට කියන්න ඕන උනේ. මොකද්ද කිව්වේ? දල්හං පාසං කරිත්වාන රුක්ක සාකහාය බන්දිය. ඒ කියන්නේ මම එක පැත්තකින් තොණ්ඩුව හොඳට හදලා ඒ කඹේ ගහේ පැත්තක අත්තක බැඳලා ඒ තොණ්ඩුව මගේ බෙල්ලට දාගත්තා. අන්නේ බෙල්ලට දාගත්ත වෙලාවේ තමයි මගේ හිත සියලු කෙලෙස් බන්ධන වලින් නිදහස් වුනේ. කියන්නේ මේ වෙලාවේ තමයි රහත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපට තේරෙනවා මොනතරම් පීඩාවලින් ජීවිතේ පීඩා වින්දත්, මොනතරම් පසුතැවීම් වලට අපේ ජීවිතේ විවෘත වුණත්, මොන විදි අපහසුතාත් එක්ක අපේ ජීවිතේ ගත වුණත් පින්වත්නි අපේ ජීවිතේට මේ ධර්මයේ ගැළපෙන වෙලාව, ධර්මයේ ගැළපිලා යන අවස්ථාව, ධර්මයේ ගැළපිලා යන ආකෘතිය ගැන අපට අදහසක් ගන්න බෑ. ඒ නිසා හැම වෙලාවකම ජීවිතේ අප්‍රමාදී වීම, ප්‍රමාද නොවීම අපේ ජීවිතේට ඉතාම වැදගත් අවස්ථාවක්. දැන් අද අපි මේ මුලින් මතක් කළේ බොහොම ලස්සන ධර්ම පාඩයක්. මේ ධර්ම පාඩයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ කප්ප සූත්‍රයේ ඇසුරෙන් තියෙන ධර්මකාරණයක් තමයි මතක් කළේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ අනාගත වර්තමාන ආධ්‍යාත්මික, කියන්නේ යං කිංචි කප්ප රූපං අතීතනාගත පච්චුප්පන්නං. කප්ප අතීතේ හරි කමක් නැහැ, අනාගතේ හරි කමක් නැහැ, වර්තමානයේ හරි කමක් නැහැ, අජ්ජත්තං වා බහිද්ධා වා, ආධ්‍යාත්මික හරි කමක් නැහැ, බාහිර හරි කමක් නැහැ, ඕලාරිකං වා සුකුමං වා, ගොරෝසු උනත් කමක් නැහැ, සියුම් උනත් කමක් නැහැ කියනවා. හිතං වා පනීතං වා, හිත උනත් කමක් නැහැ, ප්‍රනීත උනත් කමක් නැහැ, දුරේ වා සන්තිකේ වා, දුර උනත් කමක් නැහැ, සමීප උනත් කමක් නැහැ, සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති, ඒව මේතං යතා භූතං සම්පප්පඤ්ඤාය පස්සති. දැන් මේකේ මතක් කරනවා මේ විදියට යහපත් නුවණින් කප්ප යම් කෙනෙක් දන්නවද, රූපේ පිළිබඳ දකින්නවද, අන්නේ රූපේ කෙරෙහි ළඟහරි දුරහරි අනාගතේ හරි වර්තමානයේ හරි ආධ්‍යාත්මික හරි බාහිර හරි ගොරෝසු හරි සියුම් හරි හිත හරි අහිත හරි දුර හරි සමීප හරි යම්කිසි රූපයක් වේද, අන්නේ රූපය මම මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නැත්තම් අන්නේ නොගැනීම තුලම තමයි කප්ප සියලු ආරම්මණයන්ගෙන් හිත නිදහස් වෙලා එයා නිකලස් වෙන්නේ.
එහෙමනම් අපි මතක තියා ගන්න අවශ්‍ය සුන්දර ධර්ම කාරණයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි, මේ ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදා ගැනීම තුළ තමයි මේ ස්කන්ධයන්ට නොඇලී යන්නේ, රූපේ කෙරෙහි නොඇලී යන්නේ. එතකොට මෙතන රූපේ ගැන සම්පූර්ණයෙන්ම රූපස්කන්ධය, රූප ගොඩ ගැනම මෙතන කියනවා. ඒක අතීත වෙන්නත් පුළුවන්, අනාගත වෙන්නත් පුළුවන්, වර්තමාන වෙන්නත් පුළුවන්, ඇතුළේ වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන්, ඕලාරික වෙන්නත් පුළුවන්, සුකුම වෙන්නත් පුළුවන්, හිත වෙන්නත් පුළුවන්, ප්‍රනීත වෙන්නත් පුළුවන්.

කෙරෙහි දැනගන්න දැනගැනීම තමයි එයාගේ සියලු ආරම්මණයන්හි මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටි අයින් වෙලා යා නිකලෙස් භාවයට පත් වෙන්නේ. එමනම් එවැනි නිකලෙස් බවක් හදාගන්න ශ්‍රාවකේකුට මේ කියන දහම් කතාව ඉතාම වැදගත් කතාවක්. මේ විදියට රූපය පිළිබඳවත්, වේදනාව පිළිබඳවත්, සංඥාව පිළිබඳවත්, සංස්කාරය පිළිබඳවත්, විඥානය පිළිබඳවත් මෙන්න මේ විදියට දකිනකොට විඳින සියලු දේවල් වේදනා ස්කන්ධේ සම්පූර්ණයෙන් විඳින සියලු දේවල් තුළ මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කර ගැනීම තුළමයි පින්වත්නි ඒ ජීවිතය අනාගතයට තව දුරටත් ප්‍රපංච ලෝකයක් නිර්මාණය වෙන්නේ. එතකොට යම් කෙනෙක් වේදනාව මම වේදනාව මගේ වේදනාව මගේ ආත්මය කියලා ග්‍රහණය කරගත්තේ නැත්නම් අන්න එහෙම ග්‍රහණය කරගත්තේ නැති ජීවිතය වේදනාවෙන් නිදහස් වෙනවා. එවැනි වේදනාවෙන් නිදහස් වුණු ජීවිතයක් තමයි ධර්මීය තුලින් සැබෑ පිළිසරණ හදාගෙන නැවත උපතක් කරා යන්නේ නැති විදියටම තමන්ගේ ජීවිතෙන් නිදහස් වෙන්නේ. එතකොට මේ විදියට නිදහස් වෙන්න කැමති ශ්‍රාවකේ පඤ්චස්කන්ධ ලෝකේම තමයි පින්වත්නි පඤ්චස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ මේ විදියට කල්පනා කරන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, විපතක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් කල්පනා කරන්නේ. අනේ කල්පනාව තුළ තමයි එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. දැන් මේ කියන එක සමහර විට කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන කතාව ඇස්සේ තියෙනවා බොහොම ලස්සන දාර්ශනික ආරයක්. ඒ තමයි මට කියන්න ඕන උනේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන පඤ්චස්කන්ධ ධර්මය හැම වෙලාවකම හටගන්නවා, නිරුද්ධ වෙනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන පඤ්චස්කන්ධ ධර්මය අපි හිතාගෙන ඉන්නවා පින්වත්නි එක දිගටම පවතිනවා කියලා. ඒ එක දිගටම පවතිනවා කියලා හිතනකොට ඒ පඤ්චස්කන්ධ ලෝකය තණ්හා වශයෙන් අල්ලනවා, මානේ වශයෙන් අල්ලනවා, දිට්ඨිය වශයෙන් අල්ලනවා. තණ්හා මාන දිට්ටි වලින් ඒ පඤ්චස්කන්ධ ලෝකය අල්ලනවා. අල්ලන්නේ අවිද්‍යාව නිසා. ඇයි හිතාගෙන ඉන්නවා මේක එක දිගට පවතින එකක්? රූපේ එක දිගට පවතිනවා, විඳින දේවල් එක දිගට පවතිනවා, හඳුනා ගන්න දේවල් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් මේ හඳුනගත් දේවල් එක දිගටම පවතිනව, නොවෙනස්ව පවතිනවා කියලා හිතනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර, රූප සංචේතනා රූපේ නිසා ඇතිවෙන සිතුවිලි, ශබ්ද සංචේතනා ශබ්දේ නිසා ඇතිවෙන සිතුවිලි, ගන්ධ සංචේතනා ගන්ධ සුවඳ නිසා ඇතිවෙන සිතුවිලි, රස සංචේතනා රසේ නිසා ඇතිවෙන සිතුවිලි, මෙන්න මේවට කියනවා සංචේතනා කියලා. මෙන්න මේ සංචේතනා එක දිගටම නොවෙනස්ව පවතිනවා කියලා හිතෙනවා. ඒ පවතිනවා කියලා හිතන නිසා තමයි පින්වත්නි රූපේ කෙරෙහි පුද්ගලයා බැඳිලා යන්නේ, විඳින දේවල් කෙරෙහි බැඳිලා යන්නේ, සංඥාව කෙරෙහි බැඳිලා යන්නේ, සංස්කාරයේ කෙරෙහි බැඳිලා යන්නේ, විඥානයත් එයා හිතනවා එක දිගට පවතිනවා කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් පවතින විඥානස්කන්ධයත් එයාගේ තියෙන අවිද්‍යාවට හිතනවා මේ ඔක්කොම එක දිගට පවතිනවා කියලා. පින්වත්නි මේ ඔක්කොම එක දිගට පවතින්නේ නැහැ. හටගෙන හටගෙන නිරුද්ධ වෙනවා, ඇති වෙලා නැති වෙලා යනවා. හැම වෙලාවකම පඤ්චස්කන්ධ ධර්ම හටගන්නවා, නිරුද්ධ වෙනවා, හටගන්නවා, නිරුද්ධ වෙනවා. මේ හට ගැනීමයි නිරුද්ධ වීමයි දන්නේ නැති කෙනා හිතන්නේ එක දිගට පවතින දෙයක් කියලා. එක දිගට පවතින නිසා පින්වත්නි එයා මේ රූපයටත් තණ්හාවක් හදා ගන්නවා. ඒ වගේම විඳින දේවල් වලටත් තණ්හාවක් හදා ගන්නවා. ඊට පස්සේ හඳුනා ගන්න සංඥාවටත් තණ්හාවක් හදා ගන්නවා. සංස්කාරයටත් තණ්හාවක් හදා ගන්නවා. විඥාණයටත් තණ්හාවක් හදා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පඤ්චස්කන්ධයටම තමයි තමන් තුළ තණ්හාවක් ඇති වෙන්නේ. අපි එළියේ යම් දෙයකට තණ්හා කරනවා, තණ්හාව ඇති වෙනවා කියලා හිතුවට ගැඹුරින් බලනකොට තේරෙනවා
මම

0: මේ මගේම පංචස්කන්ධයට තමයි මම තණ්හාවක් හදාගෙන තියෙන්නේ. මගේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ වෙනම කොටවත් නෙමෙයි, මගේම පංචස්කන්ධ ධර්මයකටමයි කියලා Tamanට තේරෙනවා. ඒ තේරෙනකොට යා දැනගන්නේ, අනේ මගේ තියෙන මේ අවිද්‍යාව නිසා මම මේ බාහිර රූපයකට තණ්හාව ඇති වුණා කිව්වට මගේ හිතේම ඇතිවෙච්ච නාම ධර්ම ටිකකටම නේද මගේ තණ්හාව ඇති වුණේ කියලා තේරෙනවා. අන්න එහෙම තේරුම් ගන්න තමයි පින්වත්නි එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. කීනාසවෝ, එයා ක්ෂීනාශ්‍රවයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උසිතං කතං කරණීයං ඕහිත බාරෝ, උන්වහන්සේ මතක් කරනවා මේ එයාට තමයි කීනාශ්‍රවයන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම එයාට තමයි උසිතම් බ්‍රහ්මචරියම්, බ්‍රහ්මචරියාව සම්පූර්ණ කළා කියන්නේ එයාට. කතං කරණීයං, කරන්න ඕන වැඩේ දැන් එයා නිම කරලා ඉවරයි, කළ යුතු වැඩේ නිම කරලා එයා. කතං කරණීයං ඕහිත බාරෝ, එයා බර බිමින් තියලා, මොන බරද බිමින් තියලා තියෙන්නේ? බර බිමින් තියලා කියලා මෙතන කියන්නේ පංචස්කන්ධ බර බිමින් තියලා. පුද්ගලයා තුල පවතින බර තමයි පංචස්කන්ධ බර. එහෙමත් නැත්නම් කෙනෙකුට එතනින් මෙහා පැත්තේ තියෙන ප්‍රාථමික බර ඔළුවට එන්න පුළුවන්. මොනවද බර? මේ දරුවන්ගේ තියෙන අධ්‍යාපනික බර, ඊට පස්සේ මේ රැකී රක්ෂා කර ගැනීම ආර්ථික බරක් උහුලගෙන ඉන්න වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ස්වල්ප බර නෙමෙයි අපේ මේ භවයට අපි ඇදගෙන ගහගෙන යන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේ පංචස්කන්ධ බර ඔළුවේ තියාගෙන ඉන්නේ. ඔළුවේ තියාගෙන ඉන්නේ තියා දන්නේ නැණ ඇත්ත කතාව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. දන්නේ නැති ගම ටික දිගට පවතිනවා කියලා හිතාගෙන ඉන්නකොට මේ පංචස්කන්ධයම තමයි තණ්හාවෙන් අල්ලන්නේ. රූපයත් තණ්හාවෙන් අල්ලනවා, වේදනාවත් තණ්හාවෙන් අල්ලනවා, සංඥාවත් තණ්හාවෙන් අල්ලනවා, සංකාරයත් තණ්හාවෙන් අල්ලනවා, විඥානයත් තණ්හාවෙන් අල්ලනවා. ඒ තණ්හාවෙන් අල්ලා ගැනීම නිසාම එයා නැවත භවයට ඇදීගෙන යනවා. ඒක තමයි පින්වත්නි සාමාන්‍ය මිනිස්සෙකුට අත්දකින්න වෙන අත්දැකීම් පරාසය. ඒතොර මේ අත්දැකීම් පරාසයෙන් අභිභවා ගිහින් බුද්ධ ශ්‍රාවකෙක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා දැනගත්තට පස්සේ අර ඇති වෙලා නැති වෙලා යන දෙයකට පින්වත්නි අපේ හිතේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒතොරේ තණ්හාවක් ඇති වෙන්නේ නැති නිසාම යාගේ ඒ තණ්හාව උඩුදුවන්නේ. උඩුදුවන්නේ කියන්නේ නැවත පුනර්භවයක් හදන පෝණෝ භාවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభి నందిని పునర్భవයක් హదన నంది రాగే హదన భవ తన్నావක් ඇද්ද? ඒ భవ తన్నావත් మోරන්නේ නැහැ. ඒ భవ తన్నావ మోරන්නේ නැති නිසාම కతం కరణీయం කරන්න ඕන වැඩේ කරලා ඉවරයි. ఓహిత బారో బరత్ బిమ తీయලා පින්වත්නි. එතකොට යා බර බිම තියලා සම්පූර්ණයෙන්ම එයාගේ ආශ්‍රව ක්ෂය කරලා භව සංයෝජන ගලවලා දාලයි තියෙන්නේ. මොකද එයා හැම වෙලාවකම පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දන්නවා. ඒක දකිනවා. දැක ගැනීම තුල තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ. අන් ඔය කාරණේ කියන්න තමයි මම අර කප්ප සූත්‍රයේ එක ධර්ම පාඩයක් අරගෙන ඔබට මතක් කළේ. මෙන්න මේ පණිවිඩය ග්‍රහණය කරගත්තොත් එවැනි ග්‍රහණය කිරීමක් තුළ මේ පංචස්කන්ධ දුක අවබෝධ කරගෙන ඉතාම ස්වල්ප කාලයකින් වුණත් මේ ධර්මයේ සැබෑ ප්‍රතිලාභය සකස් කරගන්න පුළුවන්. මොකද දැන් අපි ඉස්සෙල්ල මතක් කළානේ අර සීහා තෙරණියගේ සිදුවීම. දැන් ඇය කියනවා මං අවුරුදු 7ක් පීඩාවින්ද මට සමාධියක් තිබුණේ නැහැ. මම බැරිම තැන කඹයක් අරගෙන කැලේට ගියා. ගිහි ජීවිතේට නම් යන්නේ නැහැ. ඒ ගිහි ජීවිතේ පහත් තත්වයක්. මොකද ඒ ගිහි ජීවිතයේ ඇස්සේ පහත් කියලා ඒ කියන්නේ මේ කාමයන්ට උදව්ව ලැබෙන, කාමයන්ටම තල්ලුව ලැබෙන, කාමයන් වලම වැහෙන්න උදව් කරන තත්වයක්. ඒ නිසා පහත් ගිහි ජීවිතේට නම් යන්නේ නැහැ. මම ගිහි ජීවිතේට යනවට වඩා බෙල්ල වැල දාගෙන මිය යනවා කියලා ගිහින් තොණ්ඩුවක් හදාගෙන බෙල්ලට දාගෙන තුණ්ඩුව දාගත්ත වෙලාවේ තමයි යා ඒ භික්ෂුණිය සම්පූර්ණීම පංචස්කන්ධ දුක තේරුම් අරගෙන කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියනවා. එතකොට මේක හට ගැනීමයි නිරුද්ධ වීමයි ඉතා ගැඹුරින් සංවේදී වෙනකොට නිකන් මේ බණහනකොට නිකන් තේරෙනවා ඇත්ත තමයි ඔබ වහන්සේලා කියන කතාව මේ හටගෙන නිරුද්ධ වෙන ක්‍රියාවලියක් තමයි අපි මේ තණ්හාවෙන් ආසා කරන්නේ කියලා හිතුණට පින්වත්නි මේ ක්‍රියාවලිය දැනගන්න ඕන දැකගන්න ඕන. ඒ දැක ගැනීම ඇහෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. පින්වත්නි සමහර මිනිස්සු ඇහෙන් දකින දේවල් නිසා කියනවා තමයි මට නම් දැන් මේ ජීවිතේ කලකිරිලා තියෙන්නේ ඔබ වහන්සේලා කියන දේවල් ඇත්ත. අනේ මේ දකින දේවල් අනුව කලකිරෙන්නේ නැත්තේ කාටද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ අත්දැකපු දේවල් මේ මිනිස්සු මනුෂ්‍යත්වයට කරන නිନ୍ଦාව. දැන් උදාහරණයක් විදියට පහුගිය කාලේ ඇතිවෙච්ච ගැටුම් ඔවුන් ආදරය කියලා මුලාවට පත් වෙලා එකිනෙකාගේ ජීවිත විනාශ කරගත්ත විදිය මෑත කාලීනව අපිට අහන්න දකින්න ලැබිච්ච දේවල් එක මිනිස්සු කියන්න පුළුවන් අනේ මට නම් දැන් මේක කලකිරිලා තියෙන්නේ මට එපා වෙලා තියෙන්නේ ඔබ වහන්සේලා කියන කතාව ඇත්ත තමයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඇහෙන්වත් කනෙන්වත් යථාර්ථය දකින්නත් බෑ යථාර්ථය දැනගන්නත් බෑ. යථාර්ථය මේ කියන පණිවිඩය ඔස්සේ ප්‍රඥාගෝචර ස්වභාවයක්. ඒ කියන්නේ ඇසෙන් දැකගන්න පුළුවන් සීමාව ඉතාම පටුයි. ඇසෙන් කණින් අහගන්න දේ ඔස්සේ තමන්ගේ ප්‍රඥාව මෙහෙවීම තුල තමයි මේ කතාව අවබෝධ වෙන්නේ. අහගත්තට මදිනේ. පින්වත්නි මේ කතාව අපේ ජීවිතයට වඩාත් සංවේදී වෙලා මේ කතාව අපිට අවබෝධ වෙන්න ඕන. අන්න එවැනි අවබෝධයක් හදාගන්න ශ්‍රාවකයෙකුට ගැඹුරින් විමසන ශ්‍රාවකයෙකුට මේ පණිවිඩය තුල හොඳින් තේරුම් අරගෙන ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. එනිසා මේ බාහිර ලෝකයේ කැළඹීම් ඔස්සේ අනේ අපොයි කියලා කඩා වැටිලා නිකන් තමන්ගේ ජීවිතයේ තුල මටත් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා කිව්වට වැඩක් නැහැ. එයා මේ අත්දකින ලෝකයේ දුක දිහා බලලා ඒ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. මොකද ඉපදෙමින් මැරෙමින් නාපු ගමනේදී සංසාර ගමනේදී ඔබ කීවතාවක් ඔබේ ජීවිතය විනාශ කරගෙන ඇද්ද? ඔබගේ ජීවිතේ භාග්‍යතුන්හස එක තැනක මතක් කරනවා පින්වත් මහණෙනි ඉපදෙමින් මැරෙමින් නාපු සංසාර ගමනේ බෙලි කැපුම් කාපු වාර ගණනේදී ඒ බෙලි කැපුම් කාලා ඔබ මියගිය වාර ගණන මෙපමණයි කියලා කියන්න බෑ. එවැනි අවස්ථාවලදී ඔබේ ශරීරයෙන් ගලාගෙන ගිය රුධිරයත් මහණෙනි සතර මහා සාගරයටම වැඩි කියනවා. එච්චරට ඔබේ ශරීරයේ බෙලි කැපුම් වාරවලදී රුධිරේ ගලාගෙන ගිහින් තියෙනවා කියනවා. එතකොට හිතන්න සංසාරේ කොච්චර ඉපදිලා ඇද්ද කියලා. ශ්‍රද්ධාවක් නැති තිසරණී ගැන විශ්වාසයක් නැති ශ්‍රාවකයෙකුට මේක නිකම්ම නිකං හුදු කතාන්දරයක් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ සාංසාරික ස්වභාවයේ යථාර්ථය එහෙම තමයි පින්වත්නි. මෙන්න මේ යථාර්ථයට විවෘත වෙන්න තමයි තමන්ට තමන්ව මුණ ගැහෙන්නේ. ලෝකේ තමන්ව මුණ ගැහෙන එක තමයි අතිශයෙන්ම සුන්දර මුණ ගැහීම. ලෝකේ කවුරු මුණ ගැහුණත් වැඩක් නෑ පින්වත්නි, තමන්ට තමන්ව මුණ ගැහෙන්නේ නැතුව. තමන්ට තමන්ව මුණ ගැහෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුලින්ම පමණයි පින්වත්නි. එනිසා ඔබ මේ යථාර්ථය තේරුම් ගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුලින් තමන්ගේ ප්‍රඥාව අවදි කරගන්න. තව විදියකින් මම ඔබට කියනවා නම් පුළුවන් නම් සම්මාදිට්ඨියවත් උපදවා ගන්න බලන්න පින්වත්නි. මොකද අද ඉන්න බුද්ධ ශ්‍රාවක නමින් පෙනී ඉන්න අයක සම්මාදිට්ඨියවත් නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි ලෞකික සම්මාදිට්ඨියවත් ඇත්තේ නැහැ. ඒතකොට ලෞකික සම්මාදිට්ඨියවත් නැති ශ්‍රාවකෙක් හිතාගෙන ඉන්නවා නම් මේ පාංශකූලයකින් විතරක් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා ඒක බොරු කතාවක්. ඒක වෙන්න බැරි කතාවක් පින්වත්නි. එතකොට මේ තමන්ගේ ජීවිතේ බාහිර ආටෝප සාටෝප ටිකත් එක්ක විතරක් ගනුදෙනු කරලා ලෝකයේ විමුක්තිය ස්පර්ශ කරන්න හිතනවා නම් ඒකත් වෙන්න බැරි දෙයක්. උදාහරණයක් විදියට දැන් මිනිස්සු බාහිර ආටෝපය පිණිස පළඳ ගන්න දේවල්, දවට ගන්න දේවල්, ගලප ගන්න දේවල් අතර මේ ලෝකේ භෞතික වටිනාකමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ තුලින් අපට පුළුවන් නම් අපේ ජීවිතේට වටිනාකමක් හදාගන්න, ඒ වටිනාකමින් ලක්ෂයකින් පංගුවක්වත් ඒ භෞතික වටිනාකම් සමග ගණනය කරගන්න බෑ. දැන් කරාඹුවක් දැම්මා කියලා පින්වත්නි කනට වටිනාකම් වෙන්නේ නැහැ. දැන් බලන්න මිනිස්සු කන ලස්සන කරගන්න එක එක මෝස්තරේ එක එක ආකෘතිවල කරාඹු පළඳිනවා. එතකොට ඒ කරාඹු පළඳීම අතීතේ නම් පිරිමි පාර්ශවයේ කරාඹු පළඳලා තියෙන ඉලක්කවලට වඩා අද මිනිස්සු කරාඹු පළඳින ඉලක්කේ වෙනස්නේ. නමුත් දැන් අදත් පිරිමි උදවියත් කරාඹු පළඳිනවා. කාන්තාවත් කරාඹු පළඳිනවා. එතකොට කරාඹුවක් දැම්මා කියලා පින්වත්නි කනට වටිනාකමක් ඉන්නේ නැහැ. හැබැයි කරාඹුවක් දැම්මහමත් කණේ පොඩි ලස්සනක් සාමාන්‍ය ලෝකයාට දකින්න හම් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා, ඒ කියන්නේ කරාඹු දාගෙන ඉන්න එකත් නරක නැහැ. ඒත් එක්කම අපට කන බබලව ගන්න ඕන නම් කන සුන්දර කරගන්න පුළුවන් එකම දෙයක් තමයි හොඳට කන ඇහෙන කාලේ මේ සද්ධර්මයේ තුලින් ජීවිතය වර්ණවත් කරගන්න එක. මොකද ධර්මය අහගන්න වෙන්නේ කනෙන්නේ. ඒක කරාඹුවක් දාලා පිටපැත්තේ මේ කන්පෙත්ත ලස්සන කරගෙන ලෝකයාට කන පෙන්නනවට වඩා ඒ කන බබලන්නේ ඒ අවස්ථාවේ නෙමෙයි. කනේ සුන්දරත්වයේ පවතින එතන නෙමෙයි. හැබැයි ඒකත් හොඳයි. ඒකේ ස්වල්ප ආස්වාදයක් නැහැ කියලා අපි කියන්නේ. ඒකෙත් ඊටාම ස්වල්ප ආස්වාදයක් තියෙන්න පුළුවන්. කරාඹුවක් දැම්මා කියලා කනට අමුතුවෙන් වටිනාකමක් නැහැ නිපින්වත්නි. කන බබලවන්න ඕන නම් හොඳටම කන් දෙක ඇහෙන කාලේ ඒ සද්ධර්මයේ තුලින් කන පුරවා ගන්න. කන තුලින් කරගන්න පුළුවන් ඉහළම වටිනාකම ඉහළම අගය තමයි මේ දුක හමාර කරන, දුක ඉවර කරන සම්බුදු වචනය, බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්යවත් පණිවිඩය තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම. ඒ ගලපා ගැනීම තුළ කණේ අර්ථය වඩාත් හොඳින් අපට මතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ බාහිර ආටෝප සාටෝප බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙමෙයි. ඊට වඩා අපිට පුළුවන් වුණොත් මේ ධර්මයේ තුලින් Tamange ජීවිතය දිහා බලන්න. අපි හැමදාමත් කියනවා වගේ ධර්මයේ කියන කණ්ණාඩිය ඉස්සරහා තියාගෙන ධර්මයේ කියන කැඩපත හරහා ලෝකේ දකින්න අපිට පුළුවන් වුණොත් ඒ දකින්න පුළුවන් වෙන ධර්ම කැඩපත තමයි මේ පංචස්කන්ධයේ සැබෑ తত্ত্বය. පංචස්කන්ධයේ ආවේනික ස්වභාවය අපට තේරුම් කරලා දීලා මේ ගෝර භයානක බිහිසුණු සංසාර ගමනින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන තැනට අපේ ජීවිතය ගොඩනගා ගන්න අපට පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ ප්‍රතිලාභය හොඳින් තේරුම් ගන්න. මේ ධර්මයේ ප්‍රතිලාභය හොඳින් තේරුම් ගත්තට පස්සේ ඔබට පුළුවන් මේ ධර්මයේ තුලින් උඩුගම් බලාගෙන යන්න. ලෝකේම යටිගම් බලාගෙන යන්නේ. ලෝකේම පහළට ගසාගෙන ගසාගෙන යනකොට උඩුගම් බලාගෙන යන ශ්‍රාවකයෝ අතිශය දුර්ලභයි. උඩුගම් බලාගෙන යන ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් වුණොත් ධර්මයේ තුලින් අපට ඒක තමයි අපි තුල උදා කරගන්න සුන්දරම ජයග්‍රහණය. ඒකට ධර්මයේ කියන වචනය තමයි පටිසෝත ගාමි කියලා. මොකක්ද මේ පටිසෝත ගාමි කියලා කියන්නේ? පටිසෝත ගාමි කියලා කියන්නේ උඩුගම් බලාගෙන යනවා. ලෝකේම සංසාරයේ සැඩපහරට අහුවෙලා පහළට යද්දී බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඔළුව අත ගාලා උඩුගම් බලාගෙන යන්න ඉගැන්නුවේ. උඩුගම් බලාගෙන යන ශ්‍රාවකෙක් වෙන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් නැගී හිටින ශ්‍රාවකෙක් හැම වෙලාවකම තමන්ගේ ජීවිතයත් එක්ක බද්ධ කරගන්න ඉන්ද්‍රිය ධර්ම සමූහයක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය මිනිස්සෙගේ ජීවිතේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන ශරීරයට සම්බන්ධ දේවල්. ඇස කියන්නේ ඉන්ද්‍රියක්, කන කියන්නේ ඉන්ද්‍රියක්, දිව කියන්නේ ඉන්ද්‍රියක්. ඇසකන නාසයේ දිව කය කියන්නේ ඉන්ද්‍රියන්. ඒ වගේ මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් තියෙනවා. ඒක ඇහැ වගේ වටිනවා. මේ ශරීරයට කන වගේ එක වටිනවා. ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ටික තමයි සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන කාරණා ටික. මෙන්න මේ කාරණා පහටත් උදව්වක් වෙන වැඩපිළිවෙලක් ඔබ තුල තියෙනවා නම් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන කාරණා කෙරෙහි ඔබ සංවේදී වෙලා ඉන්නවා නම් ඔබට වඩා උනන්දුවක් තියෙනවා නම් මේ කාරණා පිළිබඳ අන්න එවැනි උනන්දුවක් තියෙන ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මීය අතිශය සුන්දර ජීවිතයක් වෙනවා. එතකොට මේ අතිශය සුන්දර ජීවිතය අපිව උඩුගම් බලාගෙන තල්ලු කරනවා. ලෝකේම සසර සැඩපහරට අහුවෙලා යද්දී උඩුගම් බලාගෙන යනවා. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ සම්පූර්ණ ජීවිතේ තමයි පාසල් යන එක, හොඳට විභාග කරන එක. එතනින් පස්සේ විභාග හමාර වුණාට පස්සේ එයාගේ ජීවිතේ හොඳ රැකියාවකට එයා යොමු වෙන එක. ඒත් සංසිඳෙන්නේ නැහැ මේ ජීවිතේ. මේ ජීවිතේ සතුටු කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට පස්සේ යාගේ ජීවිතයේ ওই රැකී ආරක්ෂා කටයුතුත් එක්ක ඊට පස්සේ Tamange වැටුප වැඩි කරගන්නේ කොහමද? ඊට පස්සේ දරු මුණුබුරු ලැබුණාම දරුවෝ පාසල් ගෙනියනවා, දරුවන්ට උගන්වනවා. මේක තමයි සාමාන්‍ය මිනිහෙක්ගේ රාමුව. ඒතර මේ රාමුව තුල අපි ඉන්නකන් අපි ඉතින් කොහොමත් පහළට තමයි යන්නේ. මොකද මේ රාමුවෙන් පිටට හිතන ශ්‍රාවකයෙක් තමයි ධර්මයේ තුලින් ගොඩ නැගෙන්නේ. මේ රාමුව තුලම මුසපත් වෙවි මේ රාමුව ඇතුළෙම ඉන්න ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ අපට මේ රාමුවෙන් පිටට ගිහින් මේ රාමුව ඇතුළේ තියෙන දේවල් ටිකත් අනුගමනය කරමින් මේ රාමුවෙන් පරිබාහිරව පෙන්නපු ප්‍රඥාගෝචර වැඩපිළිවෙලක් අපි හැම කෙනෙකුටම උගන්වනවා. ඒක භාරතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ වැඩපිළිවෙල පරිපූර්ණව කරගත් අය හිටියා. අදට වඩා ඒ අයට සමහර විට ඒ අයගේ ජීවිතයේ තුල තිබුණු ජීවන කතාන්දරයත් එක්ක බලනකොට අපට තේරෙනවා ඒගොල්ලන්ගේ ජීවිතවලින් අපේ ජීවිතයට හැරිලා බැලුවට පස්සේ මේ භෞතික වුණත් අපට මොනවද තියෙන්නේ කියලා හිතෙනවා. දැන් ওই අනුපමා කියලා තෙරණින් වහන්සේ නමක් පිළිබඳ ධර්මී සඳහන් වෙනවා. කුද්දකනිකායේ තේරි ගාථාවලක් තියෙනවා. ඒ වගේම තමයි කුද්දකනිකායේ තියෙනවා රහතන් වහන්සේලාගේ අපදාන පාළියේ තියෙනවා. මේ අනුපමා තෙරණිය බොහොම ලස්සන කෙනෙක්, හරිම හැඩකාර තරුණියක්. ඒ වගේම තමයි ඇයට හොඳ රූපේකුත් තිබුණා. ඒ වගේම ඇයගේ පවුල් පරම්පරාවට හොඳ ධනෙකුත් තිබුණා. හොඳ ආර්ථික ශක්තියකුත් ඔවුන්ගේ ගෙදර අයට තිබිලා තියෙනවා. එතකොට ආර්ථික ශක්තියකුත් තිබුණා, හොඳ රූප සම්පත්තියකුත් තිබුණා. එහෙම බලද්දී පින්වත්නි ඇයට මොනවද අඩු? ඇයට කිසි දෙයක් අඩුවක් තිබුණේ නැහැ. ඇය මේ විදියට ගත කරන ජීවිතය ඇස්සේ ඇයගේ අත ගන්න බලාගෙන සමහර රාජ කුමාරවරු පණිවිඩෙව්වා. ඒ වගේම බොහොම රටේ හිටපු ධනවත් අය අනුපමාගේ අත ගන්න පණිවිඩෙව්වා ගෙදරට. නමුත් ඇය ඒ කිසි කෙනෙක් එක්ක විශේෂ ගනුදෙනුවක් හදාගන්න ඇය කැමති වුණේ නැහැ. අවසානෙට සමහර අය පණිවිඩේවල තියනවා මේ අනුපමා කියන ඉතා රූප සම්පන්න තරුණිය තරාදියක එක පැත්තකින් තියලා ඇයගේ බරට මේ වටිනා වස්තුව ඇයගේ බරට වස්තුව කිරලා ඒ වස්තුව අට ගුණයකින් වැඩි කරලා මැණික් දෙන්නම් අපි ඒ දායාදේ වෙනුවෙන් අපට අනුපමාව දෙන්න, අපේ කුමාරයාට අනුපමා විවාහ කරලා දෙන්න. මේ විදියට පණිවිඩේවල තියෙනවා. දැන් අද නම් කාන්තාවගින්නේ දෑවැද්දක් ඉල්ලන්නේ. දැන් බලන්න ඇය වෙනුවෙන් ඇය හදාපු දෙමව්පියන්ට ඇයගේ බර අට ගුණයකින් වැඩි කරලා මැණික් ගෙදරට දෙන්නම්. අනුපමා වගේ ඉතා රූප සම්පන්න තරුණියක් අපේ කුමාරයාට අපේ රජුරුවන්ගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා රජ පවුල් වලින් පණිවිඩ ඇවිල්ලා තියෙනවා. අද නම් මෙහෙම එකක් වුණොත් එහෙම ඒ කාන්තාව මොනතරම් මාන්නක්කාරකමින් මුසපත් වෙයිද? නමුත් ඇයට ඒ ගැන විශේෂ අදහසක් තිබ්බේ නැහැ. මේ බුදු කෙනෙක්ගේ යුගයේ කොහොමත් පහළ වෙන්නේ බොහොම ප්‍රඥාවන්ත මිනිස්සුනේ. ඇයට විශේෂ අදහසක් තිබුණේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ඒ නගරයට ඇවිල්ලා උන්වහන්සේ අර තනින් තන වඩිනකොට එක දවසක් ධර්මයේ කියනකොට මේ රූප සම්පන්න අනුපමා කියන තරුණිය ධනවත් කාන්තාව මේ තරුණියත් ගිහින් උන්වහන්සේගෙන් බණ අහනවා. ඒ ධර්මිය අහගෙන ඉන්නකොටම පින්වත්නි අනාගාමී වෙලා තියෙනවා. බලන්න ඇයිගේ තිබ්බ පිරිපුන් ප්‍රඥාව. අනාගාමී වුණා කෙනෙක් කියන්න පුළුවන් මෙච්චර ලස්සන කාන්තාවක් මොකටද මේ කසාවතක් කහට වස්ත්‍රයක් පුරවගෙන හිස මුඩු කරලා මැටි පාත්‍රයක් අතටනම් පිඬ පාතියන්නේ කියලා. පින්වත්නි ජීවි රූප සම්පන්න ශරීරයක් දායාද වුණු ජීවිතයේ වයසට යනවත් එක්ක මේ සුන්දර රූපය අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය වෙලා යනකොට රූපේම මුසපත් වෙලා රූපේම මාන්නක්කාරකමට පත් වෙලා හිටියොත් වයසට යනකොට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකක්වත් ඉතුරු නොවුණු ජීවිතේ සමහර විට ඊළඟ භවයේ නිරේ උපත හදින්නේ. ඒ නිසා ඇය මේ රූපයෙන් මත්ුනේ නැහැ. ඇයගේ ජීවිතයේ තුල ධර්මය අහලා අනාගාමි වුණා. අවසානයේ කෙස් මුඩු කරලා හිසේ තිබුණු දිග කේස කලාපේ කපලා දාලා ඇය පැවිදි වුණා. පැවිදි වෙලා ඇය කියනවා අජ්ජමී සත්තමී රත්ති යතෝ තණ්හා විශේෂිතා මම කෙස් මුඩු කරලා මේ ගෞතම මුනි රජුන්ගේ ශ්‍රී සද්ධර්මය තුල පැවිදි වුණා කියනවා. මේ පංච උපාදානස්කන්ධයේ දුක හමාර කරලා තෘෂ්ණාව නැති කරලා මම අදට දවස් 7යි කියනවා. ඒ කියන්නේ පැවිදි වෙලා දවස් 7ක් ඇතුළත ඇය සම්පූර්ණයෙන්ම නිවිලා ගියා. එතකොට අපිට මේ කාරණාවලින් තේරෙනවා මේ රූපය තියෙන බොහෝ පිරිසක් අද නම් මේ එයාගේ රූපයට සාපේක්ෂව ප්‍රඥාව නැහෙනි. නමුත් ඒ භාරතේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ මිනිසුන්ට රූපයක් තිබුණා. හැබැයි ඒගොල්ලෝ දැනන් හිටියා රූපය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක්, රූපය අනිත්‍ය වෙලා යන දෙයක්, රූපය විපරිණාමයට පත් වෙන දෙයක්. මේ විපරිණාමයට පත් වෙන රූපයක් නඩත්තු කරනවටත් වඩා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් නැගී ඉඳලා සදාකාලිකවම නිවෙන ශාන්ත වූ ස්වභාවේ නම් වූ නිකලෙස් වීමට පෙම්බන්දින එක වඩාත් හොඳයි කියලා එයායි කල්පනා කළා. ඒකට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකයි අපි කිව්වේ මේ ප්‍රඥාව නැති කෙනෙකුට මේ පණිවිඩය මොන විදියට කිව්වත් එයාට තේරෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ කාමභෝගී ලෝකේමයි වටින්නේ. මේ කාමභෝගී ලෝකේමයි රහ තියෙන්නේ. කාමභෝගී ලෝකේ තියෙන රහක් වගේ එකක් වෙන කොහෙවත් නැහැ කියලා එයාට හිතෙන්නේ. එහෙම හිතෙන්නේම පින්වත්නි යාගේ සංසාරික පුරාවට වැඩිච්ච විදර්ශනා ඥානයක් නැතිවීමේ බරපතල අරුබුදය. එවැනි සාංසාරික විදර්ශනා ඥානයක් තියෙන ශ්‍රාවකයෙකුට මේ ජීවිතය අතහරින්න හරි පහසුයි පින්වත්නි. අතහරින්න කියන්නේ හෙට ගිහින් පැවිදි වෙන්න කියන එක නෙමෙයි. මේ පහළට ගලාගෙන යන ලෝකය ඉදිරියේ උඩුගම් බලාගෙන යන ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න අපි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන. එහෙම නැති වුණොත් මල් පූජා කර කර අපේ ඇස් දෙක පියවෙයි. පහන් පූජා කර කර ලොකු ලොකු අටපිරිකර පූජා කර කර අපිට ඇස් දෙක පියා ගන්න වෙයි. අන්නේ ඇස් දෙක පියා ගන්න දවසට මල් පහන් පූජා කිරීමෙන් විතරක් අපට රැකවරණයක් හම්බ වෙන්නේ නැහැ. මල් පහන් කොච්චර පූජා කළත් මේ පංච උපාදානස්කන්ධේ නම් වූ දුක අවබෝධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒකට ධර්මීය තුලින් තමන්ව පරිස්සමින් ගවේෂණය කරමින් තමන්ගේ සාංසාරික බැමි ටික ලිහා ගනිමින් ගැට ටික ලිහා ගනිමින් තමන්ව ගවේෂණය කරන්න ඕන. ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් ධර්මියොස්සේ තමන්ව ගවේෂණය කරනකොට ඔහුට සුන්දරම මුණගැහිම හම්බ වෙනවා. ලොව තියෙන සුන්දරම මුණගැහිම තමන්ට තමන්ව මුණගැහිමයි. ඒ තමන්ට තමන්ව මුණගැහින්නේ ප්‍රඥාවන්ත ශ්‍රාවකේකට. එවැනි ශ්‍රාවකෙක් ධර්මයේ තුලින්ම තමන් දිහා බලන්න ඕන. ලෝකේ කවුරු මුණගැහිනවටත් වඩා ඔබට හම්බ වෙන සුන්දරම මුණගැහිම කුමක්ද කියලා මේ රාත්‍රියේ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබ කියාවි මේ දවස්වල මගේ ආදරවන්තයා මුණ ගැහෙන්න පුළුවන් නම් හොඳයි. මගේ ආදරවන්තිය මුණ ගැහෙන්න පුළුවන් නම් හොඳයි. ඔවුන් තමයි මගේ සුන්දරම හමුවීම. මගේ දරුවා මුණ ගැහෙන්න පුළුවන් නම් හොඳයි. මගේ බිරිඳ මුණ ගැහෙන්න, මගේ ස්වාමියා මුණ ගැහෙන්න පුළුවන් නම් හොඳයි. කාලෙකින් අම්මා තාත්තා දැක්කේ නැ ඔවුන් මුණ ගැහෙන්න පුළුවන් නම් හොඳයි. මතක තියාගන්න පින්වත්නි, ඒ සියලු දෙනා මුණ ගැහෙනවට වඩා තමන්ට තමන්ව මුණ ගැහෙන එකයි වැදගත්. තමන්ට තමන්ව මුණ ගැහෙන්නේ ධර්මයේ තුලින්. ඒ මුණ ගැහිච්ච දවසට තේරෙයි මේ විඩාබර සංසාරෙන් එතෙර වෙනවා මිසක් නතර වීමෙන් නම් කිසි තේරුමක් නැහැ කියලා. ඔබ හැම දෙනාගේම ජීවිතයට මේ ධර්මයේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් විදිහට ඉන්දිය ධර්ම පුහුණු කරමින් විදර්ශනා ඥාණය දියුණු කරමින් පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකේ යථාර්ථය දැනගනිමින් දැකගනිමින් මේ සසර දුක හමාර කරගන්නට අද මේ සිත නිවෙන බුදුබණ දේශනාව උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියන අදිෂ්ඨාණයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිත නිවෙන බුදුබණ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ආයුබෝවන් වණකම් සිහින තියෙන්නේ දකින්න විතරක් නෙවෙයි සිහින තියෙන්නේ දකින්න වගේම සැබෑ කරගන්න ඔබ දකින්න වාසනාවේ සිහිනේ සැබෑ කරන NLB ජාතික ජයවර්ණය අපි ආරම්භ කරනවා හැමදාමත් ඔබ දිනන තැන NLB ජාතික ජයවර්ණය හෙට හිමිවන වාසනාව ගැන අද මතක් කරන්න සූදානම් වෙන්නේ සෑම ඉරිදා දවසකම දිනුම් අදින NLB ජය සහ දන්නේදානේ ලොතරැපත් වලින් සන්දේ බෝනස් අංකේ පිළිවෙලින් ගලපගෙන රුපියල් 10000 තෑගි රැසක් දිනා ගන්න පාරිභෝගික ඔබට පුළුවන් අලෙවි නියෝජිත සහ අලෙවි සහායක ඔබට මේ ලොතරැය ඇතුළෙන් හිමිවන ප්‍රතිලාභ රැසකට අතිරේකව ඉරිදා දවසේදී අලෙවි කරන අනෙක් ලොතරැපත් තුලිනුත් අමතර ප්‍රතිලාභ ඔන්න දැන් හිමි වෙනවා. අද වාසනාව ඔබට හිමි වෙන්නයි අපේ ප්‍රාර්ථනාව. අද ඔබේ වාසනාව ගැන සදාහන් පරිගණක නිලවාර්තාව අපිට ලබා දෙන්නේ ඉරේෂා අමන්ති මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය වරකපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන APA සෝමරත්න මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PGRL ගුණතිලක මහත්මිය එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් ඔබට මුදල් තෑගි හිමිවන ඔව් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 492 දිනුම් වාරය දැන් ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරයේ ජු ජයග්‍රාහී අංක 7974 අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි ජාතික ශ්‍රම බලකායට සුබ සාධනේ සලසන ශ්‍රම වාසන අරමුදල වෙනුවෙන් රජයේ ඒකබද්ධ අරමුදලට දායක වෙන ඔබම ලොතරැයි NLB ජය මේ වසරට රුපියල් 105 තියාග ලැබින් 219 දෙනෙක් රුපියල් 50000 තියාග ලැබින් 5595 දෙනෙක් බිහි කළා බොහොම ස්තුතියි මේ කියන්නේ අද වාසනාව ගැන
1: Today's English letter is U and the winning numbers are 7, 9, 7 and 4.
0: රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනා ගත්තා ලොතරැපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් TFDN කොටිකාවත්ත අජන්තා නාමලි මාතර රුපියල් 50000 බැගින් වසනාවන්තින් 36 දෙනෙක් දිනා ගත්තා අද සමස්ත ජයග්‍රාහකයන් 73909 දෙනෙක් අතර රුපියල් 68,63,520 මුදලක් අපි බෙදා දුන්නා තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන අද දිනුම් වාරය 1533. එහෙනම් ඔබට රුපියල් 36 ලක්ෂයකට වඩා වැඩි සුපිරිත්‍යාගයක් හිමි කර දෙන්න අපි යනවා දිනුම් මැදීමට. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. මකර ලග්න සංකේතය අද වාසනාව ගෙනාවේ ජයග්‍රහී අංක 4 අපි දැන් තෝරන්නේ. පළමු ජයග්‍රහී අංකය අංක 9 අපි බලමු යන්ත්‍රය තෝරා දෙන්න දෙවන ජයග්‍රහී අංකය කුමක්ද කියලා දැන්. අංක 18 අපි දැන් තෝරන්න තුන්වන වසනාවන්ත අංකය. අංක 39 හනහන තිරණාත්මක අවසාන අංකය දැන් අපි තෝරන්න. අංක 34 ශ්‍රී ලංකාවේ නාමය ලෝපතර කරවන ක්‍රීඩා ශිෂ්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවර කියදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන් ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලැබින් 7 දෙනෙක් දැනටම බිහි කර අවසන් අපි බලමු අද වාසනාව ගැන.
1: Today's zodiac sign is Capricorn and the winning numbers are 9, 18, 39 and 34.
0: රුපියල් 10ක ප්‍රථම තෑගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත් ඔබට අලෙවි කළේ කටුගස්තොට අලෙවි නියෝජිත ප්‍රේමන් ප්‍රිය ධර්මසේන සමස්ත ජයග්‍රහකීන් 133,059 දෙනෙක් අතර රුපියල් 91,042,060 මුදලක් බෙදා දුන්නා. හෙට හනහන සුපිරි තෑගය රුපියල් 36,67,612,740ක්. එහෙනම් අද වාසනාවන්ත 4466 වන දිනුම් වාරයේ මේ සත් දිනම ජයනියත ගොවිසෙත. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ ජේ ගොවිසෙතෙන් නද රුපියල් 6,84 ලක්ෂයකට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඉංග්‍රීසි අක්ෂරයේ ගැලපුණා නම් යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ම ගැලපෙන්නයි අපේ ප්‍රාර්ථනාව. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 27 බලමු රුෂාපි දෙවන වාසනාවන්ත අංකය කුමක්ද කියලා. අංක 3 අපි දැන් තෝරන්නේ තුන්වන වාසනාවන්ත අංකය. අංක 29 අද විවාසනාව තහවුරු කරන සිවන ජයග්‍රාහී අංකය තෝරමු අපි දැන්. අංක 45 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලැබින් දෙදෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලැබින් 50 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලැබින් 651 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියනවා අද වසනාව ගැන.
1: Today's English letter is J and the winning numbers are 27, 3, 29 and 45.
0: Rupaya laksha 20ක ප්‍රථම තියාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රටපත ඔබට අලවි කළා නාරම්මල අලවි නියෝජිත රංගන ආර්යදාස. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000 බැගින් අද වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේපත අලවි කළේ මේ අලවි නියෝජිතයින් එස් ජී චන්ද්‍රසිරි මහනුවර එම් ජී කරුණාරත්න බැරැල්ලගම. ඒ වසනාවන්තයෙන් සමග සමස්ත වසනාවන්තීන් 119,946 දෙනෙක් අතර රුපියල් 96,84,760ක මුදලක් ගොවිසෙතෙන් බෙදා දුන්නා අපි. හෙට ගොවිසෙත සුපිරිත්‍යාගේ දිනා ගන්න කැමති ඔබටයි මේ මතක් කරන්නේ. හෙට සුපිරිත්‍යාගය රුපියල් 6,85,83,645.00ක්. දවස සුබයි, සිහින දිනයි, තෑගි රටාව අලුත් උණු ඔබට පහසුවෙන් තෑගි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. සුබ දවසක් ලොතරැය ගැන අපි මේ කතා කරන්නේ. සුබ දවසක් ලොතරැයෙන් දිනා ගන්න පහසු මේ තෑගි රටාව මුලින් ඔබට මතක් කරන්න මම සෝදානම්. සුබ ලග්නේ සමග ජයංක තුන ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදින් රුපියල් 5,000ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනට රුපියල් 50,000ක් දිනා ගන්න ගමන් ප්‍රවර්ධන තියාගංකය ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. අලුත් උණු සුබ දවසක් ලොතරැයෙන් තව මුදල් තෑගි රැසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජීවිතේම සුබ කරවන වාසනාවන්ත සුබ දවසක්. 340 වන දිනුම් වාරය දැන් සුබ ලග්නය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් අද සුබ ලග්නය මකර. සුභාංක තුනක් ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන් මේ අන්තරය ඇසුරෙන්. පළමු සුභාංකය අංක 26, දෙවනි සුභාංකය අංක 5, තුන්වෙනි සුභාංකය අංක 13. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 3,141. රටේ සංවර්ධනයේ මෙන්ම රජ සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයෙන් අපි මේ වර්ෂයට රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 215 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,088 දෙනෙක් ඔබ අතරට එකතු කළා. බොහොම ස්තුතියි. දැන් බලමු අද වසනාව ගැන.
1: Today's zodiac sign is Capricorn and the winning numbers are 26, 5 and 13.
0: සුබ දවසක් අද 340 වන දිනුම් වාරයෙන් රුපියල් 50,000 බැගින් වසනාවන්තයින් 8 දෙනෙක් දිනාගත්තා.
1: ඉන්ද්‍ර 50,000 රුපියයේ 8 අධිශාලිකයි වෙන්දිර කරාගෙ.
0: ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තයින් 40 දෙනෙක් දිනාගත්තා.
1: ඉන්ද්‍ර මෙම්බඩ සෙල් පරිසරණී නූඩාක 25,000 රුපියයේ 40 අධිශාලිකයි වෙන්දිර කරාගෙ.
0: අද දිනුම් වාරයෙන් වසනාවන්තයින් 1,07,298 දෙනෙක් අතර රුපියල් 89,51,340ක මුදලක් අපි බෙදා දුන්නා. හොඳයි, මෙතන සිට ඔබව දිනවන්න රංගනා සමගින් නිරූපිතා සෝදානමින් ඉන්නවා.
1: මීළඟට මෙගා පව
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
3: එක පාරක් විතරක් නෙමෙයි දෙපාරක්ම ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් ඔබට දිනා දුන්න එකම ලොතරැය්‍ය මෙගා පව ලොතරැය්‍ය. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දිනා දුන්න අපි මේ දවස්වල ලොතරැය්‍යකින් දිනා ගන්න පුළුවන් රුපියල් කෝටි 29 ඉක්ම වූ මෙගා සුපිරි තෑගේ හිමිකාරයා හොයනවා. අද දවසේ ඒ හිමිකාරයා ඔබ වෙන්නට පුළුවන්. ඒ නිසාම අපි ආරම්භ කරනවා ඔබේ ජීවිතේ හීන හැබෑ කරන්න මෙගා පව. වාහනයක් ගන්න හීනයක් දකිනවා නම් රුපියල් 40කට ඒ හීන හැබෑ කරගන්න පුළුවන් දැන් මෙගා පව ලොතරැය්‍යෙන්. සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ඔබට පුළුවන් මේ දකින සුපිරි මෝටර රථය ඔබේම කරගන්න. එහෙමනම් මේ ආරම්භ කරන්නේ මෙගා පව වාසනාවන්ත 2572 වෙනි දිනුමැදීමේ වාරය. පවර් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. ඊළඟට අපි තෝරගන්නවා අද දවසේ වාසනාවන්ත සුපිරි අංකය. අද ඔබේ සුපිරි අංකය අංක 8. ඔබේ වාසනාව තව තවත් වැඩි කරන ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මෙන්න ජයග්‍රහී අංකය අංක 7. ඊළඟට අංක 9. ඊළඟ ජයග්‍රහී අංකය අංක 36. නිසා ජයග්‍රහී අංකය අංක 27. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද මෙගා පවර් වාසනාව ගැන.
4: Today's selected English letter is B, super number is 8 and the winning numbers are 70, 9, 36 and 27.
3: අද මෙගා පවර් තුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ඉන්ද්‍රානි සුවන්ලතා කදුරුවෙල, ලියනගේ ශාන්ති දෙයියන්දර, දිල්කා ප්‍රියංගනී ගලගෙදර, පිසනරත් බණ්ඩාර සීගිරිය. ඒ අනුව අද මෙගා පවර් තුලින් වසනාවන්තීන් 120,596 දෙනෙකු අතරේ රුපියල් 76,80,680 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පවර් හෙට මෙගා සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 29,55,31,550ක් පවර් සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක්. කෝටි 8 ඉක්මමු නිදානයක් ඔබේ කරන්නයි අපේ දැන් සූදානම. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය 2254 වෙනි දිනුමැදිමේ වාරය. එමනම් අපි දැන් තෝරගන්න ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4ත්. ධන නිදානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්නේ. ද වාසනාවගේ ඉංග්‍රීසි අක්ෂරය F. එමනම් මේ තෝරගන්නේ ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 57. ඊළඟ ජයග්‍රහී අංකය අංක 15. ඊළඟට වාසනාව ගේනවා අංක 43. ධන නිදානයේ අවසන් ජයග්‍රහී අංකය අංක 38. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයියක් ධන නිදානය මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභියෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 28 දෙනෙක් අපි ධන නිදානයෙන් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද ධන නිදානයේ වාසනාව ගැන.
4: Today's selected English letter is F and the winning numbers are 57, 15, 43 and 38.
3: අද ධන නිදානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා පි ප්‍රදීපන් මඩකලපුව, DGR දොඩන්තැන්න නුගවෙල, සෝමලතා අතුකෝරල යාංගල් මෝදර. ඒ අනුව අද දවසේ ධන නිදානයේ සමස්ත වාසනාවන්තයින් 91,758 දෙනෙකු අතරේ රුපියල් 56,48,880ක මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක සුපිරි තෑගි ඔබට දිනා දුන්න ධන නිදානයේ හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,47,38,771.712. රට පුරාම වැඩිම කෝටිපතියන් ලක්ෂපතියන් බිහි කරන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත. එහෙමනම් අදත් සූදානම් වාසනාවේ කිරුළ ඔබට පලඳන්න 6,224 වෙනි දිනුමැදිමේ වාරේ. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අංක 6ක් අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W, ජයග්‍රහී අංක 1,88,3,2,2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියේ අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 185 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන.
4: Today's selected English letter is W and the winning numbers are 1, 8, 8, 3, 2 and 2.
3: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා DM ජයවීර ආණ්ඩියම්බලම සහ අනෙක් වාසනාවන්තයා වවුනියාව දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් එක්කම රුපියල් ලක්ෂයේ ජයග්‍රහකයන් 22 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා ඉන්ද්‍රානි සුවන්ලතා කදුරුවෙල, KTH කන්දෙකුමුර ඒලක්කරය, අජිත් කුමාර කයිකාවල, නන්දික ප්‍රියන්ත අම්පාර, වේලුපිල්ලේ පාස්කරන් අක්කරේ පත්තුව, S හරිකරන් වාලච්චේනිය, HSC ප්‍රේමරත්න කිරිවත්තුළුව, කුමාර හපුගොඩ අඹතැන්න, කුමාර රණරාජා මාරස්සන, PD හේමලතා පංචිකාවත්ත, K සිරිපාල මුතියංගනය, JM කුඩා බන්දා කොටදෙනියාව, YB රේණුකා කදුරුවෙල, HM ජේද සොයිසා වවුනියාව, සුසන්ත මිල්රෝයි රාගම, K තිලකරත්න මීගමුව, VFN කුමාර සෝවිස් දුම්මලදෙනිය, DWA දීපා පැලියගොඩ, ජී උදේ කුමාර් වාලච්චේනිය, එන් කරුණාරත්න කොම්පඤ්ඤ වීදිය, අචලා නානකර කුරුණෑගල, WGL සජීවන් කුමාර, දොඩම්ගස් ලන්ද. ඒ අනුව අද දවසේ මහජන සම්පතෙන් සමස්ත වාසනාවන්තීන් 258,317 දෙනෙකු අතරේ රුපියල් 2,35,96,641 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,63,07,976.

0: මේ අවුරුද්දේ මේ වන විට අතුරු පියල් 250,000 වාසනාවන්තින් 318 දෙනෙක් බිහි කළ තියෙන අද සම්පතේ ඔබට වාසනාව උදා වෙන්නේ මහජන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ 799 වෙනි අද සම්පත දිනුමැදීමේ වාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය W ජයග්‍රාහී අංක 8322. අද සම්පත ටුඩේ විනින් ඉංග්‍රීසි ලෙටර් ඉස් W and the winning numbers are 8, 3, 2 and 2. එයන් අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තයින් දෙදෙනෙක් අපි බිහි කරනවා. හතරයිපත් අලවි කරනවා PGD බණ්ඩාර කටුදෙනිය සහ නිමල් කුමාර කොළඹ පුරහල. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 48 දෙනෙකුත් අපි බිහි කරනවා. එයන් අද දවසේ අද සම්පතෙන් අපි බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 1,14,40,440 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ධනෙන් රට පුරාම ජයග්‍රහකින් 930,233 දෙනෙකු අතරේ රුපියල් 8,30,15,320 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේදීත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश देश ज्ञानन वहन से गंपुल मीतलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබී හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

ජාතිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වළක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

විසිමහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේසැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය